0: උදැසන 5:38 වෙලාව අපි ලෑස්ති වෙන්නේ අද දවස්සේ අපේ පළවෙනි තරඟකාරිණියට අවස්ථාව දෙන්න. මේ වෙලාවේ ලෑස්ති වෙලා ඉන්නවා 10 වසර ඉගෙන ගන්න දුල්මි ඉන්දීවරි. Good morning දුල්මි.
1: Good morning.
2: දුල්මි, දුල්මි කොහෙද ඉස්කෝලේ, කොහෙද ගම්පලාත විස්තර ටිකක් කියන්නකෝ අපිට.
1: ගම ගෝනපල.
2: අහහ.
1: ඉස්කෝලේ යන්නේ ලුම්බිනි.
2: හරි. දැන් ඉස්කෝලේ යන්නේ කීයටද ගෙදරින්?
1: 5:45
2: වෙද්දි පාරට යන්න ඕනේ. හා හා. හරි. එහෙනම් උත්තර දීලා ප්‍රශ්න හතරටම හරියට උත්තර දීලා පොකට් මනි රුපියල් 5000ම වින් කරමු. හරිද?
0: 5000 දිනාගෙනම ඉස්කෝලේට යමු. තප්පර 5යි තියෙන එක ප්‍රශ්නකට හරියට උත්තරේ දෙන්න. මේ තමයි දුල්මි පළවෙනි ප්‍රශ්නය.
2: 10 වසර ඉතිහාසය පාඩමින් තමයි දුල්මි ඔන්න ඔයාට පළවෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. අතීත කාලයේ ආරම්භයට පෙර තිබූ යුගය ප්‍රාග් ඓතිහාසික යුගයයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා එලිමහන් ස්ථානවල ජීවත් වෙන්න ප්‍රියතාවයක් දැක්වූ බවට සාක්ෂි හමු වී තියෙනවා. මෙන්න අපි අහන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාක්ෂි හමුවන ස්ථානය කුමක්ද? 1. ගිරණමඩු, 2. බෙරගල. එක ඉරණමඩු, 2. බෙරගල.
1: බෙරගල.
0: දුල්මි හරි උත්තරේ ඉරණමඩු සැකැස්ම. හරි, තව ප්‍රශ්න දෙකක් තියෙනවා දුල්මි. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
2: මෙන්න දෙවැනි ප්‍රශ්නේ භූගෝල විද්‍යාවෙන් තමයි දෙවන ප්‍රශ්නේ අපි දුල්මි ඔයාගෙන් අහන්නේ. පෘථුවි භ්‍රමණය කියන්නේ පෘථුවිය තමන්ගේ අක්ෂයේ වටේට කැරකැවෙන එකට. පෘථුවිය කැරකැවෙන්නේ බටහිර ඉඳන් නැගෙනහිර පැත්තට. මේ කැරකැවීම නිසා තමයි අපිට දවල් රෑ ඇති වෙන්නේ. අපි අහන්නේ පෘථුවි භ්‍රමණය සඳහා ගතවන කාලය කොපමණද? 1. පැය 24යි, 2. දින 365යි.
0: දුල්මි රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ තෝරලා. අපි යමු එහෙනම් තුන්වැනි ප්‍රශ්නෙට.
2: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න දුල්මිට මේ ප්‍රශ්නේ ලැබෙන්නේ. නාට්‍ය ශෛලිය කියන්නේ නාට්‍යයක් රඟ දක්වන, ලියන, නිෂ්පාදනය කරන විදිහට. භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව නාට්‍ය ශෛලීන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ නාට්‍ය ධර්මී සහ ලෝක ධර්මී ලෙසයි. අපි අහන්නේ ලෝකයේ පැවැත්ම ඒ ආකාරයෙන්ම අනුකරණය කෙරෙන නාට්‍ය ශෛලිය කුමක්ද? 1. නාට්‍ය ධර්මී, 2. ලෝක ධර්මී.
0: අපි ප්‍රශ්න තුනක් ඇහුවා දුල්මිගෙන්. ප්‍රශ්න දෙකකට ඔයා හරි උත්තර දීලා රුපියල් 500ක් මේ වෙද්දි දිනාගෙන තියෙනවා දුල්මි. දැන් බෝනස් ප්‍රශ්නට යන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද? හරි උත්තරේ දුන්නොත් ඔය 500 2500ක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් 500 250ක් වෙනකන් අඩු වෙනවා.
2: මධ්‍යම ආසියාවේ පිහිටි ලෝකයේ උසම වගේම විශාලම සානුව ටිබෙට් සානුවයි. මේ ලෝකයේ පියස්ස කියලත් හඳුන්වනවා. එහි සාමාන්‍ය උස මීටර 4000කට වඩා වැඩි. හිමාලය සමග සම්බන්ධ වූ වැදගත් භූගෝලීය ප්‍රදේශයක්. මෙන්න ප්‍රශ්නය. ටිබෙට් සානුව පිහිටා ඇති රට කුමක්ද? 1. ඇමරිකාව, 2. චීනය.
0: දුල්මිගේ අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ දීලා අතේ තිබ්බ 505 ගුණයක් වෙලා රුපියල් 2500ක් ඔන්න අද දවසේ දුල්මි දිනා ගන්නවා.
2: එහෙනම් දුල්මි ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් කියන්න ඕනේ පොකට් මනී අභියෝගය ගැන.
1: හරි, මං කියන්න.
0: ජය වේවා.
1: හරි, ජය වේවා. Thank you.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි, 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
4: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම්කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හිත පිරෙන්න සියත.
1: මං අනිත් මිනිස්සු ගැන වැඩිපුර හිතනවානේ.
2: අනිත් මිනිස්සු ගැන තමයි වැඩිපුර හිතන්නේ.
1: මට දුකක් දැනෙන ගමන් ඒ දුකම තව කෙනෙක්ටත් දැනෙනවා.
2: දැනියා. එහෙම තමයි අනිත් මිනිස්සු ගැන හිත හිතින්දි.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
6: සෙනසුරාද උදේ 8ට
7: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
8: ඉන්නකෝ මං හොල්මන් වලට හොඳ වෙන දෙයක් කියන්න.
7: පිස්සුද? නරක ආත්ම වලට කේන්ති ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
8: ඔව් මං දන්නවා.
7: ඔයා කොහොමද ඒක දන්නේ?
8: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ති ගියාම කොහොමද කියලා.
7: ඔව්.
9: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ.
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙන
11: මන්නම් හිතන්නේ නැහැ සර්.
0: දකින්න හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
12: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
13: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
4: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: Money.
1: වෙලාව දැසන 5:53 වෙලාව. දැන් යන්න හදන්නේ තවත් තරඟකාරණියක් හොයාගෙන ගම්පහ පැත්තට. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉනෝ පහන්දි නිහාරා. Good morning පහන්දි.
2: Good morning නන්දේ.
3: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්නේ නේද පුතා? කොහෙද ඉස්කෝලේ?
2: මගේ ඉස්කෝලේ ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ.
3: ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. තප්පර 5ක කාලයක් දෙනවා එක ප්‍රශ්නකට උත්තරේ හොයාගන්න. උත්තර දෙකකුත් දෙනවා. ප්‍රශ්න පහටම හරි උත්තර දුන්නොත් රුපියල් 5000ක් වෙනකම් පොකට් මනී දිරන්නත් ඔන්න chance එක තියෙනවා.
1: ලෑස්ති නේද පහන්දි? අපි තප්පර 5යි ඔයාලට දෙන්නේ. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
3: 9 වසර ඉතිහාසයේ පාඩමින් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. අතීතයේ ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතු ඉතා දියුණු මට්ටමක තිබුණා. මැණික්, ඇද්දල, කුළුබඩු වගේ දේවල් විදේශවලට යවුවා. ඒ වෙනුවට රන් රිදී, චීන බඳුන් වගේ දේවල් අපි ගෙනල්ලා තියෙනවා. ත්‍රිකුණාමලයේ වගේ වරායන් හරහා මේ වෙළඳාම ජයටම සිද්ධත් වුණා. වෙන ප්‍රශ්නය. අතීතයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ කටයුතු බාර ප්‍රධානියා හැඳින්වූයේ 1. රූප ආදෙක, 2. පණ ආදෙක.
1: පහන්දි හරි උත්තරේ තෝරලා ඔන්න රුපියල් 250ක් දිනා ගන්නවා. එතකොට රූප ආදෙක කියලා කියන්නේ කාසි අච්චු ගැසීම අංශ ප්‍රදානියාට. හරි, දැන් එහෙනම් 250 කරගන්න අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
3: විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ශුත්‍ර ජීවීන් පියවියසට පෙනෙන, පැහැදිලිව නොපෙනෙන, නිරීක්ෂණයට අන්වීක්ෂයක් අවශ්‍ය වෙන ඉතා කුඩා ජීවී කොට්ටාසයක්. ශුත්‍ර ජීවීන් වර්ධනය වෙන්නේ යම් නිශ්චිත පාරිසරික සාධක කිහිපයක් එකට එකතු වුණාම. මෙන්න ප්‍රශ්නය. ශුත්‍ර ජීවීන් වර්ධනය සඳහා බලපෑමක් ඇති නොකරන සාධකය මොකක්ද? 1. තෙතමනය, 2. පීඩනය.
1: හරි උත්තරේ දීලා අතේ තිබ්බ රුපියල් 250ක් වෙලා තියෙනවා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
3: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. වචන කිහිපයකින් කියවෙන දෙයක් තනි වචනයකින් දක්වන්න සිංහල භාෂාවේදී තනි පද භාවිතා වෙනවා. තනි පද වලින් වාක්‍ය කෙටි කරගන්න පුළුවන් වගේම අදහස පැහැදිලිව සහ වේගවත්ව කියන්නත් පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ලොව පුරා ජනයා බහුලව වාසය කරන ප්‍රදේශවල පරිසර දූෂණය ශීඝ්‍රයෙන් වැඩි වී ඇත. ජනයා බහුලව වාසය කරන යන මේ කොටසට ගැලපෙන තනි පදය වන්නේ 1. ජනාකීර්ණ, 2. ජනවාස.
1: පහන්දිකින් අපි මේ වෙද්දි ප්‍රශ්න තුනක් අහලා තියෙනවා. එතකොට රුපියල් 1000ක් දිනාගෙන තියෙන්නේ පහන්දි. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට යනවද? බෝනස් ප්‍රශ්නෙට හරිය උත්තරේ දුන්නොත් ඔය 1000 5000ක් වෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්න වැරදුනොත් ඔය අතේ තියෙන 1000 500ක් වෙනකන් අඩු වෙනවා.
3: පරිගණකයකින් කරන්නේ දත්ත තොරතුරු බවට පත් කරන එක. පරිගණකයක් කියන්නේ ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්. චිත්‍රපටි බලන්න, ගණිත ගැටලු විසඳන්න, පරිගණක ක්‍රීඩා කරන්න, ඒ වගේම දත්ත ගබඩා කරන්න වගේ දේවල් ගණනාවකට හද වෙනකොට පරිගණක භාවිතා වෙනවා. අපි අහන්නේ පරිගණකය සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද? 1. චාල්ස් බැබේජ්, 2. රොබර්ට් පීල්. 1ද 2ද?
2: 1.
1: පහන්දි නෙහාරා, ප්‍රශ්න හතරයි අපි ඇහුවේ. ප්‍රශ්න හතරටම උත්තර දුන්නනේ.
3: නියමයි. දැන් අද ජයග්‍රහණය කරන ඔන්න ප්‍රශ්න හතරටම හරි උත්තර දීපු පළවෙනියා විදිහට මොකද හිතෙන්නේ පහන්දි ඔයාට? හරි, ඉස්කෝලේ ගිහිල්ලා එන යාළුවන්ටත් කියන්න ඕනේ මේ ගත්ත ජයග්‍රහණය ගැන.
1: ඉතින් මේ වෙලාවේ අපි වහන් ඉන්න නංගිල මලිලාටත් පුළුවන් ඉස්කෝලේට යන්න කලින් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න. ප්‍රශ්න හතරකට උත්තර දීලා ඉතින් මැසේජ් එකක් එවන්න 0714 151 152.
3: ජයග්‍රහණයක් ලැබුවාම මාෂි අපිට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි දිනන්න උගක් කැමති. ජීවිතේ දිනනවා කියලා කියන්නේ තන්නේ එහෙම තමයි. ඉතින් කොච්චර මහන්සි වුණත් අපි කියන්නේ කොච්චර කට්ටක් කෑවත් ජීවිතේ ජයග්‍රහණයක් ලැබුණාම ඒ හැම දුකක්ම වේදනාවක්ම අපිට අමතක වෙලා යනවා. ඉතින් ජීවිතේ දිනන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න හැමෝටම මේ ආරංචිය හරි වැදගත්. මේ දවස්වල ස්ථාවර තැන්පතුවල පොලි වැඩිනේ. ඉතින් වැඩිම පොලියක් දෙන්නේ සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස්. ඔබට පුළුවන් ඒ ගැන විස්තර දැනගන්න 13:19 කතා කරන්න. ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් එහෙම 15% පොලියක් දෙනවා. 11.84% වාර්ෂික සපුල පොලි අනුපාතයකට යටත් වෙලා. ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ? 13:19 කතා කරන්න. සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් එකට යන්න. අතේ තියෙන පුංචි මුදල ආයෝජනය කරන්න. මුදල ලෝකේ තියෙන ආයෝජන අතින් සුරක්ෂිතම ආයෝජන ක්‍රමයක් තමයි ස්ථාවර තැන්පතු. බය වෙන කිසිම දෙයක් නැහැ. කියන වෙලාවට කියන දවසට ඔබට පොරොන්දු වෙච්ච සම්පූර්ණ මුදලම ඔන්න ඔබේ අතේ තියන්න. සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් මඟ බලාගෙන ඉන්නවා. කතා කරන්න 13:19. සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ඔබට ලැබෙන ශක්තිමත්ම මූල්‍ය පදනම.
1: වෙලාව මතක් කරන්න, වෙලාව 10:06.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: ඉන්දිය ආරක්ෂක ඇමති අද දිවයිනට අලිමිනිස් ගැටුම් ඉහළයාමේ අවධානමක්. එල්නිනෝ ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ සහය. කෝටි 13ක දේපළ ක්‍රියාවිරහිත කෙරේ. ඉන්දුනීසියාවේ ගුවන් ගමන් 3000ක් අවලංගු වෙයි.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.1 98.4

0: හයයි විනාඩි හතරයි තැන් වෙලා. ඔන්න පොඩ්ඩෝ දෙන්නෙක් දැන් මේ වෙනකොට පොකට් මනී තිරලා ඉන්නේ. තව දෙන්නෙක්ට අවස්ථාව තියෙනවා. ඔන්න අපේ තුන් වෙනියා. ගුඩ් මෝර්නින්.
1: හසින්දුනි තත්සරණි නේද මේ? හරි කියන්න ගොඩක් ගැන විස්තර ටිකක් අපිට.
2: මම ඔකේයි ජාන්තන්තර පාසලේ ඉගෙන ගන්නේ.
0: ස්කෝලේ අටවසරේ නේද ඉන්නේ?
1: හරි එහෙනම් ඔන්න ඔයාලට දැන් අපි ප්‍රශ්න හතරක් අරගෙන අවිල්ලා තියෙනවා. ඔයාලට තියෙන ප්‍රශ්න හතරට හරියට උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනී දිනන්න ලෑස්ති නේද? හරි එහෙනම් මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
0: භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය සැකසීලා තියෙන්නේ. මොංගලොයිඩ් මානවයා අතීතයේ නැගෙනහිර හා දකුණු නැගෙනහිර ආසියාවේ ජීවත් වුණා. බවුන් තද පැහැති හිස් කෙස් තද පැහැති ඇස් වලින් යුක්තයි. මේ මානව වර්ගයා 18 වන සියවසේ සිට 20 වන සියවස දක්වා ජීවත් වුණා කියලා තමයි සාක්ෂි හම්බ වෙලා තියෙන්නේ. අපි අහන්නේ මොංගලොයිඩ් ජන වර්ගයේ ජීවත් වූ රටක් වන්නේ මේ අතරින් 1 ඇෆ්ගනිස්තානය, 2 සිංගප්පූරුව.
1: හරි උත්තරේ වෙන්න ඕනේ සිංගප්පූරුව. හරි තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: භූගත කඳන් කියන්නේ පොළොවට වර්ධනය වන කඳන් වර්ගයක්. මේවා ආහාරයට තැම්පත් කිරීමටත් නව පළෑටි බිහි කිරීමටත් උපකාරී වෙනවා. උදාහරණ විදිහට ඉඟුරු, කහ, රතුළුණු, සුදුළුණු, හබරල සහ අර්තාපල් දක්වන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. භූගත කඳක් දැකිය හැකිවන්නේ මේ අතරින් කුමන ශාකයේද? 1. ගුවක්. 2. ඉඟුරු.
1: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් වන්න පොකට් මනී දිනා ගන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්න ඉතිහාසයේ පාඩමින් තමයි ඔන්න හැදිලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. ලංකා ඉතිහාසයේ දීර්ඝ කාලයක් රටපාලනය කරපු රාජවංශයක් තමයි ලම්බකර්ණ වංශය. මේ වංශය අනුරාධපුරය රාජධානිය තුළ වසර 400කට ආසන්න කාලයක් ජීවත් වුණා, පාලනයත් කළා. ශ්‍රී මහ බෝධිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරිලා තිබුණෙත් මෙම රාජවංශයටයි. මෙන්න ප්‍රශ්නය. ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා කවුද? 1. වසභ රජතුමා. 2. පරාක්‍රමබාහු රජතුමා.
1: මේ වෙද්දි ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් දිනාගෙන තියෙන්නේ. දැන් අපේ බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
2: ඔව් තෝරගන්න.
0: ශ්‍රී ලංකාවේ පළාත් 9ක් තියෙනවා. ඒවා 1987 දී 13 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවා ගත්තා. මේ පළාත් අතරින් මධ්‍යම පළාත කියන්නේ ශ්‍රී ලංකාවේ පළාත් අතර උස්බිම් වැඩි, සීතල දේශගුණයක් තියෙන, සංස්කෘතික හා ඓතිහාසික අතින් වටිනාකමක් තියෙන පළාතක්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් මධ්‍යම පළාතට අයත් නැති දිස්ත්‍රික්කය වන්නේ 1. මාතලේ දිස්ත්‍රික්කය. 2. කෑගල්ල දිස්ත්‍රික්කය.
1: බෝනස් ප්‍රශ්නටත් ඔන්න හරි උත්තරේ දුන්නා. එතකොට කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන්නේ සබරගමුව පළාතේ.
0: දැන් ඔන්න දිනලා ඉන්නේ. මේ වෙලාවේ මොකද හිතෙන්නේ? හරි ස්කෝල් ගිහලා නෑ යාළුවන්ටත් පොකට් මනී ගැන කියන්න ඕනේ. හොඳේ.
1: ප්‍රශ්න හතරයි. පොකට් මනී රුපියල් 5000යි.
3: සියත පොකට් මනී. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: නීතියේ ආධිපත්‍යයේ ක්‍රියාත්මක වෙනකොට කලබල වෙන පිරිසක් ඉන්නේ.
3: කළ තියෙන එකම දේ මහේත්‍රාතුරුන්ගේ විශ්‍රාමයේ වයස 60 සිට 62 දක්වා වැඩි කිරීම.
4: සාර්ථකත්වයේ වහගන්නේ තුමා උත්සාහ කරනවා දේශපාලන දඩයම් කරන.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මැතිමතුරුන්ගේ වක්කම් පිළිබඳවත් චෝදනා එල්ල වුණානි. කොහොදන් ඒ වගේන පරීක්ෂණ?
6: ඒව උනේ කලින් ආණ්ඩුවල. මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
7: විරුද්ධ පක්ෂ මර්ධනය කිරීම හොරු යැල්ලීමයි දෙකක්.
1: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: Gentlemen, welcome to Bangkok, Thailand.
9: Hi, මම ශේනිය. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
10: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7127 777.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
12: දිවයිනේ විශාලතම ටොයෝටා රථ පෙළ ගැස්ම ජනුවින් අමතර කොටස් සහ රටපුරා විශේෂඥ සේවා මධ්‍යස්ථාන රැසකින් සමන්විත ටොයෝටා ලංකා. අමතන්න 0112 939 03.
13: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0712 133 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
14: Finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
15: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි
14: ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
16: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 201 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී.

0: ඇතුළතම බට එක්ස්පිරියන්ස් එකකට නෑල්වත්ත බට
1: ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
3: සෙනසුරාද උදේ 8ට
4: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
5: ඉන්නකෝ මං හොල්මන් වලට හොඳ වෙන දෙයක් කියන්න.
4: පිස්සුද? නරක ආත්ම වලට කේන්ටි ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
5: ඔව් මං දන්නවා.
4: ඔයා කොහොමද ඒක දන්නේ?
5: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ටි ගියාම කොහොමද කියලා.
4: ඔව්.
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
7: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theatre Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theatre Voice of Family. සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theatre TV තුලින්. උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: Yata Pocket Money.
1: ජීවිතේ සමහර දේවල් තියෙනවා අපි ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට ආයෝජනවලට මිනිස්සු රැවටෙන තැන් අපි දැකලා තියෙනවා. රැවටෙනවා විතරක් නෙවෙයි, රැවටිලා ඉවර වෙලා ඊට පස්සේ එළියට බැහැලා උද්ඝෝෂණ කරනවා අපේ සල්ලි දෙන්න කියලා. හැබැයි ඵලදායි නොවන ආයෝජනවල ආයෝජනය කරාම තමයි ඔය සෙතේ අත් වෙන්නේ. ඉතින් මොකටද රිස්ක් එකක් ගන්නෙ? ලෝකේ රිස්ක් එක අඩුම. ඒ වගේම මුළු ලෝකෙම එදා ඉඳලා පටන් ගත්ත දවසින්ද ලද්ද වෙන කමකම විදිහට මිනිස්සු තමන්ගේ අතේ තියෙන පරිස්සමෙන් අමාරුවෙන් හම්බ කරගත්ත මුදල් ආයෝජනය කරන්න පාවිච්චි කරන ක්‍රමය තමයි ස්ථාවර තැන්පතු. ඔන්න ඉතින් සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ඉන්නවා අපිත් එක්ක හැමදාම වගේ ඔබට හොඳම දේ දෙන්න. මේ දවස්වල පොලිය වැඩි එකේ අතේ තියෙන සල්ලි ටික සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට අරන් කියලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිට 15ක පොලියක් කියවන අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් 13-19ට ඔය නිකන් ඉන්න එකේ කෝල් එකක් දාලා බලන්න තව අවුරුදු ගාණක් යනකොට ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට හේයව විදේශ රටකට යවලා උපාධියක් කරන්න වගේම ගොඩක් දේවල් වලට අවශ්‍ය වෙනවනේ අපිට නේද? ඉතින් ලොකු මුදලක් අතේ තියෙනවනම් බයක් සැකක් නැතුව අනාගතයට මුහුණ දෙන්න පුළුවන්.
2: ඒ මතක් කිරීමත් එක්ක අපි එහෙනම් නිවුස් බ්‍රේක් එකට යමු නේද නිශාන්?
1: නිවුස් බ්‍රේක් එකෙන් පස්සේ ඔන්න අපි ලෑස්ති අදත් අම්මා කෙනෙක් එක්ක පොකට් මනි බෙදා ගන්න. මම මේ පොකට් මනි සෙග්මන්ට් එක අහන්න බලමු අද කවුද අභියෝගේ බාර ගන්න කියලා. දෙකටම සේ තහන්න 6:26 දැන් වෙලාව.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඉන්දිය ආරක්ෂක ඇමති අද දිවයිනට අලිමිනිස් ගැටුම් ඉහළයාමේ අවධානමක්. එල්නිනෝ ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ සහය. කෝටි 13ක දේපළ ක්‍රියාවිරහිත කෙරේ. කැනඩාවේ විවේචනවලට ඉරානයෙන් ප්‍රතිචාර.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: පයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ තුන් දින නිල සංචාරයක් වෙනුවෙන්. ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා ලබන 10 වෙනිදා බ්‍රහස්පතින්දා දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇත. ඔහු සමග ඉන්දිය ආරක්ෂක අමාත්‍යංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතයි. සංචාරයේදී ආරක්ෂක සහයෝගිතාවය ඇතුළු දෙරටට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ඇත. ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා කොළඹ සිටින ඉන්දිය ප්‍රජාවද හමුවීමට නියමිත බවයි ඉන්දිය ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ. මෙම සංචාරය මගින් සාගරික ආරක්ෂාවද ඇතුළුව දෙරටට වැදගත් ක්ෂේත්‍රවල සහයෝගිතාවය වැඩිදියුණු කිරීමට අපේක්ෂිතයි. ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ඔහු අද පස්වරු 1:30ට කටුනායක ගොන්තොටුපළේ සිට කොළඹ ගාලු මෝදර දක්වා පැමිණීමට නියමිතයි. අද රාත්‍රී 8:09 අතර ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා ගාලු මෝදර සිට ඉන්දියන් හවුස් වෙතද ගමන් කරනු ඇත. එම අවස්ථාවලදී ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා ගමන් ගන්නා මාර්ගවල රථවාහන ධාවනය සීමා කිරීම සිදුවිය හැකි බවයි පොලිසිය සඳහන් කළේ. දිට්වා සුලිකුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සාකච්ඡාව පැවැතුනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත මාක් ඇන්ඩ්‍රෝ ෆ්‍රෙන්ච් සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති අතරයි. එල්නිනෝ තත්ත්වය තුළ ඉදිරියේදී ඇතිවිය හැකි ආපදාවලට මුහුණ දීම සඳහා වූ රජයේ වැඩපිළිවෙල පිළිබඳවද එහිදී සාකච්ඡා වුණා. ඒ සඳහා රජයේ සූදානම සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව පැහැදිලි කළේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී විසින්. එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බවයි මාක් ඇන්ඩ්‍රූ එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. වියලි කාලගුණය හේතුවෙන් අලි මිනිස් ගැටුම ඉහළ යා හැකි බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් මාරසිංහ පැවසුවේ ජලය සොයා වනාලින්ගේ සංචරණය ඉහළ යාම ඊට හේතුව බවයි.
2: නියං සමයක් සහ උෂ්ණත්වය වැඩිවීමේ තත්ත්වයක් පුරකතනය කරලා තියෙන නිසා යාල ජාතික උද්‍යානය මේ මාසේ 14 වෙනිදා ඉඳන් ලබන මාසේ 15 වෙනිදා දක්වා මාසික කාලයක් සැදවීමට අපි තීරණය කරා. එතකොට අපි වහලා තියෙන යාල ජාතික උද්‍යානයේ කලාපංක 1 සහ 2 විතරයි. මොකද දෙවනි කලාපයට යන්න වෙන්නේ කලාපංක 1 හරහා 32 වහලා තියෙනවා. නමුත් සංචාරකින්ද ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් කලාපංක 3, 4, 5 සහ 6 විවෘතව පවතිනවා. මනුෂ්‍ය වාසය ආශ්‍රිතව ඉන්න අලි යහනයන්ගේ ඇවිදින ප්‍රමාණය වැඩිවීම නිසා වියලි කාලයේ සාමාන්‍යයෙන් ඔය ඇලිමිනිස් ගැටුම වැඩිවීමට තියෙන සම්භාවිතාවය වැඩි.
1: පවතින වියලි කාලගුණය හමුවේ ගවයින් විවිධ රෝගවලට ලක්විය හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් සිසිර පියසිරි සඳහන් කළේ.
3: ඉහළ නිෂ්පාදනයක් තියෙන අපේ ජර්සි, ප්‍රීෂියන්, අයිෂර් වගේ යුරෝපීය වර්ගයේ සතුන්ට තමයි වැඩිම තාපාදතියක් එන්නේ. කිරිගව ක්ෂේත්‍රයේ ඉන්න ව්‍යවසායකෙන් අපි කියන්නේ අනිවාර්යයෙන්ම ඒ සතුන් සම්බන්ධයෙන් පැය 24ම වතුර ලබා දීම ඉතාමත්ම වැදගත්. සතුන් තාපාදතියට ලක් වෙලා ඉන්නවා නම් ගොඩක් කලාවට හති දානවා. ඊට පස්සේ කටින් කෙල වැගිරීම වෙන්න පුළුවන් පේන වගේ. ඊළඟට සතුන් කෑම ගන්නෙ නැති වෙලා එහෙම තත්ත්වයට පත් වෙනවා. ඒ වගේ යම් හෝ ලක්ෂණයක් ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ සතුන් තාපාදතියෙන් ආරක්ෂා වෙන විදියට වතුර දීලා අවශ්‍ය පෝෂණ ටික ලබා දෙන්න අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කියන කාරණේ මතක් කරන්න කැමතියි.
1: ඉදිරි දින කිහිපෙදී යලි මෝසම් වැසි සක්‍රිය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජෙනරාල් අජිත් විජේමානගේ පැවසුවේ.
4: නැවතත් ආයි පැසිෆික් සාගරයේ කැළමිලි ස්වභාවයන් තියෙනවා. මේ පද්ධති කීපයක් වර්ධනය වෙලා තිනවා. මේවත් එක්ක නැවතත් දිවයින හරහා මෝසම සක්‍රිය වෙන්න ඉඩකඩක් තියෙනවා. එතකොට අර නැගෙනහිර පැත්තට එහෙම වැහැපු සමහරට අඩු වීමක් අපි අපේක්ෂා කරනවා. ඒකයි අපි කිව්වේ අර තව දවස් 3-4ක් මේ විදිහට තියෙනවා. ඊට පස්සේ නැවතත් අර පැසිෆික් සාගරයේ පැත්තේ කැළමිලි ස්වභාවයන් වර්ධනය වීමත් එක්ක අපේ මෝසම සක්‍රිය වෙලා නැවතත් නිරිත දිව කොටස තරමක පොඩි වැසිවල වැඩිවීමක් අපේක්ෂා කරනවා ඉස්සරහට.
1: වාරි ව්‍යාපාර 68ක වගා කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ජලය ජලාශවල පවතින බවයි වාරි මාර්ග අධ්‍යක්ෂ HMPST හේරත් සඳහන් කළේ.
5: විශේෂයෙන් අපගේ ගන්න කිරීම අනුව මේ වන විට මෙම ප්‍රධාන ජලාශවල පවතින ජල ප්‍රමාණය පානීය ජල අවශ්‍යතා ඉදිරි වර්ෂාපතන නොවැම්බර් වර්ෂාපතනය ලැබෙන තෙක් ප්‍රමාණවත් ඒ අතර පවතින අතිරික්ත ජල ප්‍රමාණයෙන් වගාව කටයුතු මහකන්නේ ආරම්භ කිරීමේ හැකියාවක් පවතිනවා. පවතින ජල ප්‍රමාණය සමග වාරි ව්‍යාපාර 68ක එසේ නැත්නම් වගාබිම් 104කට ආසන්න ප්‍රමාණයක.
1: රජය හරහා ඊශ්‍රායලයට ශ්‍රමිකයන් විදේශගතවීම 15%ක් දක්වා පහත ගොස් ඇති බව විගමනික ගෘහ සේවිකාවන්ගේ දේශීය හඬ සංවිධානය පවසනවා. එහි කැඳවම්කරු උමා කරදගොල්ල මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
6: සාමාන්‍යයෙන් අපේ රටේ 70%ක් විතර ප්‍රමාණයක් ඉශ්‍රායල් රටට යනකොට ගවර්මන්ට් එක හරහා තමයි ඒ විදේශ කටයුතු සඳහා සම්බන්ධ වුණේ. 25%-30%ක් අපි ප්‍රයිවට් එහෙම නැත්නම් පෞද්ගලික ආයතන හරහත් මේ රැකී අවස්ථා ලබා ගත්තා. රජයක් හරහා මේ ගමන යනකොට 115%කින් මේ ගමන යන්නත් පෞද්ගලික අංශයෙන් මේ ගමන යනකොට 145%-50%ක් වැය වෙන්නත් හේතු කාරණාවල් තියෙනවා. 2026 වෙනකොට 15%ක් විතර දක්වා අඩු වෙලා තියෙනවා මේ ගවර්මන්ට් ටු ගවර්මන්ට්
1: ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකාව අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ වාණිජ හා සේවා ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමට වෙබ් ද්වාරය පසුගිය 3 විරුද කළා. නියමිත අයදුම්කරුවන් දසදහස සම්පූර්ණ වූ විට ස්වයංක්‍රියව වෙබ් ද්වාරය වැසී යනු ඇති. උද්‍යාන අලංකරණය ප්‍රතිචක්‍රීකරණ එකතු කිරීමේ සේවාවන් භාණ්ඩ ඇසුරුම් කිරීම ආහාර නිෂ්පාදනාශ්‍රිත ක්‍රියාකාරකම් භාණ්ඩ හසුරුවන්නන් ඇතුළු තවත් කාර්යයන් සඳහා මෙම රැකී අවස්ථා විවෘත වුණා. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් නීති විරෝධී ක්‍රියාවල නිරත වීමෙන් වැළකිය යුතු බවයි අමාත්‍ය විජිත හෙරත් සඳහන් කළේ.
7: රැකියා ඒජන්සි වලින් අහිංසක ඈත පිටිසර ගම් වලින් රැකියාවලට එන රැකියා අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු හරියාකාරව ඉටු කරන්න වැරදි විදිහට ඉටු කරන්න ගිහිල්ලා දඬුවම් ලබන තත්ත්වයට පත් වෙන්න එපා. ඒකත් මම අවධාරණයෙන් කියනවා. මේ අමාත්‍යංශයේ බාරව හිටපු ඇමතිවරුන්ට 3,30,000 වංචාවට අවුරුදු 7ක් හිර යන්න වෙලා තියෙනවා. දැන් ඉර දඬුවම් ලැබිලා තියෙනවා.
1: ආණ්ඩුව තනි අරමුණක් සහිතව රට මෙහෙවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන රැලියකට එක් වෙමින්.
8: අනේ සිස්ටම් චේන්ජ් එකකට කතරේ ගහලා ක්‍රමේ වෙනසකට කතරේ ගහලා දැන් ක්‍රමේ වෙනසක් නැහැ. තිබුණු වැඩපිළිවෙලත් විනාශයි. අද ආණ්ඩුව තනි අරමුණක් තුළ ඉදිරියට යන. මොකද මේ තනි අරමුණ? ඒකාධිපතිවාදයක් අපේ රටේ ස්ථාපනය කරන්න. අවසානයේ ඒගොල්ලොන්ගේ ඉලක්කය හිට්ලර් වැනි පොල් පොට් වැනි පාලනය අපේ රටේ විහි කරන්න.
1: ආණ්ඩුව ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතු බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සඳහන් කළේ.
9: ඔය වගේ කයිවාරු මං ඉදන් මීඩියස් ලයිට් දේශපාලනියොත් කෙරුවා හිටපු ජනාධිපතිවරුත් ඔය වගේ කයිය ගැහුවා. නමුත් ඒගොල්ලන්ට මොකද උනේ කියලා අපි දන්නවා ඉතිහාසයේ. ඉතින් ඉතිහාසයේ දිහා බලලා මේ වර්තමානයේ ඉන්න මැති අමුතුන්ට අපි කියන්න කැමති ඒවා ආදර්ශයට අරගෙන මේ වගේ ඒකාධිපති ප්‍රකාශ කරන්න එපා. මොකද මේ රටේ අනිවාර්යෙන් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ රටේ අනිවාර්යෙන්ම ඡන්ද බලයට තමයි ජනතාවට තමයි මේ බලය
1: ජනතාව මැතිවරණයකදී තම අදහස ප්‍රකාශ කරනු ඇති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් පැවසුවේ.
10: බලයේ ඉන්න කට්ටියට තීන්දුව කරන්න බෑ. ඒගොල්ලෝ කොයිතරම්තරට බලයේ ඉන්නවද කියලා. ඒක තීන්දුව කරන්නේ මේ රටේ ජනතාව. ඉතින් ජනතාව තීන්දුව කරන්න නම් ලබා දීපු පොරොන්දු ඒ සියලු දේවල් ඉෂ්ට කරන්න ඕනේ. ඉතින් ඒව ඉෂ්ට නොකර බලයේ ඉන්න ගියොත් එහෙම බලහත්කාරයෙන් බලෙන් ඉන්න ගියොත් එහෙම අපිට පේනවා ජනතාව සද්ද නොකර ඉන්නවා. නමුත් මැතිවරණේ ආපු ගමන් අද්දේ දානවා Tamanගේ අදහස ප්‍රකාශ කරනවා.
1: පළාත් සභා ඡන්ද විමසීම පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කළේ.
11: දැනුත් මං කියන ඔය කයිවාරු ගගා මිනිස්සු ගෙනාලා රැස්වීම තියන්න ඕනේ නැහැ. තියන්න පළාත් සභා ඡන්දේ. අපි බලමු සැබෑ ජනවර්ම තියෙන රැස්වීම් වල ඔලුගෙඩි සංඛ්‍යාවෙන්ද එහෙම නැත්නම් අර පෙට්ටියට දාන රහසිගත ඡන්දේෙන්ද කියලා ආණ්ඩුවට මං නැවත අභියෝග කරනවා. බැහුව නිසා 2050 වෙනකන් ආණ්ඩු තියන්න කලින් හංගන් ඉන්න පළාත් සභා ඡන්දේ තියන්න තරම් ධෛර්යයක් තියෙනවා නම් තියන්න.
1: වංචා දූෂණවලට සම්බන්ධ සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.
12: එයාබස් ගණිද්දි හොරකම් කළා, එයාබස් කිව්සුම කැන්සල් කරද්දි හොරකම් කළා. ඒ නිසා ලංකාවේ ප්ලේන් බිම තිව්වේ ඕකේ. ඒ නිසා ඇත්තටම ගත්තොත් ජාතික අපරාධයක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේ රටට තිබෙන කීර්තියක්. ආසියාතින පරණම ගුවන් සමාගමක් පොළොවට ගෙනාවේ ඔය හොරකම් වල. ඒ නිසා අපි හිතනවා ඒකට අදාළ කරන එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, ඔක්කොටම අදාළව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
1: මේ අතර පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැලකෙන රුපියල් කෝටි 13ක දේපල ක්‍රියාවිරහිත කර තිබෙනවා. මුදල් විශුද්ධිකරණය කිරීමේ පනත යටතේ එම දේපල ක්‍රියාවිරහිත කර ඇත්තේ දින 14ක් දක්වායි. පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම දේපල උපයා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. රුපියල් කෝටි 7ක වටිනාකමකින් යුතු ඇඹිලි පිටිය කාවන්තිස්සපුර ප්‍රදේශයේ පිහිටි තුන්මහල් නිවසක් සහ ඉඩමක් දින 14කට ක්‍රියාවිරහිත කළා. රුපියල් කෝටි 6ක් වටිනා ඇඹිලි පිටිය නවනගරයේ පිහිටි ඉඩමක් සහ තුන්මහල් නිවසක්ද ක්‍රියාවිරහිත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. ගිනි කන්දක් සක්‍රිය වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ ගුවන් ගමන් 3000ක් අතහැරවා තිබෙනවා. ඉන් පීඩාවට පත්ව සිටින ගුවන් මගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 340,000ක් දක්වායි. ඊයේ සහ පෙරේදා යන දින දෙක තුළම ඉන්දුනීසියා ගුවන් ගමන් අඩාල වුණා. ජකර්තා නුවර සිට කිලෝමීටර් 150ක් දුරින් පිහිටි ගිනි කන්ද සක්‍රිය වුණේ පසුගිය 4 වෙනිදා සිටයි. ඉන් නිකුත් වූ අලු ජකර්තා ගොන්තොටුපළ ආශ්‍රිතව පැවතීම හේතුවෙන් ගුවන් ගමන් අත්හිටවීමට සිදු වූ බවයි ඉන්දුනීසියා බලධාරීන් සඳහන් කළේ. යලි සිරස්තල. ඉන්දිය ආරක්ෂක ඇමති අද දිවයිනට අලිමිනිස් ගැටුම් ඉහළ යාමේ අවධානමක්. එල්නිනෝ ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ සහය. කෝටි 13ක දේපල ක්‍රියාවිරහිත කෙරේ. කැනඩාවේ විවේචනවලට ඉරානයෙන් ප්‍රතිචාර. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින්නිමයි. මම මොනේන්ද්‍රි සකුණිකා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පැපුවත් සමග.
13: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town.
1: අපි ගොඩක් ආදරය කරන කියුට් ඒ වගේම මල්ටි ටැලන්ටඩ් ඇක්ට්‍රස් කෙනෙක් තමයි ශනුද්‍රී.
2: අද එයාගේ බර්ත්ඩේ එක. Happy birthday ශනු.
3: Thank you so much.
1: දැන් කවුද ඔයාට මුලින්ම විශ් කරන්නේ?
3: දැන් මම ගෙදරින් පිට සමරන පළවෙනි බර්ත්ඩේ එක නෙමෙයික. නැත්තං ඉතින් හැමදාම අම්මයි තාත්තයි තමයි මුලින්ම විශ් කරන්නේ. දිනේෂ් විශ් කරනවා. එම නැත්තං ගෙදර නැත්තං වැඩිපුරම මතක් කළා කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි අනිවාර්යෙන් රෑ 12ට එන්නේ අපේ දෙවෙනි අක්කගේ ශශාන්ද්‍රගේ.
2: ආදරණීය තරුවක් ෆිල්ම් එකට කොහොමද හම්බෙන ෆීඩ්බැක් එක?
3: ඔව් මේ දවස්වල නම් කාලේ ගත වෙන්නෙම ආදරණීය තරුවක් එකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක. අපි බලාපොරොත්තු වුණා අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකෙන් ආදරෙන් චිත්‍රපටය වැළඳගනී කියලා. හැබැයි ඒ

0: මේන් රෝල් එක කරන්නේ.
1: ඒ වගේම තමයි ඉන්දියාවේ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙකුණු අමල සජි මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එකක් කරනවා.
0: City of Gold කියන නමටම ගැලපෙන විදිහට රත්තරන් කිලෝ ගානක් පිටිපස්සේ හැංගිලා තියෙන අපරාධ ලෝකය කොච්චර දරුණුද කියන එක අපිට මේ මූවියකින් බලාගන්න පුළුවන්. Talk of the town.

0: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. සී ශ්‍රී ලංකා 0.7455.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. සෙලාන් බැංකුවට යුරෝම නිසම්මාන දෙක අඛණ්ඩව දෙවනවරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝම නිසම්මානයෙන් පෙරුම් ලබයි.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: Listen up, Colombo. Vietnam is calling.
3: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
4: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
1: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
0: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
0: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
3: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා 98.2 98.4 දිව

0: Siata.
1: Masih good morning. Angga haru ada Mummy's Pocket Money abiyoge baraganna. අද ලෑස්ති වෙලා ඉන්නවා දිහිවලින් මරීනා ශාමලි. Good morning Marina.
2: Good morning.
3: Marina, කියන්නකෝ බලන්න ඔයාගේ විස්තර ටිකක් අපිට.
2: මම මරීනා ශාමලි ඉන්නේ දිහිවල. මට බබාලා දෙන්නේ. කිනා අන්ගිතින් ගෙදරටලා ඉන්නේ නැලගඩේ කරගෙන.
3: Marina, එහෙනම් Mummy's Pocket Money අභියෝගය ඔයාට තමයි අපි බාර දෙන්නේ. ලෑස්ති නේද ප්‍රශ්න හතරකට උත්තර දෙන්න?
2: ලෑස්ති.
4: Mummy's Pocket Money.
3: මරීනා මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට හරියට උත්තරේ දෙන ඔයාට රුපියල් 250ක් පොකට් මනී ලැබෙනවා.

0: මරිනා, පෘථුවියෙන් 71% ජලයෙන් යට වෙලයි තියෙන්නේ. අන්නේ හින්දම පෘථුවිය නිල් ග්‍රහලෝකය කියලත් හඳුන්වනවා. මෙන්න අපේ පළවෙනි ප්‍රශ්නය. ලෝකේ සාගර පහක් තියෙනවා. විශාලත්වය අතින් විවිධ ප්‍රමාණයන් ගන්නවා. මේ සාගර ආසියාව, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ මහද්වීප විශාල ප්‍රමාණයක් ආවරණය කරනවා. මෙන්න ප්‍රශ්නේ. ලෝකේ විශාලතම සාගරය වන්නේ 1. පැසිෆික් සාගරය, 2. අට්ලාන්ටික් සාගරය.
1: 2.
2: මරිනා හරි උත්තරේ වෙන්නෝනි. පළවෙනි උත්තරේ පැසිෆික් සාගරය. හරි මරිනා, තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: මරිනා, ගෙවල් දෙහිවලනේ. දෙහිවල කියන නම හැදිලා තියෙන්නේ ඉස්සර ඒ පැත්තේ දෙහිගස් ගොඩාක් තිබිලා තියෙනවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. සෑහෙන්න ගහකොළ සත්තු හිටපු පළාතක් විදිහට කොළඹ දිස්ත්‍රික්කය හඳුන්වන්න පුළුවන්. හැබැයි ඒ කාලෙකට කලින්. අපි දෙහි ගැන ප්‍රශ්නයක් අහන්න හිතුවා. දෙහි රස වැඩි කරගන්න දාන දෙයක්ම නෙමෙයි. සම්පූර්ණ කෑමකම රසය වෙනස් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ස්වභාවික දෙයක්. හිතන්නකෝ, පොල් සම්බෝලයක් දෙහි චුට්ටක් දැම්මම කොහොමද නේද? මෙන්න මරිනා ප්‍රශ්නය. දෙහිවල ඇඹුල් රසයට හේතු වන අම්ලය මොකක්ද? 1. සිට්‍රික් අම්ලය, 2. ලැක්ටික් අම්ලය.
1: 1.
2: මරිනාගේ උත්තරේ හරි. රුපියල් 250ක් මරිනා දිනා ගන්නවා. එහෙනම් මරිනා 250 500ක් කරගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: සමහරු ගෙවල් වල හොරතලයට සත්තු හදනවනේ. හැබැයි බල්ලු පූසු හදනවා නම් හරි වෙලාවට එයාලට ජලබීතිකා එන්නත දෙන්න ඕනේ. ජලබීතිකාව නැත්නම් රේබීස් බල්ලු පූසු හැපුවාම සහ සීරුවාම මිනිස්සුන්ට වැළඳෙන්න පුළුවන් මාරාන්තික වෛරස් රෝගයක්. මුල්ම එන්නත සුරතල් සතෙක්ට මාස 3 පිරුණාම දෙන්න ඕනේ. රෝග ලක්ෂණ මතුවුණාට පස්සේ ප්‍රතිකාර කරලා වැඩක් නැහැ. මෙන්න ප්‍රශ්නය. ජලබීතිකා එන්නත සොයාගත්තේ කවුද? 1. එඩ්වඩ් ජෙනර්, 2. ලූයි පාස්චර්.
1: 1.
2: මරිනා හරි උත්තරේ වෙන්න ඕනි. ලූයි පාස්චර්. මරිනා තේ රුපියල් 250ක් පොකට් මනි තියෙනවා. ඉතින් දැන් බෝනස් ප්‍රශ්නට යන්න අවස්ථාව තියෙනවා. මරිනා, බෝනස් ප්‍රශ්න තෝරගමුද? මරිනා, බෝනස් ප්‍රශ්නට උත්තරේ දුන්නොත් ඔයාගේ අතේ තියෙන රුපියල් 250 රුපියල් 1250ක් වෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්න වැරදුනොත් ඔයා අතේ තියෙන පොකට් මනි ගාන භාගයක් වෙනකන් අඩු වෙනවා.
0: මේ පහුගිය සතියන්තේ ලංකාවට ඉහළින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියවි ඇහැට බලන්න පුළුවන් වුණා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථුවිය වටේ එක් වටයක් ගමන් කරන්න මිනිත්තු 90ක කාලයක් ගන්නවා. පැයට කිලෝමීටර 28000ක විතර වගේ වේගෙන් තමයි එය පෘථුවිය වටා ගමන් කරන්නේ. මේක එක රටකට අයිති එකක් නෙවෙයි, රටවල් පහක හවුල්කාරීත්වයෙන් හැදුණු එකක්. මෙන්න අපේ ප්‍රශ්නය. මේ අතරින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් නොවන රට කුමක්ද? 1. ජපානය, 2. චීනය.
2: මරිනා, බෝනස් ප්‍රශ්නට ඔයා හරි උත්තරේ දීලා අතේ තිබු රුපියල් 250 රුපියල් 1250ක් වෙනකන් ඔයා වැඩි කරගෙන තියෙනවා.
1: ගොඩක් සතුටුයි ඇත්තටම ඒක ගැන. හැබැයි ඉතින් කලින් ප්‍රශ්න ටික නම් මට උත්තර දී ගන්න පුළුවන් වුණා. මොකද මට ඒක දැනන් හිටියේ උත්තර ටික. හැබැයි ඉතින් මට කියා ගන්න බැරි වුණා.
0: මරිනා හොඳ උත්සාහයක් ගත්තා ප්‍රශ්න හතරටම හරි උත්තර දෙන්න. අපි ආයම දවසක මමීස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා පොකට් මනි රුපියල් 5000ම දිනාගමු. ජය වේවා.
1: Thank you.
3: Siata Pocket Money.
0: ජීවිතේ දිනන්න ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න අපි හැමෝම.
2: දිනන්න නිකම් බෑ නිශාන්. ඒකට අපි ගාව ප්ලෑන් එකක් තියෙන්න ඕන. ඔබේ අතේ පොඩි මුදලක් තියෙනවා නම් ඒ මුදල අරගෙන යන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් අදම පටන් ගන්න.
0: දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවකට 15%ක පොලියක් ගෙවනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. ඉතින් ඒයි බලබලින් 13.19ට කතා කරලා අදම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එක්ක සම්බන්ධ වෙලා ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න.
2: ඒ මතක් කිරීමත් එක්ක අදට යන තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්න මැසේජ් එකක් එවන්න කියලාත් මතක් කරනවා. 0714 151 151 අපේ WhatsApp නම් එක මතකයිනේ. එවන්න මැසේජ් එකක් මම ආශි.
0: දවසම දිනන්න සියතු මහන්න. මම නිශාන්.

0: ගලාවුද හතයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: CFM.
1: මේදවස්වල තියෙන රස්නෙට වතුර විතරක් බීලා ඇතිද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
1: මේ වෙනකොට තියෙන දේශගුණ විපර්යාසය නිසා අපේ රටේ බොහෝ ප්‍රදේශවලට දැඩි උෂ්ණාධික කාලගුණයක් තියෙනවා. මේ නිසා වැඩිපුර දහදිය දැමීමත් පිපාසය වෙනදට වඩා වැඩිපුර දැනීමත් නිසා අපිට වෙනදට වඩා වැඩිපුර ජලය පානය කරන්න සිදු වෙනවා. නමුත් මේ වගේ තත්ත්වයකදී ඔබ ජලය විතරක් පානය කරලා මදි. වැඩිපුර දහදිය දැමීම නිසා අපේ සිරුරින් පිටවන ඛනිජ ලවණ අපි නැවත ලබා ගත යුතුයි. ඒ සඳහා ජලය පානය කරනවට අමතරව ඛනිජ ලවණ සහිත දියර වර්ග අපි පානය කළ යුතුයි. උදාහරණ විදිහට තැඹිලි වතුර, ජීවනී සහ පළතුරු යුෂ වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්. මෙතනදී කියන්න ඕන වැදගත් දෙයක් තමයි ඔබ පළතුරු යුෂ පානය කරනවා නම් සෑම විටම ඒ සඳහා නැවුම් පළතුරු යොදා ගන්න. ඒ වගේම වැඩිපුර සීනි එකතු කරන්නත් එපා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: මෙවැනිතරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: හිත පිරෙන්න සියත.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550
4: අමතන. සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි. නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
5: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita. Sita හදවත් දිනූ හිතවත්කම.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක
8: ලයිට් වාටර් ෆෝන්
7: විලට සහනය මෙන්න
9: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන්නය රත්තරන්ය දෙන ඉස්තරම්ම තැන
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111 788 666
12: Parampara Gananawak Api Upawa Balagenbowa Eha Meha Nopenna Vidyak Athule Thibunu Ape Namaya Usas Tattwaya ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ. The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු දහස අතරින් Commercial Bankuwa ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
13: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය David Peris e-mobility වෙතින් 0114700550.
14: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අමතන්න 0111 732 1000 NIBM The City University The Place to Be.
15: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා
16: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
17: අරගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
18: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
19: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
20: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
21: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111 544 5000.
22: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී
23: 98.2 98.4

0: බොරුව පිටුදකින්න බොරුවට විරුද්ධව සටන් කරන්න. බොරුවට විරුද්ධව මට බොරුව පෙන්නන්න සම පෙන්න්න පුළුවන් ලාල් තියෙනවා. මට පොඩි වාසියක් වෙනවා කියන මට ඉතින් බොරුවට කෝටේ පෙන්න්න බැරි
1: ගැත.
0: Good morning, madam.
1: Good morning.
0: මමගේ සිතුවිලි මේ සද්දෙට කතා කරා. මගේ සිතුවිලි?
1: සද්ද බොරුව දැක්කෙම නැහැ. ඔයා. එතකොට.
0: බොරුව දැක්කේ. බොරුව දැන් තමයි දැක්කේ මේ ෂෝ එකට අවිලි ඉන්නේ. දැන් තමයි ඔලූස් වෙනකොට දැක්කේ ආ බොරුව. ඇවිල්ලා නැත.
1: පන පිටින්. අයියෝ.
0: ඔයා දන්නවද?
1: මොකක්ද?
0: ජීවිත කාලෙම අපිව අඳපු බොරුවක් නිවැරදි කරන්න රටවල් 164ක් එක පයින් ඡන්දෙ දුන්නා. රටවල් 6ක් මග ඇරියා එක රටක් බෑ කිව්වා කියලා.
1: කවුද අපිද බෑ කිව්වේ?
0: දන්නේ නැහැ දන්නේ. මෙල මෙලෝ දෙයක් දන්නේ. එකකට මෙලෝ දෙයක් දන්නේ නැහැ කියන එකත් මාර ආශිර්වාදයක් තමයි.
1: අනිවාර්යෙන්. මම ඒක විඳිනවා අරවින්ද.
0: නංග මගේ යාළුවන්ගේ ගෙවල් වල ගියහම මම දකිනවා මිනිහට දැන් ගෙදර වැඩවලට උදව් කරන්න පුළුවන්. මිනිහා තනි බොරුවෙන් ඉන්න එක වැඩේ අනේ මොකද්ද මේ කොස්ත කොහමද අල්ලන්නේ?
1: ආ ඕකේ.
0: මිනිහා අනේ පොඩ මේ ගියස් දෙනවා කොයි කියලා ගෙදරින් කිව්වොත් මිනිහා කොස්ස කොහෙන්ද අල්ලන්නේ? කොස්ස මේ අර කෙඳි තියෙන පැත්ත උඩටද එහෙම. ආ තනි මෙහෙම මරසි. ඒක මාර වාසිහලු. මොකද දන්නවද? සමහර ඒවා Taman දන්නවා කියලා පෙන්වන්න ගියාම පුදුම කරදරයක් පිටිපස්සට.
1: හරියට හරි.
0: හරිද?
1: yes
0: ඊට පස්සේ ඒවා ජීවිත කාලෙම කරන්න දැන් මට වෙලා තියෙන එක
1: ඒකනේ
0: මම ගෙදර ඉතින් කසාද බඳලා ආපු අලුත අස්පස් කරලා රෙදි හොදලා ශිල්ප දක්වලා පෙන්නුවා අදටත් හොදනවා අදටත් අතු ගන්නවා අදටත් අස් කරනවා කවදාත් කරන්න හොඳ නැති වැඩ right
1: හරි
0: ඉතින් මේ බොරුව අපි දන්න කාලේ ඉඳලා අපි වන්දපු බොරුව අපි ওই ඉස්කෝලේ යන කාලේ ඉඳලා අපි මේ බොරුව ඇඳගත්තා අපි මේ කතා කරන්නේ පුතා ඔබත් මාත් දන්න ලෝක සිතියම ගැන
1: ආ
0: දැන් ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ චෙක් කරත් පොත් පෙරලලා බැලුවත් එහෙම නැත්නම් සිතියම් පොතක් අරන් බැලුවත් මේ බොරුව මේ විදිහටම සමාජගත වෙලා තිනවා අවුරුදු 450ක් තිස්සේ ඔයා හිතන්න පොඩි කාලයක්ද කියලා
1: ඒකනේ
0: ඔයා හිතන්න මිනිස්සු මේ පොඩි කාලයක් ඇතුළත බොරු එකම බොරුව කියලා කියලා කියලා කියලා මේ මාසෙට දෙකට ඒක තමයි එහෙනම් වෙලා තියෙනවා ඇත්ත කියලා මිනිස්සු දන්නවනේ ඉතින් 450 තිස්සේ එකම බොරුව කියනකොට ඒක කොහොම ජනගත වෙලා ඇති කියලාද වා හිතන්නේ
1: ඒකනේ ඒක අපේ ලේවලත් ඇති එහෙනම්
0: අපේ දැන් ලෝක සිතියම කියපු ගමන් ඔළුවට එන සිතියම තනින්ම තනි බොරුවක් අහගන්න මකින් අහගන්න
1: සීරියස්ලි
0: අසාධාරණේ මට පෙන්වන්න බෑ
1: හැබැයි කරන්නේ මසාදා
0: කරන්නේ කොන්දේ අමාරුව හැදෙනවා මගේ අසාධාරණේ මේ වෙනකොට
1: කරන්නේ මසාදා හරි ආ
0: මොකද කියන්නේ කටුකුටු ගන්න ඉපා
1: පෙන්වන්න බෑ කරන්නේ මසාදාරණේ
0: කාටද කාටද
1: මට හරි
0: ඉතින් මේ ඔයා දැන් මතක් කරගන්නකෝ පුළුවන් නම් සිතියමත් දිග අරගන්න දැන් මේ වාහනේ ලෝණ ගමන් මේක කරන්න බෑ මේක ඔබට පුළුවන් ගිහිල්ලා කරන්න
1: හරි
0: කොහෙද දැනකට ගිහිල්ලා එහෙම ෆැසිලිටි එකක් තියෙන කෙනෙක් නම් නිකම් මේ ෂෝ එක අහගෙන ඉන්න ගමන් ඇට්ලස් කියලා ගැහුවාම නේද? ආ
1: එනවනේ.
0: ඔව් එහෙම ගැහුවාම සිතියම එනවනේ. අරන් බලන්න. ඒකේ ග්‍රීන්ලන්තය බලන්න. අම්මෝ මා විශාල රටක් වගේ
1: පේන්නේ.
0: නිකන් ග්‍රීන්ලන්තයයි අප්‍රිකාවයි දිහා බලපුවම අපිට හිතෙනවා ආ අප්‍රිකාව ග්‍රීන්ලන්තයට වඩා පොඩ්ඩක් ලොකුයි වගේ. හැබැයි වා දන්නවද ඇත්ත කතාව? අප්‍රිකාව ග්‍රීන්ලන්තය වගේ 14 ගුණයක් ලොකුයි. ඒ කියන්නේ ග්‍රීන්ලන්තය අප්‍රිකාවට වඩා 14 ගුණයක් පොඩි. නමුත් දැන් තියෙන මේ බොරු සිතියේ මේ පේන්නේ ග්‍රීන්ලන්තයට වඩා චූටක් අප්‍රිකාව ලොකුයි
1: වගේ. ඕ.
0: ඒ ඇයි මෙහෙම පේන්නේ? ඇයි මෙහෙම ඇන්දේ? මේක ඇත්තටම මේක මේ කාටවත් මේ බොරු කරන්න කරපු වැඩක් නෙවෙයි.
1: හා ඕකේ.
0: කාටවත් බොරුවක් කරන්න කරපඩන්නේ නෙමෙයි මේක. මේක මේ සිතියම ඇඳපු විදිහේ පොඩි අවුලක්. ඒක දිගටම ඉස්සරහට අරන් ආපු නිසා තමයි මෙහෙම පොඩි ප්‍රශ්නයක් උනේ. මේ අපිට හුරු පුරුදු ලෝක සිතියමට කියන්නේ Mercator projection.
1: Mercator
0: projection. Mercator ප්‍රක්ෂේපණය. මේ 1569 දී මර්කටර් කියන මිනිස්සයා මේ සිතියම හැදුවේ ළමයින්ට ජියෝග්‍රෆි උගන්වන්න අපිට භූගෝලය කියල දෙන්න නෙවෙයි. ඕක හැදුවේ නාවිකයන්ට මුහුද යන්න ලේසි වෙන්න හැදපු එක. ප්‍රශ්න තමයි අපිට අක්ෂාංශ දේශාංශ ගැන පොඩි හැඟීමක් තියෙන්න ඕනි. මොනවද අක්ෂාංශ කියන්නේ? අක්ෂාංශ, අක්ෂාංශ කියන්නේ මේ ලෝක බෝලේ වටේ, රවුමට වටේ සමකයට සමාන්තරව යන ඉරි සෙට් එක. සමකයට උඩින් ඒවා ඒ වගේ ඉරි 90ක් මනක් කල්පිත, කවුරු ඉරි ඇඳලා නැහැ, මනක් කල්පිත ඉරි 90ක් සමකයට උඩින් තියෙනවා, මනක් කල්පිත ඉරි 90ක් සමකයට යටින් තියෙනවා. ඒවා අක්ෂාංශ. දේශාංශ 360ක් තියෙනවා. මේ දේශාංශ ගැන තමයි අපි පොඩ්ඩක් කල්පනා කරන්න. දේශාංශ යන්නේ උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයට, ආක්ටික් ඉඳලා ඇන්ටාක්ටිකාවලට අඳින ඉරි. ඒවා 360ක්
1: තියෙනවා.
0: 360ක්. ඔයාට පේනවා ඇති, නිකන් මතක් කරගන්න පුළුවන් නම් ලෝක බෝලය. සමහර අය මේකට ලෝක ගෝලය කියනවා. ලෝක බෝලය කියනවා. ඔයා මොකද්ද කියන්නේ?
1: අපි ග්ලෝබ්.
0: ආයතද ළඟදී නම් වෙන්නේ.
1: අකියම ග්ලෝබ් කියලා තමයි ඒක. බෝලය බෝලය එහෙම කියන්නේ මාත්.
0: එහෙම කියන්නේ. ග්ලෝබ් තමයි කියන්නේ.
1: ග්ලෝබ්.
0: අනේ ග්ලෝබ් බැලන් ඕනේ කියලා ගන්න.
1: හරි.
0: ඉතින් මේ ලෝක ගෝලය හරි බෝලය හරි සමහර අයට අනෝ නම් ග්ලෝබ්.
1: ග්ලෝබ් හරි.
0: හිනත් යන්නේ නැහැ මට.
1: හරි. ඉතින්
0: ඒකේ බලන්න මේ දේශාංශ කියන ඒවා උඩදි ලං වෙනවා, මැදදී ඈත් වෙනවා, පල්ලෙහාදී ආයි ලං වෙනවා. එහෙම නැන්දාම බෝලයක් වටේට උඩින් ඉඳලා පල්ලෙහාට ඉරි අඳපුවාම උඩින්දි උඩදී ළඟයි උඩින්දි.
1: උඩින්දි ළඟයි.
0: උඩින්දි ඩිං බ්ලම් බ්ලම්.
1: බිමින් ඩිං ඩිං.
0: උඩදී ළඟයි.
1: හරි.
0: මැදදී ඈතයි, සමකයේදී ඈතයි, ආපහු පල්ලෙහාට ඇදී ලං වෙනවා.
1: යස්.
0: මේ වගේ එකක් පැතලි කොලයකට ගන්න දිග ඇරියාම මොකද වෙන්නේ? හැම ඉරම අර සමකයේදී ඈතින් තියනවා වගේ උඩිනුත් ඈත් වෙනවා. එහෙම ඈත් වුණාම මේ සිතියම ඇදෙනවා. එහෙම තමයි ග්‍රීන්ලන්තේ ඔය අපිට උගන්වපු බොරු සිතියමේ අප්‍රිකාවට කිට්ටුවටම ලොකු උනේ. ඇත්තම කියනවා නම් අප්‍රිකාව ඇතුළේ රටවල් ගණනාවක් දාන්න පුළුවන්. චීනෙ දාන්න පුළුවන්. ඉන්දියාව දාන්න පුළුවන්. ජපානෙ දාන්න පුළුවන්. මෙක්සිකෝව දාන්න පුළුවන්. ඇමරිකාව දාන්න පුළුවන්.
1: හරි.
0: අප්‍රිකාව ඇතුළේ, අප්‍රිකාව ඇතුළේ ඔය රටවල් ටික සේනම දාන්න පුළුවන්. දැන් ඉතින් මොකක්ද ඊයේ පෙරේ දවුනේ? ඒ පරණ පින්තූර වෙනස් කරන්න ව්‍යාපාරයක් ඇති වුණා. ඇෆ්‍රිකන් යූනියන් එක හරහා ටෝගෝ රට ඊක්වල් ලර්ත් කියන කන්සෙප්ට් එක ගෙනාවා මර්කටර් ප්‍රොජෙක්ෂන් එකට. එරෙහිව කියන්නත් බෑ, මර්කටර් ප්‍රොජෙක්ෂන් එක වෙනස් කරන්න
1: ඕනේ.
0: එතන මේ කරන්නේ ඊක්වල් ලර්ත්. මහ පොළවේ සිටියම ජනගත කරන්න.
1: වව් ඔකේ.
0: මේකට රටවල් 164ක් එක පයින් කැමති වුණා. රටවල් 6ක් ආවේ නෑ. එක රටක් විරුද්ධ වුණා.
1: කවුදනේ?
0: කවුද මල්ලි මේ?
1: කවුද මල්ලි?
0: කවුද අනේ ඒ නෙමෙයි අහන්න ඕනේ. කවුද මල්ලි මේ?
1: කවුද?
0: මේ තමයි මල්ලි ඇමරිකාව.
1: මං හිතුවා.
0: ඇමරිකාව මේකටත් විරුද්ධ වුණා. මොකද දන්නවද? අලුතෙන් යෝජිත ඊක්වල් ඈත් කියන සිටියම ඇඳිලා ජනගත වුණොත් ඒ සිටියමේ කලින් තිබුණට වඩා ඇමරිකාව, උතුරු ඇමරිකාව 75%කින් පොඩි
1: වෙනවා.
0: හා 75%කින් සයිස් එක පොඩි වෙනවා. ඇමරිකාවට මේක දරා ගන්න බෑ මල්ලි.
1: ඩෙෆිනිට්ලි.
0: ඒ ඔක්කොම යාළුව මල්ලියකට ඒකට දරා ගන්න බෑ.
1: අපි ලොකු වෙයිද? ඇඳුත්
0: අපි ඉතින් සමකේ ආසන්න වෙන ඉන්නේ. ඒ නිසා ඒ සිටියේ මැන්ද ගලා ඉතින් අපි විතරක් ලොකු වෙන්නේ. අපි ලොකු වෙන්න ඕනේ. අපි කොහොම ලොකුවට නිතාගෙන ඉන්නේ? අලුතෙන් ලොකු වෙන දෙයක් නැහැ.
1: ලෝකෙන් උතුම් රටනේ ලංකාව.
0: ආය මොනවද? ආයි කවි වලින් කියලා දෙන්නේ. උඩට තේරුණා නැත අපිට වැඩක් නැහැ වා. ඉතින් අලුත් සිටියේ මේ විදියට කැනඩාව ඔය තියෙන ප්‍රමාණයෙන් 70%ක් විතර පොඩි වෙනවා. ඊට පස්සේ අපි නිකන් ඇමරිකාව කියන කෑල්ල විතරක් ගත්තොත් උතුරු ඇමරිකාව කියන කෑල්ලෙන් වෙන් කරගෙන ඒක 145%කින් පොඩි වෙනවා. උතුරු ඇමරිකාව 175%කින් පොඩි වෙනවා. මෙන්න අහන්න ග්‍රීන්ලන්තෙට වෙනදී.
1: හරි.
0: ඔය ඔච්චර ලොකුවට පේන ග්‍රීන්ලන්තේ ඔය තියෙන සයිස් එකට වඩා සීයට අනූ හතරකින් පොඩි වෙනවා. සීයට අනූ හතර තුරු අරටක් කනේ බටන කකුල තියන්න
1: කැනේ. අපි දෙගොල්ලම එක වගේ දැන් එහෙම බැලුව
0: ලංකරට පොඩ්ඩක්ද මන්දන්නේ ලොකු
1: දෙන්නේ.
0: වා හිතන්නක බලන්න ඉතින් අවුරුදු 450 30 අපි ඔළුව තිබිච්ච සිතියම
1: මේ
0: අලුත් සිතියම ආවා කියලා වෙනස් කරන්න පුළුවන් වේදානේ?
1: පුළුවන් වෙයි.
0: අනේ කියන්නකෝ අනේ.
1: පුළුවන් වෙයි අනේ. ඉතින් ග්ලෝබ් එක මේව කරලා ගන්න.
0: අනේ තියා ගන්නවා ග්ලෝබ් එක.

0: අපි ඉතින් ගියේ මාර සාකච්ඡාවක් ගියා අපි යාළුවා කම්මැලා අපි මාර සුදිර කතා කරා. යාළුවා හම්බුනාම කතා කරන්න හොඳ නැති මාතෘකා දෙකක් තියෙනවනේ. එකක් තමයි දේශපාලනය.
1: Yes.
0: අනික තමයි ආගම.
1: ඔව්.
0: මොකද දන්නවද? මිනිස්සු ඉතින් එක එක දේවල් හිතාගෙන ඉන්නේ. හැබැයි ඊයේ ඔය දේශපාලන ගැන ඔවා කතා කරනකොට අපේ අතර හිටපු ටික ජේෂ්ඨ සමාජිකෙක් අපිට නිකන් අමුතු කතාවක් කිව්වා.
1: මොකක්ද?
0: ඒක මං මට නිකන් හරි ආසයි තමයි ඉතින් මං හිතුවා ඒක ෂෙයා කරනවා කියලා.
1: හරි.
0: යා පටන් ගත්තේ කතාව දේශපාලනයේ සදාචාරය අපේක්ෂා කරන්න එපා. එහෙම එකක් කිව්වා.
1: හා.
0: මම නිකන් බැලුවා යා දිහා මෙහෙම.
1: හරි ඔකේ.
0: සිරාවට ලොකෝයි. මම එහෙම බැලුවා.
1: හා.
0: රාගෙනෝ. ඒක මම කියප එකක් නෙමෙයි. නිකලෝ මකියාවේලි එහෙම කියලා තියෙනවා. දේශපාලනයේ සදාචාරය බලාපොරොත්තු වෙන්න එපා. කරන කියන සියලුම දේ නිවැරදිම වෙන්න ඕන කියලා එකක් දේශපාලනේ නැහැ කියලා යා කියනවා. ඒක නිකලෝ මකියාවේලි එහෙම තමයි එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ කියලා කියන්නේ.
1: හරි ඔකේ.
0: ඔය සමාජයේ සහ වටපිටාව පාලනය කරන දෙන මකියාවේලිගේ මාර පොතක් තියෙනවනේ ප්‍රින්ස් කියලා. ඒක කියෝපායට වඩා කියපු නැති අය තමයි රටේ ඉන්නේ. කුමාරයා කියලා පොතක් තියෙනවා දවසක අහුනොත් එහෙම කියවන්න. ඒක තියෙනවා ඉතින් මේ දැන් නම් ලෝකේ ඒ තියරිය ප්‍රතික්ෂේප කරනවා. නමුත් ප්‍රතික්ෂේප කරාට වැඩේ යටින් යනවා.
1: ඒක තමයි තියරිය නේ.
0: මොකද දන්න මේ පාලන ක්‍රමයට ඕනගෙනට ආසයි තනවා. ඒ ප්‍රින්ස් පොතේ තියෙනවා.
1: හා රයිට්.
0: ඒ පොතේ තියෙනවා හතුරෙකුට ගහනවා නම් ආයේ කවදා හරි දවසක නැගිටලා හැරිලා බලන්නවත් හිතෙන්නේ නැති ගැහිල්ලක් ගහන්න ඕනේ. මේ පොතේ තියෙන කෑලිය.
1: ඕ මයි ගොඩ්. මටත් ආසයි මේ පොත කියවන්න.
0: ඕ මයි ගොඩ්. දැන් ඔයා බලන්නකෝ මේකට මරු කතාවක් මේ සම්බන්ධ වෙනවා ඊට පස්සේ. එයා කියනවා මේ ඔය පිරමීඩ ජාවාරම කියලා එකක් තියෙනවා නේද? හැම අවුරුද්දෙම කොහෙන් හරි එකක් අහුවෙනවා. මොන තහංචි දාලා මොනවා මිනිස්සුන්ගේ මොන විදිහෙන් දැනුවත් කරලා තිබුණත් මේන් බලාගෙන යනකොට ඒ අවුරුද්ද කොහේ හරි දවසක ආයි එකක් අහුවෙනවා කවුරු හරි පොරක් පිරමීඩයක් අටවගෙන ලස්සනට ගේම ගහගෙන යනවා මිනිස්සු ලක්ෂ ගාණක් ඒක එල්ලිලත් ඉන්නවා
1: හැම පවුලකම එක්කෙනෙක් හරි ඉන්නවා එහෙම එකකට අහුවෙච්ච.
0: ඒ කියන්නේ මේ තරම් පිරමීඩ ජාවාරම ගැන නිවුස් ගහන රටේ හොඳේ.
1: Yes yes.
0: බලන්නකෝ. දැන් මෙච්චර කියලාත් ආයි මේ අවුරුද්ද ඉවර වෙන කලනොත් එකක් අහුනොත් පුදුම වෙන්න එපා. එහෙම තමයි ඒක යන්නේ.
1: දැන් ඔච්චර කියලා මම දැන් අද හවසට අහුවෙන්න පුළුවන්. එහෙම තමයි මේක යන්නේ.
0: එහෙම අහුවෙන්න දෙයක් නෑ මේ මීට Java.
1: නෑ යාළුවේ දාලා තිබ්බ මොකද්ද වැඩක් කියලා පොඩ්ඩක් බැලුවේ.
0: මං හිතන්නේ ඔයා වෙන්නේ තික කරනවා ඇත්තේ.
1: නෑ උනේ. හරි.
0: ඉතින් මොකද මේ ඇයි මේ පිරමීඩ ජාවාරම නවත්තන්නේ? ඇයි මේක මේ ඇයි මේක කරන්න දෙන්නේ නැත්තේ? ඇයි මේක නීති විරෝධී කියලා හිතන්නේ? ඒ පිරමීඩ සිස්ටම් එකේදී උඩම ඉන්න සෙට් එකකට තමයි දවසක සැප හම්බෙන්නේ. හම්බ කරගන්න සල්ලියක් ඔය උඩම ඉන්න සෙට් එකක් හම්බ කරගන්න.
1: හරි.
0: පල්ලෙහාට යන්න කඹරනවා විතරයි. අනේ උන්ට හම්බෙන දෙයක් නෑ.
1: ආ ඔකේ.
0: ඒ හම්බෙනවා කියන එක මනක් කල්පිතයි. හම්බෙයි. දෙයි දෙයි
1: දෙයි දෙයි. යා.
0: ඉතින් මගේ මිත්‍රයා පිරමීඩ කතාවක් කියලා මට කියනවා. මේ ක්‍රීඩාවම තමයි මල්ලි දේශපාලන ඇතුළෙත්
1: තියෙන්නේ.
0: කවුරු ආවත් පහළම උන්ට තියෙන්නේ හුරේ දාන්න පෝස්ටර් ගහන්න පෙළපාලියන්න ස්ටේජ් ගහන්න රැලි වලට යන්න අනේ අර කියනේ වහගෙන එන්න අප්පුඩි ගහන්න එන ගමන් තමන්ගේම ළඟම ඉන්න මිනිහත් එක්ක ගේම් ඉල්ල ගන්න ගහ ගන්න මරා ගන්න පොලිසියන්න අන්තිමට පුළුවන් නම් හිරේ යන්න නිදාස් වෙලාවත් ආයිත් කොහේ හරි පක්ෂයකට මොකක් හරි එකට හේත් වෙලා අනේ නෑ ඉතින් මොකක්ම හරි වෙයිනේ
1: වෙයි වෙයි වෙයි
0: වෙයි වෙයි වෙයි වෙයි
1: ඒක නම් ඇත්ත නේ.
0: ඔය ඉතින් ඉන්න මිනිස්සු බහුතරයකට ජාතික අපේක්ෂාවකට වඩා තියෙන පුද්ගලිකව මොන හරි කැරකේ කියලානේ. කොච්චර නෑ කිව්වත් යටම හරිය තියෙනවා. අපිටත් ඉතින් ඔය මොකක් හරි අම්මේ
1: වෙයි වෙයි වෙයි
0: වෙයි අම්මේ වෙයි වෙයි වෙයි. ඉතින් මේ
1: හරි
0: දේශපාලනයේදී උඩම ලෙවල් එකේ දැන් ඉතින් අපි කොච්චර දේවල් දකිනවද? උඩම ලෙවල් එකේදී හම්බෙන සැප කවුරුවත් එපා කියන්නේ. උදාහරණයක් හරි කියන්න පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් දෙන ජාතිය බත් එකක් ඔයා කියන්නේ 5 ස්ටාර් හෝටල් එකකින්වත් කන්න පුළුවන්ද කියන්නේ?
1: සීරියස්ලි?
0: අනිත් එකේ දෙන ගානට
1: හරි ඔකේ.
0: කණ්ඩ හිතෙනවා හිතේ
1: හිතේ හිතේ හිතේ.
0: හැබැයි ඉතින් දේශපාලනේ කරන්න ගියාමත් කන්න තියෙන පරිප්පු බලපුවම එහෙමවත් තැපක් නොතුනොත් කවුරුවත් දේශපාලනය කරන්න නැති වෙයි නේ.
1: ඒක හරි.
0: පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් අඩු ගන්නට ඇත්තරඳ බත් එකක්වත් හම්බෙන්නේ නැත්තම් මොකටදනේ හිතාදාන්නේ?
1: ඒකනේ. මන්නම් කියන්නේ දෙයක් තියෙනවා.
0: නේද? පොඩ්ඩක් තිබුණොත් තියෙන්නත් ඕනේ. ඉතින් කොහොම වුණත් ඒ ටික අහගෙන ඉන්නවා මටත් එතන අනේ ඉතින් අපි පවු නේද? මිනිස්සු පවු නේ. ඉතින් එහෙම කළේ එතන. කොච්චරුණත් මිනිස්සු මේ දේශපාලනය කියන කෑල්ල අතාරින්නෙත් නෑනේ.
1: ආ ඒක තියෙනවා ඇඟේ තියෙන්නේ.
0: අනේ ලැබෙයි ලැබෙයි ලැබෙයි ලැබෙයි යන්නේ.
1: ඒකයි කියන්නේ සදාචාරයක් නෑ කියලා ඒක ඇතුලේ නේ.
0: එහෙම බලාපොරොත්තු වෙන්න එපා. එහෙම බලාපොරොත්තු වුණාම දුක වැඩිනේ.
1: කරයි කියලා.
0: ඔව් දුක වැඩිනේ තේ සින්දු තියෙනවා නම් පොඩක් පිට අමුතු දුක වැඩි මේක නෙමේ මවට දැන් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ ගෙදර අර වහලේ ගහන හැඩේ තියෙන අර කවදාවත් කරන්න දේ වහලේ ගහනනේ
1: yes ඔව්
0: දැන් ඒක ගැලවුවොත් එහෙම සිවිලිමේ ඉඳලම ගලවන්නේ මම මේ කල්පනා කරනවා ෆිනිෂින් සිවිලිමකට යනවද මට හැබැයි ෆිනිෂින් සිවිලිමකට යන්න වෙයි
1: ලා ඔහා අතර ඒක කරා
0: මම ආසයි අර ලී පටි ගහලා මේ එහෙම මම ආසයි කල්රප්පෙකේ තියෙනවා ෆිනිෂින් ස්විලිමක් තියෙනවා අර සුදු පාටට ලස්සනට වදින ෂීට් එක තියෙන.
1: හැබැයි මං කියන්නේ ඔයා ගහන්න ඕනි ස්ට්‍රිප් සීලින් එකක් නේ අරවින්ද ඔගලංගේ ගෙදරට.
0: ඇත්ත. මම මේඳන් කල ගහන්නකෝ ඇවිල්ලා.
1: නෑ එහෙම මොකදද?
0: එහෙනම් ඉතින් ඔයා පාඩු ඉන්න.
1: අපි ඇඩ්වයිස් කරන්න ආපු
0: මේ ගෙදර ස්විලිම කොහොම ගහමු ඔයා නෝ.
1: අපි වැඩේ කරන මිනිස්සු නෙමේ. අපි උපදෙස් දෙන මිනිස්සු.
0: උපදෙස් නම් ඉතින් දෙයි දෙයි දෙයි දෙයි උපදෙස්. අපේ ගෙදර බිත්තිවල ලා පාට තියෙන්නේ. පුළුවන් නේද මේ ස්ට්‍රිප් සිවිලිමක් ගහන්න නිකන් ලී පාටට කල්පනා කරනවා මම. නෑ නෑ නෑ ඔයා මුකුත් කියන්නේ මම කල්පනා
1: කරනවා.
0: ඒ දන් කරනවා මම නම් ඔයා අහු ගන්න ඕනේ මේවට.
1: ඒ
0: දන් කරන මිනිහා කතා ඒ කල්පනා කරනවා ඇති.
1: මොකද්ද ඔයා ආස?
0: කොහොමුණත් ඉතින් මොකද මගේ ආතල් එක?
1: ආස කියලා ඇහුවේ මොකද්ද ඔයා? කොස්ද මහෝගනීද තේකද බුරුම තේකද? ඔයාගේ අයිඩියා එක මොන වගේද?
0: මහෝගනි හොඳ වෙයි නේද?
1: ආ ඔකේ ඔකේ.
0: දැන් මම අර ගොඩාක්ම වෛරම් වගේකට කැමතිත් නෑ ලී පෙනුමට මම පොඩක් ආසයි.
1: හරි.
0: මං ආසයි. බලන්නකෝ එක එක්කෙනාට තියෙන ප්‍රෙෆරන්ස් වෙනස්. ඒ නිසා තමයි කලර් අප් එක ප්‍රොපෝස් කරලා තියෙනවා. එක එක ලී පෙනුම තියෙන ප්‍රොඩක්ට්ස් කීපයක්ම.
1: Yes අනිවාර්යයෙන්.
0: ඔය දැන් මේ අපේ දැන් මේ ආශ්චර්ය මිසොයි කියන්නේ. කොස්කිය කියෝය කියන්නේ
1: මහෝගනි කියයි තේක කියයි බුරුම තේක කියයි තේකේ අර ලස්සන පාට තියෙනවා ඒක විශේෂින් කියන්නේ දැන් අපි කොස් ගැන පොඩි අයිඩියා එකක් තියෙනවනේ පොඩි ලා පාටට කහ පාටට හුරු ලීයක්නේ ඒ කලර් එක ඔගලන්ට මේ කලර් අප් ආදේශකෙන් හම්බ වෙනවා ඒ වෛරම ඔබට හම්බ වෙනවා ඉතින් එතකොට බැලුයි බැල්මට ලීම තමයි
0: නමුත් ප්‍රොඩක්ට් එක ලී නෙවෙයි
1: yes
0: දැන්වත් තේරුම් ගන්න ඕනේ ලංකාවේ හුඟක් පැතිවල වේයෝ ප්‍රශ්නේ ලොකුවට තියෙනවා. ගොල්ලෝ ප්‍රශ්නේ මම නම් හිතන්නේ නැති gedarak නෑ. අපේ වගේ රස්නේ රටවල් වල මම හිතන්නේ එහෙම පොඩි ප්‍රශ්නයක්
1: තියෙනවා. තියෙනවා yes.
0: ඒ නිසා ලීවලින් මේ සිවිලිම ගහන්න පුළුවන්. හැබැයි කාලයක් තියෙයි කියලා හිතන්න එපා. ලී පෙනුමටම වැඩේ කරගන්න ඕන නම් කලර් අප් එකේ ඒගොල්ලන්ගේ ස්ට්‍රිප් සිවිලිම බලන්න ලී පෙනුමමයි ආයේ ඔබ කිව්වේ නැත්තම් කිසිම කෙනෙකුට කවදාවත් කවුරුත් ගෙදර එන මිනිස්සු ඉනිමග තියලා බහලට නැගලා මේක බලන්නේ නැහෙනේ.
1: ඔව් මොකද්ද කියලා?
0: මේ මිනිත් ඔව් හැබැයි ඕගොල්ලන්ගේ නෑ වුණා නම් ඒ જાතිය බඩු ඉන්නේ නේ.
1: අපි එහෙම තමයි.
0: පොඩ්ඩක් ඉන්නේ බයි ඉනිමග ගේන්නකො මේක මේ සිවිලිම මොකද්ද බලන්න.
1: තට්ටු කරලා
0: ඔයා දල්ලටමනේ.
1: එහෙම තමයි නේ.
0: එහෙම කෙනෙක් කරුනම කවදාවත් ඔබ නොකියොත් ඒක ලී නෙමෙයි කියලා කෙනෙකුට හොයාගන්න බැරි තරම්. ඒ ප්‍රොඩක්ට් එක ඉච්චර හොඳට හදලා තියෙනවා.
1: yes.
0: මේක රස්නේට ඔරොත්තු දෙනවා මේක ගිනි ගන්නෙ නෑ මේක දිරන්නේ නෑ වතුරට ඔරොත්තු දෙනවා විශේෂයෙන්ම මොන වහලේ කොහොම ගැහුවත් කොතනින් හරි ලීක් එකක් ආවොත් සිවිලිමට තමයි ඉස්සෙල්ලාම
1: පාරවදින්නේ.
0: ඒ ප්‍රශ්න නෑ ඔබ කලර් අප් එකෙන් සිවිලිම ෆිනිෂ් කරන ප්‍රොඩක්ට් එක අරගෙන කරොත්.
1: හරි.
0: අවශ්‍ය උපදෙසුත් ඒ මිනිස්සු දෙනවා හොඳ හොඳ සර්විස් එකක් දෙන තැනක් කලර් අප්. මම නම් ඉතින් පුරුද්දට මොන ප්‍රොඩක්ට් එක ගැන කිව්වත් ඉස්සෙල්ලාම කරන්නේ ඉන්ටර්නෙට් ගිහලා ඒක බලනවා. දැන් මම ඉන්ටර්නෙට් ගිහලා බලනකොට මට තේරෙනවා ඒගොල්ලෝ ටග් ගාලා ෆෝම් එකක් දෙනවා. ආ මොකද්ද බැලුවේ නම ගම විස්තර මොනවද? මොකද ඒගොල්ලෝ ඉන් ටච් ඉන්නවා.
1: රයිට්.
0: ඔබ සීරියස් බය කෙනෙක් නම් ඔබට මාර සපෝට් එකක් දෙන්න කලර් අප් රෙඩි වෙලා ඉන්නවා කියලා මට සයිට් එකට ගියම
1: තේරුණා. ඇක්ෂන් එකේ ඉන්නේ. ඔකේ.
0: එන්න සීන් එකේ.
1: දැන් අද උදේ ඔයා කිව්වා ග්ලෝබ් එක ගැන කතා. ඊට පස්සේ ඔයා කිව්වා දැන් දේශපාලනය ගැන. මට මේව ඔක්කොම ඇහුණා මට හිතෙන්නේ මේව නම් කන්නෝනි ප්‍රශ්න. මේව කන්නෝනි ප්‍රශ්න. ඕගොල්ලෝ කියන්නේ බොන්න ඕනි ප්‍රශ්න උනාට අපි කියන්නේ ඒවා කන්න ඕනි ප්‍රශ්න.
0: ආ එහෙම ඕනේ.
1: මල්ලි මට දාන්න මිලන් පැස්තක්.
0: කිසිම ගැලපීමක් නැති විදිහට ඒක ආවේ නේද?
1: හොඳට ආවා ලස්සනට ආවා. මේ මට මාර ආසයි.
0: ගොඩක් අය අහනවා මේ කවුද හදන්නේ? දැන් මිනිස්සු අහනවා මං ආසයි මිනිස්සු ප්‍රශ්න අහනවා.
1: යස්.
0: අර ඉස්සර අමාරුම මිනිස්සු හිටියේ ග්‍රීසි කියනවනේ.
1: හා.
0: හැම දෙයක් ගැනම ප්‍රශ්න අහනවා. එහෙම නිකම් මෙහෙම කම අනේ ඔව් සර් අනේ හරිස හරි හරිස. ඒ විදිහටම ඔව් සර්. දන ගන්න මම. එහෙම නෑ.
1: ඇත්ත දුක කියලා
0: අහනවා. ඒ අපි දන ගන්න. ඒ අපි දන ගන්න. ඒ බඩගන්නේ බඩගන්නේ මොකටද මොකටද මොකටද එහෙම මිනිස්සු ප්‍රශ්න අහන්න ඕන
1: හරි
0: මිනිස්සු අහනවා දැන් හා මිලාන් පැස්ටා අලුත් එකද කවුද කවුද හදන්නේ
1: යස්
0: ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ කවුරු හරි නිකන් මේ එකපාරටම හදිසිය ගෙනාද නෑ මේ දශක ගණනාවක් මිනිස්සු දන්න ඩයමන්ඩ් ෆුඩ් ඔයගොල්ලන්ට මතකද ඩයමන්ඩ් ටින් මාළුවේ
1: යා මතකයි
0: ආන්නේ කම්පැනි
1: හා රයිට්
0: ඒ කම්පැනි ඉතින් ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන සෑහෙන දේවල් ගොඩක් මේ ඉන්ඩස්ට්‍රියට ගෙනත් දෙනවා ඒගොල්ලෝ.
1: ඒ කියන්නේ ජයන්ට් කෙනෙක්.
0: උත්පාදනය කරනවා.
1: යස්. ඔව්.
0: ඒගොල්ලන්ගේ තමයි මිලාන් පැස්ටා. ගොඩක් හැම ජාතියේ ඒගොල්ලෝ හදනවා. ඇත්තට මේගොල්ලෝ මිලාන් පැස්ටා අඳුනලා දෙන්නේ කෙලින්ම ගෙදර ළඟ කඩේට මිලාන් පැස්ටා ගන්න පුළුවන් විදිහටම ඒගොල්ලන්ගේ ඩිස්ට්‍රිබියුෂන් එක හදනවා.
1: හරි ඔකේ.
0: ඒත් මිනිස්සු පැස්ටා කන්න අසයි මිනිස්සුන්ගේ ඔළුවේ පොඩි පර්ස්පෙක්ටිව් එකෙන් මේ ගණන්ද කියලා. මේ පැක් එක රුපියල් 300යි වෙන්නේ මම මුලින්ම ගාන කියන්නේ.
1: හරි.
0: මිලාන් පැස්ටා හදුවාම මේ පැස්ටා ගෙදරක දවසක හදනවා කියලා කියන්නේ. එදාට මාර කූල් දවසක් එන්න මහන්සියලා ආපු දවසක යන ගමන් ස්ටීමරේ ගායන ඩෑම් බ්ලාංගා ලෝක දාගෙන ගියා නැත්තම් වතුරට දාලා ලෝක තැම්බෙන්න
1: තැම්බ ගත්තා හරි
0: උඩට ගිහලා පල්ලෙහාට යන තැම්බිලා ඉවරයි එහෙමම දැන් හෙවි ක්‍රීම් දාලා හැදුවාම රහයි කියලා අපි දන්නවා හැබැයි හොඳ ඝනකමට පොල් කිරෙනුත් මේක හදන්න පුළුවන්
1: යස්
0: දැන් ගෙදර තියෙන දේවල් වලින් මේක ට්‍රයි අවුට් කරපු මිනිස්සු ඕන තරම් ඉන්නේ ගෙදර තියෙන මිරිස් කුරු ටික හැරි මෙහෙ දාලා ඕම දාලා ඕම දාලා කයන් পেපර් දාලා ඕම වෙන තත්ත්වකට නමලා ගන්නවා.
1: හරි ඔකේ.
0: ආගෙදරට අගල් ෆ්‍රිජ් එකේ ආ මේ පෙරේදක් ගෙනාපු මේ අර චීස් රවුමෙන් තව කෑලි දෙකක් ඉතුරු කරලා දෙනවා. ඒ දෙකක් දාලා දාන්න.
1: මේ මෂ්රූම් ටිකකුත් තියෙනවනේ. මේකත් අපි දාමු.
0: අනේ. පොඩ්ඩක් තියෙනවා මේ මෂ්රූම් මේ අර බටන් මෂ්රූම් ගෙඩි තුනක්
1: කියලා
0: සටපට ගාලා ඒකත් කපුවා. ඒකත් දාලා දාන්න.
1: ආ.
0: තියෙනවනම් ඒ නැතත් පොල් කිරෙන් ගේම ගැහුවේ. බය නැතුව දරුවන්ට කන්න දෙන්න පුළුවන් කියලා අපි කියන්නේ ඒ දන්නවද? මේක ඩූරම් පිටි වලින් හදන්නේ. දඬුරම් පිටි කියලා වෙනකන් ලෝක පොසිෂන් එකට කවද මේ රුලම් පිටි.
1: රුලම්
0: පිටි හොඳයි කියලා ගමේ ඉන්න මිනිහත් දන්නවා. ගමේ මිනිහත් කියන රුලම් පිටි වලින් හදන කෑම හොඳයි
1: කියලා.
0: ඒ නිසා මේක පෝෂණ ගුණය වැඩි.
1: හරි ඔකේ.
0: තිරිඟු වලින් මුල හරියම එන එකක්. අපි දන්නවනේ නියුඩ් තියෙන හාල් වගේ ඩූරම් පිටි කියලා කියන්නේ ආය
1: නියමයි එහෙනම් හරිනේ. නම
0: මේක පැස්ට තියෙනවා මේ මැකරොනි තියෙනවනේ.
1: මැකරොනි තියෙනවා.
0: දෙකම තියෙනවා. දෙකම තියෙනවා. කාලා බලන්න රහයි ගාන නම් හොඳටම සාධාරණයි.
1: හරි ඔකේ.
0: බොරු පර්ස්පෙක්ටිව් වයින් කරන්න. ඊතර වියදම් යන්නේ පැස්ටා කන්න දැන් මිලාන් පැස්ටා තියෙනවා. කිවල් කන්නේ.
1: අනිත් එක ඉතින් අපිට පැස්ටා එකක් හදනකොට පැල්වත්ත බටර් චුට්ටක් දාලා එහෙම කරකෝලා ගත්තා නම් ඒකේ ටේස්ට් එක නෙක්ස් ලෙවල් එකට ගන්න පුළුවන්. ඒකත් මතක් කරන්න මොණි. දැන් අපි බටරුත් අපිට කන්න පුළුවන්. ඇයි ඒකටත් අපි අසාධාරණ ගානක් දැන් ගෙවන්නේ නැහැ. පැල්වත්ත බටර් නිසා
0: දැන් මෙහෙමයි බටර් ගෙන්න කවුරුවත් අසාධාරණ ගණන් නෙමෙයි.
1: හරි.
0: ලංකාවට ගෙන්නනකොට කොහොමත් වදින ටැක්ස් ටිකක් තියෙනවානේ.
1: ආ නේ ඒ ටික එනවානේ.
0: ඒ ටික මොකද මේ මිනිස්සු අතින් කාලා හරක් බලන්නේ. මේ ටිකක් ටැක් කරලා තමයි ගාන හදන්නේ.
1: නේ නේ.
0: එහෙම වුණාම ඉතින් පොඩ්ඩක් ගාන වැඩි. පැල්වත්ත අපිට තියෙන වාසිය. ඒකට තමයි ලංකාවේ වැඩියෙන්ම කිරි එකතු කරන කට්ටිය.
1: හරි ඔකේ. ඉතින්
0: අපේ රටේමයි මේ ප්‍රොඩක්ට් එක හදන්නේ. ඒ නිසා අපිට පිටරටකින් බටර් ගෙන්නනකොට තියෙන වියදම් ස්ටෝරේජ් වලට යන වියදම් එනකන් ඔය සීත කරපු අර ලොකු පෙට්ටි වල ගෙන්නන්න ඕනේ සති ගණන් මාස ගණන් නැව්වල එන්න ඕනේ නැව් ගාස්තු ගෙවන්න ඕනේ අධිභාර ගෙවන්න ඕනේ ඒවා රක්ෂණ ගාස්තු ගෙවන්න ඕනේ ඒවා ක්ලියර් කරගන්න ඕනේ ටැක්ස් ගෙවන්න ඕනේ ඒවා ආයි කොහරි ස්ටෝ කරන්න ඕන ආයි කඩවල් වලට දාන්න ඕනේ
1: මොන වියදමක්ද නේද
0: බටර් වලට වඩා අපි තව ගොඩක් දේවල් වලට ගෙවනවා එතන
1: යස් යස්
0: ඒකයි නැත්තම් මේ මිනිස්සුත් නිකන් මාර්ගේ මැද්දේ නමුත් ඒ ගොඩක් ඒ වයින් ප්‍රයිස් එක බේර ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ රටේ දෙයක් හදනකොට. ඉතින් ඒ වාසිය කස්ටමර්ට ඇවිල්ලා තියෙනවා.
1: ඉතින් පැල්වත්ත බටර්.
0: මේකයි මම මේ කියන්නේ.
1: නියමයි. රහයි. ඔකේ. අපි පොඩි බ්‍රේක් එකකට යන්නේ අරවින්ද. 7:44යි.

හිත පිරෙන්න සියත. ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය තන්මාසික වාර්ගික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙත.

0: පොයින්ට් එකක් RDB Youth Classit රුංගිනුම
1: NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026 ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් www.bip

0: ඩේවිඩ් පිරිස් විශ්වාසය සමගින්නෙන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
1: හරිම තැනට ගිහින් ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
4: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
6: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩනීති නේද?
11: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ

0: සියතා.
1: ඕකේ, 7යි විනාඩි 50යි දැන් වෙලාව. සමහරක් ප්‍රොඩක්ට්ස් තියනවා නේද කොපි කළාට සම කරන්න බැරි. ඒ වගේ ප්‍රොඩක්ට් එකක් තමයි ACL කියලා කියන්නේ. ACL තමයි මුලින්ම ෆයර් ගාඩ් කන්සෙප්ට් එකත් අඳුරනලා දෙන්නේ. ඒගොල්ලෝ ගාව තමයි හොඳම ගිනි ආරක්ෂක වායක තියෙන්නේ. දැන් ඒක දම්පාටින් එන්නේ ෆයර් ගාඩ් කේබල් එක. ACL බ්‍රෑන්ඩ් එක මතක තියාගන්න. අපි අදත් අපි කතා කරමු වියට් ජෙට් ගැන. ඉතින් විශේෂයෙන්ම මේ ගැන කතා කරන්න ප්‍රධානම හේතුවක් තමයි අපි සාමාන්‍යයෙන් ඔය ආස වුණාට ට්‍රැවල් කරන්න, රට රටවල්වල සංචාරය කරන්න තියෙන ලොකුම ප්‍රශ්න තමයි ප්ලේන් එකට ටිකට් එකට අම්මෝ ලොකු ගාණක් ගෙවල යන්න වෙන සීන් එකනේ. එහෙම කියලා ඉතින් බජට් ෆ්ලයිට් එක යනකොටත් ඉතින් ආයි පොඩ්ඩක් හිතනවා මේක හොඳද එහෙම කියලා. ඉතින් එහෙම හිතන ඔබට අපි විශේෂයෙන්ම වියට් ජෙට් ගැන මතක් කරනවා. මේක බජට් ෆ්ලයිට් එකක් වුණාට ඕගලන්ට දෙන සැප නං ඒකයි නියමයි. ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ, හරිද? ඉතින් කෝල් කරන අපි නම්බර් එකක් ඔක්කොම දැනුත් කියන්නද? නම්බර් එකක් ඕන නම් 0144 044 044 0144 044 කියලා නම්බර් එකට කෝල් කරන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ දවස්වල අපේ ඉන්සි සංස්ථා සිමෙන්ති පොඩි වැඩකට අපිව ලෑස්ති කරනවා. අපිව සර්ප්‍රයිස් වෙන වැඩකට ලෑස්ති කරනවා. ඒ තමයි ඒගොල්ලන්ගේ ස්ලැබ් වරම් වලට තමයි අපිව ලෑස්ති කරන්නේ. ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් ගත්ත බිල් එකක් තියෙනවා නම් ඒක ළඟ තියාගන්න. ඒකේ ෆොටෝ එකක් හරි ගහලා ළඟ තියාගන්න. ඔබට අනාගතයේදී ඒක ලොකුම ලොකු වරමක් බවට පත් වෙනවා කියන එක මම මේ අවස්ථාවේ

කියන්න කැමති. ඊට පස්සේ අපේ රාජ්‍ය සේවකයන්ට අපේ DPMC එකෙන් ලැබෙන වාසි ටික ගැන අද දවසේ අපි කතා කරමු. සහ ඒගොල්ලන්ගේ Vigo 3 wheel එක තන්නි කරම ඉලෙක්ට්‍රික් 3 wheel එකක් ගෙදර charge කරගන්න පුළුවන්. ඉතින් වැඩිපුරම ලාභ ලබන්න පුළුවන් භාණ්ඩයක් තමයි Bajaj Vigo 3 wheel එක. ඒ ගැනත් විස්තර කියන්න. ප්‍රයිම් ගරුප් එකේ අපි මේ දවස්වල කඩවත තියෙන ප්‍රොජෙක්ට් එක ගැන තමයි කතා කරන්නේ. ඒක හරි ලස්සන තැනක ෂෝක් ප්‍රොජෙක්ට් එකක්. ඉතින් අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඉතින් ඕගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් 13:22 කියන නම්බරයකට කෝල් කරොත් කාගීල්ස් ෆුඩ් සිටි වලත් මෙගා ඩිස්කවුන්ට් දෙන ලෑස්ති කරලා තියෙනවා. ලොකු ලිස්ට් එකක් කියලා තියෙනවා. ඉතින් ඒ ඩිස්කවුන්ට් ගැන අද අපි කතා කරනවා. ඇලුමෙක්ස් වල මේ ප්‍රොඩක්ට් ඕගලන්ට දැක බලා ගන්න තියෙන හොඳම තැන තමයි ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එක කියලා කියන්නේ. එතනට આવොත් ඇලුමිනියම් ගැන මම හිතන්නේ හොඳ නොලෙජ් එකක් අරගෙන ඔබට එතන එලියට යන්න පුළුවන්. විශේෂයෙන්ම මොකක් හරි ඉදිකිරීමක් මේ දවස්වල කරන කෙනෙක් නම් දැන් සාමාන්‍ය ඔය ඇලුමිනියම් දාන වැඩ ටික එන්නේ අන්තිම හරියටනේ නේ. වෙලාව වෙන් කරගෙන ගිහිල්ලා චුට්ටක් බලන්න. මොකද සමහරක් වෙලාවට ඔබ අයිඩියා කරගෙන ඉන්න එකත් සම්පූර්ණයෙන්ම චේන්ජ් කරලා එතන තියෙන වැඩකට ඔය අත ගහන්න පුළුවන්. ඒ නිසා ඇලුමෙක්ස් එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට යන්න අමතක කරන්න එපා කියලා මතක් කරනවා. NLB ලොතරැයි ගැන කතා කරන්න ඕනේ. ඒ ඔක්කොමත් එක්ක ඔබේ අධ්‍යාපනය A-levels කරපු ළමයාගේ අධ්‍යාපනය ගැන කතා කරන්නේ නැතුව කොහොමද නේද? ඉතින් A-levels වලින් පස්සේ පොඩි බ්‍රේක් එකක් ගන්නවා කොයි ළමයාත් එහෙම තමයි ඉති. හැබැයි අම්මා තාත්තා ඒ ඉගෙනගෙන ආපු අර තියනවනේ පොඩි නිකන් ඇක්ෂන් එකේනේ හිටියේ එච්චර දවස් නේ දරුවා. ඉතින් ඒ නිසා එයාට ඒ ඇක්ෂන් එකෙන්ම එයාගේ උසස් අධ්‍යාපනයත් ගොඩ දාගන්න දරුවා පොඩක් උනන්දු කරන්න එයාව යවන්න NSBM හරිත සරසවියට. ළමයා ව්‍යාපාර පැත්තෙන්ද පරිගණක ඉංජිනේරු විද්‍යා නීති නිර්මාණ මේ වගේ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ එයාගේ උපාධි අවස්ථාව ලබා ගන්න දරුවට අවස්ථාව තියෙනවා NSBM හරිත සරසවිය. අපි විශේෂයෙන්ම මතක් කරනවා නිකම්ම මේ පොතම ඉගෙනගෙන පොතම පාඩම් කරගෙන නිකම්ම නිකං කෙනෙක් කියන්නේ උගත් නිකම්ම කෙනෙක් එළියට ආව කියලා වැඩක් නැහනේ. පරිපූර්ණ මිනිස්සෙක් කළා තමයි NSBM හරිත සරසවියෙන් දරුවා දවසක එළියට එන්නේ. ඉතින් ඒ නිසා මේ අවස්ථාව දරුවාට ලබා දෙන්න. 7:54 දැන් වෙලාව.

0: හිත පිරෙන්න සියත.
1: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම. අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. සී ශ්‍රී ලංකා 0.7455 11.
0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 10%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 10.25% අමතර පොලියක්. රුපියල් 105,000 ඊට වැඩි මුදලකින් ආරඹන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටික ලංකා ටයිල්ස්.
0: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place hi GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0.117888666.
3: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atrin, Commercial Bankua, Sri Lankavi, Anka Iki Bankua Lisa, Sreni Katakar Atta. Me Vishishtatte Labannata, Apakiri Vishwase Tabu, Oba Samata Stuti.
1: ඔබ වෙළඳපොලෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. එබැවින් ඔබත් වෙළඳපොලෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. Business, Computing, Interior හෝ Fashion Design, AIN, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0.11732000. NIBM The City University, The Place to Be.
6: City Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Goldy Jumbo Chicken Sausages ₹3.375. Holo Pitikal Polkiri ₹3.260. Elephant House Cream Soda ₹3.130. Sunlight Pearls Matic Liquid ₹3.160. Cargill's Food City.
7: කවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. Then Dump Party. ACL Fire Guard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
1: රක්තරණින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්දී නවතත් රන්මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
8: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
9: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
0: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
10: ඇයි හරිම තැනට ගියින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන.
13: වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
0: අපසෝසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0.111 544 5000.
7: කවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. Then Dump Party. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
14: 98.2 98.4

0: නින්ද තාම නින්ද යන්නේ නැද්ද? ආයිති වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකක් ගත්තේ නැත්නම් තාම ඔබට ඒ ප්‍රශ්නේ ඒ විදිහටම ඇති. ඒ නිසා අද පොඩ්ඩක් හරි වෙලාවක් තියනවා නම් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ගිහිල්ලා පොඩ්ඩක් චෙක් කරලා බලලා ඔබට ගැලපෙන වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එක තෝරගන්න. මේ දවස්වල අපි GWM වාහන ගැන කතා කරනවා, ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එක, ඒ වගේම LOLC ෆයිනෑන්ස් වෙතින් විශේෂයෙන්ම මතක් කරනවා ව්‍යාපාර කරන අයට නැත්නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුත්තක් වෙන්න පුළුවන් ඕන දෙයකට ඔගලන්ට ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාගන්න පුළුවන්. ඒක හරි ෂෝක් වැඩක්. අපි වැඩි විස්තර කියන්නම්. ලංකා ටයිල්ස් අලුත්ම ටයිල් එක, කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන අදත් අපි කතා කරනවා. මේ ඔක්කොමත් එක්ක කමර්ෂල් බැංකගේ ක්‍රෙඩිට් කාඩ්ස් ගැන කතා කරන්න ඕනි. ඉතින් අපිට එක සැරේම වියදම් කරන්න අතේ සල්ලි නැත්නම් අපි සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩයක් පාවිච්චි කරනවා. ඉතින් ක්‍රෙඩිට් කාඩ් එකක් නිකන් ඔහේ ගිහිල්ලා ගන්නවට වඩා හොඳට නිකන් ඒ ගැන හොඳ නොලෙජ් එකක් එක ගන්න එක හරි වැදගත්. ඉතින් කමර්ෂල් බැංකගේ ක්‍රෙඩිට් කාඩයක් ඔබ ගත්තොතින් නොලෙජ් එක කෙසේ වෙතත් ඔබ ගත්තොතින් වෙන වාසිය තමයි මේක හැම තැනකදීම ඔබට වාසි තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩයක් ගන්නකොට ටිකක් වාසි වැඩි එකක් හොයලා බලලා ගන්න ඕනේ. නැත්නම් ඉතින් කිසිම ඩිස්කවුන්ට් එකකුත් නැහැ, මුකුත් නැහැ, කිසි ජොලියක් නැති ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් වැඩක් නැහැනේ. ඉතින් හොඳම ඒ වගේ ක්‍රෙඩිට් කාඩයක් හොයනවා නම් කමර්ෂල් බැංක එකට කියලා වැඩේ කතා කරගන්න. ඔබේ ආදායම අනුව ඔබට ගැලපෙන ක්‍රෙඩිට් කාඩ් එක තෝරගන්න පුළුවන්. අබාන්ස් ඔඩියෝ ගැන කතා කරන්න තියෙනවා. අපිට හජ් 15 පැකේජ් එක ගැන මතක් කරන්න තියෙනවා. ඒ ඔක්කොමත් එක අද උදේම අපි කලර් අප් ගැන කිව්වා, පැල්වත බටර් ගැන කිව්වා, ඊට පස්සේ මිලාන් පැස්ටා ගැන කිව්වා. දැන් වෙලාව පත්තරේ බලන්න.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය. දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
0: හසා ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින් ආචාර්ය. CDB රන් සහනයත් එක්ක පත්තරේ විස්තරය අරගෙන ආවා. රත්තරන් ණය ඉස්තරම්ම තැන CDB දැන් අඩුම පොලියට වැඩිම අත්‍යකාරමක් ඔබට දෙන ගමන් ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දෙන්නත් කටයුතු ලෑස්ති කරලා තියෙන. ඉතින් ජයග්‍රාහකයන් රැසක් බිහි කරන්නට නියමිත මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන හැටි දැනගන්න 0111738388 කෝල් එකක් දෙන්න, එහෙම නැත්නම් ළඟම තියෙන CDB ශාඛාවට එන්න. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. අපි අද ලංකාදීප පත්තරෙන් පටන් ගමු ආශ්චර්ය. ලෝක බැංකුවෙන් මින් පසු ලංකාවට නොමිලේ එන්නත් නැහැ. වර්ගීකරණයෙන් ආදායම් මට්ටම වෙනස් වෙලා ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඒ හේතුවෙන් ලබන වසරේ සිට මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහනට වැයවන පිරිවැයන් කොටසක් දැරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවත්, 2028 වසරේ සිට ප්‍රතිශක්තිකරණ වැඩසටහනට වැයවන මුළු පිරිවැය දැරීමට සිදුවනු ඇති බවත් ආරච්චි මාර්ග පෙන්වා දුන්නේය. ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීම හේතුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාව ගැවී එන්නත් සන්ධානයේ සහය ලැබීමට සුදුසුකම් නොලැබීම එයට හේතුව කියලා කියනවා. ගැවී එන්නත් සන්ධානය කියලා කියන්නේ අඩු ආදායම් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ජනතාවට අවශ්‍ය එන්නත් ලබා දීම, ඊට පස්සේ රටවල්වල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වගේ කටයුතු ශක්තිමත් කිරීමට සහාය පළ කරන ජාත්‍යන්තර ආයතනයක්, ජාත්‍යන්තර සංවිධාන, රජයන්, ඊට පස්සේ එන්නත් නිෂ්පාදන ආයතන වගේ ගොඩක් කට්ටිය එකතු වෙලා තමයි ගැවි සංවිධානය පවත්වාගෙන යන්නේ. ඉතින් ලංකාව දැන් ඉහළ මැදි ආදායම් හිමි රටක් බවට වර්ගීකරණය වෙලා තියෙන හින්දා අපිට එන්නත් නොමිලේ ඔන්න හම්බෙන්නේ නැහැ. මේ වටේ කාගෙන විපක්ෂ නායකතුමාගේ වගේ කටහඬ ඇහෙනවා ඇහෙනවා වගේද? මේ රටවල් මේ කිසිම පිළිවෙලක් නැතුව, තේරුමක් නැතුව ඕනාට වැඩිය දියුණු කරලා හම්බෙන්න තියෙන එන්නත් එකත් නැති කරගත්තා කියලා සමහර විට කියනවා මේ අහන්න හම්බෙයි.
0: මටත්
3: කියවෙන්න ගියේ එක. කියවෙන්න ගියරේ ඒක. ටග්ගල් එනවා ඒක නේද? මං එනවා දිනමින පත්‍රයට. ලංගමට තවත් බස් 800ක් මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි. පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම වසර අවසන් වන විට වායු සමීකරණය කළ නව බස් රථ 600ක් ආනයනය කිරීමටත් ලංගම අරමුදල් යොදා තවත් බස් රථ 200ක් මිලදී ගැනීමටත් කටයුතු කරනවා කියලා තමයි කියන්නේ. එතකොට තව මෙට්‍රෝ බස් 50ක් ගේනවලු මේ අවුරුද්ද අවසාන වෙනකොට. එතකොට සම්පූර්ණ මෙට්‍රෝ බස් සංඛ්‍යාව 172 දක්වා ඉහළට ඔසවනවා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. හතරවෙනි පිටුවේ මේ පිළිබඳව තව ටිකක් විස්තරයක් තියෙනවා. මෙට්‍රෝ ආයතනය සමග ගිවිසුම් ගතව බස් සේවාව ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී පෞද්ගලික අංශයටද අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා මෙහිදී පැවසුවා කියලා තියෙනවා. ඔන්න පෞද්ගලික අංශයටත් මෙට්‍රෝ සමාගමත් එක්ක එකතු වෙලා බස් දාන්න පුළුවන්කම හදලා දෙනවලු. එතකොට සමහර විට අර මෙට්‍රෝ කිකි කෙඳිරි ගන්න සමහරුන්ට පොඩි සහනයක් එන්න පුළුවන්. අපිට චාන්ස් එකක් තියෙනවා මෙතෙන්ට හේතුවක් දාගන්න කියලා. අපි බලමු වැඩේ කොහෙටද යන්නේ කියලා. නාමල්ට ගෙදරින් කන්න අවසර. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා පැවසුවා කියලා තියෙනවා. ඉතින් සමහරුන්ට හිතෙන්න පුළුවන් ඉතින් රටෙම්ම කාලා දැන් ගෙදරින් කන්න ඕනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මිනිස්සු එක එක දේවල් හිතනවනේ. ඉතින් මිනිස්සු හිතනේ ඔය අපිට එහෙම නවත්තන්න වෙනස් කරන්න බෑනේ. කොමින් හරිය මන්ත්‍රීවරයා කරපු ඉල්ලීමකට අනුව ගෙදරින් කෑම ගෙනල්ලා දෙන්න අවසර ලබා දීලා තියෙනවා. මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රැස්වීම වලට සහභාගි වීමට පහසුකම් සලසන ලෙස ඉල්ලීමක්ද නාමල් රාජපක්ෂ මහතා විසින් කරලා තියෙනවා. අද පාර්ලිමේන්තුව රැස් වෙනවා. අද ඉඳන් 11 දින දක්වා පාර්ලිමේන්තුව රැස් වෙන්න නියමිතයි. නාමල් රාජපක්ෂ බන්ධනාගාරේ ඉන්න ගමන් පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගි වීම සඳහා ඉඩ අවසරය ඉල්ලලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. දිවයින පත්‍රයට මං එනවා. තවත් අයිස් කන්ටේනර් දෙකක් අල්ලන්න සීරුවෙන් එකක් වරායේ අනෙක නැවේ. වරායේ කන්ටේනරේ හෙට විවෘත කරනවා කියලා තියෙනවා. රුපියල් කෝටි ගණනක් වටින අයිස් මද්‍රව්‍ය තොගයක් සහිත තවත් කන්ටේනර් දෙකක් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ සහ පොලිස් මද්‍රව්‍ය නාශක අංශය විමර්ශන ආරම්භ කරලා තියෙනවලු. මේ මීට කලින් අයිස් මද්‍රව්‍ය අඩංගු කන්ටේනරයක් අත්අඩංගුවට ගත්තා පහුගිය දවස්වල. ඒත් කොළඹ වරායේදී ඒකේ අයිස් කිලෝග්‍රෑම් 475ක් තිබිලා තියෙනවා. ඒ කන්ටේනරයත් එක්ක අත්අඩංගුවට ගත්ත සැකකරුවන් 6 දෙනාගෙන් ප්‍රශ්න කරද්දි තමයි මේ අලුත් කන්ටේනර් දෙකේ කතාව එළියට ඇවිල්ලා තියෙන. එකක් දැන් වරායේ තියෙනවා, ඒක හෙට විවෘත කරනවා කියලා කියනවා. අනිත් එක තාම නැවේ එන ගමන් කියලා තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව. පොහොර සංකීර්ණයේ කාපට් ඇතිරීමට තෝරාගත් සමාගමට රුපියල් 188ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නැහැ. අත්තිකාරම් මුදලින් ආපසු අය කරගත්තේ රුපියල් 22,14,921ක් පමණයි කියලා ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති තමයි මේ කතාව කියන්නේ. වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබූ නඩුකරයේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මාස 5 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණයේ ඊයේ නියම කරලා තියෙනවා. මේ විස්තරය පොඩ්ඩක් දැනගන්න වටින විස්තරයක්. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. මේකේ අපි කතාව බැලුවොත් එහෙම 2014 වසරේ ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ මාර්ග කාපට් ඇතිරීම සඳහා ලංසුකරුවෙකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. ඒ වෙලාවේ අදාළ සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු හැටියට ඉඳලා තියෙන්නේ මේ විත්තිකාර කුමාර ජයකොඩි මහත්මයා. පස්සේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර මෙම කාපට් ඇතිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා DS Constructions නැමැති සමාගමක් තෝරාගත් බවත් එම සමාගමට අත්තිකාරම් වශයෙන් රුපියල් 88,59,708ක මුදලක් ගෙවලා තියෙනවා. හැබැයි ගොල්ලොනි ගල්ටිකක් වැලිටිකක් ඒ පරිසරයට ගෙනල්ල දාලා මිසක් කිසිම විදිහකින් කාපට් ඇතිරීමක් සිද්ධ කරලා නැහැ. ඒ සමාගමට දුන්න අත්තිකාරම් ඇපකරය යටතේ රුපියල් 2,14,921 මුදලක් නැවත අය කරගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු නොකර ඒ පෞද්ගලික සමාගමට වාසි වන ලෙස ප්‍රසම්පාදනය හැන්ඩල් කළා, මෙහෙව්වා කියන කාරණාවට රජයට රුපියල් 188ක් පාඩු කළා කියලා තමයි හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහිව මේ නඩුව ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. මම එනවා අරුණ පත්තරේට. අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් දසදහසක් මූල්‍ය වංචාවල CID පැමිණිලි ගලා එයි කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක දසදහසක් පමණ යොදා ගනිමින් අන්තර්ජාලයේ ඔස්සේ කළ කෝටි ගණනක මූල්‍ය වංචාවන් ගණනාවක් හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වංචා විමර්ශන අංශය සමත් වෙලා තියෙනවායි කියලා තියෙනවා. ඉතින් මේක මේ ලාභ ලබන ව්‍යාපාරවලට සම්බන්ධ කරගෙන ඉන් ලැබෙන කොමිස් මුදල් ගිණුම් වලට බැර කරන බව පවසමින් විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක ලබා ගන්නා මෙම සංවිධානාත්මක කණ්ඩායම් පසුව එම ගිණුම්වලට යම් මුදලක් බැර කරමින් ගිණුම් හිමියාගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරයි. අනතුරුව ගිණුම් හිමියාගේ පින් අංක ඇතුළු ගිණුමේ රහස් තොරතුරු සූක්ෂම ලෙස ලබා ගන්නා මෙම කල්ලි එම ගිණුම් අංක මහා පරිමාණ මූල්‍ය අපරාධ සඳහා යොදා ගන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් කොහෙන් හරි හම්බෙන, නිකන් ඉඳලා හම්බෙන පොඩි සල්ලියකට රැවටිලා එකට ඇත්තටම තමන්ට ආයෝජනය කරලා දිනු වෙන්න ඕන නම් එකට හරියන නීත්‍යානුකූල තැනක් හොයාගන්න නැතුව වැඩිපුර ලාභෙට වැඩිපුර කොමිස් වලට මේ වගේ අයට අහුවෙන මිනිස්සුන්ට අපි ඉතින් මේ 100,000 වතාවක් මේවා කියලා තියෙනවා. ඉතින් තාමත් අහුවෙන අයට හොඳ වැඩේ, සුබ අනාගතයක්. මුලතෙහි අධික පෑවිල්ලට මාළුන්ගේ පණ ගිහින් උතුරු පළාතට බලපා තිබෙන අධික පෑවිල්ල හේතුවෙන් මුලතෙහි දිස්ත්‍රික්කයේ කලපු ආශ්‍රිත කුඩා මසුන් දහස් ගණනින් මිය යන බව මුලතෙහි ධීවර ජනතාව පවසනවා. ඉතින් මේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම හින්දා මේ වෙනකොටත් දිස්ත්‍රික්ක 7කට දැඩි බලපෑම් එල්නිනෝ තත්ත්වයේ හින්දා ඇති වෙලා තියෙන බව අද අනිකුත් පුවත්පත් පවා වාර්තා කරලා තිබුණා. ඊළඟට මම හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක උපුටා ගන්නවා. අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු අවුරුදු 15-20ක් පවතින ඒවා කියලා අධිකරණ ඇමති කියනවා. මම නැවත ඒක කියන්නම්. මේ කතා වෙන දෙන්නගෙන් එක්කෙනෙක් කියනවා අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු අවුරුදු 15-20ක් පවතින ඒවා කියලා අධිකරණ ඇමති කියනවා. එතකොට අනිත් හදේ කියනවා අවුරුදු 76ක් වෙන්නේ නැති ගැටලුවක් හම්බ වුණාමයි කියලා. දැන් මේකම ඉදින් නේද? 76ක් නේ හැම එකටම. ඕවා තමයි විස්තර ගිහිල්ලා එන්න.
0: හරි, සුබ දවසක්.
3: සුබ දවසක්.
4: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය. දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය. රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: උදේ 8යි විනාඩි 13යි
3: වේලාව ඔබ වෙත ගෙනාවේ.
4: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03

0: किया था टॉप स्टोरी
1: පුද්ගල ඝාතනයක සකකාරියක් අතරංගුවට පුද්ගල ඝාතනයකට ආධාන අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සකකාරියක් අතරංගුවට ගෙන තිබෙනවා. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ආශ්‍රය නිලධාරීන් විසින් 2018 වසරේ කිරිඳිවැල ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ සිදුවීමට අදාළව සකකාරියට චෝදනා එල්ල වී තිබෙනවා. දැන් විදෙස් පොතක්. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි පිහිටි ජර්මානු කොන්සල් කාර්යාලය වසදමීමට රුසියාව නියෝග කර තිබෙනවා. රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එම කොන්සල් කාර්යාලයේ මෙහෙයුම් කටයුතු ලබන 18 වනදා දක්වා අවසන් කළ යුතු බවයි. ජර්මනිය පසුගිය සතියේ රුසියානු රාජතාන්ත්‍රික ස්ථාන දෙකක් වසදමීමට ගත් තීරණයට ප්‍රතිචාර ලෙස මෙම පියවරගත් බවයි රුසියාව ප්‍රකාශ කළේ. ජර්මනිය බොන්හි පිහිටි රුසියානු කොන්සල් ජෙනරල් කාර්යාලය සහ බර්ලින්හි පිහිටි රෂ්‍යන් හවුස් සංස්කෘතික මධ්‍යස්ථානය වසාදවීමට ජර්මනිය පසුගිය සතියේ නියෝග කළා. ඒ ජර්මනිය ලයිට් සෙකන් ගුවන්තොටුපළට එල කිරීමට උත්සාහ කළ ඩ්‍රෝන ප්‍රහාරයක් පිටුපස රුසියාව සිටි බවට චෝදනා කරමින්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: මේ මං වාගෙන් අහන්නට දැන් ඔයාගේ අර කළුපුතා වාහනේ තියෙන්නේ.
1: යා.
0: කළුපුතා වාහනේ. හොඳින් ඉන්නවද?
1: Yes, හොඳට තියෙම.
0: කොහෙත් වැදුන්නේ
1: නැහැ. නෑ. මේ කතා කරන්නේ දේවල්.
0: බෆර් එකවත් වැදුන්නේ නැද්ද කොහෙවත් නිකන් ගීරුණේවත් බිත්තිවත් ඇතුළුන්නේ.
1: ආ දොරක් කර අර ගේට්ටුව ළඟ මෙහෙම
0: වගේ. දොරක් ඇතුළට ගියාද?
1: නෑ දොරක් ඇතුළට ගියා නෑ. ඒක චුට්ටක් නිකන් ඩැමේජ් වුණා. මං ඒක මේ කළු පාට
0: රිවර්ස් කරනකොට වැදුන්නේ නැහැ පිටිපස්ස
1: ඉදිරි. මාකෙකකින් අර තිත මේව කරා. ඒතර ඒක නෑ. ඒකේ ඩැමේජ් එකක් නැති වෙලා ගියා. මාක ඩොට් එකක් දැම්මා. යා අයියෝ ඒ මම හන්න.
0: ලොකු දෙයක් උන්නේ නැහැ තාමනේ. ඒකයි මේ.
1: ලොකු දෙයක් උනේ නැහැ. ලොකු දෙයක් වෙනකන් බලන් ඉන්නේ.
0: නෑ උනා නම් ඉතින් අපිට ඒ ගැන කතා කරන්න බැරි ගොඩක්.
1: අයියෝ වාහනේ ගැන කවදාවත් නැතුව.
0: මේ මට දැනගන්න ඕනුනේ මේ.
1: හරි.
0: දැන් ඔයාට නම්බර තහඩුව හම්බුණාද?
1: නෑ තාම නෑ.
0: හා. නම්බර තහඩු ගැන පොඩි ආරංචියක් තියෙන එක කියන්න ඕනේ. අපිත් ඉතින් විහිළු කර කර හිටියානේ. ඔක්කොම කියනවා නම්බර තහඩු ටික නෑ කිය කිය අපි. මතක නේද අපි?
1: මෙයාගල.
0: අපේ කටවල තෑ.
1: අයි දැන් මේ කරන්න දෙන්න වැඩි.
0: දැන් මෙහෙමයි ජූනි මාසේ 10 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 31 වෙනකම් ලියාපදිංචි කරපු වාහනවල අංක තහඩු දැන් ඔක්කොම රෙඩි වෙලා
1: තියෙනවා.
0: හා හා.
1: එතකොට පාරනේ
0: ඔක්කොම ඉලෙක්ට්‍රික් වාහන කියන්නකෝ.
1: හරි.
0: ඉලෙක්ට්‍රික් වාහන වලට ඔක්කොම හම්බෙන්නේ කොළපාට අංක තහඩුවක් හම්බෙන්නේ.
1: ආ ඕකේ. එතන අපිට මොන පාටද?
0: වාට තින් මේ මේ ඔයාගේ ඉතින් EV වාහනයක් ගත්තා නම් වාට කොළපාට අංක තහඩුවක් හම්බෙන්නේ. ඉතින් අපිට හම්බ වෙන්නේ ගන්න සාමාන්‍ය වාහන වලට හම්බ වෙන්නේ හරි ඉස්සරහා සුදු අංක තහඩුවක් පිටිපස්සේ කහ අංක තහඩුවක් ඒක තමයි හම්බෙන්නේ.
1: ඒතර අර පරණ හදාගත්තු එක ඒකට මොකද අපි කරන්නේ?
0: ඒක බෙල්ලේ ඉල්ල ගන්න. පරණ ගෙදරින් හදාගත්ත එක.
1: ආ මොකද කරා?
0: අපරාධන විසිකරණත් හිත නැනේ. ඒකේ ඉස්සරහා සීට් එක යන දෙන්න බෙල්ලේ ඉල්ලගෙන යනවා.
1: ඒක අපිට බැරිද පොඩ්ඩක්
0: බහලා යනකොටත් මිනිස්සු දන්නවා මේ අහවල් වාහනේ අයිතිකාරයා.
1: ඒ උමයිනේ දැන් යතුරු වනවන යන්නේ මොකද අපි වාහනයක් තියනවා කියලා පෙන්වන්නනේ. කම ඔන්.
0: නම්බර් ප්ලේට් එක ඉල්ලගෙන යනවා.
1: යා නියමයි නියමයි.
0: ඉතින් 2024 25 26 අවුරුදු වලට අදාළව අංක තහඩු
1: හරි
0: ඉදිරි මාස 6 ඇතුළත අයිතිකාරයන්ට ලැබෙන වැඩසටහනක් සූදානම් කියලා මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කවුද මේ තුෂාර ප්‍රනාන්දු මහත්මයා කියලා.
1: හා නියමයි නියමයි.
0: හොඳයිනේ. මොකද තමයි මේක පිළිබඳව ඊපෙරද පොඩි කතාවක් ගියා. අර කොළපාට අංක තහඩුවක් හම්බෙච්ච මිනිස්සෙක් වැලිවේරිය පොලිසියෙන් නතර කරලා ඉන්න ජරමාරයක් කරානේ. ආ මේ මොකද්ද මේ මොකද්ද මේ පාට කවුද මේ මේ කවුද මල්ලි මේ කියලා එහෙමයි මේ මනුස්සයාගෙන් අහලා.
1: UNP ද නේද? කොළපාට
0: මාර ප්‍රශ්න දෙන්නේ.
1: හරි.
0: ඒ මිනිහා 17 තියෙන ලියුම් කියුම් අරෝ මේවා සේරම පෙන්නලා තමයි යන්තම් ගොඩ දාලා තියෙන්නේ. ආ වීඩියෝ එකක් දාලා තිබුණා. ඇත්තට මේ වීඩියෝ එක ඩාප් එකත් හොඳයි. ඒකෙන් මං හිතන්නේ ඒකෙන් දැනුවත් වෙන්න ඇති අනිත් පොලිසිය.
1: ආ ඒක හරි.
0: ඉතින් මෝටර රථ ප්‍රවාහන කොමසාරිසුත් දැනගන්න ඕනේ. ඉතින් ඒක අතකරන්නේ පොලිසියට කියලා
1: කියලා තියන්නේ ඒකනේ.
0: නේද? ආ කොල්ලපාට. ආ එතකොට. එමෙයක් නෑ. පොලිසිය මහත්තුරුත් දැනගන්නනේ කොළපාට අංක තහඩු වෙන්නේ. ඉලෙක්ට්‍රික් වාහන වලට කියලා.
1: ඒ කියන්නේ Vigo 3 wheeler එකක් දැන් අරගෙන තිබ්බොතින්
0: තිබ්බොතත්
1: කොළපාට අංක තහඩුවක්.
0: මුතු ඉතින් නේද ඈත තියලා මා මේක ඉලෙක්ට්‍රික් නේද කියලා අඳුරගන්න පුළුවන් වෙන්න එක්කලා දෙන එක කාලීන පියවරක් වගේ නේද?
1: ඇත්තට ඒක හොඳයි.
0: ඔය ආස නැද්ද ඔහොම ගිහිල්ලා ගල වෙන රටවල් වල වගේ තමන්ගේ නම ගහ ගන්න පුළුවන්. ඔය නිකන් තියෙන ඉංග්‍රීසි අකුරු වගේ නෙමෙයි තමන්ගේ නම ගහන්න පුළුවන්. ඒ අංක තහඩුවටම ඒ අංක තහඩුවම ගන්න ඕනම වාහනයකට හයි කර ගන්න
1: පුළුවන්. මරුනේ නියමයි.
0: එහෙමත් ඒ නේද? මේකෙන් හම්බ කරලා ඇති වුණා. දැන් මොකද අංක තහඩුව ලින්ක් කරන්නේ කියලා අලුත් එකක් ගේනවා.
1: නියමයි.
0: ආයි මුලේ ඉඳලා නියමයිනේ. මිනිස්සු හැමෝම එන ආසාවෙන් තමන්ගේ නමේ මුල අකුරු දෙක හරි මේ ගහ ගන්න පුළුවන්. අපි මොකද්ද
1: දානවා
0: අපි මොකද කරන්නේ? අපිට කලින් අපේ නම දාලා වෙන අංක තහඩුව ගහ ඒ කට්ටිය ගහන්නේ.
1: අපිට
0: තියෙන තිස්සෙ මෙන්න වගේ වනේ.
1: අපි ගහමු අපේ ඉස්කෝලේ නම. එහෙම තමයි අපිට ගහන්නේ.
0: මොනවා හරි කමක් නැහැ. ඉතින් අපි Vigo 3 wheel එක ගැන කතා කරපු නිසා අපි ඒකත් කතා කරමු. මේක තමයි ෆියුචර් එක. ඉලෙක්ට්‍රික් තමයි ඉතින් හැමෝම කතා කරන්නේ. මේකට ඉතින් සමහර ප්‍රධාන ප්ලේ මෝටර රථ සමාගම් අපි නම් ඉලෙක්ට්‍රික් ගැන තාම මේ හිතනවා. ඒගොල්ලෝ හිත වඩන්නේ ලෝකෙ පෙට්‍රෝ ස්ටේට් එකකින් ඉලෙක්ට්‍රෝ ස්ටේට් එකට යන තැන ඉන්නේ.
1: හරි.
0: ඇත්තම කියනවනම් මේ ගමන සම්පූර්ණයෙන්ම චීනය වගේ රටවල් ගිහිලි ඉවරයි. චීනය තමයි අද වෙනකොට ලෝකේ බලවත්ම EV නිෂ්පාදකයා බවට පත් වෙලා තියෙන්නේ. ලෝකෙ ඊට කලින් බිහිවෙච්ච ටෙස්ලා වගේ ආයතන වලටත් ලොකු චැලෙන්ජ් එකක් වුණා ඒගොල්ලෝ හදපු EV vehicles.
1: හරි, ඔකේ.
0: ඉතින් EV තමයි දැන් ඉස්සරහට යන්නේ. ඉතින් ඒකේ එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ප්‍රශ්න නම් ඉතින් දැන් අපේ මේ ෆොසිල් ෆුවල් වලත්
1: තියෙනවානේ.
0: ෆොසිල් ඉන්ධන දැන් අපි පාවිච්චි කරන්නේ ඩීසල් පෙට්‍රල් භූමිතල් කියන්නේ ෆොසිල් ඉන්ධන. ඒවයිත් ප්‍රශ්න තියෙනවා. ඒවත් තව අවුරුදු තව දශකයක් දෙකක් යනකොට ඉතින් එහෙම තමයි කියලා තියෙන්නේ.
1: හරි.
0: තව දශකයක් දෙකක් යනකොට ෆොසිල් ෆුවල් කියන එක ටිකක් භාවිතයෙන් අයින් වෙනවා.
1: හොයාගන්න
0: ඕනේ. ඔහොම යනකොට ඉලෙක්ට්‍රික් වාහනවල මේවා වැඩි වෙනකොට කාලයක් ඇද්දි ඩීසල් පෙට්‍රල් ගහන මිනිස්සු ලෝකෙ නිකන් බෙහෙතකටත් හොයාගන්න බැරි වෙන්න පුළුවන්.
1: කෞතුක වස්තු බවට පත් වෙයි නේ.
0: ඔව් ඉතින් අන්න ඒ කාලේ වෙනකොට සමහර වෙලාවට පෙට්‍රල් ඩීසල් ගහන්න කෙනෙක් නැති නිසා ඉන්නේ දෙන්න තුන් දෙනා නිසා
1: දෙක පහට ගන්න
0: බූලි ගණන් වලින් ඩීසල් දෙන මට්ටමක් පෙට්‍රල් දෙන මට්ටමක් බූලියකට ඔය දැන් එවන ගාන මේ පෙට්‍රල් බූලියක්ම 300යි ඒ වගේ දෙන්න පුළුවන්.
1: එහෙනකොට නියම් මොකද්ද? ඒwidetilde එතකොට අපි ඉලෙක්ට්‍රික් වෙලා ඉඳී.
0: එතකොට අපි ඉලෙක්ට්‍රික් වෙලා ඒ කරන්ට් එක වැදිලා අපි ඉන්නේ හොඳට.
1: Yes, yes.
0: ඉතින් දැම්මම රෙඩි වෙන්න. ඉතින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමත් මිනිසුන්ගේ ෆියුචර් එකට රෙඩි කරනවා ඒගොල්ලන්ගේ වාහන වලින්. අපේ හිතේවත් තිබුණේ නැහැ කාලයක් යනකම් නේද ඉලෙක්ට්‍රික් ඕල් ඉලෙක්ට්‍රික් 3 wheel එකක් දකින්න පුළුවන් වෙයි කියලා.
1: ඒක ඇත්ත.
0: ඉතින් මේ ටෙක්නොලොජි එක ඇවිල්ලා තියෙනවා. ඒක ලාභයි. ඒක සර්විස් එක අඩුයි. ඇත්තටම සර්විස් එක සර්විස් කරන්න ඕනේ නැති තරම්. සෑහෙන කාලයකට. මොකද ලිතියම් අයන් බැටරියක් සහ හොඳ පවර්ෆුල් මෝටරයක් තියෙන ඔච්චරයි තියෙන්නේ. ඉතින් ඕක ලේසියකට රිපෙයාර් එකක් එහෙම එන්නේ
1: නැහැ. ආ ආ
0: ඉතින් රෙපෑක කාවත් හදාගන්න ඉච්චර කල්යන්නෙත් නෑ. තෙල් මාරු කරන්න, ෆිල්ටර් මාරු කරන්න කියලා ඔහොම නටන්න දෙයක් නෑ නෝවයි.
1: ස්පෙයාර් පාට් එකක් ගන්න උනත් ඉතින් ඉන්නවනේ ළඟම නියෝජිතයෙකුත් ඉන්නානේ තින්නේ.
0: ඉස්සර මම දැකලා තියෙනවා මේ 3 wheelers වලට පෙට්‍රලුත් ගහලා තව මොකද්ද ඇඩිටිව් එකකුත් දානවා නේද? 2T ද මොනවද කියලා. ඔව්. කීයක් වැඩද බලන්නකො. මේක ගෙදරදි චාර්ජ් කරගත්තා. ඈ? ආවා ගියාන ෆෝන් එක චාර්ජ් කරන සොකට් එකටම ගහලා චාර්ජ් කරගත්තා. කොහෙ හරි ගිහිල්ලා ඉන්නවා. ඉතින් ක්ලයින්ට් කෙනෙක්ගේ ගෙදර ගිහිල්ලා ඉන්නවා. ක්ලයින්ට් මට පිට බලලා ක්ලයින්ට් නැත්තම් එයාගේ ගෙදරට ගාව චාර්ජ් කරගන්න.
1: ඔව් කොච්චර ලේසිද බලන්න.
0: මට ගිහිල්ලා අර වීල් එක නවත්තන් ඉන්නවනේ මේ ක්ලයින්ට් එනකන්. හ්ම්.
1: Yes.
0: මට පිට බැලුවම ආ චාර්ජ් කරනවා. ගලට චාර්ජ්.
1: ක්ලයින්ට් ගේ සල්ලිත් ගත්තා. චාර්ජුත් කරගත්තා.
0: ඉතින් අපේ මිනිස්සු එහෙමනේ දැන් ආ හිතන්නකෝ. ඔහොම ගිහිල්ලා කියලා චාර්ජ් එක ඉවරුණා කියලා. පොඩ්ඩක් තල්ලු කරන් ගිලා අනේ යක්කේ. පොඩ්ඩක් මේක චාර්ජ් කරගන්න පුළුවන් ද විනාඩි 10කට කිසි මිනිහෙක් එපා කියන්නේ නැහැ ලංකාවේ. ලංකාවේ මිනිස්සු එහෙමනේ. බඩ පොත්තර කන්න නැති වුණත් හරි ඒක ඇල්ල තියනවා. ඊ අර අනේ මල්ලී ඔය තියන්නේ ඕන්තරම් මේ මේව කරගන්න බෑ. මේ මල්ලී කරන්ට් කපලා ගියා උදේ තා එනවත් නැහැ.
1: කොහොමවත් වාසි වැඩි නේ. මාර පහසුවක් තියෙයි ඔබට වීගෝ එකක් ගත්තොත්.
0: කිලෝමීටරයට වියදම රුපියල් 3යි කියන එක මතක තියාගන්න. ඔබට පුළුවන් දැන් ගාන හදන්න. අලුතෙන් සාමාන්‍ය කිලෝමීටරයක් යන්න. හයර් එකක් දුවනකොට ගන්න ගණන් ටික හදලා බලන්නකො. පියෝ සල්ලි ඈ.
1: ඒ
0: කියන්නේ පියෝ ලාභ.
1: සුද්ධ
0: ලාභ හම්බෙන්න.
1: එතකොට අරවින්ද දැන් අපේ තාති පොලිසිය හින්දාද මන්ද මාර විදියට ආරක්ෂාව ගැන හිතනවා. අපි දැන් ගිනි කූරක් ගහන්න ගියත් පුතා ගිනි ගනි පුතා
0: ගිනි නමදාව ගෙන්නනවා.
1: ඕ මාර මේකක් තියෙන්නේ අඩේ ගිනි නමදාවට එන්නේ
0: කියන්නේ. ගිනි කූරක් ගන්න ගිනි නමදාවෙන් ගෙන්නනවාද මම මිනිත්තු.
1: දැන් අම්මා ලිප පත්තු කරන්න යනවා මේ මොකක්ද?
0: ආ ගිනි නමදාවෙන් එනවා.
1: ටග්ගල බලන්න. ආරක්ෂාව 100%ක් මංග තාත්ති ඔයා දැන් ඔච්චර ආරක්ෂාව ගැන හිතනවා අපේ ගෙදර හදන්නවා පාවිච්චි කරලා තියෙන කේබල්ස් මොනවද කියලා මම තාත්තා මට කියනවා ACL කේබල්ස් තමයි ආ දාලා තියෙන්නේ අරවින්ද. ඉතින් ඒ නිසා ඒකේ ෆයර් ගාඩ් එක දාලා තියෙන නිසා මම ඒක යාට නෑ හින්ට් එකට වගේ අහන්න ගියේ මම. තාත්තා වුණත් එහෙමනේ ළමයි.
0: තාත්තා වුණත් මා බත සරි කරා. තාත්තා
1: වුණත් නිකන් අපිට හින්ට් එකක් අහන්න පුළුවන් තැන. ඉතින් අපි අපිට එහෙම
0: අන්න දරුවෝ. අනේ වදාපු තාත්තරනේ ඉතින් මේ කියන්නේ.
1: ඉතින් මං හරි සතුටුයි.
0: වදාපුනේ හදාපු. හදාපු අම්මා හදාපු තාත්තා. ඉතින් තමයි මේ හදාපු තාත්තට මේ විහිළු කරන්නේ.
1: අනේ තාටි I love
0: you. ඉරහඳ පායනවනේ ඉතින් මේ දරුවන්ට.
1: අනේ ඔය කියන්නේ පායතුත් වගේ. ඉතින් ඇත්තට දුර දිග බලලා වැඩ කටයුතු කරලා තියෙන එක ගැන අපි සතුටුයි. ඉතින් අපි කියන්නේ අපි කාලයක් දැන් ওই ගෙදර ජීවත් වෙන්න ඕනි. එතකොට ඉතින් අපිට worry වෙන්න දෙයක්
0: නැහැ. මහ ගෙදරම ඉන්නවා කොහොම හරි වැටලා නේ. යද්දොර හදා ගන්න අදහසක් නැහැ. තාත්තා දාපු ෆයර් ගාඩ් වයරු යරෝමියෝ කී එකේ පානිය දාගෙන බටර් පාර ගාගෙන තාත්තගේ පෙන්ෂන් එකෙන්ම රෝල ගාගෙන විතරයි අම්බකන්න සල්ලි එක බැංකුවට දාලා යනවා ඇති. ෆයර් ගාඩ්. ඕම් ෆයර් ගාඩ්.
1: මැනේජ්මන්ට්.
0: ඔව්. ඕන් දරුවෝ
1: ඉකිරි
0: මොලේ ෂෝක් හැබැයි
1: හොඳයි නේද අපේ තාත්තගේ චොයිස් එක
0: නේ මහත්තයත් කියන්නේ වෙන ගෙදරකට යන්න ඕනේ මේවා එහෙම ඉන්න ඕනේ නැහැ වැටලා දෙමව්පියන්ට
1: කරන්න ඕනේ
0: එහෙම කියන්නේ නේද හරි දුක ඇති මහගේවල් තාලේ
1: මේ අපි ෆයර් ගාඩ් ගැන කතා කරමු ඒසීඑල් ෆයර් ගාඩ් ගැන දැන් මේ ඩම් පාටින් ඇයි ඇවිල්ලා තියෙන්නේ ෆයර් ගාඩ් කේබල්
0: අඳුන ගන්න ලේසි වෙන්නනේ
1: ආ ඕකේ
0: එතකොට කාටවත් බොරු කරන්න බෑනේ
1: හා
0: හා හා නිකන් අර වෙනදා වගේ අලු පාට වයරකට ෆයර් ගාඩ් කියලා ගහන්න බෑනේ එහෙම ගහන්න දැන් බෑ දැන් කෙලින්ම SLS එක දීලා තියෙන ඩම් පාට වයරකින් ආවොත් තමයි ෆයර් ගාඩ් නැත්තම් බොරු ගාඩ්
1: ඕකේ
0: බරසි ගාඩ් හරි ඒසීඑල් තමයි ෆයර් ගාඩ් තියෙන්නේ ඒගොල්ලෝ ඕන කරන සහතික අරගෙන තියනවා සහ ඉතින් ඒගොල්ලෝ තමයි ඇත්තටම පුරෝගාමියෝ කඳුල්ලා දුන්නේ ලංකාවට ෆයර් ගාඩ් කියලා වයර එකක් තියෙනවා කියලා අපි දැන් හිටියෙත් නෑ අපේ ඔළුවේ තිබුණෙත් නෑ වයර එකක් මෙහෙම පත් වුණොත් ඒක ඇවිලිලා බිත්ති දිගේ ගිහිල්ලා මුළු ගේ ඇතුලේම ගිනි පැතිරිලා ඌවානේ ඇති ඔළුවේ ඇයි වයර පේන්නේ නෑනේ
1: පේන්නේ නෑනේ ඉතින් ඒක ගැන අයිඩියා එකක් නෑනේ
0: ආ අන්න රයිට් ඉතින් ඒක හොඳ මූමන්ට් එකක් ඔය එකපාර දාගන්නකො ඔය ඒ දම් පාට වයරකින්ම වයරින් එක කරගන්න සාමාන්‍යයෙන් හොඳ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් නම් කියනවා
1: හරි ඕකේ
0: දන්නවද වෙන්ඩ ඉලෙක්ට්‍රිෂියන් ලා නම් මන් දන්නේ හොඳ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් නම් කියනවා
1: කියනවා
0: අර කඩෝල ඉලෙක්ට්‍රිෂියන් හොඳයි
1: ඔව් එයා කියයි
0: ඔව් මේ අනිත් කඩෝල ඉලෙක්ට්‍රිෂියන් වල ගන්න
1: ඔයාගේ ඉන්නව නේද ෆෝන් එකේ තියෙනනේ
0: කඩෝල නෑ නෑ නෑ එහෙම ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් මගේ ෆෝන් එකේ නෑ
1: ආරච්චි අපි මේ
0: ජේජේ
1: මොකද අනේ අරවින්ද කවදද අපිට දැන් මේ ස්ලැබ් වරම හම්බ වෙන්නේ දැන් අපි එකට ලෑස්ති වෙලා ඉන්නේ
0: ආ
1: ඉතින් කවදද
0: ලෑස්තිලා කියන්නේ
1: දැන් අපි අර ඉන්ස්ටි ඔබට අපි කිව්ව පොඩි දෙයකට ලෑස්ති වෙන්න කියලා ඒ තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල් එක ළඟ තියාගන්න කියලා අපි දැන් කියලා තියෙන්නේ ලොකු වරමක් කරකෙන්නයි යන්නේ
0: ඕ ඒ කොටට තියාගත්තත් කවන්න මේ දවස් ටික තෝක අපි කීලේ වැඩ කරගන්න ගන්න. මාර වටිනවා ඇත්තටම. අපි දැනටත් දන්නවා දෙන්න යන්නේ මොකද්ද තෑග්ග කියලා. අපි ගාන හදලත් බැලුවා ඒකට. මා විශාල ගානක් නේ තෑග්ගේ වටිනාකම.
1: හිරි වැටෙනවා ඇඟ හිරි වැටෙනවා ඒ වගේ තෑග්ගක් දෙනවා කිව්වම.
0: නෑ ඉතින් ඇත්තටම ඉතින් මේ ඔය කන්ස්ට්‍රක්ෂන් කරන කෙනෙකුට ස්ලැබ් එක ගොඩ දාගන්න ඉතින් හම්බෙන තෑග්ග එතකොට කියවෙනවා.
1: එච්චර යන්න එපා. එච්චර යන්න එපා දුරට. අපි දැනට කියමු සිමෙන්ති කොට්ට පහක බිල් එක
0: ස්ලැබ් වරම් කියලා මෙහෙම කියන්නේ නැද්ද
1: ස්ලැබ් වරම් කියලා කියනවා ඉතින්
0: එතකොට ස්ලැබ් වරම් කවට අපි නිකන් ස්ලැබ් එක දිහාවට යන්නේ නැහැ නිකන් ලින්ද පැත්තට වගේ තමයි යන්නේ
1: ඕ නිකන් ස්ලැබ් කියලා නිකන් මේ වචනේ විතර
0: අනේ මන් දන්නේ නැහැ නේද අනේ මන් දන්නේ මොන කෝලම්ද කියලා මේ වලේ
1: හරි අපි ලෑස්ති කරන්න ඕනේ නේ මිනිස්සුන් වාර වින්ද මේ වැඩේට අපි ඒකට ලෑස්ති කරන් පුළුවන් තරම් එකතු කරන්න සිමෙන්ති කොට්ට පහක 10ක් ගත්තොත් පහේ පහේ බිල් දෙකක් ගන්න නේද එතනම
0: අපිට දාන්න දාන්න වැඩි වැඩියෙන් දාලා වැඩි වැඩියෙන් මෙව කරගන්න
1: yes
0: ඒ කියන්නේ මේ ස්ලැබ් බරම් කොහොම අපිට හිතා ගන්න පුළුවන් ඇති නමුත් ඉතින් මේ ටෑග්ගේ සයිස් එක හිතා ගන්න බෑ තාම
1: හරියට හරි
0: හරිද තාම ඔය බැරුව ඉන්නේ ඔය මට පේනවා බෑයි කියලා ඔව්
1: බෑ බෑ බෑ බෑ හිතා ගන්න බෑ
0: ලොවෙත් බෑ ස්ලැබ් කිව්වම මෙන්න මොනවද ඉතාලිය
1: රයිට් එහෙනම් අපි පොඩි බ්‍රේක් එකක් ගමු
0: අපි ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන පොඩ්ඩක් කියන්න ඕනේ
1: කියන්න හරි ඕකේ
0: දැන් ඇයි කොන්ක්‍රීට් එකට ඇයි ස්ලැබ් එකට ඇයි මිනිස්සු දැන් මම දැකලා තියෙන මිනිස්සු එක එක සිමෙන්ති ಜಾති පාවිච්චි කරන මම දන්නේ නැහැ ඒ කියලා සමහර ඒවා ඉතින් ප්‍රමිතිනුත් අඩුයි ගානනුත් අඩුයි
1: එහෙම නේ
0: ගානෙන් අඩුයි කියන්නේ මොකක් හරි අඩුයි තියෙන තේරම මැජික් ටික පෙන්නලා මේ අඩුවට දෙන්න බෑ හරියට වැඩක් කරොත් ඒකේ ගාන චාර්ජ් කරන්න ඉතින් ওই සිමෙන්ති ගැන ලංකාවට තාක්ෂණය හැමදාම අලුත් කරේ ඉන්සි සංස්ථා තමයි කවුරු මොකෙන් වැඩ කරත් ටෙක්නොලොජි ගැන දැනගන්න ඕන නම් ඒ සිමෙන්ති සම්බන්ධව ටෙක්නොලොජි පැත්තේ මහගෙදර ඉන්සි සංස්ථා ඒගොල්ලන්ගේ සිමෙන්ට් එක වෙනස් ඒගොල්ලන් හැමදාම බැලුව එක දෙයක් තියෙනවා හැමදාම ඉතින් අර දින කයිසෙන් නේද අර නිතර දියුණු කරනවා පොඩි පොඩි හරි ඉම්ප්‍රූවමන්ට්ස් කරනවා ඔච්චර පොඩි පොඩි හරි ආසද වචනයක් දැන් වර්ධිනොත් නේ මොකද කියන්න බෑ ඔයා කියන්න බෑ
1: මටත් අමතකුණා ඉම්ප්‍රූවමන්ට්ස් හරි
0: හරි තමයි හරිද කියලා දැන් මේක
1: දියුණු කරනවා නේ
0: ඉතින් ඒ පොඩි පොඩියට කොච්චර දියුණු කරාද කියනවනම් ඒගොල්ලන්ගේ සිමෙන්ති අංචුවක් කියන එක නිකන් හිතා ගන්න පුළුවන් නම් තියෙන පුංචි මාංශ වලට කැඩුවා. ඒ නිසා ඒවැ හොඳ බොන්ඩ් එකක් තියෙනවා. තදින් බැඳෙනවා.
1: හරි.
0: හැම තැනම එක වගේම සංයුතිය තියෙනවා. ඒ නිසා දුර්වල තැන් කොන්ක්‍රීට් එකේ හැදෙන්නේ නැහැ.
1: Right.
0: ඒ නිසා වතුරවලට එහෙම් මෙහෙන් රිංගලා අතනින් මෙතනින් මතු වෙන්න බෑ. ඒකයි කොන්ක්‍රීට් එකට ඕන මිනිහෙක්, අනිත් ඒවා මොන සිමෙන්ති වලින් කරත් කොන්ක්‍රීට් එකට මිනිස්සු සංස්ථාවලින් පිටයන් නැත්තේ අදටත් ඔන්න ඔය හේතුව නිසා තමයි.
1: Yes.

0: පිරෙන්න සියත.
1: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
2: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වෙන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
4: වෙතේ. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
6: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
7: Asset Line Finance within best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. අමතන්න 0.1114700.
8: අවිශ්වාසනීය ගමනකට Jetac electric scooter. kilowatt පැය 3.5ක lithium ion battery. kilowatt 3.1ක motorය. ලීටර 35ක storage පහසුකම. David Pieris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0.1114700 අමතන්න.
9: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0.1144500.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
14: ඒ ලෙවල් අවසන් කළසසු එක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1114200. NIBM The City University, the place to be.
15: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
16: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
9: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0.1117 888 666.
17: Arigiye harima tanata giye inda. LOLC eken ne loan ekak gatte.
18: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
19: LOLC Finance හරියන්න හරිම තැන.
20: වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
9: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0.1144500.
21: කොළඹ මැද ඒස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0.710 777 333.
9: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
22: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: පිරෙන්න සියත.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර්වරුන්
2: අරගියේ හරිම තැනට ගිහින් ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමත.

0: මිලාන් පාස්තා පෝෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
1: ස්ටාර්ස් මිලාන් පාස්තා
2: අවුදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
3: මුහුතෙන්වත් කුමනින්වත් කුඩු කේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි
4: රත්තරන් නැදෙන ස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් සීදීබි රන්නය එක
5: ලයිට් වාට ෆෝන්
4: බිලට සහනය මෙන්න
6: සීඩීබී එක රොන් ගණතනු කරන ඔබේ චල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාකාවට එන්න අද මම තන්න 0111738388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
7: අප උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111 544 5000

0: ඔබට එක්ස්පිරියන්ස් එකකට නැල්වත් බට
1: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
3: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
7: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
8: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: ගමනන් අහලා තියෙනවා ගෑනු ළමයි විසිල් ගහන එක හොඳ නැහැ කියලා.
1: ඈ ඇත්තටම
0: මම අහලා තියෙනවා. ඔව් මම එහෙම අහලා තියෙනවා. ඒක මම මොකද දන්නේ.
1: අනේ මට ඒක කෙරෙනවා. සෝරි මම ආයෙත් නොකර ඉන්නම්.
0: කොලපාට පෙන්නේ උණ්ඩුක පුච්ච නරක් වෙලා වන්නට අයින් කරන්න වෙයි.
1: ඕ නෑ නියපොතු කනවා ගල් කෑලි කනවා.
0: නියපොතු කනවද? හ්ම්
1: හ්ම්
0: නියපොතු කන්න එපා. නියපොතු අස්සේ තියෙනවා පණු බිත්තර.
1: ඔව් එතකොට
0: පණු බිත්තර. නියපොතු කනකොට ඒව යනවා බඩට. ඊට පස්සේ මුත් කන්න ඕනෙත් නැහැ.
1: අයියෝ අයියෝ.
0: මගේ මේ ඊට පස්සේ වෙන දේ කියන්නත් දුකයි.
1: ඔව් නෑ අම්බෝ එතත්.
0: ඔව් හොයලා බලන්නකෝ එක. නියපොතු කෑමෙන් වෙන දේ හොයලා බලන්න. ආයි කන්නේ නෑ නියපොතු.
1: ආයි
0: නියපොතු දිහා බලන්නෙත් නෑ.
1: හ්ම්
0: හ්ම්. ඕ කල්ලුම කලුවේ නියපොතු අස්සේ මොනවද නේ
1: තියෙන්නේ? මිත්‍තර මිත්‍තර. මේ අලි මිත්‍තර.
0: ඉතින්
1: රයිට් අරවින්ද මම ආසම ඩෙස්ටිනේෂන් එක තමයි මේ දවස්වල වියට්නාම් කියලා කියන්නේ. හොචිමින් කියලා කියන්නේ මං හිතනවා මට හොචිමින් කටුනායකට පස්සේ මං ආසම ඒ කියන්නේ ටවුන් එක තමයි හොචිමින්. හරිද? ඉතින්
0: හොචිමින් වල තිය මොකක්ද තියෙන්නේ?
1: හොචිමින් වල මේ නෙළුම් කුළුණක් තියෙනව නේද?
0: හොචිමින් වල තියෙන එයාපෝට් එක මොකක්ද කියන්නේ බං?
1: හා?
0: හොචිමින් වල තියෙන එයාපෝට් එක මොකක්ද? දැන් වියට් ජෙට් එක ගිහිල්ලා හොචිමින් වල මොන එයාපෝට් එකටද ලෑන් කරන්නේ?
1: ඒ කියන්නේ අපි බණ්ඩාර එහෙම නායක එහෙම කියනවා වගේද?
0: ඔව්. තාන්සන් නුත් කියන එයාපෝට් එකේ තමයි ලෑන් කරන්නේ. තාන්සන් නුත්.
1: තාන්සන් නුත්.
0: එතනට ගියා කියලා කියන්නකෝ. හ්ම් හ්ම්. වියට් ජෙට් එකේ නැගගෙන ගියා කියන්නකෝ. එතන ඉඳලා ඩෙස්ටිනේෂන් 60කට වැඩි ගානකට 66කට ඇත්තටම කියනවනම්.
1: හරි.
0: ඔයාව කනෙක් කරනවා.
1: වව් සුපිරි. හ්ම්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට ඒ ඕන එකකට එතන
0: මොනවද කතා කරන්නේ?
1: වව් නයිස්.
0: දන්නවද අපි දැන් ලබන සතියේ ප්ලෑන් එක වට මම කියන්නම්. ඔයා මැරි ඒ ප්ලෑන් එක අහලා සති ගාණක් අපි නෑ.
1: හ්ම්
0: හ්ම්. මම නෑ මේ අම්ම කවුද අපේ අජාසුයි මම නෑ අජාසුත් නෑ ජාමලුත් නෑ මේ සති ගාණකට නෑ.
1: ඒ කියන්නේ ලොක්ක වගේ ඉන්නේ මම. ඊට පස්සේ නෑ මම මේ
0: උඩ දාලා අපි එක්කනේ දාලා යන්නේ වැඩ බලන්න. එහෙම බින්දහියක් වෙන්න දෙන්නේ නෑ මේකට.
1: අම්මෝ මාර නිදහසක් තියේ හැබැයි අපිට නේ.
0: ඔව්. කිසිම නිදහසක් නැහැ. CCTV දැන් හයි කරගෙන යන අඟලක් අඟලක් ගන්න.
1: හරි හරි. කමන්නේ.
0: එතකොට මේ වියජෙට් එකේ මේ පාර කරන්නේ.
1: හරි.
0: බජට් එයාලයින් කිව්වම මිනිස්සුන්ගේ ඔළුවේ තියෙනවානේ මේ පොඩි concept එකක් අඩුවට තමයි යන්නේ. ඔක්කොම අඩුයි.
1: ඔව්.
0: ඉඩත් අඩුයි, කෑමත් අඩුයි, ගෙනියන්න දෙන බරත් අඩුයි. ඒව කස්ටමයිස් කරගන්න පුළුවන් ලෙවල් එකට ගෙනහැලා තියෙනවා.
1: හරි, ඔකේ.
0: තෝරලා ගන්න කෑමක වුණත් රහ. දැක්කහම හිතා ගන්න පුළුවන්.
1: අනිවාර්යෙන්. යස්.
0: ඔයාට කැමති විදිහට ඒ ඉකොනොමි කැබින්ස් වල වුණත් සීට්ස් තෝරගන්න පුළුවන්. පොඩි පොඩි ගණන් වල වෙනස් වීම් වෙනවා. ද මම ස්කයි බොස්මනේ මම හිතන් ඉන්නේ මම නමක්වත් හිතන්නේ නැහැ ස්කයි බොස් මට බෑ මට ස්කයි බොස් කියම
1: යන්නේ ස්කයි බොස්
0: සරාම ඉතින් හොඳ ඉඳ තියෙන සීට් එක හොඳ රජෙක් වගේ ඉඳගෙන
1: හරි ඔකේ
0: ඉතින් ගාන ඒත් අඩුයි ඉතින් ගාන ඒත් සෑහෙන අඩුයි එතකොට මේ ස්කයි බොස් වගේ පැකේජ් එකකට ගියොත් එහෙම සෑහෙන බරක් ගෙනියන්න පුළුවන්
1: ඔය
0: කියන්නේ හෑන් ලගේජ් එකෙත් කිලෝ 10ක් දෙනවනේ දැන් දන්න තැන් වල හෑන් ලගේජ් එකේ දෙන්නේ කිලෝ 7මනේ
1: හතනේ ඔව්
0: මෙතනදි ස්කයි බොස් වගේ පැකේජ් එකකට ගියොත් කිලෝ 10ක්ම දෙනවා. කිලෝ 30ක්ද කොයිද දෙනවා මේ චෙකින් ලගේජස්.
1: හා ඔකේ.
0: ඉතින් එතන කිලෝ 40ක් තියෙනවා මට හිතන්නේ වැඩිත් එක්ක. මේ. ඔයා කියන්නේ මේ බජට් එක ආලා ඉන්නක පුත් වෙලා වියට් එක. රයිට්. යන්න බැරි ඩෙස්ටිනේෂන් එකක් නැති තරම් මෙයා. මුළු ලෝකෙම වගේ කාව වෙනවා ඒගොල්ලන්ගේ.
1: හ්ම්
0: හ්ම්. එයා ලයින් එක යනකොට.
1: අනිත් එක මන් දෙක අලුත් මලුත් ප්ලේන්ස් අරගෙන තියන්නේ.
0: අලුත් මේවලුත්.
1: ෂෝකනේ.
0: ඒ වොන්ද වයිඩ් බොඩිස්.
1: යා ඔකේ.
0: වයිඩ් නෙමෙයි වයිඩ්. ද පළල. පුලුල් බඳ ගුවන් යානා.
1: හ්ම් හ්ම්.
0: ඒ නිසා ඊට වැඩි කොහමද?
1: හ්ම් හ්ම්.

0: ඉකනොමි ලාස් එකේ වුනත් තියෙන කැටගරිවල තියෙන දැන් පටන් ගන්න එක හිතන්නකො. ඒකෙත් හොඳ ඉඩක් එක්ක තමයි සීට්ටක හම්බ වෙන්නේ. ඒකන මිනිස් වාස ඉතින් ඒගොලන්ගේ හොඳම කාර්ය මණ්ඩලය කියල ඒගොල්ලන්ට රෙකග්නිෂන් හම්බෙලා තියෙනවා. සේෆ්ටි පැත්තෙන් ටොප්ටෙන් කන්ට්‍රීස් එක්කේ ගොල්ල ඉන්න ගොලන්ගේ යාලායින්න එක සේෆ්ටි නම්බවන්න. ඉතින් කුච්චරුනත් එයාලයින් එකක් කියලා කියන ගුවන් යානයක් කියලා කියන ගුවන් ගමනක් කියලා තියෙන ලෝකයේ තියෙන සේෆස්ට්ම ට්‍රාන්ස්පෝර්ට් මෝඩ් එක
1: ආරක්ෂිතම
0: ආරක්ෂිතම ප්‍රවාහන ක්‍රමවේදය තමයි ගුවනින් යන එක. ඒකෙත් ඒගොල්ලෝ ආරක්ෂා පැත්තේ උඩම තැනක ඉන්නවා. ජෙට් එකට කතා කරන්න පුළුවන් නේද නම්බර එකක් තියෙනවද?
1: යස් මං අද උදේත් කතා කරා ඒ නිසා මං ගාව නම්බර එක තියෙනවා 0112
0: 447
1: excuse me ආරවින මට නම්බර එක කියන්න දෙන්න 0112 444 කියන නම්බර එකට මම් වගේම ඔබත් කෝල් එකක් දාලා යන්න ඉන්නේ.
0: කෝල් දාන්න ඉතින් යන්නේ නැහැ. කෝල් නම් දාන්න ඉතින්. කෝල් දාලා
1: මං කෝල් කළා නම්බරේ හරිද? නම්බරේ ගාලා ඉතින් තිබ්බයි.
0: නැත්නම් ඒගොල්ලන්ගේ සයිට් එකට යන්න පුළුවන්. ගිහලා ඉතින් තියෙන ඔප්ෂන්ස් ටික බලා ගන්න පුළුවන්. යන ගමන් ඉතින් ඩියුටි ෆ්‍රී ෂොප් කරනවද නැහැ? යන ගමන් ඕනේ. එන ගමන් මම ඩියුටි ෆ්‍රී ෂොප් කරනවා. ප්ලේන් එක ඇතුළෙම.
1: හරි.
0: මම ඔයා මොකද කරන්නේ? ඔයාට තියෙන මෙහෙට වෙලා ඉතින් මම කවදා හරි කියලා කල්පනා කරගෙන ඉන්න විතරයි ඔයාට තියෙන්නේ. ඔයාට ලොකු වැඩක් කරන්නේ නැහැ.
1: ඔයාලා උදේ කොහොමද කිය අසාධාරණේ පෙන්වන්න බැ මං කිව්වා අසාධාරණ
0: නෑ. කිසිම අසාධාරණයක්
1: නෑ. අසාධාරණයි නේ. දෙන්නෙක් ෂෝ එක කරනවා එක්කෙනෙක් යනවා. මොකද්ද දෙන්නේ සාධාරණේ?
0: දෙන්නෙක් ගියාම ෂෝ කරන්නේ.
1: හා ඒකත් මං හොඳ නිසාද තියලා?
0: ඔයානේ දක්ෂම මෙතන.
1: ඒ නිසාද තියලා?
0: මේ ෂෝ එකේ ඉන්න ඕනේ දක්ෂම මිනිහන් ඉන්න ඕනේ. ඒකනේ හැම වෙලාවෙම අපි ඔයාව තියලා රට රටවල් ගාන යන්නේ.
1: රාජ්‍ය සේවකින්ට මගේ උපහාරය දක්වන දැන් බස් එකේදී මම රාජ්‍ය සේවකයෙක් දැක්ක ටග්ගල රාජ්‍ය සේවකෙක් නැගිටලා මම සීට් එක දෙනවා. මගේ මං එහෙම තමයි මගේ පුළුවන් විදියට මගේ කැපැසිටි එක විදියට
0: මම රාජ්‍ය සේවකයෙක් දැක්කොත් ඔයා සීට් එක දෙනවා
1: ඒක
0: ටග්ගල නැග
1: ඉති මම කරන දේ මට පුළුවන් විදියට
0: බස් එකෙන් බහින වෙලාවට වෙන්න නේද? බහින කමං කියන ඇති මේක ඉඳ ගන්න.
1: මේ ඉස්සර බස් එක යනකොට අරවින්ද කුඩේ කවුරු හරි හදනකොට නිකන් නේ අපි දා සීට් එකක් හම්බෙන්න යන්නේ. එහෙම සීන් එකක් තියනවා නේද?
0: එමින කුඩේ හදලා ආයෙ එතනම තියලා එන්නේ නිදා.
1: හරියට හරි. ඓ ඉතින් අපිට පුළුවන් ඉතින් ඔය වචනෙන් මොකක් හරි ඉතින් හැට්ස් ඔෆ් එහෙම එහෙම කියලා අපිට උපහාර දක්වන්න පුළුවන් වචනෙන්. මේක ඇක්ෂන් එකෙන් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් ඒ
0: අනිත් එක ඉතින් රාජසේවකයන්ට ඉතින් අර පෞද්ගලික අංශයේ මැදිහත් වෙලා උපහාර දක්වලා තියෙන අවස්ථා ගන්න ඇත්තේම නැති තරම්.
1: ඒකත් හරි.
0: නේද? රාජසේවකයන් උපහාරයට ලක් කරන එකේ වැඩසටහන් මම දැකලා තියෙනවා. අර පෞද්ගලික අංශයේ මැදිහත් වෙලා එහෙම එකක් කරනවා දකින්නත් ආසයි.
1: ඔව්.
0: ඉතින් එහෙම එකක් දැන් අපි මේ දවස්වල දකිනවා.
1: ඒ තමයි.
0: ඒක මම මිස් කියනවා.
1: TPMC රාජ්‍ය ප්‍රණාම. ඉතින් මං කියන්නම් මෙතනදී ලැබෙන වාසි ටික අපේ රාජ්‍ය සේවකයන්ට. ඔගොලු චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්න ගියාම රුපියල් 160,000ක ඩිස්කවුන්ට් එකක් ඔයගලන්ට හම්බ වෙනවා. ඊට පස්සේ හිතන්නකෝ නෝමල් බයික් එකක් ගන්න ගියා කියලා, මෝටර් බයික් එකක්. ඒ කියන්නේ පෙට්‍රල් බයික් එකක්. ඒකට රුපියල් 85,000 දක්වා ඩිස්කවුන්ට් තියෙනවා බයික්ස් රේන්ජ් එකක්.
0: නෝමල් බයික් නේ ඔක්කොම තියන්නේ.
1: අරකෙ නෙමෙයි මේක කියලා, චෙතක් නෙමෙයි. අපි සමහරෙන් ඒක මට කියන්නුනේ එහෙම නිකන්.
0: ඒක ඉලෙක්ට්‍රික්. ඊටපස්සේ නොන් ඉලෙක්ට්‍රික් බයික්ස් ගන්න ගියාම ඔයාට රුපියල් 85,000ක් දක්වා හොඳ ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා.
1: එතකොට ඔය ආසයි 3 wheel එකක් ගන්න, පෙට්‍රල් 3 wheel එකක්. යස්, රුපියල් 25,000ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. දැන් ඔබේ ඊළඟට අපි කියන එක අහලා වීගෝ 3 wheel මෙහෙමයි අරමයි මෙහෙමයි කියලා කියන එක අහලා ඒකත් ආස වුණොත් ගන්න රුපියල් 125,000ක ඩිස්කවුන්ට් එකක් දෙනවා අපේ DPMC එක, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි. ඉතින් යන්න රාජසේවකිනේ, යන්න ගිහිල්ලා මේ පෞද්ගලික අංශයේ අපිට නැති මේ වාසි කන්දරාව ඔබ අත්විඳින්න.
0: මං කියන්නේ ඉතින් ඔය වගේ ඩිස්කවුන්ට් එකක් ගන්න වෙනදා ඉතින් කී දෙනෙක් අල්ලන්න ඕනද කියන්නකෝ.
1: අනේ අනේ අනේ
0: ගගා නේද? අනේ ජෙනරල් මැනේජර් පොඩ්ඩක් කතා කරලා සෙට් කරලා දෙන්න මල්ලි. මේ රුපියල් 25,000 අඩු කරගන්න ඉතර ඒව කරේ.
1: අනේ TikTok එකක් කරන්න. අනේ TikTok එකක් කරන්න. මං එහෙමනේ.
0: එහෙම කිලි ඉල්ලනද මං TikTok එකක් කරලා දෙන්නම් මට බඩු ටික දෙන්න නිකන් කියලා?
1: නෑ එහෙම කියන්නේ නෑ. ඒක වක්‍රෝ වක්‍රෝ
0: කියනවා ඇති කියනවා ඇති.
1: වටින් කියන්නේ කෙනින් කියන්න.
0: සල්ලි දෙන්න ගියාම TikTok එකක් කරලා දෙන්නද සල්ලි වෙනුවට. මට හිතාගත්තාගේ මූණ එහෙම හැටියේ වෙලාවට.
1: අයියෝ අයියෝ.
0: අර හිඟන මූණ දාලා කියනවා ඇති. TikTok එකක් කරලා දෙන්නද සල්ලි වෙනුවට.
1: හරි හරි හරි. මේ ඔයා එනකොට සමහරක් වෙලාවට අරවින්ද ඔයා ඔෆිස් එන වෙලාවට ඔයා පරක් වෙලා නියන්නේ. මං හොයාගත්ත එහෙම පරක් වෙලා එන මිනිස්සුන්ගේ වාගේ හැඟීම මේකද දන්නේ නැහැ. එහෙම පරක් වෙලා එන මිනිස්සු ඇටෙන්ෂන් ගන්නලු එහෙම පරක් වෙලා එන්නේ සාමාන්‍ය. ඔයත් ඒ වගේද?
0: ඔව්.
1: ආ ඇටෙන්ෂන් ගන්න. ඒ කියන්නේ මම පරක් වෙලා මං එනකන් අනිත් මිනිස්සු බලාගෙන ඉන්න ඕනි.
0: හරියට හරි.
1: ආ මේ ආ මේ ආ මේ හරි හරි හරි. නෑ මට ඒක දැනගන්න ඕනලා තිබ්බා.
0: දැන් මම නෑ කිව්වනන්නේ ඕකට කියන්න හොඳට හදාගෙන ඉන්නේ නැත්තේ. දැන් ඒක ඉවරයිනේ.
1: හරි ඔකේ
0: කමන්න. දැන් නිින්ද. දැන් ඉතින් හරිනේ. දැන් හරිනේ අමාරුව නේද?
1: දැන් නිින්ද යයිනේ.
0: දැන් නිින්ද යයිනේ.
1: දැන් කොහොමත් මට
0: අපිට ඕනේ ඇටෙන්ෂන් නේ. අපිට ඇටෙන්ෂන්.
1: දැන් මට කොහොමත් නිින්ද යනවානේ. වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් එක මට පුළුවන් වුණා තෝරගන්න මට තිබ්බ ප්‍රශ්නෙට විසඳුමක් එක්ක.
0: මොකක්ද වාර තිබ්බ ප්‍රශ්නේ?
1: මට තිබුණ අරවින්ද මට නෙගටිව් වයිබ් එක වැඩි වෙලා. ඒ කියන්නේ මම
0: කියලා වැඩක් නැහැ. ඒකෙන් ඒක නම් මම නිකන් නොකියන එක හිතින්. තුම නෙගටිව්.
1: මන් දන්නේ කොහෙන් ඇවිල්ලාද කියලා මට නෙගටිව් වයිබ් එක වැඩි වෙලා තමයි තිබුණේ.
0: ගෙවල් වලින් තමයි. ඉතින් ගෙවල් වලින් මිනිහාගෙන් එනවා තමයි. ඉතින් අපෙන් එනවා මේ පෑය දෙකට තුනට.
1: ගෙදර ඉන්නේ නැහැ නේ වැඩි වෙලාවක් මං. ඔ ඒක ඔෆිස්.
0: අනේ ඒක බලන්න ඕනේ. එහෙනම් කොහෙද මේ නෙගටිව් වයිබ් එක ගන්න?
1: කොමුණ ටග් ගාලා අඳුර ගන්න පුළුවන් වුණා ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. ඒගොල්ලෝ මාව පොඩ්ඩී නිකන් චෙක් එකක් කරලා බැලුවා. යස් මගේ නෙගටිව් වයිබ් එක වැඩි. එහෙනම් මට නිින්ද යන්නේ නැහැ. මේක සීරෝ කරන්න ඕනේ. ඒකට ඒගොල්ලෝ සිලෙක්ට් කරලා දුන්නා ග්‍රැෆීන් මැට්‍රස් එක.
0: හරියට.
1: ඔයාට ග්‍රැෆීන් හරි කියලා.
0: දැන් මට වුණත් පුළුවන් දැන්.
1: හහ.
0: ඔයාට නිින්ද යන්නේ නැති කාරණාව ඔයා මට කිව්වොත්.
1: යස්.
0: මට ඔයාලට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් මෙන්න මේ මෙට්ටි තමයි ඔයාට හරියන්නේ කියලා. හැමෝටම හැම මෙට්ටිම හරියන්නේ
1: නැහැ. යස්.
0: හැමෝටම එහෙම හරියන්නේ නැහැ. දැන් ඕක එහෙම කිසිම ෆන්ක්ෂන් එකක් නැති ඉතින් මෙට්ට නම් ඉතින් ඕන් තරම් තියෙනවනේ. එවැනි දාගත්තා කියලා ඉතින් විශේෂ දෙයක් නැහැ. නින්ද යන මිනිහට නින්ද යනවා. මිනිහට කවදාවත් ඒක නිදාගත්තා කියලා නින්ද යන්නේ නැහැ. නින්ද යන්නේ නැති මිනිස්සුන්ට ඒ ප්‍රශ්න වලට උත්තරත් එක්ක තමයි වැලන්ටිනෝ ඉටලිය ගොල්ලන්ගේ මැට්‍රස් රේන්ජ් එක අඳුනලා දුන්නේ. මොන පහුගේ වීකෙන්ඩ් එකේ BMI CH ගේ මිනිස්සු නම් මේක එක්ස්පීරියන්ස් කරා.
1: අනිවා.
0: සෑහෙන පරිසක් මාර කමෙන්ට්ස් ආසහිතුණා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දැනගත්ත මැට්‍රස් එකකට එච්චර හරියක් කලන්න ඇත්තටම පුළුවන් කියලා. නේ? අර ඒගොල්ලන්ගේ තියෙන අර බයෝ රිදමික් මැට්‍රස් එක එහෙම. ඒකේ නිදා ගන්න කලින් ජැකට් එකක් එහෙමත් දෙනවා අඳින්න. එන බොඩි බැලන්ස් එක ක්‍රියේට් වෙනවා විනාඩි 5ට. හිතන්නකෝ පැය 8ක් ඕක නිදාගත්තාම කොහොමද?
1: ඒකනනේ.
0: අම දෙම බැලන්ස් වෙනවා.
1: යස්.
0: නිකන් තරාදියක් දිහා වුණත් නිකන් බලන් හිටියත් ඒ වගේ මිනිහේ තරාදිය නිකන් බැලන්ස් වෙලා.
1: ආ. නූලකුණත් ඇවිදගෙන යන්න
0: පුළුවන්. අනික බොරුවට කිව්වේ මේ අය බොරු කතාවක්. ඒ මේකක් වෙන්නේ
1: නැහැ. ලනුවකුණත් ඇවිදගෙන යන්න.
0: මේකට මොව වෝ කියන්න එපා. මේ මම කියන ඔක්කොට මොව වෝ කියනවනේ. මේ කිසිම තේරුමක් නැහැ.
1: ඒක ඔක්කොම දන්නවා වගේ නේ කියන්නේ අරවින්ද ඉතින්. නෑ කියන්නේ.
0: ඒක කියනවා නැති මොනේ නුනා පුළුවන්.
1: හරි හරි.
0: ඒකට හොඳ බොඩි බැලන්ස් එකක් එනවා. ඒ කියන්නේ අපේ බයෝ රිදම් එක අපිට ආපහු රීස්ටෝ කරගන්න පුළුවන් අපේ ඇඟවල් වල. ඒක කඩිලා බිඳලා ගිහිලා විනාශ වෙලා තියෙන අපේ මේ day to day life එක හරිය නිකන් වෙනස් නේමයක්.
1: අන්න ඒකනේ කියන්නේ.
0: ඉතින් කූල මැට්‍රස් එක, ඒගොල්ලන්ගේ ආරෝග්‍ය මැට්‍රස් එක, ඒගොල්ලන්ගේ රොමෑන්ස් මැට්‍රස් එක ගැන මට කතා ගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක කතා කරන්න.
1: ලැජ්ජා වගේනේ. පොඩි එකක් තියෙනවා නිකන්.
0: ආදරය මෙව්වා වෙලා එනවා කියලා කුළු ගැන්විලා එනවා කියලා කියන්නේ මැට්‍රස් එක නිදාගත්තා. මට ලැජ්ජෝ යෝ කතා කරන්න.
1: I love you, I love you, I love you ගගා තමයි ඊට පස්සේ නිදාගන්න.
0: මෙන්න මෙන්න මෙයා කවුද බලන්නේ?
1: නවයයි විනාඩි 1යි.

0: පිරෙන්න සියත.
1: අරිගේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතු වන මැජෙස්ටික් ලංකා ටයිල්ස්.
3: ඇලුමිනියම්මනේ
4: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
6: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11ක් දක්වා ඉහළ පොලියක් ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන් පතු සඳහා 100.25%ක අමතර පොලියක් රුපියල් 105කට හෝ ඊට වැඩි මුදලකින් අරඹන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න
7: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
8: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක් ඔබ වෙනුවෙන්ම වෙන්වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට.
9: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
10: කොළඹ මැද ඒස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0.710 777 333.
1: අරගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
6: සෙලාම් බැංකුවට යූරෝ මනි සම්මාන දෙකක්. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. සෙලාම් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
12: සර සංචාරක ව්‍යාපාරයක්. 2025 දී සංචාරක පැමිණීම 22,62,521ක්. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම ඩොලර් මිලියන 3,219ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3,500ක්ද. බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්.
13: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
14: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
15: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
16: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
17: ගන්නවා ලයිසන් එක.
18: දැන් හරිනේ අමාරු.
16: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
15: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
16: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
15: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
16: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
19: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් BBB- stable outlook.

0: සියත
1: උදේ 9යි විනාඩි 6යි
0: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: කියා තා ටොප් ස්ටෝරි
1: අම්පනායන ශිෂ්ටාචාරයට නව කර්මාන්තකරුවන් බඳවා ගැනීමට වැඩපිළිවෙලක් අපරාධ ශිෂ්ටාචාරයට නව කර්මාන්තකරුවන් බඳවා ගැනීමට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. අපරාධ සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පැවසුවේ නව ශිෂ්ටාචාර අටක් කෙරෙහි අපරාධ කරුවන් සම්බන්ද කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
2: අපගේ බලාපොරොත්තු තමා ඉදිරි අවුරුදු කීපය ඇතුළතදී විශාල ප්‍රමාණයේ අපරාධ කරුවන් ප්‍රමාණයක අපරාධ ශිෂ්ටාචාරයට අලුතෙන්ම බඳ ගැනීම සඳහා මොකද දැන්ට ඉන්න අපේ අපරාධ කරුවන්ට අමතරව අපගේ අලුතෙන් තව අපරාධ කරුවන් ප්‍රමාණයක් ලංකාවට අපි ගෙනන ගත යුතුයි. ඊට අමතරව ලංකාවේ තියෙන අපගේ තියෙන භාණ්ඩ හා සේවා වලින් පමණක්ම අපරාධ වැඩි කරන්න බෑ. ඒත් අමතර අපි ජාතික අපරාධ සංවර්ධන සැලැස්මෙන් අපි හඳුනගෙන තියෙනවා නව ශිෂ්ටාචාර අටක් දැන් තියෙන ශිෂ්ටාචාර වලට අමතරව ශිෂ්ටාචාර තවදුරටත් දියුණු කරගනිමින් නව ශිෂ්ටාචාර කීපයකට අපි යොමු වෙන්න බලාපොරොත්තුලා තියෙනවා.
1: දැන් විදෙස් පොතක් කැනඩාව ඇමරිකා එක්සත් ජනපදයට යටත් වී ඇති බවට ඉරානය චෝදනා කරනවා. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි මේ බව සඳහන් කළේ කැනඩාවේ විදේශ සහ මුදල් අමාත්‍යවරුන් ඉරානය විවේචනය කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුවයි. කැනඩාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉරානය මැද පෙරදිග අස්ථාවර කර ඇති බවයි. ඉරානය වහාම යුදමය ක්‍රියාකාරකම් නතර කළ යුතු බවද කැනඩාව සඳහන් කළා. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි එක්සටහනක් තබමින් සඳහන් කළේ කැනේඩියානු නිලධාරීන් ඔවුන්ට බලපෑම් සිදු කරන ඇමරිකාව සතුටු කරන බවයි. කැනඩාව උපාය මාර්ගක ව්‍යාකූලත්වයට සහ බියගෙන් වීමට යටත් වී ඇති බවටද ඉස්මායිල් බගායි චෝදනා කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා මෙඩෝලි

0: අරවින්දේ සින්දුවේ වචන දිග නේද? කෙලින්ම ප්‍රයිම් ගෲප් එක ගැන කියලාදී. කොහේ කොතනක තැනේවිදෝ අපට ලෝකයක්. අපි අපේම ලොවක් තරා ගැන්ම සිහිනයක්, සැබෑම සිහිනයක්. කරුණාකරලා කතා කරන්න අරවින්ද. කැස්සක් ඇවිල්ලා අරවින්දට. එහින්දා. තාම විශාල කැස්ස. කමෙන් හරි මම මයික් ඔෆ් කරා. පොඩි සිනාවකුත් යනවා මට කැස්සක්. හරි හරි අපි ප්‍රයිම් ගෲප් එක ගැන කතා කරමු. කැස්ස හරිද? කැස්ස ඕකේද? කැස්ස වතුර බෝ වතුර බෝ. පවුනේ ඔය. අනේ සෝරි මං හිනා වෙන්නේ. මට සමා වෙන්න. මං හිනා වෙන්නේ. අය ඔච්චර හොමයි පායි.
1: එතරම්ම වෙන්න ඕනේ නැද්ද?
0: මේ ඇත්තටම සින්දුවේ තියෙනවනේ අරවින්ද. තනිකරම ප්‍රයිම් ගෲප් එක ගැන කියලා තියෙන්නේ. කොහේ කොතනක තැනේවිද?
1: ඒ වාගෙන කියලා තියෙන්නේ. අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනය. මලාට තවන්ත කියලා ඒ කරක්වා.
0: දැන් තනක් තියෙනවා.
1: ඒකට අපි. ඒකට අපි අපි තන අපි ඒක කරලා තියෙන්නේ. අපි කිය කිය ඉන්නේ. අපි කෙලින්ම ගියා. අපිට පේනවා මේක දැන් මේ ගාන වුණාට අපි දන්නවා තව අවුරුදු 3-4ක් යනකොට මේකට වෙනදී.
0: ත්‍යා අනිවාර්යෙන්. යස්.
1: මට හිතනවා මේ දැන් ප්‍රයිම් ගෲප් එක හදන හදන එකේ අපි ගිහලා පදිංචි වෙන්නේ
0: නැහනේ. හ්ම් අවුනේ.
1: ඒව අරගන්න ඕනේ. මොකද එකපාර සේරම සල්ලි දෙන්නෙත් නැහනේ. සමහර වෙලාවට මට මෙහෙම හිතෙනවා. ඔයා මුලදි පොඩි ගානක් දාලා දැන් ගෙවාගෙන යනවා. ප්‍රොජෙක්ට් එකත් ඉස්සරහට යනවා.
0: හරි.
1: ඕව ටිකක් හැදිලා ඇහැට කනට පේන ගානට උස ගිහිල්ලා බිල්ඩින් එක එනකොට ඕන් අර ඉතුරු ටිකටපත්
0: වෙනවා.
1: මේ මොකද්ද මේ ගෙවල් ගාවෙන මිනිස්ස? මේ අනේ මේ මේ මොකද්ද මේ හැදෙන්නේ? අපිට බැරිද දන්නේ ඒකෙන් එකක් ගන්න. ගිහින් බලනකොට ඒක ඔක්කොම මිනිස්සු අරගෙන. ඊට පස්සේ බලනවා කවුද මේකෙන් ගත්තනේ? ගත්ත මිනිහෙක්ගෙන්වත් ගන්න බැරිද?
0: අන්න අර ජනප්‍රියම නිවේදිකා දිස්නා මුණසිංහ.
1: නිවේදකමවත් මේකෙන් අරගෙන නැහැ.
0: හැබැයි නිවේදකයා අරගෙන.
1: අරගෙන නිවේදකයා නිවේදකයා මොළකාරයා.
0: හරිද? ඕකේ.
1: සල්ලි නැතත් මිනිහා එම්මෙන් මෙච්චක් ගාලා මිනිහා දැන් මේක අරගෙන තියන්නේ.
0: හරි.
1: මේ මිනිහාගෙන්වත් අහලා බලන්න ඕනේ මේක විකුරනවාද කියලා. ලවා ගත්තා වගේ දෙකට මේක දෙනවා කියලා කියනවා.
0: සල්ලි සල්ලි සල්ලි.
1: ප්‍රොපර්ටි කියන්නේ සල්ලි හදන නියමම ක්‍රමය තමයි ඈ. කවදාවත් වරදින්න නැති ක්‍රමයක් නේ.
0: අන්න ඒකනේ.
1: මේ ප්‍රොපර්ටි ගන්න පුළුවන් අය ගන්න හැමෝටම බෑ. සල්ලි හදන්නත් සල්ලියක් තියෙන්න ඕනේ. සල්ලි හදන්නත් සල්ලියක් තියෙන්න ඕනේ. ඉතින් දැන් හැබැයි ප්‍රයිම් එක ලේසි කරලා තියෙනවා. දැන් අපි බැංකු ණයක් ගත්තා කියලා හිතන්නකෝ. ඒ ගත්ත සම්පූර්ණ ණය මුදලට පොලියයි අරවමේව වාරික සේරම සෙට් වෙනවනේ.
0: හරි.
1: දැන් ප්‍රයිම් එකෙන් දෙනවා මේ ගොඩ නැගිල්ල නැත්තම් අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක විලා හරි මොනවා හරි එකක් හදාගෙන යන ගම. ඒ හදාගෙන යන ගමන් අපිට ගෙවාගෙන යන්න. ඒකට පොලියක් ඇඩ් වෙන්නෙත් නැහැ.
0: යස්.
1: එතකොට අපි වැඩිපුර කීයක්වත් ගෙවලත් නැහැ. ප්‍රොජෙක්ට් එක ඉවරනකොට ප්‍රොජෙක්ට් එකේ ඇත්ත වටිනාකම විතරයි අපි ගෙවලා තියෙන්නේ. හැබැයි ඒකේ දැන් වටිනාකම වර්තමාන වටිනාකම අවුරුදු 4කට පස්සේ නියමටම වැඩි වෙලා
0: තියෙනවා.
1: නියමටම වැඩි වෙලා.
0: ඒක හරි.
1: එහෙම හිතන්න ඕනේ. මමකට පොඩි කතාවක් කියන්නම්.
0: හා
1: හා. ඔය අහලා තියෙනවද දැන්? පොඩ්ඩක් බලන්න දැන් මේක සත්තුන්ටත් මේව තේරෙනවා කියලා තමයි මට හිතෙන්නේ. හ්ම් හ්ම්. ඔකට මං කියන ඔට කියලා වා සතෙක් අහලා තියෙනව නේද?
0: ඔටුවද?
1: ඔට කියන්නේ ඔටුවටද බං?
0: ඔට. හා හා.
1: ඔටුවට කියන්නේ කැමල්.
0: ඔට. හා. අනේ මඩේ
1: ඔට අහලා නැහැ. බබා. ඔටර්ස් ක්ලබ් අහලා තියෙනවද?
0: ඔටර්ස් ක්ලබ් අහලා තියෙනවා.
1: ආ ඒව අහලා තියෙනවා.
0: යා ඉතින් ඒව
1: ඔට තමයි අහලා නැත්තේ.
0: පොඩකින් සර්ච් කරලා බලන්න ඔට. හා.
1: ඔයා වගේ ඉන්න කැතම කැත කල්ලුම කල්ලු.
0: හරිම කතාව කියන්නේ මම එතකන් සර්ච් කරා.
1: මේ ඔටරට මිනිස්සු මං අහලා තිනවා මේ සිංහලෙන් මුහුදු බල්ලද මොකද්ද කියලා කියනවා. මුහුදු බල්ලා.
0: බල්ලා.
1: අර ලස්සන පොඩි සතෙක්.
0: ආ ෂොක් ෂොක් ෂොක්.
1: මුහුදු බල්ලා. මුහුදු බල්ලා තමයි.
0: ඔව් මුහුදු බල්ලා.
1: මුහුදු බල්ලා වෙන්න බෑ. නැත්නම් මුහුදු පූසාය නේද?
0: පොඩි තියෙනවා. බල්ලෙක් වගේ පොඩි නිකන් පොඩි එකක්
1: තියෙනවා තියෙනවා තියෙනවා. ඉතින් මේ උන්ට මේ උන්ගේ අත යට පොඩි සාක්කුවක්
0: තියෙනවා. එහෙමද?
1: පොඩි සාක්කුවක් තියෙනවා අත යට.
0: හා
1: හා. මන්දන්නේ අපි අපේ ආදි මුතුන් මිත්තෝ අවි ආයුධ හොයාගත්ත කාලෙද මන්දන්නේ. ඔය වැඩ කරන් අපි එක එක ආයුධ හදා ගන්න ඕනේ. මේ ඔට කියන සතා ඈත කාලෙදලම මේ පොඩි පොඩි වැඩවලට පොඩි මෙවලම් හදාගත්ත සතෙක්. ඔය ඌ අතයට තියන් ඉන්න ගොඩක් වෙලාවට පොඩි රවුම් පොඩි ගල් ගෙඩියක්.
0: හා ඕකේ.
1: ලස්සනට රවුම් වෙච්ච ගල් ගෙඩියක් තියාගෙන ඉන්න. ඌ ඒකෙන් ගහලා තමයි ඔය කෑම ඔය තද කටු තියෙන සත්තු බෙල්ල වගේ සත්තුන්ව කඩලා උන්ව කන්නේ අර අතයට තියාගෙන ඉන්න පොඩි ගල් ගෙඩියෙන් ගහලා තමයි.
0: හා ඕකේ.
1: මේ මෑතක වීඩියෝ එකක් ෂෙයා වෙනවා මම දැක්කා. ඔට කෙනෙක් ගොඩට ඇවිල්ලා මාළුකාරෙක් හම්බෙලා. අතයට තියුණ ගල දීලා මාළුවෙක් කියලා. ඒක සත්‍යාපනය කරගන්න නම් ටිකක් අමාරුයි. ඒක ඇත්ත කතාවද බොරු කතාවද කියලා. හැබැයි ඌට එහෙම පොඩි ගල් කෑල්ලක් ඌ ගාව තියෙනවා හැම වෙලාවෙම.
0: ආ ඕකේ.
1: ඌට පුරුද්දක් තියෙනවා අතයට තියාගෙන ඉන්න එක. ආ
0: හ්ම්.
1: ඒක ඉතින් නහයට ලං කරන්න පුළුවන්ද කියලා මන්ද.
0: යා.
1: මම නේවත් ඉතන අවස්ථා තියෙනවා.
0: දැන් මොකද ඒක
1: තමයි. ඔව් තනේ තිය අර මා අර මාළු මාළු වෙලෙන්දත් අපරාධ කියන්නේ බෑ. ඒක අරගෙන ඔබට මාළුවෙක් දෝනේ කියලා.
0: ඔව්.
1: නියම වෙලෙන්ද. එතන හිටපො පොඩිම මාළුවව දු.
0: ඒ අය වෙන්නේ නැති ඒක නන්නේ.
1: නේද මන ඌ පවා වෙළඳාම දන්නවා.
0: ගනුදෙනු
1: තේරෙනවද? ඌ දන්නවා වෙළඳාම. ගනුදෙනු ඌ දන්නවා. ඉතින් මේ හිතන්න උන්ටත් මේව ඇඟට වැදිලා තියෙන්නේ. සමහරවිට ඌ මොනාර බිස්නස් කෝල් එකෙන් ඉගෙන ගත්ත එකද දන්නෙත් නැහැ.
0: කියන්න බෑ. දැන් මේක අපිට කරගන්න පුළුවන් වැඩක් නේ මෙතනක් තියෙන්නේ. මිලියන 31ක වැඩක්. ගොඩ දාගත්තොත් හරි.
1: 13:22 කතා කරන්න. ඒගොල්ලන්ගේ ප්ලෑන්ස් ටික ගෙන්න ගන්න ගිහිල්ලා බලන්න කොහොමද වාරිකේ ගෙවෙන්නේ කොහොමද මුලදි ගෙවන්න ඕනේ ඒ ටික කතා කරගත්තාම ඔබට පොඩි අදහසක් එයි. නිකන් කතා කරන්නකො. කතා කරපුවාම ඔය හිතනවට වඩා ප්‍රශ්න ලියා ගන්න ලේසි.
0: අනිවාර්යෙන්. ඒක හරි.
1: අපි වෙන ක්‍රියේටිව්නේ ප්‍රශ්න සම්බන්ධයෙන්. අම්මෝ ඔය කියනවනේ අපි හිතන දේවල් වලින් 90%ක්ම සිද්ධ වෙනේවා නෙමෙයි
0: කියලා.
1: අරම වෙයි මෙහෙම වෙයි මෙහෙම කියයි කියලා. සමහර ලාට ප්‍රශ්නේ ඊට වඩා සරලව විසඳ ගන්න පුළුවන්. සල්ලි අතේ තියෙන්නමත් ඕනේ නැහැ සමහරේවට. සල්ලි වලින් තමයි සල්ලි කොහොමත් හැදෙන්නේ. හැබැයි සල්ලි එහෙම ගොඩ තියෙන්න ඕනේ නැහැ. මොම මුල ඉඳලා අම්මාන සල්ලි තිබිලා පටන් ගත්තාය නෙවෙයි.
0: ඔව් ඒක හරි.
1: ප්‍රොපර්ටි බිස්නස් එක ගැන ඔබ මීට වඩා හිතන්න ඕනේ. මේ ලංකාව කියන්නේ තාම ප්‍රොපර්ටි පැත්තට ඉතාම හොඳ රටක්. ඒක මොන රටත් එක්ක බැලුවත් තාම අපේ රට සෑහෙන ඉස්සරහින් ඉන්නවා ප්‍රොපර්ටි වැලියු එක වැඩි වෙන වේගය පැත්තෙන් ගත්තම.
0: ඔය අර කියපු කතාවට මම තව චූටි කැලක් එකතු කරන්නම් අරින්ද ඔකුවනේ. සල්ලි ඒ කියන්නේ දැන් තියෙන මිනිස්සු ගත්තොත්
1: සල්ලි දෙයන්ගේ මල්ලි.
0: නෑ නෑ දැන් සල්ලි තියෙන මිනිස්සු ගත්තොත් ඒගොල්ලෝ කාලෙකට කලින් ගොඩක් මිනිස්සු දුප්පත්නේ. සල්ලි නැතුව ඉඳලානේ සල්ලි තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක අපිට මගහැරිච්ච කැලක් ඒක.
1: අනිවාර්යෙන්.
0: යස්.
1: අපේ නම් ඉතින් තාම ඉතින් දුප්පත් තමයි.
0: එදා ඉඳන්ම හනේ හනේ මේ ආද කාගීල්ස් යමු. ඔයා මට බෑ බෑ අරක මේක කියන බෑ. අක්කි ඊවල තිනවා බඩු ලිස්ට් එකක්. ඔයා හැමදාම අමතක කරනලු. ඔගලන්ට සොසේජස් ඕනිලු.
1: නෑ මම එයාට කතා කරන්න ඕනේ අක්කිට පොඩ්ඩක්. මොකද මම කැමති නෑ එයා ඔය ඔයාට ලව්ව ඒ බඩු මුට්ටු ගෙන්න ගන්න වැඩේට. මොනවා වුණත් වාමගේ පොඩකින් මම දන්නවා. වාමගේ ඇසිස්ටන්ට් ඒක හරි. නමුත් වාමගේ අතවැසියා නෙවෙයි. මං එයාට කියනවා. අනේ නංගිට අගාල කාගෙල්ස් එකට ගිහලා මේ බඩු ටික අරන් එන්න ගෙදර මේ ගෙදරට තියලා යන්න.
0: නෑ මං අත
1: වැසියි. මම ඒකට එච්චර මං එයාට මං I'll talk to her.
0: Don't talk to her. මේ එහෙම මං ආසය අත.
1: මොකද උනේ ඉතින් දැන්?
0: මං අත වැසියා.
1: මොද?
0: සමන්නේ මිනිස්සුන්ට උදව් කරන එක
1: දැනන් හිටියේ නෑ නේද එහෙම වෙයි
0: කියලා. එච්චර ලොකු එකක් එයි කියලා දැනන් හිටියේ. Right.
1: එයාම කියන අක්ක බඩු ලිස්ට් එකේ වලලු කාගිල්ස් එක අරන් එන්න කියලා අද මට.
0: ඔයාගේ ලිස්ට් එකේ තියෙනවා අරින්ද සොසේජස් තියෙනවා පිටිකල පොල් කිරි තියෙනවා ක්‍රීම් ක්‍රැකර් තේකොළ ක්‍රීම් සෝඩා ඊට පස්සේ අයිස් ක්‍රීම් ජාති තියෙනවා ඊට පස්සේ රිසෝදන තියෙනවා පැස්ටා ෆලූඩා චිකන් නට්ස් ඔව් තව තියෙනවා චිකන් නගට්ස් චිකන්
1: නට්ස් නෙමෙයි නගට්ස් කාලවත් නැහනේ
0: චිකන්
1: කාගෙලස් එකට කියලා බලා ගන්න චිකන් නට්ස් කියලා જાතියක් නැහැ චිකන් නගට්ස්
0: නගට්ස් ටික මොකක්ද
1: චිකන් නගට්ස්
0: හරි ඔකේ මුදෝපු කිරි සෝස් චොක්ලට් ස්විස් රෝල් මාමයිට් බේබි සෝස්
1: බලන්නක ඉතින් අපි කන ඒවා නේද කන බොනේවා
0: ඉතින් ඔයාට මේ ටික හොඳ ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන් මේ දවස් ටිකේ
1: බඩ පුළන්ද වෙටි කරන් මේ අද යවස යන ගම් පොඩ්ඩක් අපේ ගෙදරට දාගෙන
0: ආ යා මට පුළුවන් මම උදව් කරනවා මිනිස්සුන්ට. මට පුළුවන් අනිවාර්යයෙන්ම මමත් අද ෂොප් කරන දවස
1: උදව් කරන කතාවක් නෙමෙයි මේක ඕඩර් එකක්.
0: ඕඩර්. අනේ ඒව කිව්වා දුක හිතා.
1: කවන්න කවන්න දුක දරන කවන්න වැඩේ කරන්නකෝ. ඉතින් මොකද වෙලා තියෙන්නේ හොඳ ඩිස්කවුන්ට් නේ මට.
0: මගේ බඩු ලිස්ට් එකත් එක බලනකොට හරි පොඩි බඩු ප්‍රමාණයක් ඉල්ලලා තියෙන්නේ අක්කිම. කවන්න කවන්න හැබැයි මේ හැම එකකම ඩිස්කවුන්ට් තියෙනවා. අන්න ඒකයි වැදගත්.
1: ඔය අපි දවසකට ගන්න ටික ඔය ඩේලි වගේ ගන්න ඕනේ. හපොයි නේද?
0: මේ ඇත්තට ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා සැප්තැම්බර් මාසේ 10 වෙනිදා වෙනකල් ෂොප් කරන්න යන ඔබ රිවෝඩ් සමාජිකයෙක් නම් ඕගලන්ට මේ ඩිස්කවුන්ට් තියෙනවා. හරිද? රුපියල් 300 ගණන්, 200 ගණන්, 100 ගණන් ලොකු ඩිස්කවුන්ට්. නිකම්ම පොඩි ඉංගියක් දෙන්නම්. සොසේජස් කිලෝ එකේ පැක් එකට රුපියල් 370ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා.
1: සොසේජස් ගැනමයි කතාවනේ.
0: ආ සයන් සොසේජස්.
1: ආ දැන් අපේ කීයක් දාලා තියෙන එකක් දක්කේ දාලා තියෙන ගන්න කියලා. දෙකක් ගන්නකෝ මම වාට එකක් දෙන්නම්.
0: කවුද මල්ලි මේ?
1: You don't have to pay. කවුද? ඔයා ගෙවන්න ඕන එකයි ඒක it's on me. ආ ඒක මම මේව කරලා. පව්වනේ සොසේජස් ගන්න තියෙන ආසාව.
0: ඔය වෙලාවට තමයි
1: පව් කාගේ හරි දරු වෙන්නේ.
0: ලොතරැයි අරගන්න ඕනි පහක් නෙමේ. ලොතරැයි 500.
1: ලොතරැයි කූරුවම ගන්න ඕනේ.
0: එලියට දාන හැම ලොතරැයියක්ම ගන්න ඕනේ. අරගෙන කොහොම හරි දිනන්න ඕනේ NLB ලොතරැයි අරගෙන. ඊට පස්සේ මට පෙන්නන්න පුළුවන් මගේ සයිස් එක කොයි
1: වගේ. ඊට පස්සේ පුළුවන් සොසේජස් ගන්න.
0: නෑ ඒක නෙමෙයි. මට උනේ අනිත් අයට පෙන්නන්න මං කවුද කියලා.
1: අනිත් අයට තමන් කවුද කියලා පෙන්නන්න මහන්සි වෙන්න එපා මිසවා. ජීවිත කාලෙම මහන්සි වෙලා තියෙන එකට. දැන්
0: ඔයා
1: පෙන්න. ඒකනේ මට ඔයාගේ වැඩක් කරගන්න බැරි. අනිත් පිනිසුන්ට පෙන්න ඉන්න වෙලාවේ තමන්ගේ වැඩේ කරගෙන ජීවත් වෙන්න.
0: හරි අපි ට්‍රයි එකක් දෙමු ලොතරැයියක් අරගෙන අපේ ලයිෆ් එක ගොඩ දාගන්න. බැරි නෑ
1: දැන් ඔයාට කෝටි ගාන දැන් ඇදුනොත් ඔයා මුළු රට පුරාම කිය කිය යනවද? TikTok කරනවද? මට ඇදුනා මට ඇදුනා මට ඇදුනා නෑ ඔයා ටග් ගාලා ඔයා නිකන් මිසින් වෙනවා. එතකොට
0: මන්නම් TikTok කරලා දානවා. ඒ වට එතකොට තව සල්ලි හම්බ වෙනවා.
1: මුණු දාගෙන ගිහිල්ලා අර කෝටි ගාන තෑග් ගන්න. ඒත් ඉතින් මෝඩ ඇක්ෂන් වලින් මම දැනගන්නේ මේ ආවලා තමයි කියලා.
0: 5 කෝටි කියලා ගන්නවා කියලා අම්මා සන්තෝෂේ.
1: ඇත්තට මං ඇත්තටම කැමතියි ඔයාලට ලොතරැයියක් ඇදෙනවා. මං දන්නවනේ ඉතින් මොන දේ ඇදුණත් අරවින්දායට භාගයක් දෙනවනේ.
0: මොන දේ වුණත් ලොතරැයියකින් නම් ලොතරැයියකින් දෙන්නම්.
1: දන්නන්නේ දන්නන්නේ එහෙම කතා කරනවා. ආශිර්වාද නැති කරගන්න එක තමයි ඔය කරන්නේ.
0: 15% කමිෂන් එකක් දෙන්න.
1: කමිෂන්? කමිෂන්.
0: කමිෂන් එකක් දෙන්න. හරි?
1: ආ.
0: රයිට් ඉතින් අපි NLB ලොතරැයි ගැන මෙච්චර මතක් කරන්නේ මේව ඇදෙන ලොතරැයි. කාට හරි දැන් ඊයේ රෑත් කාට හරි දිනුමක් තිබ්බනේ නේ ලක්ෂ ගණන් ගියා. අනිතික කෝටි 47 සුපිරි තෑග් ගමතක කරන්න පුළුවන්ද? කෝටි 23 සුපිරි තෑග් ගමතක කරන්න පුළුවන්ද? ඒ වගේ ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකක් දීපු, ඒ කියන්නේ කෝටි 70ක් විතර සුපිරි තෑගි විදිහට දීපු එකම ලොතරැයිය තියෙන්නේ NLB ගාව. ඒ තමයි මෙගා පව. ඉතින් ගන්නනේ රුපියල් 40ක් වියදම් කරලා ලොතරැයියක් ගන්න. වාසනාවට දෙන්නකො පොඩි ඉඩක්.
1: හ්ම් කියලා දැන්නේ.
0: අපි
1: ඉතින් ලොතරැයි ගෙදර ඇවිල්ලා ඇදෙන ගන්න ඉන්නේ. ගන්නෑ.
0: ඔව්.
1: ලොතරැයි ගෙදර ඇවිල්ලා අපි මේ ඇදෙන්ඩයි යන්නේ වගේ තමයි මිනිස්සු බලන්නේ ඉතින් නේද?
0: එච්චර දෙයක් කරන්න බෑ. ලොතරැයි ගන්න. ඊට පස්සේ වෙන දේ බලා ගන්න පුළුවන්. මේ අපි අර මෙෂික ගැන කතා කරන්නේ නැද්ද අරවින්ද? ආයි අපි පොඩ මදුරු ආයි ඉන්නවා වගේ සමහරක් මම දැන් නිවුස් දැක්ක. ඩෙන්ගු ආයි පොඩ නිකන් තනින් තනින් වාර්තා වෙනවා. ඒ වගේ තනවා. මේ
1: නෑ හිතන්නකෝ දැන් ඉතින් ඔය ඩෙන්ගු ප්‍රශ්නේ එහෙම දවසට දෙකට ඉවර වෙන්නේ නෑ. ඊට පස්සේ ආයිත් පාරක් පොඩ්ඩක් කාලගුණේ වෙනස් වෙනකොට පායනවා වැඩි වෙනකොට කානුවල හරි මේ දින වතුර වේලුණාට පස්සේ නම් පොඩ්ඩක් ඔව්
0: yes
1: ආය අඩු වෙනවා වගේ තේරෙනවා. බය වෙන්න එපා. ලබන අවුරුද්ද ආයි එනවා.
0: ඔය කැති ඉවර වෙන්නේ
1: නෑ. ඔව්
0: ගම් වතුර වගේ තමයි.
1: මදුරුව ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ. ඒක අඩු වැඩියට තියෙනවා.
0: yes
1: ඉතින් අර ගෙවල් වලට ආපු හොඳම සොලියුෂන් එක තමයි මම හිතන්නේ ඔය ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කළා ඒගොල්ලන්ගේ ජනෙල් දොරවල් අරෝ මේවා හදාගත්ත අයට. ඒව දාගත්තත් ඒගොල්ලෝ හේතුවක් නිසානේ ලොකු ජනෙල් ලොකු දොරවල් දැම්මේ. ඉතින් අර ගේ ඇතුළෙම හිර වෙලා ඉන්න කැමති නෑනේ ඒගොල්ලෝ. එන්වයරන්මන්ට් එක පොඩ්ඩක් පේනවට ඒකත් එක කනෙක් වෙන්න ආසින්දානේ.
0: ඔව් අනේකනේ.
1: දැන් ඒකම වෙන කරදරයක් වෙලානේ මදුරුවොත් එක්ක මේ මේ මේ අඩව් අල්ලන්න අමාරුයි.
0: ඒ කියන්නේ මදුරුවන්ටත් ඕනේ එන්වයරන්මන්ට් එක. ඊට පස්සේ දෙගොල්ලන්ටම මේක කරන්න බෑනේ.
1: කරන්න බෑ. ඉතින් අර ඇලුමෙක්ස් එකේ තියෙන ස්පෙෂල් මෙෂ් එක ඒක හයි කරගන්න පුළුවන්. ඒක හරි ලස්සනට ඒකල හදලා තියෙනවා. ඒකක් අරන් දාගන්න. එතකොට ඔය බස් වෙනකන් නෙමෙයි රෑ එළිවෙනකන් හරි. හොරු ඊළඟට මදුරුව එන්නේ නැහැ ඉතින් අර. ගාක් මැරලා තියෙනකොට මදුරුවන්ට දැන් එන්න බෑ මෙෂෙක් ගහලා. හොරුන්ට එන්න පුළුවන්.
0: හොරු ලොකුයි නේ අරවින්ද. මදුරුවන්ට වග.
1: හොරු දැල ඇතුලෙන් එන්නේ නැහැනේ හොරු දැල ඇරගෙන එන්නේ. සීගිරි පුරගල් අසුනට හදන්න නම් බෑ ඉතින් මේවා ඇත්තම හදන්න පුළුවන් බැරි දෙන්නේ මේ නම් කරන්නේ.
0: ඇලෝ මැක්ස්

විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූට කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.

0: එක්ස්පීරියන්ස් එකකට පැල්වත්ත බට.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place e GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0112178666. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
6: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance, හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
10: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය David Peris e-mobility වෙතින් 0114700550.
4: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500. සෙලාන් බැංකුවට යුරු මනි සම්මාන දෙකක්. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂක සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරු මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
11: 98.2 98.4

0: ඉතිං බ්‍රෝ
1: මේ මම ගණන් වගේ බලවලන්නේ මේ මට හිතන මේක මට වඩා ඔයාට තමයි වැදගත්
0: මොනවාද මොනවාද
1: නවාගේ මං අහනවා
0: හරි
1: හාල් කිලෝ එකක බත් తిව්වහම කී දෙනෙකුට ඇතිද කියලා බලන්න
0: අපේ ගෙදර කන විදියට නම් අපි කනවා 3 දෙනෙක් හාල් කිලෝ හා කිලෝ එකක අනේ සෝරි සෝරි මට හුණ්ඩුව මතක් උනේ සෝරි සෝරි හාල් කිලෝ එකක් කවදාද
1: අපිට ඉතින් හුණ්ඩුවම තමයි මතක
0: අනේ මට කිලෝ එකක් කියලා එහෙම කී දෙනා මට ඒක ගැන ලොකු අයිඩියා එකක් නැහැ
1: හාල් කිලෝ එකක් උන්ට කනවා නම් 6 දෙනෙකුට ඇති
0: 6 දෙනෙකුට ආ ඕකේ
1: චිකන් කිලෝ එකක්
0: කෙනෙකුට
1: නම මේ කියන්නේ මිනිස්සු ගැන බලපෙරේතයෝ ගැන නෙවෙයි
0: චිකන් කිලෝ එකකුත් ඉතින් 6 දෙනෙකුට ඇති ඇති
1: 10 දෙනෙකුට ඇති
0: ආ ඕකේ
1: පරිප්පු කිලෝ එකක්
0: 20 දෙනෙකුට ඇති
1: දැනුම දැනුම
0: 20 20
1: 30 දෙනෙකුට ඇති
0: ආ ඕකේ
1: අල කිලෝ එකක්
0: 20ක්
1: 25කට ඇත.
0: හරි, okay.
1: බෝංචි කිලෝ එකක්.
0: බෝංචි කිලෝ එකක් 25ක්.
1: හරියට හරි. මාළු කිලෝ එකක්.
0: 10 දෙනෙකුට ඇති.
1: 10 දෙනෙකුට ඇති.
0: හරි.
2: ඇති ඇති ඇති.
0: ඒතර ඉංගල කිලෝ එකක්.
1: ඉන්නල කිලෝ එකක්. අපෝ අපි එක ගැන දැන් කතා කරා ඇති.
0: හා එහෙම තමයි ලිස්ට් එක තියෙන්නේ නේ.
1: ඒවනිත් දැන් හොඳයි නේ ඒවනිකන් දැනගෙන ඉන්න.
0: ඔව් සාමාන්‍ය දැනුමට අවශ්‍යයි නේ. මට ඒක වටිනවා
1: අරින්ද.
0: හාල් කිලෝ එකක් 6 දෙනෙකුට ඇති.
1: 6 දෙනෙකුට ඇති. 6 දෙනෙකුට නෙවෙයි ඇත්තටම අපේ ගෙදර නම් 8 දෙනෙකුට විතර ඇති.
0: පොඩ පොඩ දෙන කන්නේ. පොඩ්ඩයි නේ.
1: චූටි කෝප්පෙන් කන්නේ අපි. ඒ කෝප්පෙන් තමයි බත් කන්නේ. ඇත්තටම මේ වෙන රටවල් වල නිකන් බත් කියන්නේ නිකන් අර බත් කියන්නේ ස්ටාච්. ස්ටාර්ච් ගන්න බත් එකෙන්.
0: හරි, ඕකේ.
1: අපිට එහෙම බෑනේ.
0: බෑ අපිට බතම තියෙන්නේ බෑ.
1: ඒකනේ පොඩි බෝඩ් දාගෙන බෝංචි කෑලි දෙකක් දාගත්තාම බත් මුට්ටියකට වග කියන්න පුළුවන් බඩුනේ අපි. ඒක වෙන වැරදි.
0: හරි.
1: ඉතින් තැනකට ගියාම මේ දැන් මම මගුල් ගෙදරකට ගියාම මොනත් බත අන්තිමට ලං කරන්නේ.
0: ආ
1: ආ. මම එන්නේ අනිත් පැත්තට.
0: යස්.
1: ඩෙසර්ට් දාගෙන මේ පැත්තේ හොදි දාගෙන එහෙම ඉන්නේ. මම අල්ල බත් ටිකක් උනේ.
0: ඔය ඉතින් ගෙවපු ගානට කන්නත් ඕනේ නිසා ඉතින් අපි ඉතින් අර ගොඩක් බෙදාගෙන කනවා ඉතින් එහෙම තමයි.
1: සමනිත වෙඩින් එකකට ගිහිල්ලා කෑම කනකොට මම නම් පළවෙනි රවුම නිකන් යනවා මේ මොනවද තියෙන්නේ මොනවද ගන්නෙ.
0: ඕකේ.
1: හැම වළඳෙම ඔළුව දාන්න යන්නේ නැහැ ඊට පස්සේ. පිඟාන ගත්තට පස්සේ. බත් පොඩි හැන්දක් දාගෙන ඒක වටේට ඒ වගේම තෝරගත්තේ වෙන් දාගෙන යනවා. මොකද දන්නවද මම මේ කිව්වේ මේ පහුගිය දවසක මගුල් ගෙදරක ගිහිල්ලා ඉවරලා.
0: හරි.
1: ඒ හෝටලේනේ චෙෆ්ලයම් මම දන්නවා මට ඒ චෙෆ් කිව්වා මේ එන්නකො බඩුවක් පෙන්නන්න කියලා වෙඩින්න කිවර වෙලා
0: හරි
1: මං ගිහලා බැලුවා අහක දාලා තියෙන කෑම ප්‍රමාණය ගත්තොත් එහෙම මිනිස්සු බෙදාගත් ප්‍රමාණයෙන් කාපු ප්‍රමාණය සහ ඉතුරු කරලා තියපු ප්‍රමාණය ගත්තොත් එහෙම ඉතුරු කෑම ටික මේ මගුල් ගෙදරට ආවා වගේ දෙගුණකට දෙන්න පුළුවන්
0: අපරාධනේ
1: ඒ තරම් බෙදාගෙන.
0: දැන් ඕක වෙනස් කරගන්න පුළුවන් අරවින්ද කෑම ඔතලා දෙනවා නම් වෙඩින් වල. දැන් ඔය කම නැති
1: කෑම ඔතලා දෙන්නද ඉන්නේ වෙඩින් එකේ?
0: නෑ මං කියන්නේ එහෙමත් දෙනවා නම් මේක අපිට වෙනස් කරගන්න තිබ්බා. ගෙදර ගියාම අපි අන්තිම ඩොටට යනකම්ම කනවා. ඒ අපේ විදිහ.
1: ඉතින් එහෙම කරන්න ඕනේ නෑනේ පුළුවන් ප්‍රමාණය දාගෙන කනවනේ. ආයි මදිනම් ආයි ගිහින් කනවනේ.
0: ඉතින් රුපියල් 10,000ක් විතර
1: මේ අර දෙවෙනි පාරේ යන්න තියෙන ලැජ්ජාවට පළවෙනි පාර හැලිය පිටින්ම දාගෙන ඉන්න තමයි බලන්නේ.
0: වෙනස් කරගන්න ඕනි තැන් තමයි ඕ අපේ ලයිෆ් එකේ නේ.
1: ඇත්තටම මේ කන්න බොන්න ඇක්සස් තියෙන මිනිස්සු ලෝකෙ මහා ගොඩක් නෑ.
0: ඕ ඇත්ත ඇත්ත.
1: හිතන ආස ඕනම දෙයක් කන්න ඇක්සස් තියෙන මිනිස්සු එහෙම මම හිතන්නේ 5%ක් 10%ක්වත් ලෝකෙ නැතුව ඇති. කෑමකට ඇක්සස් තියෙන මිනිස්සු අඩුම තරම 40%ක් විතර වගේ ඇති.
0: ඇති ඕ.
1: 40-50%ක්වත් ඇති.
0: යස්.
1: ඉතින් ඊටු 50% හරීම ගේමක් ගහනවා ජීවත් වෙන්න. නමුත් ඉතින් කණ්ඩ ඇක්සස් තියෙන මිනිස්සු ඉතුරු කරන කෑම වලින් අම්මෝ තවත් දෙගුණයකට තුන්ගුණයකට කන්න දෙන්න පුළුවන්.
0: ඇත්ත ඇත්ත.
1: එහෙම නාස්තියක් ලෝකෙ හැම වෙලාවකම තියෙනවා කියලා දැනගෙන දවස් මගුල් ගෙදරට ගියාම කන්න.
0: කන්න.
1: ඔව්. පුළුවන් ප්‍රමාණය බෙදා ගන්න. කොහොමත් අපේ බඩට වඩා හිත ලොකුයි. හිතේ සයිස් එකට තමයි බෙදා ගන්න. චිකන් කිලෝ එකක් 10 දෙනෙකුට ඇති. ඒ නිසා කිලෝ එකක් බෙදා ගන්න එපා.
0: Thank you. ගානක් දෙනවනේ අපි 10000ක් විතර දෙනවනේ වෙඩින් එකට යනකොට ඒකට හරියන
1: 10000ක් බෙදා ගන්නවා ඉතින්
0: හිතට මදි නැත්තම්
1: ඔන්න ඒකයි වෙලා තියෙන්නේ මගුල් ගියේ කරන මිනිස්සු නට්ටම් වෙනවා ඉතින් මේවා
0: කරලා අත්තත් මම නම් යෝජනාවක් කරා දැන් වෙඩින් ගන්න ඕනි හරි ඒකත් ඉතින් කැමැත්ත හරි ඒක හරි හැබැයි මම වෙඩින් එක ගන්න සල්ලි මං කරපු දේ තමයි වාහනයක් ගත්ත එක මං හිතනවා ඒක ගොඩක් මට නම් මගේ පැත්තෙන් ලොකු වාසියක් වුණා. දැන් ඉතින් සමහරකට ඕගොල්ලෝ
1: වෙඩින් එක නොගෙනවා වාහනයක් ගත්තද?
0: වාහනයක් ගත්ත එක. මම මොකටද එක එක නඩ කන්න දෙන්නේ?
1: නේද? කියන කොම්මෙහිකම ඉතින් මිනිහට කන්න පොන්න ටිකක් වේලක් දෙන එකට.
0: ඉතින් මම ඔයගලන්ට මතක් කරනවා ළඟදි බඳින්න ඉන්නවනම් මේකටත් පොඩ්ඩක් අවධානය දෙන්න. ඔයගලන්ට පුළුවන් නේ ඒ වියදම් කරන සල්ලි වලින් ඔයගලන්ට කෙලින්ම හවල් H6 එකක් එහෙම නැත්නම් හවල් H6 GT එකක් නැත්නම් ටැංක් 500 එකක් ටැංක් 300 එකක් ගත්තා නම් ඉතින් මොකද කියලා විතරයි අහන්නේ ඉතින් වෙඩින් ගන්න.
1: ඔයගෙන වෙඩින් එක කරන්නේ නැතුව ඒ සල්ලි වලින් වාහනයක් ගන්නද?
0: යා වාහනයක් ගන්න සල්ලි වියදම් කරනවා
1: නේද? නේ ඉතින් අර වෙඩින් ප්ලෑනර්ස්ලා එහෙම අර ලසාල වගේ වෙඩින් ප්ලෑනර්ස්ලාට මොකද
0: වෙන්නේ?
1: වැලේ වැල් නැතු
0: වෙනවනේ. ඒකත් ඇත්තනේ. මෝ එහෙනම් කමන්නේ කමන්නේ වෙඩින් එකක්
1: ගන්න. ඔයගෙන වෙඩින් ප්ලෑනර්ස්ලාට කියලා පොල් ගස්සව ගන්න එපා. පොල්
0: හරි හරි වාහනේකුත් ගන්න වෙඩින් එකක් ගන්න කමක් නැහැ. කමන්නේ කමන්නේ කමන්නේ ඉට්ස් ඕකේ.
1: දැන් නම් ප්ලග්ඉන් හයිබ්‍රිඩ් ගත්තට කමක් නැහැ කියලාම තමයි මට හිතෙන්නේ. ඊළඟ වාහනේ මම ගන්නකොට කවදා හරි දවසක මම ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකක් තමයි ගන්න.
0: ඒක ඇත්තටම ආර වාසීනේ.
1: හයිබ්‍රිඩ් එකත් ඕකේ. සමහරවිට ඉතින් අර හයිබ්‍රිඩ් ආපු වාහන තියෙනවනේ ආස ආසම ඒවා.
0: හරි ඕකේ.
1: හැම වාහනයක්ම ප්ලග්ඉන් හයිබ්‍රිඩ් කරන්නේ නැහනේ. දැන් හවල් H6 එකේ නම් හයිබ්‍රිඩ් එකයි ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකයි දෙකම තියෙනවා. මට තාම බලා ගන්න බැරි නෝ හවල් H6 GT
0: එකනේ ඒක
1: ග්‍රෑන්ඩ් ටෝරින් එක හයිබ්‍රිඩ්ද ප්ලග්ඉන් හයිබ්‍රිඩ්ද කියලා බලන්න බැරි වුණා ඒක බලන්න ඕන හරියට
0: ඒක හයිබ්‍රිඩ් කියලා තමයි දැනට
1: දැනගන්න ලබන ටැංක් 500 300 ඒවන ඔක්කොම හයිබ්‍රිඩ්
0: යස්
1: මම මාස 300 කියලාද මං ඉතින් එකපාර දෙපාරක් කිව්වනේ ඉතින් ඔක කියලා බලනවා ඉතින් තමකුත් ඒක පැත්තෙන් ආවේ නෑ ඉතින් ආසයි කිව්වට වැඩක් නැතු වෙයි සල්ලි දින ගන්න ඕනේ නැතිනේ
0: මමත් ආසක මේකම කියලා දාමුකනේ මම ආසයි GT එකට මම ආසයි. හවල් H6 GT එකට. ඒක හරි ලක්ෂරි වාහනයක් නේ මම ඒකට හරි ආසයි. හරි ස්පෝර්ටි ලුක් එකක් තියෙන මම ඒකට ආසයි.
1: හා. ඇයි මොකද අපිට ඉතින් මොකද? ඒකට.
0: දැන් ඔයා ඉතින් කියන්නේ.
1: තෑන්ක්. මම නම් ගෙන අර ගොල්ලන්ට

0: පුද්දුම වේගෙන් ජනප්‍රයෝච්ච වාහන අඳුනන දීපු කම්පනික. ගොඩක් වාහන තියෙනවා දැන් ওই ජනප්‍රියම වාහන සෙට් එක තමයි ලංකාවට ගෙනහලා
1: තියෙන්නේ. හරි, ඔකේ.
0: සමහර රටවල Great Wall Motors ලගේ වාහන තමයි නම්බර් 1 දැනටත්.
1: වව්, නියමයිනේ.
0: විශ්වාස කරන්නකෝ. ඒ කියන්නේ රිලයබල්, වාහන රිලයබල්. මේ ආපු ලේටස්ට් ටෙක්නොලොජි හැම එකක්ම වගේ තියෙනවා. වාහනේ පිටත පෙනුම, ඇතුළත පෙනුම අපි කොච්චර දේවල් කතා කරලා තියෙනවද?
1: ආ, ඒකනේ.
0: නිකන් ෆීචර්ස් ලිස්ට් එකක් අපි පහුගිය දවස්වල කිව්වාට මතකද?
1: පොදු ලිස්ට් එකක් උනත් අපිට කියන්න පුළුවන්.
0: පොදු ලිස්ට් එක කිව්වහම අපිට තේරෙනවා.
1: මේ
0: වාහන වලට, ඒ කියන්නේ ආවේනික වෙච්ච, යුනික් වෙච්ච ෆීචර්ස් වෙනම තියෙනවා. නමුත් ඒ හැම වාහනයකම අර ලක්ෂරි වාහනයක තියෙන්න ඕන හැම එකක්ම දිර දෙන මොකද මිනිස්සු දැන් ඒව අහනවා. ඒක නම් මේකේ නෑසකෝත් එමිනේ වාහනේ ගන්න. දැන් බලපුවම මිනිස්සුන්ගේ ඔළුවට එන හැම ෆීචර් එකක්ම Great Wall Motors අපිට අඳුනලා දීලා තියෙන හැම වාහනයකම තියෙනවා. ඊට අමතරව ඇඩිෂනලි ආපු ෆීචර්ස් තොගයක් ඔය එකින් එක වාහනට වාහනට වෙනස් වෙමින් තියෙනවා.
1: හරි.
0: ඔබට Great Wall කියන්නේ GWM වාහනයක් ගන්නවද කියන එක නෙමෙයි, ඒකෙන් මොකද්ද තෝරගන්න මොඩල් එක කියන එක පිළිබඳව පොඩ්ඩක් රිසර්ච් එකක් කරගෙන යන්න වෙනවා. නැත්තම් එතනට ගිහලා බලපුවම හැම එකකට මාස හිතනවා. ඒගොල්ලන් අර යූනියන් ප්ලේස් වල තියෙනවා නේ ඒගොල්ලන් එක්ස්පීරියන්ස් සෙන්ටර් එකක් දාලා ෂෝරූම් එකත් එක්ක එතන ටෙස්ට් ඩ්‍රයිව් එකක් එම ගන්න පුළුවන්.
1: එතනට කෝල් එකක් දාලා යන්න ඕනේ. කෝල් කරලා යන්නකො 0111 888 666. නිකන් කෝල් එකක් දීලා පොඩ්ඩක් ඔළුව දාලා එන්න. සමහරකට ඔබේ ඊළඟ වාහනේ නේ හවල් එකක් වෙන්න පුළුවන්. ඔකේ.
0: නෑ දැන් ඔබ දැන් හිතනවදනේ මොකද්ද ගන්නෙ? දැන් ඔළුව අපේ ඔළුව දැන් ඕවර්වෙල්මින් වාහන කොච්චර ಜಾති තියෙනවද?
1: යස් යස් ඒක හරි.
0: අද්ද ගන්න කියලා. හොඳම දේ තමයි look and feel. ගියා බැලුවා right looks okay. ඊළඟට එළවල බැලුවා
1: feel එකත් හරි.
0: කොහමද feel එක කොහොමද කියලා.
1: Awesome.
0: ඊට පස්සේ අනිත් ඒවාත් බලනවා.
1: හරි.
0: බලන්නකෝ බලන්නකෝ. බලලා ඉතින් අන්තිමට හවල් එකක් ගනි.
1: ඔව් නේ. අරවින්ද මේ දැන් මම මේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියන එක අපි හැමතැනම අහනවනේ. හැබැයි මම හොයලා බැලුවා මේකේ කෙරෝලටම ගිහිල්ලා බැලුවා. මොකද්ද මේ ස්පීඩ් ඩ්‍රාෆ්ට්? කවදද පටන් ගත්තේ? කොහොමද පටන් ගත්තේ? ඒකට තමයි හොයාගන්න හම්බුනේ. LOLC Finance තමයි මේක මුලින්ම ස්ටාර්ට් කරේ. ස්පීඩ් ඩ්‍රාෆ්ට් අපේ මිනිස්සුන්ට පුදුම වාසියක් අරගෙන ආපු ක්‍රමයක් තමයි, සිස්ටම් එකක් තමයි මේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියලා කියන්නේ. දැන් අපි තවත් බැලුවම දැන් LOLC මේ දවස්වල මේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකත් එක්ක කරන වැඩේ බැලුවම අපිටම කියලා සල්ලි ටිකක් නිකන් කොහේ හරි තියෙනවා කියන විශ්වාසය තමයි මේගොල්ලෝ හදලා දීලා තියෙන්නේ. අපිටම
0: ඒක ප්‍රී අප්‍රූව්ඩ් පැකේජ් එකක් මේක.
1: හරියට හරි. ආ
0: මේක අප්‍රූව් කරලා තියාගන්නවා.
1: යා ඕකේ.
0: සල්ලි එලියට ඇද්දොත් විතරක් ඒ ඇදපු ගානට පොඩි ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා. ආයි ඒ ගාන දාලා පියවුවට පස්සේ ආයි පාරක් නිකන් අවශ්‍ය වෙලාවට ගන්න ඒක තියෙනවා.
1: තියෙනවා. හරි.
0: ඒක නේද පෙට්ට ගමක දාලා අරන් තියපු චෙක් එකක් වගේ නැත්තම් රත්තරන් කාසි මල්ලක් වගේ ඕන වුණොත් තමයි ගන්න.
1: නියමයි නේද?
0: නමුත් කලින්ම රෙඩි කරලා තියාගන්න. අපි දන්නේ නැහැ අපිට අපේ ව්‍යාපාරවලදී අපේ එදිනදා වැඩවලදී මොන වගේ හදිස්සියක් එයිද කියලා දැන් කියන්න බෑ. කොහොමත් ඕනම හදිස්සියක් එන්නේ අපි හිතන්නෙම නැති වෙලාවල වල තමයි.
1: කවදාවත් කියලා ආපු හදිස්සි නෑනේ.
0: නෑනේ. ඒවට හදිස්සි කියන්නේ නෑනේ කියලාවන.
1: ඕ ඒකත් ඇත්ත.
0: එතකොට LOLC Finance එක දැන් උනත් රෙඩි. අදාළ කරන ડોකියුමන්ට්ස් ටික දුන්නා නම් ඕගොල්ලන්ට ප්‍රී අප්‍රූව්ඩ් ලෝන් එකක් තියෙනවා. ගත්තොත් එලියට සල්ලි ඒකට විතරයි ගෙවන්න. ගත්තා ගෙව්වා ආයි බඩු රෙඩි. අවශ්‍ය වෙලාවට ගන්න. ඒක ඔබ හිතනවට වඩා හොඳ මහ විශාල
1: සහනයක්.
0: මාර සහනයක් නේ. හැම වෙලාවෙම ආයි ડોකියුමන්ට්ස් දිදී නටන්න ඕනේ නැහැ. අප්‍රූවල් දෙලා පාස් කරගත්ත සල්ලියක් LOLC Finance එකේ account එක ඕන වෙලාවක ඕන රෑක පානක ගන්න රෙඩි වෙලා තියෙනවනේ.
1: ඒක මාරුනේ.
0: online transfers කරගන්න පුළුවන්.
1: ආයි
0: මේ හදිස්සිය වුණා කියලා රෑකට වුණු කියන්නේ වැඩ රෑකට වුණා ඒ සල්ලිය. බැංක් ආපහු මේකට මේ LOLC Finance ශාඛාවට යන්න ඕනේ. online වැඩේ කරගන්න පුළුවන් තනියෙන් Tamanට.
1: නියමයි.
0: මට නම් ඒක මාර එකක්.
1: ඔව් හිතන්නකෝ දැන් ළමයාගේ ඔන්න උසස් අධ්‍යාපනයේදී ළමයාව දාන්න ඕනේ. NSBM හරිත සරසවියට දැන් දාන්න ඕනේ. දැන් ඔක්කොම ගිහිල්ලා ඒ ප්‍රොෆෙසර්ස්ලාත් එක්ක
0: කතා කරලා රෑට සල්ලි දාන්න නම් වෙන්නේ නැහැ ඒක නම්.
1: නෑ රෑට නෙමෙයි මං කියන්නේ.
0: රෑට
1: දාන්න ඕන. හරි දැන් ඉතින් ඒ වගේ සිහින තියෙනෝනේ අම්මලා තාත්තලට දරුවන්ට දෙන්න ඕනි මේ වගේ උසස් අධ්‍යාපනයක් මම ළමයට දෙන්න ඕනි ඒ වගේ වෙලාවකට උනත් ඕගලන්ට මේ LOLC එකේ මේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකෙන් සල්ලි ගන්න පුළුවන් ඒකත් අපි මතක් කරනවා ඒත් එකම අපිට යන්න පුළුවන් NSBM හරිත සරසවියේ විස්තරයට දැන් කොහොමද ප්ලෑන් එක ගිහිල්ලා කතා කරගත්තද ප්‍රොෆෙසර් එක්ක

0: ලෙක්චරර් එක කතා කරගත්තද, ඔබේ අනාගතය ගැන තීරණයක් ගත්තද, අම්ම තාත්තගෙන් අහුවද, අම්මි මම මෙහෙම කරනවා මෙහෙම හරිදි කමක් නැද්ද? ඉතින් සාමාන්‍යයෙන් අපේ ළමයිට පොඩ්ඩක් නිදහස තියනවා කියලා මං හිතනවා අරවින්ද. වෙන කියන්නේ
1: දැන් කැම්පස් එකේ නිදහසේ ළමයින්ට දෙන්න ඕනේ.
0: ඕ නේද?
1: මදාම ඉතින් තාත්තගේ සේවනයට අම්මගේ ඔඩොක්කුවේ අපිට හැදෙන්න බෑ. අපි එක තැනකදී කුරුළු පැටව උනත් කූඩුවෙන් තනියෙන් පියම්බල යන්න ඕනේ. ඒකට අත්තටු ශක්තිමත් කරන එක තමයි NSBM සරසවියෙන් කරන්නේ.
0: හරියට හරි.
1: ලෝකය බොහොම ළඟින් බලා ගන්න පුළුවන් NSBM සරසවියට ගියාම. මේගොල්ලෝ ඉන්ටර්නැෂනලි හැම තැනටම සම්බන්ධයි.
0: හරි, ඔකේ.
1: ලෝකේ සුප්‍රසිද්ධම විශ්වවිද්‍යාල ගොඩක් එක්ක ඒගොල්ලෝ වැඩ කරනවා. ඒගොල්ලන්ගෙන් ලැබෙන සහතිකය හරියට ඒ පිටරට විශ්වවිද්‍යාලයට ඇමරිකාවට ගිහිල්ලා ඉගෙන ගත්තා වගේ. ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්තා වගේ. UK වලට ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාලෙම ඉගෙන ගත්තා වගේ. ඒ සහතිකේ හැමෙන්නේ එහෙමයි. නැතෝ පොඩි අකුරෙන්වත් වෙන මොනවත් ගහලා මේක අපේ විශ්වවිද්‍යාල වුණාට මේක මේ ලංකාවේ තමයි දුන්නේ වගේ ඒවා එන්නේ නැහැ ඔබේ සර්ටිෆිකේට්
0: එකේ. ආ ඔකේ.
1: එලින්ම අපි දැන් හිතුවොත් එම
0: අපි ගන්නවා කියලා.
1: එංගලන්තේ අපි මොකද්ද අපි ගන්න විශ්වවිද්‍යාලෙ?
0: ප්ලිමත්. ඒකට අපි
1: යමු. ප්ලිමත් යුනිවර්සිටි එක. ප්ලිමත් යුනිවර්සිටි එකෙන් දෙන ඕනෑම ඩිග්‍රියක් මෙහි තියෙන එහෙ කරා වගේම මෙහි කරන්න පුළුවන්. ඒකට ඕන කරන පහසුකම් ටික තියෙනවා. අවශ්‍ය ලෙක්චරර්ස්ලා ඒ රට රටවල් වලින් එනවා.
0: හරි.
1: ඒ සහතිකේ ප්ලිමත් යුනිවර්සිටි එකෙන් දුන්නා වගේම දෙනවා.
0: ඒකම හම්බ වෙනවා. එහෙ ඉගෙන ගන්න
1: සුදුසුයි. ඒ ළමයි කඳුරනවා නම් ගත්තට පස්සේ බලන්න සර්ටිෆිකේට් එක ඔක්කොම එකයි.
0: ඕකේ ඕකේ.
1: හරි. ඉතින් ඒ විතරක් නෙමෙයි ළමයිව තව ගොඩක් ඒවාට ලෑස්ති කරන්න ඕනේ. සමහර පොරවල් අපිට හම්බෙනවා එඟ පුරා දැනුම මිනිහෙක් එක වැඩක් කරගන්න තේරෙන්නේ නැහැ උනාට.
0: ටීම් වර්ක් එකක් කරන්න ගියොත් සීරෝ.
1: ටීම් වර්ක් එකක් බෑ. එහෙම එකට වැඩ කරන්නම බෑ. මම 아무තු කොහක විදිහට හැදෙනා මොලේ තිබ්බට සමහර පොරවල්.
0: අනිත් එක කලාව කියන එක ඇඟේ නැහැ. පොඩ්ඩක් අපුඩියක්වත් ගහගන්න සින්දුවකට
1: වැඩක් නැහැ.
0: එහෙම නැහැ.
1: අපුඩියක් ගැහුවොත් ගහලා තියෙන්නේ ෂෝ එක ඉවර වෙලා.
0: කිසි ටේස්ට් එකක් නැති මිනිස්සු.
1: අහුවෙන්ද උදේට එකක්. එහෙම නෙමෙයි. කලාවද සමාජෙත් එක්ක ජීවත් වෙන විදියද, දන්න වැඩෙන් වැඩ ගන්න විදියද, චැලෙන්ජස් බාර ගන්න විදිය, ටීම් වර්ක්, මේවා ඔක්කොමත් එක්ක එන ළමයෙක් තමයි පරිපූර්ණ ළමේ.
0: ඉතින්
1: ඒකට හොලිස්ටික් එක්ස්පීරියන්ස් එකක්, එන පරිපූර්ණ අත්දැකීමක් දෙන්න යුනිවර්සිටි එකේ බිල්ඩිම තිබිලා විතරක් මදි. සවුන් සිස්ටම් ලෙක්චරර්ස්ලට සවුන් සිස්ටම් තිබිලා මදි. කම්පියුටර්ස් තිබුණට මදි. ලයිට් තිබ්බා, රෝ තිබ්බා මදි. නේද?
0: ඉන්ටර්නෙට් තිබ්බා මදි. ඒකට අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා.
1: ඒවට තව මාර දේවල් ටිකක් එකතු වෙනවා. පරිසරයත් ඒක එක කෑල්ලක්.
0: අනිවාර්යෙන්.
1: ඉතින් ඒ ටික NSBM එකේ තියෙනවා නියමටම. මේ තමයි අපේ এডুকেෂන් එහෙම නැත්නම් නොලෙජ් හබ් එක. NSBM සරසවි හරිත සරසවිය තියෙන තරීම ලස්සන තැනක.
0: හරි, ඔකේ.
1: හිතා ගන්න බෑ හෝමගම එච්චර ලස්සන පැත්තක් තියෙනවද කියලා. හෝමගම පිටිපන. එතන NSBM එක විතරක් නෙමේ තවත් අධ්‍යාපන ආයතන ගණනාවක් එක එක ඒවා තියෙනවා. රාජ්‍ය මට්ටමින් ලකුවට කරන.
0: හරි, ඔකේ.
1: මේකත් මේ පළවෙනි දෙවෙනි පේසස් වල තියෙන්නේ. තව මේක මාර විදියට ලොකු වෙන්න නියමිතයි.
0: සතුටුයි.
1: තේනවද? මේක මට හිතෙනවා වැඩි කාලයක් නොගින් NSBM හරිත සරසවිය කියන්නේ පොඩි සිටි එකක් වගේ.
0: හා ඔකේ.
1: එම දේ මේක ඇතුලේ හැදෙන තත්යක් තමයි මට පේන්න තියෙන. දැනටත් සෑහෙන දේවල් ටිකක් තියෙනවා එතන.
0: සතුටු යන්නේ ගැන කතා කරන කොට.
1: ඒගොල්ලන්ටත් අපි නම්බර් එකක් දෙන්න ඕනේ. ඒකට සමහර විට ඉතින් කෝල් කරන්න ඕනේ හිතෙනවානේ.
0: වැඩි විස්තර දැනගන්න කතා කරන බිංදුවයි එකයි එකයි පන්සිය හතලිස් හතරයි පන්දාහ බිංදුවයි එකයි එකයි පන්සිය හතලිස් හතරයි පන්දාහ කියන නම්බෙකට මම ඒත් එක්කම ඕගලම් වරගෙන යනවා අබාන්ස් එකට. ඉතින් මේ මියුසික් කියන එක, කියන්නේ මේ සංගීතය කියන එක, අපි හැමෝගෙම ඒ පොඩි රිදම් එකක් කියන එකක් තියෙනවානේ ලයිෆ් එකේ. වැඩක් කරනකොට, ඩ්‍රයිව් කරනකොට, මං හිතන්නේ රෙදි මොකක් හරි අයන් කරනකොට උනත් පොඩි රිදම් එකක් තියෙනවා අපේ ඇඟේ. ඉතින් ඒ
1: සින්දු කියන්න බැරි වුණාට කමන්නේ. ඔව්. දැන් මට එහෙම මොකක් හරි ලියනවා නම් මියුසික් අහන්න ඕනේ මට ලියන්න.
0: මියුසික් එක
1: බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්න ඕනේ. උදේට නිවාඩු දවසක ගෙදර නැගිට්ටාම මියුසික් එකක්
0: දාන්න ඕනේ.
1: හවුසට ගෙදර ගියාම පොඩ්ඩක් වයින් ඩවුන් වෙන සද්දයක් ගෙදර ඇහෙන්න ඕනේ.
0: අනිත් එක ගේ අස් කරනකොට, අතු ගානකොට එතකොටත් පොඩි තියෙන්න ඕනේ මියුසික් එකක්.
1: ඔව්. අපි දැන් ජිම් එකට ගියාම මල්ගණිගල යකඩ ඔක්කොම ගන්න
0: යකඩ මගේ ඔක්කොම.
1: ට්‍රෙඩ්මිල්ල වැටි වැටි මායි සනත් අය වැටි වැටි ඇවිදින ට්‍රෙඩ්මිල්ල සනත් අය මියසික් අහගෙන තමයි මියසික් අහගෙන ඇවිද ගන්න අමතක වෙලා
0: හිටගෙන බින්දලා හරි.
1: ඒ ගැම්ම තියෙනවා මියසික් වල වැඩ කරද්දීම මාර සපෝට්. ඉතින් මේ අබාන්ස් ඔඩියෝ එකෙන් ගන්න පුංචි පොඩි බ්ලූටූත් ස්පීකර් එකත් වටිනවා. පර්සනල් එක්ස්පීරියන්ස් එකනේ.
0: අනේකනේ නේද?
1: ගම් හතට මැහෙන්න දාන්න ඕන නම් අර ලොකු එකක් ගන්න බිම තියෙන. ඒක නම් ලොකු සයිස් එහෙම අරන් ගන්නත් ටිකක් අමාරු ලොකුම ලොකුයි මැද හරි සයිසස් තියෙනවා. ඉතින් අර පොඩි එකක් තිබුණත් පොඩි බ්ලූටූත් ස්පීකර් එකක්.
0: ඒකත් මරු ඉතින්.
1: වොෂ්රූම් එකේ දාගෙන නාන ගමන් ඒකත් එක්ක කැරෝකි කියලා ආයෙ මුකුත් නැහැ.
0: අනිත් එක මේකේ ගානත් හරිම ෂෝක්නේ. රුපියල් 2799 ඉඳලා ඔයගලන්ට ගන්න තියෙනවා. ඒ විතරක් නෙමේ මූලික ගෙවීම රුපියල් 1500 අර ලොකු එක ගත්තත් රුපියල් 1500ක මූලික ගෙවීමක් කරලා ගෙදර අරගෙන යන්න පුළුවන්. අවුරුද්දක වගකීමේ සහතිකයකුත් හම්බෙනවා. buyabans.com සයිට් එකට ගියා නම් වැඩි විස්තර බලා ගන්නත් පුළුවන්. ඒගොල්ලගේ ෂෝරූම් එකට ගියා නම් ඔයගලන්ට ගන්නත් පුළුවන්. වැඩේ හරි ඊසි කරලා තියෙන්නේ. අබාන්ස් ඔඩියෝ එක සෙට් වෙන්න. හරිද? ඒක මතක තියාගන්න. තව අපිට පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා අරවින්ද. අපි මෙහෙමම කතා කළා නේ. දැන් 9:59 නේ නේ.
1: ඔව් ඔව් ඉතින් අපිට කතා කරන්න බැරුව අපිට නේද?
0: ඒක නේ අපි ඇවිල්ලා.
1: ඉවරකුත් නැහැ නේ අපි කතා කරන්න.
0: දැන් එළියට ගියත් කරන්න කතා කරන්න නේ අපි දැන්.
1: ආ කතා කරන්න මන් දැන් නැහැ මේ
0: තරම්. ආ සර් දෙයක් තමයි අරවින්ද ඉගෙන ගන්න එක. ලෝකෙ ගැන දැනගන්න එක, බිස්නස් ගැන
1: දැනගන්න. ඔරේ මං ඉනාවල ඉන්නලාද.
0: ඒ මොකද්ද එතන හින? ඇයි මිනිස්සු ඉගෙන ගන්න ඕක මිනායි?
1: ඉගෙන ගන්න එක නම් හොඳයි. ඔයා ඉගෙන ගන්න එක ආසයි කොහමයි ඉන්නේ.
0: ඉතින් මං ඒකට
1: ගොඩක් කාලෙත් ආසාවක් තිබුණ නැද්ද?
0: ඒ ඇත්තටම පොඩි කාලෙ මෙච්චර ආසාවක් තිබ්බ නෑනේ නේ.
1: ඕ.
0: එහෙනම් අද මෙතන නෑ.
1: අපිව දකිනකොට ඉගෙන ගත්ත මිනිස්සු අපි වගේ මිනිස්සු අපි වගේ මිනිස්සු දකිනකොට තමයි වරෙතන අපෝ ඉගෙන ගන්න තිබුණා.
0: පති පති පා.
1: ඕ.
0: මොන සැපක් තියෙන්නේ ජීවිතේ කියලා නේ.
1: ඕ.
0: ඒක මාරයි.
1: උසස් තත්ත්වයේ නේ මිනිස්සු දකිනකොට ඉගෙනීමෙන් නේ. දැන් ඉතින් මොනවා කරන්නද මිස්? වෙච්ච දේ වුණා. ඉතින් ගියේ දේ ගියා.
0: නෑ නෑ. එහෙම බෑ අරවින්ද. මට ඕනේ. මං ඒ නිසා තමයි මෙච්චර ඉන්ටර්නෙට් යූස් කරන්නේ. මොකද මට අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න තියෙන හොඳම පාත් එකක් තමයි ඉන්ටර්නෙට් කියලා කියන්නේ. ඉතින් එතනදීත් අපිට පොඩි කියන්නේ ඇප්ස් පොඩි ප්‍රමාණයයි ඕනේ. TikTok ඕනේ. YouTube ඕනේ. Chat GPT ඕනේ. Gemini ඕනේ. WhatsApp ඕනේ. කාත් එක්ක හරි පොඩි chat එකක් දාලා පොඩ්ඩක් කතා බහ කර. ඔය ටික complete කර අපිට තියෙනවා නම් අපිට වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හැබැයි ඊට අමතරව තව ඇප්ස් ගොඩකුත් මේ අපේ Hutch 15 පැකේජ් එකෙන් හම්බ වෙනවා රුපියල් 1199 එකට. හිතන්න එපා. දැන් පරක්කුයි. දැන් අපි මෙහෙමයි අපිට බෑ දැන් ඉගෙන ගන්න. එහෙම හිතන්න එපා. අපිට Hutch 15 තියෙනකන් අපිට හොඳට අපිට හැම දෙයක් ගැනම හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. නවත්තන්න එපා. දැන් අරවින්ද කියපු විදිහට මම ඉගෙනීම
1: නැති ගන්නකෝ ඒ නොලෙජ් එක ගන්නකෝ. හැමදාම කීකින්න කෝ ඒ නොලෙජ් එක.
0: දැන් අපේ රටක් දියුණු වෙමින් පවතින. අපිත් නොලෙජ් එක ගනිමින් පවතින. එහෙම තමයි. රටේ විදිහට තමයි.
1: ගනිමින් පවතින. ගන්නෑ.
0: දැන් අපි දියුණු වෙනවද? අපි දියුණු වෙමින් පවතින.
1: ඔවා කියන්න එපා. දියුණු වෙලා දන්නෙත්
0: නෑ. නෑ නෑ දියුණු වෙනවා. ඒ වගේ නොලෙජ් එකත් මම ගන්නවා අනිවාර්යෙන් Hutch 15 වලින්. ගාන 1199යි මාසිකටම. අර මම කලින් කියපු ඇප්ස් 15ටම unlimited data හම්බ වෙනවා. තව වැඩිපුර 35GB හම්බ වෙනවා. මේකට සාමාන්‍යයෙන් මේ මිනිස්සු කියන්නේ මේක පිස්සු හැදෙන පැකේජ් එකක් කියලා. ඩෙෆිනිටි. ඇත්තටම මේක පිස්සු හැදෙන පැකේජ්.
1: පිස්සු හැදෙනවා නේද? රුපියල් 5000 data වලට වේදම් කරන එක 1199 ඉවරයි කියන්නේ පිස්සු හැදෙන්න ඕන. අපි සෝදා ගන්න එපා. ඒකට ඒක පාවිච්චි කරන්න බැරි වෙනවා.
0: ඒකනේ. හරි අරවින්ද ඔයා මොකද්ද කතා කරනවා? දැන් තෝරගන්න මෙතනින්. ලංකා ටයිල්ස් තියෙනවා, කමර්ෂල් බැංක් තියෙනවා. ඔය දෙකම තෝරගන්න, දෙකම ගන්න.
1: ලංකා ටයිල්ස් අපිට අදත් අපි ඉතින් මේක මේ කූල් රූෆ් ටොප් ටයිල් එක ගැනමද අදත් නිකන් මෙතන වර්ණනාම කරන්නේ?
0: ඔයා ගියා නේද ඒගොල්ලන්ගේ කර්මාන්ත ශාලාවට? ඒක එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් අපිට කියන්නකෝ. මං ඒක ලොකුයිද?
1: මොකද මේ මේ මේ ලංකා ටයිල් කර්මාන්ත ශාලාව?
0: ලොකුද?
1: නෑ පොඩීනි.
0: ලොකුයි නේ.
1: පොඩීනි. හැන්දෙන් තමයි මේ මේ අමුද්‍රව්‍ය දාලා. ඔව්. තෙල් කූරෙන් මෙහෙම කලවම් කරලා. අතින් තනි කරලා තමයි මේ හදනවා ඇත්තේ. ඔච්චර ටයිල් ගොඩක්. අනේ මිස් මේ.
0: ලොකුයි ලොකුයි. මං දැකලා තිනවා ලොකුම ලොකුයි.
1: ඉතින් මහා විශාල ඔපරේෂන් එකක්. අත්ති දැවන්ත ඔපරේෂන් එක. ඒකලංගෙ හැම ෆැක්ටරිස් જાති දෙකක් තියෙනවා. එකක් තියෙනවා තනිකර වෝල්ටයිල්, අනිත් එක තනිකරම ෆ්ලෝටයිල් හදා.
0: හා ඕකේ.
1: ෆ්ලෝටයිල් කරන වැඩේ කරන ඒකම ඒකනම්. ඒ ෆ්ලෝටයිල් හදන තැන තමයි මං ගියේ. මම දැක්කේ ඒගොල්ලන්ගේ මේ මොසයික් වලට එහෙම ඉස්සර ගෙන මොසයික් ටයිල්ස් ඉස්සර ගෙනාක් මිනිස්සු හිතන හිතන ගණන් කියනවා. උදේට කියන ගාන නෙමෙයි අවසර කියන්නේ.
0: ආ එහෙම සීනයක් තිබ්බා.
1: උදේට ගිහිල්ලා බලාගෙන එනවා අවසර ගන්න කියලා. අවසර ගියාම ගාන වැඩි කරලා. එහෙම ගණන් කිව්වේ. දැන් ඒව කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ලංකා ටයිල්ස් පටන් ගත්තා ඒ ගොල්ලන්ගේම මොසයික් රේන්ජ් එකක් හදන්න. බියුටිෆුල්. ඔයා කියන්නේ දැන් කොච්චර පූල් වලට අරගෙන ගිහිල්ලා අලනවද මේ මොසයික් ටයිල්?
0: ඒක හරි.
1: මම කියන්නේ මේ මෑතක මම දැකපු සද්දන්ත ප්‍රොජෙක්ට්ස් හැම එකක්ම ලංකා ටයිල්ස් වල මොසයික් ටයිල් එක පාවිච්චි කරලා තමයි හැදුවේ. එකක් ලස්සන, අනිත් එක අතිශය සාධාරණ ගාන. මොසයික්යක් සාමාන්‍යයෙන් ඉකෙපු ගාන මිනිස්සු ගන්න මොසයික් ටයිල් මාර ගණන්. නෝමල් ටයිල් වලට පොඩ්ඩක් ගණන්. නමුත් එහෙම නිකන් දත ගලවන ගණන් කියන්නේ නැහැ ලංකා ටයිල්ස් එකෙන්. ටයිල් ඉන්ඩස්ට්‍රිය ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. ට්‍රෙන්ඩ්ස් ඔක්කොම වෙනස් වෙලා තියෙන ඉස්සර වගේ පොඩි ටයිල්ස් තියෙන්නේ. ඔය මොසයික් තමයි චූටි ටයිල්ස් තියෙන්නේ. ලස්සන කරන්න පාවිච්චි කරන ඒවා නිසා. දැන් ඇත්තටම ගෙවල් වලට දානවා මීටරේ මීටරේ දෙක ලොකු ටයිල් අල්ලලා. දැන් අර ධාර ගන්න අඩු කරනවා.
0: ටයිල් දෙකෙන් තුනෙන් ගේ ඔක්කොම හරි ෆිනිෂ්.
1: ආයෙ මොකද දැන් තනි කෑල්ලට පේන චීස් කෑල්ල.
0: ඔගලගේ දර එක ටයිල් නැනේ දැන් මේ. ටග් ගාලා කම්ප්ලීට් වුණා ගේ නේ.
1: ටයිල් එකමාරයි දැන්.
0: ආ ඒකනේ ටයිල් එකමාරයි. මම වියදම් කරන්න ගියත් අරවින්ද මගේ හැමතිස්සෙම මම කමර්ෂල් බැංක් එකේ මගේ ක්‍රෙඩිට් කාඩ් එක තමයි යූස් කරන්නේ. දැන් අර මම දවස සල්ලි පර්ස් එකේ දාගෙන යනවා දැකලා කෝටි දෙකක් විතර අම්මා කෑ ගැහුවා. පුතා කෝටි දෙක පර්ස් එක කියන්නේ ඔයා කියන්නේ අම්මි කැමතිම නෑ. ඉතින් ඊට පස්සේ තමයි මම තීරණය කරේ සල්ලි උස්සගෙන යන්න ඕනේ නෑ. අපිට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්න කියලා. ඊට පස්සේ මම කමර්ෂල් බැංක් එකට ගියා.
1: කෝටි දෙකක් කොහෙන්ද? ඕගොල්ලන්ට හම්බ කළා නම ඔය ගාන ගන්න බෑ. මං කොල්ල කාලද? කායි ගන්න.
0: තිරිවාන
1: ගල් මල්ලක්වත් තිබුණේ ආච්චි.
0: ඊට පස්සේ මම දැන් කමර්ෂල් බැංක් එකට ගියාම ඒගොල්ලෝ ඇහුවා කොහොමද ඔයාගේ ආදායම කොයි වගේද. ඉතින් දන්නවනේ කෝටි වලින්නේ ආදායම්. ඉතින් අනේ එහෙම තිබ්බනන්නේ අනේ මටත් ආසයි අනේ එහෙම සල්ලි
1: කෝටි වලින් ආදායම් තිබ්බන ඇති හැමෝම ආසයි විතරනේ අපිත් ආසයි.
0: හරි පස්සේ මම කිව්වා ඉතින් මෙහෙම තියනවා ඉතින් ලක්ෂ ගණන් හම්බ වෙනවා මෙහෙම කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මාගේ ඔක්කොම ආදායම් බල්ල මට දුන්න ප්ලැටිනම් කාඩ් එක තමයි මට. ඉතින් ආදායම ලොකුයිනේ.
1: ඔය සොච්චනට දුන්න ප්ලැටිනම් සිල්ව කාඩ් එකනොත් අරික්කාරක් විතර තමයි ආඩ දෙන්න පුළුවන්. තේරුණේ?
0: අයියෝ අයියෝ මං කමන්නේ.
1: එහෙමයි තමන්ට ගැලපෙන කාඩ් එක ලැබෙයි. තමන්ට ගැලපෙන ලිමිට් එකක් ලැබෙයි. ඒවත් බැංකුවෙන් බලනවා. ඒ කියන්නේ පාපසු ගෙවීම ඒක හරියට කරගන්න නම් ඔයාට දරන්න පුළුවන් සීමාවක තියෙන්න ඕනේ. ආදායම වැඩි වෙනකොට කාඩ් එක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්.
0: යස්.
1: එහෙමයි මේක වෙන්නේ.
0: හරියට හරි.
1: හරියට වෙලාවට තුලාවට කලාවට ගිවනවනම් ඒත් අප්ග්‍රේඩ් කරලා දෙනවා. සල්ලි නැතුව ගනුදෙනු කරන කෑෂ්ලස් ගනුදෙනු කරන්න දැන් අපි ටික ටික පුරුදු වෙන්න ඕනේ. කෑෂ් නෙමෙයි ඉතින් අපි කෑෂ්ලස් තමයි යන්න ඕනේ ඉතින්.
0: අනිවාර්යයෙන්.
1: නැත්තම් ඒවටත් ඉතින් කඩදාසියේ සල්ලි ඇත්තු ගහනවා කියන්නේ. අපි දන්නා රුපියල් 100ක් 100ක කොලේක ඇත්ත වටිනාකම රුපියල් 100ක් නෙමෙයි. ඊට වඩා ගොඩාක් වැඩි. රුපියල් 100ක් අච්චු ගහන්න යන ගාන.
0: පාඩුයි නේ.
1: රුපියල් 5 කාසියක් හදන්න යන ගාන රුපියල් 5කට වඩා වැඩි.
0: ඔව්.
1: ඒක මුදල් සංසරණයෙන් තමයි ඒකට ඇත්ත වටිනාකම හම්බෙන්නේ. ඉතින් මොන වියදමක්ද අපි මේ දරන්නේ? ඉතින් ওই ගනුදෙනු ටික ඔන්ලයින් හෙට මෙහෙට වෙලා වෙනවා කියන්නේ. ඒවත් ඉතුරුක් තමයි අපි ඉතින්. එහෙමත් පොඩි කල්පනාවක් අපිට තියෙන්න ඕනේ.
0: දැන් අපේ පැත්තට වෙන වාසි ටිකත් අපි පොඩ්ඩක් බැලුවොත් මේකට ඩිස්කවුන්ට් තියෙනවා, ඔෆර්ස් තියෙනවා. යන යන ගොඩාක් තැන්වල කමර්ෂල් බැංක් එකේ ක්‍රෙඩිට් කාඩ්ස් එක පාවිච්චි කරන එකට වාසි තියෙනවා. ඉතින් ඒ නිසා අපේ පැත්තෙනොත් එක ලොකු වාසියක්, ආරක්ෂාව පැත්තෙනොත් තියෙනවා. මන් දන්නේ ඉතින් ඇත්තට ඔයා කියන කතාව ඇත්ත අරවින්ද.
1: ඒ රටකට ගියාම එහෙම තේසි.
0: තේසි නේ ඇත්ත ඇත්ත.
1: බැංකුවට කතා කරලා කිව්වා මම මෙහෙම රටකට යනවා, මගේ කාඩ් එක මම පාවිච්චි කරනවා. ඒකල කාඩ් එක ඇක්ටිව් කරනවා, කාඩ් එකෙන් ගෙවනවා, කාඩ් එකට ලිමිට් සල්ලි දානවා, ටිකට් එකත් ඒකෙන්ම ගන්නවා. දැන් මේ පාර වියජෙට් එක අපි ලබන සතිය අර ඈත යනකොට අපි
0: කාඩ් එක අරන් යන්නේ.
1: කාඩ් එකක් අරගෙන යන්න
0: ඕනේ
1: කියලා මං කියන්න ඕනේ. මොකද ඔයගෙ?
0: අපි අරන් යන් කොමර්ෂල් බැංක්.
1: අපි කියන්නේ අපි කියනවා නේ. අපි කතාව නෑ. මමයි යන කට්ටිය ඒගොල්ලොත් කතා කරගන්න ඕන. ඒකත් හොඳ දෙයක්.
0: මගේ මේක උඩින් තමයි.
1: මම කියන්න කොහෙ ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා වට පැලිලා යන්න. පැලිලා.
0: අනේ ඒක නම් කරන්න එපා.
1: මම ගිහිල්ලා වට මම හැම ඉන්න තැනින් හැම වෙලාවම කෝල් ගගා වීඩියෝ අරන් අරන් ඉන්නකම මම වට පැලිලා යනකම් මම වට හැමදේම අප්ඩේට් කරන්නම්කෝ. හොච්චි මින් වෙලා
0: මේ යන් යන් යන් 10යි 8යි.
1: එමනම් ඉතින් උන් තමයි අපි හම්බෙමු නේද? ඒක මම අරවින්ද.
0: මම ශරණ සුබ දවසක් ජය වේවා.

0: රසවත් කර.
1: ඕෆි ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0676251320.
0: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් නොවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සිය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455.
2: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0111 400 100.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්.
4: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000. NIBM The City University, the place to be.
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන්ම අමතන්න 011232000.
6: ආවා ආවා! තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: අපසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500.
7: දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත.
8: David Pieris Motor Company Private Limited
9: වෙත ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන.
12: වැඩි විස්තර සඳහා 011157515555 අමතන.
13: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
14: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
15: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.

0: ಹಿತ ಪಿರೆನ್ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ලෝක බැංකුවෙන් මින් පසු ලංකාවට නොමිලේ එන්නත් නෑ. වර්ගීකරණයෙන් ආදායම් මට්ටම වෙනස් වෙලා. ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා වාර්තා කරලා තියෙනවා. මෙවට කාගෙන්නේ විපක්ෂ නායකතුමාගේ වගේ කටහඬ ඇහෙනවා ඇහෙනවා වගේ. මේ රටවල් මේ කිසිම පිළිවෙලක් නැතුව තේරුමක් නැතුව ඕනාට වැඩිය දියුණු කරලා හම්බෙන් තියෙන එන්නත් එකත් නැති කරගත්ත කියලා සමහර විට කියනවා මේ අහන්න හම්බේ.
0: සියත පාත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 320යි මංචි සුපර් ක්‍රීම් රක ඉතිරි රුපියල් 60යි ඩිල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 185යි මැජික් ෆෘට් ඇන් නට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 370යි කාගිල්ස්
3: අප සෞසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0111544500.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: මං අනිත් මිනිස්සු ගැන වැඩිපුර හිතනවානේ.
6: ආහා අනිත් මිනිස්සු ගැන තමයි වැඩිපුර හිතන්නේ.
5: මට දුකක් දැනෙන ගමන් ඒ දුකම තව කෙනෙක්ටත් දැනෙනවා.
6: දැනියා. එහෙම තමයි අනිත් මිනිස්සු ගැන හිත ඉඳින්නේ.
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
9: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි.
10: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
11: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
11: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
10: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
11: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0115 55 60 47 අපිට WhatsApp කරන්න.
10: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: සියත දෙවයිනපුරා
1: උදේ 10යි විනාඩි 17යි දැන්
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: Kolkata top story.
1: කෝටි පහක මත්ද්‍රව්‍ය සමග විදේශිකින් දෙදෙනෙකු අතරඟුවට. රුපියල් 5,13,70,000ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය තුකයක් සමග විදෙස් ගුවන් මගින් දෙදෙනෙකු කඩුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී අතරඟුවට ගෙන තිබෙනවා. සැකකරුවන් තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණේ අදාළ යමති. ඔවුන් විසින් රැගෙන ගමන් මළු දෙකෙහි බඳුන් දහස්යක් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 496ක ප්‍රමාණයක් සඟවාගෙන වෙත් තිබුණා. සැකකරුවන් විසින් පොලිතින් වල ඔතා සඟවාගෙන වෙත් තිබූ හෂිෂ් ප්‍රමාණය ග්‍රෑම් 641ක්. අතරංගොඩගත් සැකකරුවන් අවුරුදු 23 සහ 39 යන වයස්වල පසුවන තායිලන්ත ජාතිකයින්. සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තුකය ඉදිරි විමර්ශන සඳහා ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාර දී තිබෙනවා. දැන්තවත් පොතක්. ඉදිරි මාස දෙකක කාලයෙන් පසු එල්නිනෝ තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බව දේශගුණ විශේෂඥයින් පවසනවා. ඔවුන් පුරෝගතනය කර ඇති ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යා හැකි බවයි. මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණය සහ ලැව්ගිනි අවදානම ඉහළ යා හැකි බවට අනවැකි පළ කර තිබෙනවා. ආසියාවේ නිරිත දිග කලාපයේ බියලි කාලගුණ තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

0: එකක් RDB Youth Plus සිතරුම් ගිනුම.
1: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා. සිත් බඳගනි, කල්පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත පට.
1: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
4: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
5: Listen up, Colombo. Vietnam is calling.
6: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
7: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
5: Let's Vietjet.
8: ඔබේ A-level අවසන් classes with the NIBM the City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 4700. NIBM the City University. The place to be.
9: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. Then dump party. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
10: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්. හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක.
11: Light, water, phone.
10: විලට සහනය මෙන්න.
12: CDB එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 4300 388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්

0: ආරාමදායි ඩියුරම් පිටිවල ගුණය පිරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් සාකලෙක
1: මිලාන් පාස්තා දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: H15 පිස්සුවක්ම තමයි.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: මංගලික වර්ධන ටෙක්ස්ටයිල්ස්. ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට. අමතන්න 0112939.3.
1: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල්ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් වරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාරුව.
4: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න, දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. සීතා මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
7: ලොව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: මෙන්න ප්‍රශ්නය. ශුද්‍ර ජීවීන් වර්ධනය සඳහා බලපෑමක් ඇති නොකරන සාධකය මොකක්ද? 1. තෙතමනය. 2. පීඩනය.
9: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගම්පහෙන් පහන් දී නෙහාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714-151-151 අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
9: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
10: 98.2 98.4 දෙ

0: ಪಿರೆನ್ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ලෝක බැංකුවෙන් මින් පසු ලංකාවට නොමිලේ එන්නත් නෑ. වර්ගීකරණයෙන් ආදායම් මට්ටම වෙනස් වෙලා. ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා වාර්තා කරලා තියෙනවා. මේ වටේ කාගෙන්නේ විපක්ෂ නායකතුමාගේ වගේ කටහඬ ඇහෙනවා ඇහෙනවා වගේ. මේ රටවල් මේ කිසිම පිළිවෙලක් නැතුව තේරුමක් නැතුව ඕනාට වැඩිය දියුණු කරලා
2: ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 01187388 CDB රන් අය. රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: රූපවාහිනි ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
6: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 64 අපිට WhatsApp කරන්න.
6: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
7: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක් අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
3: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11 12 සහ 13 යන දිනයන්දී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසය තවන්ගින් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වෘත්සරි වෙතින් මෙගාවට්ටම් කෝල්ඩී ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 370යි කෝලෝ පිටිකල් පොල් කිරි ඉතිරි රුපියල් 260යි එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ඉතිරි රුපියල් 130යි සන්ලයිට් පර්ල්ස් මැටික් ලික්විඩ් ඉතිරි රුපියල් 160යි කාගිල්ස් වෘත්සරි
9: සීඩීබී එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් සීඩීබී රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
10: මං අනිත් මිනිස්සු ගැන වැඩිපුර හිතනවානේ.
11: ආහා අනිත් මිනිස්සු ගැන තමයි වැඩිපුර හිතන්නේ.
10: මට දුකක් දැනෙන ගමන් ඒ දුකම තව කෙනෙක්ටත් දැනෙනවා.
11: දැනියා. එහෙම තමයි අනිත් මිනිස්සු ගැන හිත හිතින්දී.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
13: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
14: 98.2 98.4

උදේ 10යි විනාඩි 54යි දැන් වෙලාව. හොඳ ආරංචියක් කියන්න ගියාම පොඩ්ඩක් වෙලා ගන්න එපැයි. ඒකයි ටිකක් පරක්කු වෙලා මේ ආරංචිය කියන්න හිතුවේ. ඔන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටි වීදිය කෑගල්ල මාතර මේ බ්‍රාන්චස් තුනෙන් එකකට ඔබ මේ වීකෙන්ඩ් එකේ යනවනම්. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 11, 12, 13 මේ කියන දවස් තුනෙන් එකක යනවනම් ඔබට පුළුවන්කම තියෙනවා වැඩ කුලියක් නැතුවම චේන් එකක් ගන්න. ඒ කියන්නේ දැනට යාලා ගාව තියෙන ලේටස්ම ඩිසයින්ස් වලින් ඔබ කැමතිම විදිය චේන් එකක් ඔබට ගන්න පුළුවන් රන් මිල විතරක් ගෙවලා. ඒ කියන්නේ එදා දවසර තියෙන රත්තරන් වල ගාන විතරයි ඔබ ගෙවන්න ඕන. ඒකට ගියපු වැඩ කුලිය ඔබ ගෙවන්න ඕනේ නැහැ. ඒත් එක්කම ඔබට වෙන මොන හරි ජුවලරිස් ගන්න ඕන නම් ඒකත් එතනින්ම කරගන්න පුළුවන්. හැබැයි එතකොට ඔබ රන් මිලයි වැඩ කුලියයි ඔක්කොම ගෙවන්න. හැබැයි චේන් එකක් ගන්න ඕන නම් මේ දවස් තුනෙන් එකක ඔබ ගෙවන්න ඕන රන් මිල විතරයි. හරිනේ මතකයිනේ දවස් තුන සැප්තැම්බර් මාසේ 11, 12, 13 සිකුරාදා දින තමයි වැඩේ පටන් ගන්නේ. ඉරිද වෙනකම් ඔබට චාන්ස් එක තියෙනවා කෑගල්ල මාතර හිමත් නැත්තම් හෙට්ටි වීදියේ තියෙන ස්වර්ණමහල් ජුවලර්ස් අවුට්ලට් එකට ගියොත් ඔබට වැඩේ කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි මේ දවස් ටික අපිට මතක් කරේ නැහැ තිලකවර්ධන සෙලියුල් එකේ පණිවිඩය. ස්මාර්ට්ෆෝන් එකක් ගන්නව නම් දැනට තියෙන ෆෝන් එක අප්ඩේට් කරගන්නව නම් ඔන්න අපිට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි තිලකවර්ධන සෙලියුල්. මොකද එකපාර සල්ලි දීලා ගන්න බැරි ප්‍රශ්නයක් කාට හරි තියෙනවා නම් ඒකට විසඳුම ඒගොල්ලෝ දීලා තියෙනවා. පුලින් ෆෝන් එකේ ගාණින් 30% ඔබ ගෙවන්න. ඉතුරු ටික ගෙවාගෙන යන්න ඔබට මාස 24 කාලයක් දීලා තියෙනවා. ලොකු ලොකු දේවල් අරන් යන්න ඕනේ. ඔබත් එක්ක එක ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න, දෙන්නගේ ID cards අරගෙන යන්න, 30% down payment එක කරන්න, ඉතුරු ටික මාස 24ක් යනකම් ඔබට ගෙවාගෙන යන්න පුළුවන්. කිරිබත්ගොඩ, බත්තල, කඩවත, ගම්පහ, චායල, නිට්ටඹුව, මහනුවර, කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන සෙලවිලා තියෙනවා.

0: උදේ 11 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: theater top story
1: heroin samaga sakakaruweku atarangota heroin kilogram 2 gram 2ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අතරඟුවට ගෙන තිබෙනවා. ඒ ග්‍රෑන්ඩ් පාස් සාලමුල්ල ප්‍රදේශයේදී. වැටලීම සිදු කර ඇත්තේ කොළඹ දිසා අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතයි. සැකකරු සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලෙක්. සිදුවිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ටාසයේ මගින් ක්‍රියාත්මකයි. දැන් තවත් දේශීය පොතක්. පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ මෙවර විට පුද්ගලයන් 115,586 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. එම පිරිස දිස්ත්‍රික් 7ක ප්‍රාදේශීයකම් කොට්ටාස 35කට අයත්. පුද්ගලයන් 113,406 දෙනෙකුට පානීය ජල පහසුකම් සැපීමට පියවරගෙන තිබෙනවා. අපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ එම පිරිස ප්‍රාදේශීයකම් කොට්ටාස 34ක පවුල් 34,628කට අයත් බවයි. සියත මෙලඟ ප්‍රධාන ප්‍රාර්ථී ප්‍රකාශය මධ්‍යහන 12ට.
0: සියත top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහසින් නාදමින්
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: Pirenne Sieta.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: අපේ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ගත්තු තීරණයක් අනුව සියලුම EV වාහන සඳහා මොටර්සයිකල්, 3-wheeler සහ සියලුම කාර්, SUV වගේ මේ හැම වාහනයක් සඳහාම අපි නිකුත් කරන්න මෙතනින් එහාට කොළ පැහැති අංක තහඩු. ඒවා නීත්‍යානුකූල බව අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ. දැනට මේ අලුත් කොන්ත්‍රාත්තුව අපි ප්‍රධානය කරලා තින්නේ ඒෂියන් ටෙක්නොලොජිස් කියලා කම්පැනි එකට.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12:00ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
3: දැකල පුරුදු
2: නෙමෙයි සමහරට අහල පුරුදු ඇති.
0: Miss Sudu Kochi.
4: Hot and spicy with Sudu Kochi.
5: Moon Siyatama Havasa Dekata Sudu Kochita.
3: Miss, excuse me, miss.
2: No. Ummanang showtime eke de vitarai.
6: Amme, man thamai me sare wediyenma lakunu ganne.
3: හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.4

0: 8.4න් මේකමුවට සියත FM.
1: දෙකොළහයි විනාඩි 24යි දැන් වෙලාව. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට දවස ගානේ හානිකර මත්ද්‍රව්‍ය වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද, ඔබේ ආදරණීයන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද, මේ වගේ පණිවිඩ ගණනාවක්ම මතක් කරනවා. ඒ අතර ඔබට දවසේ නිවුස් අහනවා නම් අනිවාර්යයෙන්ම ආරංචි නැතිනේ. ගොඩාක් තැන්වල චවර කරනත් නම් ගොඩ ගන්නවා, පරීක්ෂණ කරනවා, ඒ වෙනුවෙන් ලොකු මහන්සියක් වෙනවා. හැබැයි පුංචි පුංචි හිස් තැන්වලින් රිංගල ගිහිලා තාමත් ඒ දේවල් ඒ විදිහටම සමාජේ තියෙනවා. එතකොට ඔබට මට වගකීමක් තියෙනවා ඒ දේවල් වලින් අපි ආරක්ෂා වෙන්නේ. ඒ වගේම තමයි අපි ආදරය කරන කට්ටියව ආරක්ෂා කරගන්න. මොකද ඔය වගේ මත්ද්‍රව්‍ය පාවිච්චියකට ඇබ්බැහි වෙනවා කියලා කියන්නේ ඔබේ ජීවිතේ ඔබට තියෙන පුංචිම සතුට පවා නැති වෙන. පළවෙනි දේ තමයි ඔබේ මානසික නිදහස, ඔබට ආදරය කරන කට්ටිය, ඔබ කරන රැකියාව, ඔබත් එක්කින මිනිස්සු, මේ හැමදේම ඔබට දවසින් දවස නැති වෙලා යනවා. හැබැයි එහෙම පුරුද්දක් තියෙන කෙනෙක්ට ආපහු ගොඩ එන්න බැරිද? නැහැ, පුළුවන්. අපිට පුළුවන් සමාජයක් විදියට ඒ අයට උදව් කරන්න. ඒ වෙනුවෙන් තමයි රටමකට ජාතික මෙහෙම මේ වගේ වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඔබට පුළුවන් පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳ තොරතුරු දැනගන්න 19:27 කියන අංකයට කතා කරලා, ඒත් එක්කම විෂ මද්‍රව්‍ය නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන ඔබට තොරතුරු දැනුම් දෙන්න පුළුවන් 18:18 කියන අංකයට කතා කරොත්. අපි ඔබට හැමතිස්සෙම මතක් කරන්නේ ඔබ අද දවසේ ගන්න හරිම තීරණය තමයි හෙට දවසේ මුළු රටේම අනාගතේ තීරණය කරන්නේ. ඒ නිසා හරිම වෙලාවේ හරිම තීරණේ ගන්න. ඒ ගැන දෙපාරක් හිතන්න යන්න එපා.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
4: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
3: තෙබුකොළ? තෙබුකොළ නෙවෙයි, තනකොළ.
5: මට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7FM Breakfast Drive. අනුග්‍රහය.
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වෙන්නේ.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: අවසාන
0: නිවාස 25 දැන්ම කතා කරන්න 0.7106662 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
12: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
0: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0.1147
13: ඕනම කැමක් temperature කර ගන්න නියම බත්තල්වත්ත බට
14: real මට experience එකකට හැල්වත්ත බට
15: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
16: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0.1147,550.
18: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0.1185,880 එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
19: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
20: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
21: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
22: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ
23: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
24: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
25: ඊරා ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
24: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
25: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
26: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
0: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් within GWM hybrid හා plug-in hybrid SUV මාදිලි රසක් Haval H6, Haval GT, Tank 300 හා Tank 500 රත දැන් Union Place GWM Experience Center within
27: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න
28: Avance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න
27: Avance ticket එක pay
0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial banking ස්ථාවර තැන්පතු සඳහා 11% දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13,600 අමතන

දෙකොළහයි විනාඩි හතලිස් හතයි දැන් වෙලාව. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකට ගියෝ තනි වහරම්ම එතනින් එලියට එද්දි ඔබ දකිනවානේ තා බෝට්ස් දෙකක් තියෙන එකක් තමයි තිලකවර්ධන සෙලියුල් එක, අනිත් එක තමයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක. දැන් අපි සෙලියුලෙක් ගැන නම් කතා කරානේ. හැබැයි තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකට ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා මේ ඩේ ටු ඩේ ලයිෆ් එක ස්මාර්ට් කරගන්න. ගෙදරට ඕන කරන හැමදේම එතනින් ගන්න. ඔය හාල් පොල් තුන පහ අරුණම මොනවාද ඔබට ගෙදරට වැඩවලට ඕන කරන්නේ? ඒ හැමදේම එතනින් ගන්න පුළුවන්කම තියෙනවා. කිචන් එකට වෙන්න පුළුවන්, බෙඩ්රූම් එකට වෙන්න පුළුවන්, ලිවින් රූම් එකට වෙන්න පුළුවන්, ඔබ ගෙදර ගාඩන් එකට වෙන්න පුළුවන්. ගාඩන් එක පැත්තේම වැඩි හිතන්නේ නැහැ නේ ඔබ? ඒකත් ඔබට ඔන්න එතනින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ සැප්තැම්බර් මාසේ 30 වෙනකන් ඔබට කිරිබත්ගොඩ තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එකට ගියොත් එතන තියෙන ලොකු වොච් කලෙක්ෂන් එකක්, ඔන්න ලොකු ඩිස්කවුන්ට් එකක් එක ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මාසෙම වැඩේ තියෙනවා කියලා ගොඩාක් පරක්කු වෙන්න යන්න එපා. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. හැබැයි ඉතින් දවස ගාන යන කට්ටිය ඔක ටික ටික සුද්ධ කරගෙන යනවා. මොකද ඩිස්කවුන්ට් එක ටිකක් ලොකුයි. ඒකින්ද ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා කිරිබත්ගොඩ තිලකවර්ධන ලයිෆ් ස්ටෝ එක පැත්තට ගියොත් වැඩේ කරගන්න. එහෙම නැත්නම් මහනුවර නිට්ටබූචාල කුරුණෑගල මේ කියන තැන් වල තිලකවර්ධන ලයිෆ් ස්ටෝස් තියෙනවා. එතකම ස්වර්ණමහල් එකේ වීකෙන්ඩ් එකේ ආරංචි ගැන ඔබට මතක් කරන්න ඕන. ඔන්න වැඩ කුලිය නැතුව රන් මිල විතරක් ගෙවලා ඔබට චේන් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. මේ මාසේ 11, 12, 13 කියන දවස් තුනේ, කියන්නේ සිකුරාදා තමයි වැඩේ පටන් ගන්නෙ. එයාලගේ හෙට්ටි වීදිය, කෑගල්ල නැත්නම්

0: හිත පිරෙන්න සියත සියත පත්තරේ විදහසා
1: ලෝක බැංකුවෙන් මින් පසු ලංකාවට නොමිලේ එන්නත් නෑ. වර්ගීකරණයේ ආදායම් මට්ටම වෙනස් වෙලා. ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා වාර්තා කරලා තියෙනවා. මේ වටේ කාගෙන්නේ විපක්ෂ නායකතුමාගේ වගේ කටහඬ ඇහෙනවා ඇහෙනවා වගේ. මේ රටවල් මේ කිසිම පිළිවෙලක් නැතුව තේරුමක් නැතුව ඕනාට වැඩිය දියුණු කරලා හම්බෙන්න තියෙන එන්නත් එකක් නැති කරගත්ත කියලා සමහර විට කියනවා මේ අහන්න හම්බේ.
0: සියත පත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන.
2: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12000 18000 24000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න. අමතන්න 0111
3: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල් ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල් ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0771 455 11.

0: Milan Pasta. ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න. Milan Pasta.
1: Brand new unat registered unat three wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. Three wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114700 යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
2: රත්තරනින් බැබලෙන්න කුණිය නැතුව chain ගන්න. ස්වර්ණමහල් jewelers හෙට්ටවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින්. සැප්තැම්බර් මාස 11 12 සහ 13 යන දින නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනෝ හිතවත්කම
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීවා රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
5: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: යප පොකට් මනී.

0: දවල් 12:02.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යන ලකුණු. ශිරාන් වාසික කොළඹ මහාධිකරණයට කෝටි 5ක මත්ද්‍රව්‍ය සමග විදේශිකින් දෙදෙනෙකු අත්අඩංගුවට. රුසියාවේ ජර්මානු කොන්සල් කාර්යාලය වසා දැමේ.
0: දේශීය සියත, ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: එකක් RDB Youth Classic Room ගිනුම.
1: කෑමෝ යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. ඉදිරි මාස දෙකක කාලයෙන් පසු එල්නිනෝ තත්ත්වය තවදුරටත් තීව්‍ර විය හැකි බව දේශගුණ විශේෂඥින් පවසනවා. ඔවුන් පුරෝකථනය කර ඇත්තේ ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යා හැකි බවයි. මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණය සහ ලැව්ගිනි අවධානම ඉහළ යා හැකි බව අනතුරු අඟවනවා. ආසියාවේ නිරතික කලාපයේ වේලි කාලගුණ තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි. මෙතර ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද පස්වරු දෙකෙන් පමණ පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක තද වැසි ඇති විය හැකි බවයි. ගත පැ 24 තුළ මාතරුවේ ප්‍රදේශයට මිලිමීටර් 100ක වර්ෂාපතනයක් ලැබී ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. වරිමාර්ග අධ්‍යක්ෂ ජලවේත්‍ය හා ආපදා කළමනාකරණ එල්ලේ සූරිය පණ්ඩාර පැවසුවේ වරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශය 74හි සමස්ත ජලධාරිතාව මේ වන විට 34ක මට්ටමක පවතින බවයි.
2: මේ වන විට සමස්ත වාරිමාර්ග දෙපාර්තමේන්තුව යට තියෙන ප්‍රධාන ජලාශය 74 සමස්ත ධාරිතාවයේ 34කට ආසන්න ප්‍රමාණයක තමයි තියෙන්නේ. කෙසේ නමුත් ඇතැම් දිස්ත්‍රික්කවල මේ වන විට ජල මට්ටම් වල ජල ප්‍රමාණාත්මකව යම් අඩුවක් විශේෂයෙන්ම මඩකලපුව ත්‍රිකුණාමලයේ අම්පාර වෙන දිස්ත්‍රික්කවල සාමාන්‍ය ජල මට්ටම් වල ප්‍රමාණයන්ගේ වැව්වල ජල ප්‍රමාණයන්ගේ අඩු බවක් තියෙනවා.
1: ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල පැවසුවේ මහවැලි පද්ධතියට අයත් ජලාශවල 55ක ජලධාරිතාවක් පවතින බවයි.
3: බය වෙන්න එපා, වැස්සක් ලැබෙනවා. හැබැයි වැස්ස සාමාන්‍යයෙන් මතක තියාගන්න ඔක්තෝබර් නොවැම්බර් තමයි වෙන්නේ. ඊට පස්සේ දෙසැම්බර් වලින් පස්සේ ආය අප්‍රේල් වෙනකන් අඩු වෙනවා. වැස්ස නැහැම කියන එක නෙවෙයි, වැස්ස අඩු වෙනවා ගොඩක් වෙන දස සාපේක්ෂව. ඒ නිසා තමයි අපි කියන්නේ අපේ ගොවි මහත්තුරුන්ට ඔක්තෝබර් 1 ඔක්තෝබර් 15 අතර අනිවාර්යෙන් කන්නේ පටන් ගමු කියලා. ඒතකොට වැස්සත් එක්ක අපිට කන්නේ පටන් ගත්තොත් වතුර ගොඩක් ඉතුරු කරගත්ත හැකි. නැත්නම් අපි තා පස්සට යන්න ජලාශ වල වතුර ටික තමයි අපිට ගන්න වෙන වගා කටයුතු. එහෙම ගත්තොත් එහෙම එන යල කන්නේ නැත්නම් 2027 යල කන්නේ අපිට කරගෙන යන්න
1: පවතින වියලී කාලගුණ තත්ත්වයේ හමුවේ මෙවැනි විට පුද්ගලින් 115,586ක් පීඩාවට පත්ව සිටිනවා. එම පිරිස දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශ ලේකම් කොට්ටාෂ 35කට අයත්. පුද්ගලින් 113,406 දෙනෙකුට පානීය ජල පහසුකම් සැපීමට පියවරගෙන තිබෙනවා. ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සඳහන් කළේ එම පිරිස ප්‍රාදේශ ලේකම් කොට්ටාෂ 34ක පවුල් 34,628කට අයත් බවයි. පවතින එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් ආනයනික ආහාර ද්‍රව්‍ය රසක මිල ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් පී සුබ්‍රමණියම් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ වන විට ඉන්දියාවෙන් සීනි ආනයනය සම්පූර්ණයෙන්ම නවත ඇති බවයි ඔහු සඳහන් කළේ. මෙ අතර වෙළඳුන් සහ පාරිභෝගිකයින් පවසන්නේ දේශීය බීලූණු මිල ඉහළ කොස් ඇති බවයි. අපනයන ක්ෂේත්‍රයට නව කර්මාන්තකරුවන් බඳවා ගැනීමට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පැවසුවේ නව ක්ෂේත්‍ර 8ක් කෙරෙහි අපනයනකරුවන් සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
4: අපගේ බලාපොරොත් තමා ඉදිරි අවුරුදු කීපය ඇතුළත විශාල ප්‍රමාණයේ අපරණකරුවන් ප්‍රමාණයක් අපරණ ශේෂයට අලුතෙන්ම බඳව ගැනීම සඳහා. මොකද දැන් ඉන්න අපේ අපරණකරුන්ට අමතරව අපගේ අලුතෙන් තව අපරණකරු ප්‍රමාණයක් ලංකාවට අපි ගෙනන ගත යුතුයි. ඊට අමතරව ලංකාවේ තියෙන අපගේ තියෙන භාණ්ඩ හා සේවා වලින් පමණක්ම අපරණ වැඩි කරන්න බෑ. ඊට අමතරව අපි ජාතික අපරණ සංගම සැලැස්මෙන් අපි හඳුනගෙන තියෙනවා නව ශේෂ අටක් දැනට ශේෂ වලට අමතරව ශේෂ තවදුරටත් දියුණු කරගැනීම නව ශේෂ කීපයකට අපි යොමු වෙන්න බලාපොරොත්තුලා තියෙනවා.
1: මේ වසරේ පළමු මාස හත තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487ක් බවයි. ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කැටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ කතානායක ජගත් වික්‍රමරත්න විසින්. එම වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බවටද දැනුම් දීමක් සිදු කර තිබෙනවා. අදාළ වගන්ති සංශෝධනය කර හෝ ඉවත් කර සරල බහුතරයකින් එම පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බවයි කතානායකවරයා සඳහන් කළේ. මෙ අතර 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දීමක් සිදු කළා. එම අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්නයක් මතු කළා.
5: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථා ප්‍රකාරව දූෂණ විරෝධී සංසදන නැමැති කෙටුම් පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 15ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි.
6: ඔබතුමා මීට පෙර නිවේදනය කරපු කරුණු කාරණා ඔබතුමා පැහැදිලි කරා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඔබතුමා ලේඛනගත කරා මෙච්චර පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත් කළා තිබෙනවා කියන එක. ඒ වගේම ඔබතුමාට දැනුම් දෙන්න කැමැති 121ට කාරව මේ පෙත්සම් ඉදිරිපත් කරන්නට දින 14ක කාලයක් ලබා දීලා තිබෙනවා. හැබැයි මම ඔබතුමාට කියන්න කැමතියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මේ මොහොත වෙන විට මේ කාල සීමාව තුළ පෙත්සම් ඉදිරිපත් කරපු පෙත්සමක්. ඒක ඇත්ත වශයෙන්ම මේ පෙත්සම් කරුවන් මම කියන්න කැමති දුලාර ගුණතිලක සහ ශාන්ත ජයතිලක.
5: ගරු විපක්ෂනායකතුමා එය ශ්‍රේෂ්ඨාධිකරණයේ විවාදයට බාධනවීම පවතිලා තියෙන කාරණාවක් ඔබ පොයින්ට් බෝඩ් එක ඒ කාරණාවයි ඔබට ඔබ කෙනෙක් බෑ කරු විපක්ෂනායකතුමා.
6: ඔබතුමා ලයිස්තුවක් කියවගෙන ගියා.
5: ඒ තියෙන ලයිස්තුවක් පනත් කරුම න්‍යාය පත්‍රය අතුල් කරන්න
1: මේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක.
7: අපි කියන්නේ මේකයි ඔබතුමාලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරිපත් කරපු පෙත්සම් ප්‍රමාණය තමයි මහිතන්නේ මහලේකම්ට ලැබිලා ඔබතුමාට ලැබේ. ඔබතුමාට ඕවා එවන්නේ නැහෙනි, කෙලින් එවන්නෙත් නැහෙනි. ඒ නිසා ඒක තමයි ඔබතුමා කරන්න තියෙන්නේ. මම දන්නා තරමින් අඩු ගානේ විපක්ෂනායකතුමාට හරි උපදේශකෙක් කරන් දෙන්න ස්ටෑන්ඩින් ඕඩර්ස් ගන්න පරණ නව ෆෝමාට්යක් එන්න ගන්න.
8: ඔබතුමාගේ නිවේදන ඉදිරිපත් කරමින් ඉන්නකොට තමයි විපක්ෂනායකතුමා ඒ බාධා කිරීම කරේ. මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මට අයිතියක් තියෙන ඔබතුමාගේ නිවේදනේ අවසන් වෙනකන් දැනගන්න. ඔබතුමාගේ නිවේදනේ දන්නේ නැතුව මෙතුමා කොහොමද කතා කරන්නේ? එහෙනම් මෙතුමා ඔබතුමාගේ නිවේදනේ කලින් දැනගෙන තියෙන්න ඕන. ඔබතුමාගේ නිවේදනේ අවසන් නොමීතියදී තමයි මෙතුමා
5: මගේ නිවේදනය
8: ඔබතුමාගේ නිවේදනේ ඉදිරිපත් කරන්න කියලා මං ඉල්ලා ඉන්නේ.
6: විනාඩියක් මේකට සමන් දීලා
5: ඔබතුමා නෑ ගරු විපක්ෂනායක ඔබතුමා මෙහෙමයි ඔබතුමා මෙහෙමයි මතන කරන්න බෑ. මෙතර සමන් දෙන්න
6: කියලා
5: ගරු විපක්ෂනායකතුමා ගරු විපක්ෂනායකතුමා පොයින්ට් පොඩ පොත හොඳට කියවගෙන එන්න.
1: රුපියල් 5,13,70,000 කුෂ් සහ හෂේ සමත්‍රව්‍ය තුගයක් සමග විදෙස් ගුවන්මගින් දෙදෙනෙකු කඩුනායක ගුවන් තුටුපළ පරිශ්‍රයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයට ඇත් යානයකින් මෙරටට පැමිණ තිබුණේ අද අලුයමදී. ඔවුන් විසින් රැගෙනා ගමන්මළු දෙකෙහි බඳුන් 16ක් තුළ කුෂ් මත්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 496 ප්‍රමාණයක් සඟවා ගෙනවෙත් තිබුණා. සකකරුවන් විසින් පොලිතින්වල ඔතා සංගවාගෙන වෙත් තිබූ හෂිස් ප්‍රමාණය ග්‍රෑම් 641. අත්අඩංගුවටගත් සකකරුවන් අවුරුදු 23 හා 39 යන වයස්වල පසුවන තායිලන්ත ජාතිකයින්. සකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සඳහා ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත බහර දී තිබෙනවා. මේ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 2ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ ග්‍රෑන්ඩ් පාස් සාලමුළු ප්‍රදේශයේදී වැටලීම සිදු කර ඇත්තේ කොළඹ දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතයි. සැකකරු සාලමුළු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24ක් වයසැති තරුණයෙක්. සිටිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ටාසේ විසින් ක්‍රියාත්මකයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසෙක් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව යළි ඔක්තෝබර් මාස 2 වනදා කැඳවන බව කොළඹ මහාධිකරණය නියෝග කළා. ඒ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එහිදී පොලිස් අපරාධ විමර්ශනාංශයේ රඳවා සිටින විත්තිකර ශිරාන් බාසෙක් ඇතුළු විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහිදී රජයේ නීතිච්චවරේ ඉල්ලා සිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ අධිකරණයට රැගෙන යාම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසයි. එම ඉල්ලුම පිළිගත් විනිසුරුවරිය අදාළ නඩු භාණ්ඩ කොළඹ මහාධිකරණයට රැගෙනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත බාර දෙන ලෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කළා. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා එල්ල කර ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟතපා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන්. විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට එක් දින වැඩවර්ජනයක් නිරත වීමට තීරණය කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම පියවර ගන්නා බවයි විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමිති සම්මේලනය පැවසුවේ. එහි ලේකම් චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති බරපතල අර්බුද සම්බන්ධයෙන් සිය සංගමය පසුගිය සතියේද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹුණු බවයි. රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ හිඟය මෙන්ම සුදුසු ආචාර්යවරු නොමැතිවීමද බරපතල ගැටලුවක් බවයි ඔහු කියා සිටියේ. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි පිහිටි ජර්මානු කොන්සල් කාර්යාලය වසත් එමීමට රුසියාව නියෝග කර තිබෙනවා. රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනය කළේ එම කොන්සල් කාර්යාලයේ මෙහෙයුම් කටයුතු ලබන තහ 8 වනදා දක්වා අවසන් කළ යුතු බවයි. ජර්මනිය පසුගිය සතියේ රුසියානු රාජතාන්ත්‍රික ස්ථාන දෙකක් වසා දැමීමට ගත් තීරණයට ප්‍රතිචාර ලෙස මෙම පියවර ගත් බවයි රුසියාව ප්‍රකාශ කළේ. ජර්මනියේ බොන්හි පිහිටි රුසියානු කොන්සල් ජෙනරල් කාර්යාලය සහ බර්ලින්හි පිහිටි රෂ්‍යන් හවුස් සංස්කෘතික මධ්‍යස්ථානයේ වසා දැමීමට ජර්මනිය පසුගිය සතියේ නියෝග කළා. ඒ ජර්මනියේ ලයිට්සික් ගුවන් තොටුපළට එල්ල කිරීමට උත්සාහ කළ ඩ්‍රෝන ප්‍රහාරයක් පිටපස රුසියාව සිටි බවට චෝදනා කරමින් රුසියානු විදේශ අමාත්‍ය සර්චි ලැව්රෝව් එම චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ මේ සැබෑ යුද්ධයක ආරම්භයක් බවයි. ජර්මනිය රුසියානු රාජතාන්ත්‍රික ස්ථාන වසා දැමීම දෙවන ලෝක යුද්ධයට පෙර සිදුවීම් සිහිගන්වන බවද ඔහු ප්‍රකාශ කළා. කැනඩාව අමෙරිකා එක්සත් ජනපදයට යටත් වී ඇති බවට ඉරානය චෝදනා කර තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බකයි මේ බව සඳහන් කළේ කැනඩාවේ විදේශ සහ මුදල් අමාත්‍යවරුන් ඉරානය විවේචනය කරමින් ඒකපද ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුවයි. කැනඩාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉරානය මැද පෙරදිග අස්ථාවරව ඇති කර ඇති බවයි. ඉරානය වහාම යුදමය ක්‍රියාකාරකම් නතර කළ යුතු බවද කැනඩාව සඳහන් කළා. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බකයි එක් සටහනක් තබමින් සඳහන් කළේ කැනේඩියානු නිලධාරීන් ඔවුන්ට බලපෑම් සිදු කරමින් ඇමරිකාව සතුටු කරන බවයි. කැනඩාව උපාය මාර්ගික ව්‍යාකූලත්වයට සහ බියකැන්වීමට යටත් වී ඇති බවද ඉස්මයිල් බකයි චෝදනා කළා. ඔහු සඳහන් කළේ සාමය ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් කැනඩාවට පෙනී සිටිය නොහැකි බවයි. අමරිකාවේ ක්‍රියාකාරකම් පිළිබඳ හොඳින් දන්නා කැනඩාව ඔවුන්ගේ හමුදා ආක්‍රමණවලට සහයදීම ප්‍රශ්න සහගත බවද ඉස්මයිල් බගයි සඳහන් කළා. මේ අතර අමරිකාව සහ ඉරානය අතර උද්ගත වී ඇති තත්ත්වයේ හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය 128කින් පහත වැටි ඇති බව නාවික තත්ත්ව විශ්ලේෂණ සමාගමක් වන කෙප්ලර් සමාගම පවසනවා. ගත වූ දින කිහිපයේදී හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත්තේ නෞකා 77ක් පමණක් බවයි එම සමාගම සඳහන් කළේ. බ්‍රෙන්ට් දර්ශකයට අනුව ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ අමරිකානු ඩොලර් 97ක් ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.53ක් ලෙස සටහන් වී තිබෙනවා. යලි සිරස්තල සරසවේ ආචාර්යවරුන් හෙට වර්ජනයක ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට ආනයනික ආහාර ද්‍රව්‍ය රසක මිල ඉහළයයි කෝටි 5ක මත්ද්‍රව්‍ය සමග විදේශකින් දෙදෙනෙකු අත්අඩංගුවට රුසියාවේ ජර්මානු කොන්සල් කාර්යාලයේ සදමේ සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි මම සඳරණෝ විමුක්තිකා සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පසරු 6:30ට එතෙක් රැඳී සිටින අපගේ පෑන් පැපුවත් සමග
9: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ

0: Talk of the Town.
1: අපි ගොඩක් ආදරය කරන cute ඒ වගේම multi talented actress කෙනෙක් තමයි ශනුද්‍රි.
2: අද එයාගේ birthday එක. Happy birthday ශනු.
3: Thank you so much.
1: දැන් කවුද ඔයාට මුලින්ම wish කරන්නේ?
3: දැන් මම ගෙදරින් පිට සමරන පළවෙනි birthday එක නෙමෙයික. නැත්තම් ඉතින් හැමදාම අම්මයි තාත්තයි තමයි මුලින්ම wish කරන්නේ. දිනේෂ් wish කරනවා. එහෙම නැත්තම් ගෙදර නැත්තම් වැඩිපුරම මතක් වෙලා call එකක් හරි message එකක් හරි අනිවාර්යෙන් රෑ 12ට එන්නේ අපේ දෙවෙනි අක්කගේ ශශාන්ද්‍රගේ.
2: ආදරණීය තරුවක් ෆිල්ම් එකට කොහොමද හම්බෙන feedback එක?
3: ඔව් මේ දවස්වල නම් කාලේ ගත වෙන්නේම ආදරණීය තරුවක් එකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපි බලාපොරොත්තු වුණා අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකෙන් ආදරෙන් චිත්‍රපටය වැළඳගනී කියලා. හැබැයි ඒ බලාපොරොත්තු වුණාටත් වඩා පුදුම විදියට හිතාගන්න බැරි විදියට චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට ගිහිල්ලා තියෙනවා.
1: ඔයා මේ දවස්වල සෑහෙන බිසි නේද?
3: මම මේ දවස්වල අලුත් චිත්‍රපටි තුනක වැඩ, චිත්‍රපටි දෙකක වැඩ අවසන් කරලා තියෙන්නේ. එකක් ඇවිල්ලා හසුන් සමීරගේ අලුත්ම චිත්‍රපටිය, ඉලංගුරාම්ගේ ප්ලේන්ටි චිත්‍රපටයේ රූගත කිරීම ඔක්කොම ඉවර කරා.
0: Talk of the Town.
2: රත්තරන් කියන්නේ හැමෝම ආස කරන දෙයක් නේ. හැබැයි මේ රත්තරන් පිටිපස්සේ තියෙන කතාව ඒ තරම් ලස්සන එකක් නෙවෙයි.
1: ඒ ගැන කතා වෙන අලුතෙන්ම රිලීස් වෙන්න තියෙන තමිල් මූවි එක තමයි City of Gold.
2: ෆේමස් ඇක්ටර් වික්‍රම් ප්‍රභු තමයි මේ මූවි එකේ මේන් රෝල් එක කරන්නේ.
1: ඒ වගේම තමයි ඉන්දියාවේ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වුණු අමල සජි මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එකක් කරනවා.
2: City of Gold කියන නමටම ගැළපෙන විදිහට රත්තරන් කිලෝ ගානක් පිටිපස්සේ හැංගිලා තියෙන අපරාධ ලෝකය කොච්චර දරුණුද කියන එක අපිට මේ මූවි එකෙන් බලා ගන්න පුළුවන්.
0: Talk of the Town.
4: අනුවටයි දශම දෙකෙන් 98.4 දිව.

0: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
0: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 10 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ శ్రీలాంకిక ఇహలమ ప్రమితియట సహ జాత్యంతర తత్వంట అనుకూలవని పదవు జెన్యూ ప్రకారంగా జాతిక సురక్షితకరణయ గ్యాలని ఫైర్ షీల్డ్ పర్పల్ ఫైర్ దెన్ విలంద పొలే తిరసర సంచారక వ్యాపారయక్ 2025 දී සංචාරක පැමිණීම 263521ක්. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම ඩොලර් මිලියන 3219ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3500ක්ද. බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව චාරය කරනු ලද දැන්වීමගේ
3: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The place to
4: be Asset Finance සිටින් best bike එකට best deal එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing පහසු leasing වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ ඇසට් ලයින් ෆිනෑන්ස් අදම එන්න අදම ආරන් යන්න අමතන්න 011 114 700
5: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකයේ සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
6: මෙන්න ප්‍රශ්නය පෘථිවි භ්‍රමණය සඳහා ගතවන කාලය කොපමණද 1 පැය 24යි 2 දින 365යි
7: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කැස්පෑවෙන් දුල්මි ඉන්දීවරි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට වට්ස්ඇප් කරන්න
8: යත පොකට් මනි
7: හෙට උදේ 5යි කාලට සිය තහන්න
9: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
10: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
11: මොකද මේ වගේ කියන්නේ?
9: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
12: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
7: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: ಹಿತ ಪಿರೆಯನ್ನು ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ලෝක බැංකුවෙන් මින් පසු ලංකාවට නොමිලේ එන්නත් නෑ. වර්ගීකරණයෙන් ආදායම් මට්ටම වෙනස් වෙලා. ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා වාර්තා කරලා තියෙනවා. මෙවට කාගෙන්නේ විපක්ෂ නායකතුමාගේ වගේ කටහඬ ඇහෙනවා ඇහෙනවා වගේ. මේ රටවල් මේ කිසිම පිළිවෙලක් නැතුව තේරුමක් නැතුව ඕනාට වැඩිය දියුණු කරලා නැති කරගත්ත කියලා සමහර විට කියනවා. මේ අහන්න හම්බේ
0: සියද පාත්‍රේ විදසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. සෙලාන් බැංකුවට යුරෝමනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝමනි සම්මානයෙන් පෙරුම් ලබයි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
0: CDB එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
4: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් මෙඩෝලී ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 320යි. මංචි සුපර් ක්‍රීම් රක ඉතිරි රුපියල් 60යි. ඩිල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 185යි. මැජික් ෆෘට් ඇන් නට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 370යි. කාගිල්ස් වර්සිටි.
5: අවදත් කාගිත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
0: NIBM හඳුන්වා දෙන බෙස්ට් ඉනෝ

0: එහෙම තමයි අනිත් මිනිස්සුන්ට හිත හිත ඉඳි.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: දීප් සීසී නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DFCC බැංකුවක් ඔබේ වර්ධනයට.
4: සෙනසුරාද උදේ 8ට.
5: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
6: ඉන්නකෝ මං හොල්මන් වලට හොඳ වෙන්නේ එකක් කියන්න.
5: පිස්සුද? නරක ආත්ම වලට කේන්ති ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
6: ඔව් මං දන්නවා.
5: ඔයා කොහොමද ඒක දන්නේ?
6: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ති ගියාම කොහොමද කියලා.
5: ඈ?
6: ඔව්.

0: දැන් වෙලාව දවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: किया था टॉप स्टोरी।
1: डॉलर या 332 मट्ट में අමරිකා ඩොලර එක විකුණුම් අනුපාතය රුපියල් 332.81ක් බවට පත්ව තිබෙනවා. එහි ගෙනුම් අනුපාතය රුපියල් 323.77. ඔස්ට්‍රේලියා ඩොලර එක විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 242ක් ලෙසයි. එහි ගෙනුම් අනුපාතය රුපියල් 231.34ක් ලෙස දැක්වුණා. දැන් විදෙස් පුවතක්. රුසියාව සහ උතුරු කොරියාව සම්බන්ධ කරන පළමු මාර්ග පාලම විවෘත කර තිබෙනවා. මින් තුමෙන් ගඟ හරහා දෙරටේ දේශ සීමාතර භාණ්ඩ හා මගී ප්‍රවාහන කටයුතු වඩාත් පහසු වනු ඇති. පාලමේ ඉදිකිරීම් අරමුණ සැක සහිත බවයි යුක්‍රේන විමර්ශන සංවිධානයක් වන ට්‍රුත් හවුන් සඳහන් කළේ. එම සංවිධානය පැවසුවේ මෙම පාලම රුසියාවට යුද ආධාර ලබා ගැනීමේ රහසිගත මාර්ගයක් ලෙස භාවිත කළ හැකි බවට සැක පළවන බවයි. යුක්‍රේන යුද්ධය ආරම්භ වූ පසු රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වුණා. දෙරටින් එක් රටකට එරෙහිව ආක්‍රමණයක් සිදුවුවහොත් එකිනෙකාට සහාය වන බවයි රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් මීට පෙර ප්‍රකාශ කළේ.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රස

0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. තැම් බලන්න බට මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකෙන්දල මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්න ලයිසන් එක
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: හිතන පාර කොට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට
5: එන්න. ඔබ A level අවසන් කළ සිසුෙක්ද NIBM the City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM the City University the place to
6: be. සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: අරියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715555 අමතන්න.
12: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
13: ජීවිතේ
14: විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0.718 692 0.711 3277.
15: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
16: මිස් හොඳ කුල්ද
17: කුල් මොකද මම හොට්නේ.
16: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුයිත් වගේ
17: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
18: Oh my god!
16: ඔඩි මිස් සුදු කොච්චි.
19: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
20: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
16: මිස් excuse me miss.
17: No. උම්මනං ෂෝ ටයිම් එකේද විතරයි.
1: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
2: මට එහෙම ඕන යකි, මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
1: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
17: සියත ටීවී තුලින්.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්නකෝ.
3: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
2: තෙබුකොළ. තෙබුකොළ දෙනවා තනකොළ.
0: ලටබතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
5: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකට පිළිගනි හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තෑගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 Prime Residences
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
13: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
14: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
15: ඕනම කැමක් temperature කරගන්න නිතියම බත්තල්වත්ත බත real මපට experience එකකට හැල්වත්ත බත
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
17: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හිත දවසකට පළමු පියවරයි.
18: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
19: Run Pawmakata ihala apikarma. අමත 0115880400 LOLC රන් සවි රන් ණය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
0: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
16: ගංගාතරෝට සුරසිරුමෙට දැන් මම බය නැහැ
5: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණු කරන රක්ෂණිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
9: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
1: ඊරා ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
9: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
1: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
8: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
15: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
6: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
7: Avance ken ona deyak ada gewanna ganna
10: Avance ticket tika pay
2: Vishwasa arakshawa saha ehelama pratilabha samagin commercial bank wi sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න
12: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න
17: ස්ටාර්ස් මිලාන් පරශුදායි ඩියුරන් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න
18: ස්ටාර්ස් මිලාන් පාස්ටා
19: මෙන්න ප්‍රශ්නය ශුද්‍ර ජීවීන් වර්ධනය සඳහා බලපෑමක් ඇති නොකරන සාධකය මොකක්ද? 1. තෙතමනය 2. පීඩනය
14: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගම්පහේ පහන්දි මෙහාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න
17: ඔයත් ඉස්කෝලේ 6 වසරින්දන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
20: යප පොකට් මනි.
17: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
20: 98.2 98.7

0: Pirenne sieta. Sieta pattere with hasa.
1: ලෝක බැංකුවෙන් මින් පසු ලංකාවට නොමිලේ එන්නත් නැහැ. වර්ගීකරණයෙන් ආදායම් මට්ටම වෙනස් වෙලා. ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා වාර්තා කරලා තියෙනවා. මෙවට කාගෙන්ද විපක්ෂ නායකතුමාගේ වගේ කටහඬ ඇහෙනවා වගේ. මේ රටවල් මේ කිසිම පිළිවෙලක් නැතුව තේරුමක් නැතුව ඕනාට වැඩිය දියුණු කරලා එන්න තියෙන එන්නත් එකත් නැති කරගත්තා කියලා සමහර විට කියනවා මේ අහන්න හම්බේ.
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: යතෝ පොකට් මනි.
5: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. asset line finance 0114 700යි සියාම තන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
6: 2025 දී GDP

0: විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා විසුලු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා බැංකුව 2026 යුරෝ මනී සම්මානයෙන් පෙරුම් ලබයි.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ එක සැරේ.
3: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැත.
3: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමිෂයක්.
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
7: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: දෙකයි වෙනඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: यह था टॉप स्टोरी।
1: අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට රුපියල් 250,000ක අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පැමිණිලි කාරියගේ දරුවන් දෙදෙනා අදාළ පාසලට ඇතුළත් කර ගැනීම සඳහා සැකකරු ඉල්ලා තිබූ මුදල ₹600,000. පසුව ඔහු එම මුදල ₹300,000 දක්වා පහත දමා තිබුණා. ඉන් රුපියල් 150,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන එක් දරුවෙකු ඇතුළත් කරගෙන තිබුණේ පළමු ශ්‍රේණියටයි. ඉතිරි රුපියල් 150,000ක මුදලින් රුපියල් 50,000ක් ලබාගෙන අනෙක් දරුවා 8 ශ්‍රේණියට ඇතුළත් කර තිබුණා. ඉන් අනතුරුව සැකකරු සඳහන් කර තිබුණේ තවත් රුපියල් 250,000ක මුදලක් ලබා නොදුනොත් දරුවන් දෙදෙනා පාසලින් ඉවත් කරන බවයි. එම රුපියල් 250,000ක මුදල ලබා ගැනීමේ චෝදනා මත සැකකාර විදුහල්පතිවරයා ගාල්ල හබරාදුව මාර්ගයේ වෙළඳ සැලක් තුල සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා. දැන් තවත් දේශීය පුවතක්. දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 24ක් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ලබන 17 හා 18 යන දිනවල පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනු ඇති. දුම්රිය සාමාන්‍ය අධිකාරීගේ අත්තරෝමතික පරිපාලනීය හේතුවෙන් දුම්රිය සේවය අර්බුදයට පත්වීමට එරෙහිව මෙම පියවර ගන්නා බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ.
0: අනුග්‍රහය සෑම මොහොතක්ම රසවත් කර

good afternoon. හවස දෙකයි විනාඩි 9යි වෙලාව. අඟහරු ආද දවසේ. ආයිතින් අධිගැම්මේ වැඩ කරන්න. ඒකට හරියන සින්දු ටිකකුත් හරියන්න. හරියන්න නෙමෙයි අරගන. අරගෙන. මොකක්දනේ? අචරත් පැටලෙනවා. කලාතුරකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයි ඉතින් වචන පැටලෙන එක. හැමදාම වෙන දේ. අද මේ පටන් ගනිද්දිම වෙච්ච එකයි අවුල. මා අලුතින් එන්නද? ආයෙනව හොඳේ මුලින් නම් එනව හොඳේ. Hey, good afternoon. හවස දෙකයි විනාඩි 10යි. සුපිරි සින්දු සෙට් එකක් අරගෙන මම ආවා. අද අඟහරු ආදනේ. අඟහරු ආදද බදාදද බ්‍රහස්පතින්දද සිකුරාදද අදාළ නෑ. එක දිගටම වැඩ කරන්න තියෙන්නේ මාසයක් දෙකක් යනකම් නිවාඩු නැතුව. සති දවස්වල නිවාඩු වැටිලා නෑ. තේනතෙක් මානෙක. ඉතින් කමක් නෑනේ නේද? අපිට මේ වගේ සුපිරි සින්දු සෙට් එකක් අහගෙන ඔච්චර වැඩ තිබ්බත් නේද? ෆුල් සොමී වැඩ කරන්න පුළුවන් පරිසරේ හැදිලා තියෙන්නේ කියලා හිත හදාගමු. එහෙනම් WhatsApp message එකක් දාන්න. මොනාර කැමති සින්දුවක් තියෙනවද? ඒක හිතේ තියන් ඉන්න එපා මට කියන්න. 0711 982 984ට WhatsApp message එකක් දාන්න. දෙවෙනි පාර වරද්දන්න නැතුව කිව්වනේ. ආය අලුතින් ආවෙන් පස්සේ. අපේ ජීවිතේ නේද? සිද්ධ වෙන අනිත් දේවලුත් අනිත් වැරදිත් ඔය වගේ ආපස්සට ගිහිල්ලා ආයෙ මුලින් ඉඳන් හදාගන්න පුළුවන් වුණා නම් කොච්චර දෙයක්ද නේ? ඒ වුණාට එහෙම බෑ. අන්ඩු කරන්න බෑ. උනොත් උනාමයි. ඒ නිසා හොඳට ඔළුව කල්පනා කරලා තීරණ ගන්න. ජීවත් වෙන්න. එතකොට ආයෙ පසුතැවෙන්න හදාගන්න දේවල් ඉතුරු වෙන්නේ නැහැ.

0: Rita Pirenne Sieta.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: ඔවිගලින කීපේ මොනරාගල පොළොන්නරුවගේ පැතිවලට වැස්සා නැගෙනහිර පළාතේ සමහර කොටස්වලට. මේක තාවකාලික මෙම අසේ අවසාන කරන සතියෙන් පස්සේ තමයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැස්ස ආරම්භ වෙන්නේ. නැගෙනහිර සහ මධ්‍යම පැසිෆික් සාගරයේ මේ වන විට සාගර මතු පිට උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා තියෙනවා. 3-4 වගේ වෙලා තියෙනවා. ඊටත් වඩා වැඩි තැන් තියෙනවා. එල්නිනෝ තත්ත්වය වර්ධනය වෙමින් තියෙන්නේ. ලබන මාසය වෙනකොට මෙය ප්‍රබල එල්නිනෝ බවට වර්ධනය වේවි.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
4: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
5: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වෙන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
6: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිට රටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
13: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
14: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
15: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
16: Listen up Colombo, Vietnam is calling.
17: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
18: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
16: Let's Vietjet.
19: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
20: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න.
21: දෙහිවල ඇඹුල් රසයට හේතු වන අම්ලය මොකක්ද? 1. සිට්‍රික් අම්ලය. 2. ලැක්ටික් අම්ලය.
22: මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ දෙහිවලි මරීනා වික්‍රමසිංහ.
0: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0814 151 152 ට දැන්ම WhatsApp කරන්න.
2: යතෝ පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
23: අනුග්‍රහය.
24: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
25: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
26: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි.
27: ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

විස දෙකයි වෙනාඩි තිහයි වෙලාව. අද මට මුලින්ම මෙසේජ් එකක් දැම්මේ මංහිතන්නයා කේක් බෝයි. අංවාට නමත් දැම්ම කවන්නෑනේ. ගෙල්ස එකේ කේක් බෝයි චතුරංග හල්ලෝ සුදුපුතා. මං ඔයාට සුදුපුතා කියන්නත් හිතාගත්තා. මොකද අද තමයි මං හරියටම ඔයාව දැක්කේ. මේ සුදු කොල්ලෙක්නේ. මට ෆොටෝ එකක් එවලා තියෙනවා ඔයා වෙඩින් එකකට ගියපු එකක. මාරම හැන්සම් කොල්ලෙක්නේ. මෙච්චර දවසක් දැක්කේ නෑනේ ඔයාගේ මූණ හරියට. අද තමයි හදවත කිති කැවිලා ගියේ. ඇත්තටම හැන්සම් කොල්ලෙක් සතුටුයි. ඉතින් මාව අහගෙන කේක් හදන ගමන් නේද අනිත් කටියත් අහගෙන දින්නේ. අම්මෝ ඔයාට නිකන් ඔක්කත් වගේ ඇතිනේ මම මේව කියනකොට. අනිත් කටිය විහිළු කරනවද? ඒව ඔයා ඇහුන් නෑ වගේ ඉන්න. හරිද? මේ ආදරෙන් එකතු කර ගන්නවා. මන් දන්නවා ඔය කේක් ඔක්කොම හැදෙන්නේ මගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන කියලා. ඉතින් රස අඩුවක් නොවෙන්න, ලස්සනේ අඩුවක් නොවෙන්න හොඳ කේක් ටිකක් හදලා ඉවර කරන්න. හරිද? අද කොච්චර විතර තියෙනවද වැඩ? කේක් කීයක් විතර හදන්න තියෙනවද කියලා එවන්න, කියලා එවන්න. ආදරේ කියලා තියෙනවා මට. මාත් ආදරේ යන්නේ මේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ වටේ ඉන්න හැන්සම් බොයිස්ලාට ඔක්කොටම වගේ මාත් ආදරේ. කසාද බඳලා නම් හැබැයි ආදරේ නෑ. හොඳේ පොඩ්ඩක් විතර තමයි ආදරේ. එහෙමනම් සම්පා ඔඩක් කියන්න තින්නේ ඒ කතාවම තමයි. පපුවට පිහියෙන් අනිනවා වගේ වෙන්න ඇති කියලා තියෙනවා. චමිය පව් කියලා තියෙනවා. චමිය චමිය නෙවෙයිනේ ලලිත් ගැන නේද ඔය කියන්නේ? අනේ මන් දන්නේ. ඔය කොම චමිය ගැන දන්නේ? සමහරට චමියත් අහගෙන ඇති. කොමාරි කමන්නේ ආදරෙන් එකතු කර ගන්නවා. ආ ආ ආ ඇයි මෙහෙම අපිට කරන්නේ කියලා චරිත අජන්ත අහලා තියෙනවා. ඉතින් ඔයා කසාද බැඳගත්තේ මොකටද වේල පහ? එනිසා ඉතින් මං ඔය මේ අනුන්ගේ වතුවල මල් කඩන්නේ නෑනේ. හරිද? මං ඒ නිසා කසාද බැඳලා නම් කොච්චර හැන්සම් වුණත් අහක බලාගෙන යනවා. ඉතින් චරිත් හිත සවුත්තු කරගන්න එපා. මට කරන්න දෙයක් නෑ. මැරි කරපු අපි හැමෝටම නිකම් පිහියෙන් අන්නා වගේ තමයි කියලා බුද්ධිකත් කියලා එවලා තියෙනවා. අව් ආව් කොල්ල ටික අවුස්සල ගත්තම මට තියෙන සතුට. පවගේ දවස්ටගේ බුද්ධිකට මේ පූල් එකේ බුද්ධික මෙසේජ් එක දාලා තියෙන්නේ. මට ඉන්නේ මාරු මාරු මේ යාළුව ටිකක් මේ ටයිම් එකට අහන පූල් එකේ බුද්ධික කේක් බෝයි. කොමාරි පහුගිය දවස් ටික අහන්න බැරි වෙලා බුද්ධිකට ආත්මයක් විතර අහන්න බැරි වුණා වගේ ෆීල් එකක්ලු තියෙන්නේ. එක සතියයිලු අහන්න බැරි වුණේ. අන්න ඒකයි වැදගත්. ඒකයි කියන්නේ කොහොම හරි මිස් කරන්න නැතුව මේ ෂෝ එක අහන්න කියලා. හරිද? වෙන අමුතුවෙන් මුකුත් ජීවිතේ ලොකු වෙනස්කම් සිද්ධ වෙන එකක් නෑ මේ ෂෝ එක ඇහුවා හෝ නැතා කියලා. හැබැයි ඇහුවේ නැති වුණොත් පොඩි නිකන් කාල වතුර බිව්වේ නැහැ වගේ ගතියක් එම දැනෙන්න පුළුවන්. එනිසා ඉතින් පුළුවන් හැම වෙලේම අහන්න. හිනා වෙලා සතුටින් වැඩ ටික් කරගන්න පුළුවන්. ඒකනේ වෙන්න ඕනේ නේද?

0: ආරාමදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
1: මිලාන් පාස්තා
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදු කරන්න බිබ්බා 2026 by NIBM where innovation earns recognition
3: asset line finance within best bike එකට best deal එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ asset line finance අද මෙන්න අද මාරන් යන්න අමතන්න 01144700
4: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

ගිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් CDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි

0: ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
2: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0770455 11.
1: David Peris Automobiles with in GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center with in. Adama obe test drive eka ven karwa ganna. Amathanna 0117-888-666.
3: Ratharan nadena istharam tanak, adissiyatta parissamatta ratharan tanak. CDB රන්නය එක
4: light water phone
3: බිලට සහනය මෙන්න
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0117-388-388 CDB රන්නය රත්තරන්ය දෙන ඉස්තරම්ම තැන.
6: මෙන්න ප්‍රශ්නය. ශුද්‍ර ජීවීන් වර්ධනය සඳහා බලපෑමක් ඇති නොකරන සාධකය මොකක්ද? 1. තෙතමනය 2. පීඩනය.
7: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගම්පහේ පහන්දි නෙහාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714-151-151 අපිට WhatsApp කරන්න.
8: යත පොකට් මනි.
7: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: කොච්චිගේ වටේම ෆේම සුදු කොච්චිගේ දවල් ෂෝයක
1: යකෙවලින් එන්නවා
2: හොදත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාපස්ටයි අපිට හන්න සියත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
5: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හවස දෙකයි විනාඩි 49යි වෙලාව. මට කැන්ඩි වල චූටි කෙල්ල නිසලි මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා ආසම සින්දුව මං අර කලින් ප්ලේ කරලා තියෙනවා. මල්හාරි නේද? ඒ සින්දු යන හැම වෙලාවකම මාවලු එයාට මතක් වෙන්නේ. අනේ ඇයි මොකද ඒ සින්දුවයි මාය අතර තියෙන සම්බන්ධය? මොකද්ද සම්බන්ධය? ඔයාට නිකම් මැවිලා පේනවද රන්වීර් සිං වගේ මාව? නැත්තං රන්වීර් සිං එක මම නටනවා වගේ මැවිලා පේනවද? වැරදි සින්දුවක් ගැන මම මේ හිතාගෙන ඉඳලා තියෙන්නේ. මන්දාකිනේ සින්දුව ගැනලු කිව්වේ. ඉතින් පැටියෝ, ඔයා කියලා තියෙන විදිහත් එක්ක මම හිතේ මල් හාරි කියලා. ආ, මන්දාකිනේ සින්දුව නේද? ඕකේ ඕකේ. මේ එක්කෙනෙක් ළඟදි කසාද බැඳලා, ඊට පස්සේ මට මෙසේජස් දාන්නත් බැරි වුණාලු. කාලෙකින් අහන්න කියලත් මෙසේජ් එකේ තියෙනවා. හරියට

එයා චුටක් චබි හැබැයි ලස්සනයි. ලස්සන මනමාලියක්. බරපතල වැඩ සහිතව ඇතුළෙලු. හොඳ වැඩේ කසාද වැන්දට. එමතමයි වෙන්න ඕනේ. දැන් මේ හෙට අනිද දිහාට තියත්තත් වෙන්නේ ඕක තමයි. මොකද ඊයේ ප්‍රපෝස් කළානේ සඳනිට සීදේවිට. ඊට පස්සේ ඉතින් ලබන අවුරුද්ද වෙනකොට කසාද බැඳලා ඉතින් පියත් මේ ගෙවන ජීවිතේ. ඊට පස්සේ කොල්ලට අහිමි වෙනවා. හොඳ වැඩේ මම නම් කියන්නේ. අහගෙන දන්නේ සාමාන්‍යයෙන් සීත තමයි අහන්නේ වැඩි හරියක්. ඒ වුණාට මේ හොඳ වැඩේ නේද? මම ගැන කිව්වද? ගයාන් කේ අහලා තියෙන්නේ. රේඩියෝ ඕෆ් වුණාලු. ඇයි ඒ නිකම් ඕෆ් වුණා? මොකක් කරේ භූත දෝෂයද දන්නේ? පොඩ්ඩ බලන්න හොයලා බලන්න. දැන් තමයි ඔයා ගැන කියන්නේ සුදු හොඳ වෙලාවට. ආදරෙන් එකතු කරගන්නවා ගයාන් කේ. ඊළඟට කාගේ හරි අද බර්ත්ඩේ එකක් තියෙනවා කියලා මට විශ් කරන්න කියලා මැසේජ් එකක් දාලා තිබ්බ එක්කෙනෙක්. හරි හරි හම්බුණා හම්බුණා. මේ ලොජිස්ටික්ස් වල වැඩ කරන්නේ ගල්පොත හන්දියේ. අද මනෝ අයියාගේ බර්ත්ඩේ එක යට විශ් කරන්න සුද්ධි කියලා තියෙනවා. මනෝ අයියා ජනම්දින් මුබාරක්. සුබම සුබවන් දිනයක් වේවා. Many happy returns of the day. ඊට පස්සේ ජය වේවා, සුබ වේවා. හැමදාම මනෝපාර ගහගෙන ඉන්නේ නැතුව ජීවිතේ තමන්ගේ ටාගට්ස් වලට යන්න පුළුවන් වෙන, ආදරේ වැඩි වැඩියෙන් ලැබෙන, හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන, කාර්යයක් දිමෙම සල්ලි වැටලා තියෙන්න ඕනේ, මණික්ගල් කකුලේ වදින්න ඕනේ. හරිද? ඔයාට සුපිරියටම හරියන සුපිරිම බර්ත්ඩේ එකක් වේවා. එහෙම ගොඩාක් ආදරෙන් අපි විශ් කරනවා. මනෝ අයියට නිමේෂ් ඇතුළුව ලොජිස්ටික්ස් වල කටේ ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා විශ් කරන්න. ඒ ඔක්කොම ඉන්නවා. එහෙනම් පියත් ගැන කතා කරපු නිසා පියත්ගේ සින්දුවක් මහමු. කොල්ලට ඉතින් අපි දැම්මම විශ් කරන්න ඕනේ දෝන්නේ නැහැනේ. තාම් ප්‍රපෝස් කළා විතරනේ. අවුරුදු ගාණක් ලව් කරලා නිකම් මේ ඊයේ මැරි කරමුද කියලා ඇහුවා වගේ ඔනේ සර්ප්‍රයිස් වෙලා කෝලං නේදනේ. කමන්නේ කමන්නේ. ඒ වගේවත් තියෙන්න බෑ නේද? එහෙනම් දෙන්නටම සුබ පැතුම්.

0: හිත පිරෙන්න සියත. සියත පත්තරේ විදහසා.
1: ලෝක බැංකුවෙන් මින් පසු ලංකාවට නොමිලේ එන්නත් නෑ. වර්ගීකරණයේ ආදායම් මට්ටම වෙනස් වෙලා. ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා වාර්තා කරලා තියෙනවා. කාගෙන විපක්ෂ නායකතුමාගේ වගේ කටහඬ ඇහෙනවා ඇහෙනවා වගේ. මේ රටවල් මේ කිසිම පිළිවෙලක් නැතුව තේරුමක් නැතුව ඕනාට වැඩිය දියුණු කරලා හම්බෙන්න තියෙන එන්නත් එකක් නැති කරගත්ත කියලා සමහර විට කියනවා මේ අහන්න හම්බේ.
0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වොඩ් සිටි වෙතින් මෙගාවට්ටම් කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 370යි. හෝලෝ පිටිකල් පොල් කිරි ඉතිරි රුපියල් 260යි. එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ඉතිරි රුපියල් 130යි. සන්ලයිට් පර්ල්ස් මැටික් ලික්විඩ් ඉතිරි රුපියල් 160යි. කාගිල්ස් වොඩ් සිටි
8: බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක් අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙදුම් ලබයි.
9: රත්තරනින් බැබලෙන්න කුණිය නැතුව චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11 12 සහ 13 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
10: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
11: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
12: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
11: මියුසික් කතා කරන සත්තු දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝඩි අයිවා ෂාප් LMG ආ තේක බඩුවල ලස්සන
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
11: එයාගේ නම සීතා සීතා මට කෑ ගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
14: සෙනසුරාද උදේ 8ට
15: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
16: ඉන්නකෝ මං හොල්මන් වලට හොඳ වෙන්න දෙයක් කියන්න.
15: පිස්සුද? නරක ආත්ම වලට කේන්ටි ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
16: ඔව් මං දන්නවා.
15: ඔයා කොහොමද ඒක දන්නේ?
16: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ටි ගියාම කොහොමද කියලා.
15: ඈ? ඔව්.
17: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
4: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
4: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
18: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
19: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක්ක සැරේ.
20: හවස 3 විනාඩි 2යි.
21: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: Theatre Top Story.
1: සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම් පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඒ රැස් වූ කැබිනට් මණ්ඩලයේදී. අනතුරුව පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබෙනු ඇති. ද්විපාර්ශ්වික හෝ කලාපීය වෙළඳ හවුල්කරුවන් සමග සිදු කෙරෙන වෙළඳ සාකච්ඡා මෙහෙවීම සඳහා ජාතික වෙළඳ කමිටුවක් ස්ථාපිත කිරීමටද තීරණය කළා. දැන් තවත් දේශීය පොතක්. ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දිවයිනට පැමිණ තිබෙනවා. ඒ තුන් දින නිල සංචාරයක් වෙනුවෙන් ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා ලබන දසවන බ්‍රහස්පතින්දා දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇති. ඔහු හෙට ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ. එහිදී දෙරට අතර ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීමට නියමිතයි. සංචාරයේදී ආරක්ෂක සහයෝගිතාව ඇතුළු දෙරටට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ඇති.
0: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: එකට සෙට් වෙන්න ප්ලස් පොයින්ට්ස් ඇඩ් වෙන්න ෆියුචර් එකට රෙඩි වෙන්න යූත් ප්ලස්
4: යූත් එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් ඉදරුම් ගිනුම.

නිලෝ කියලා තිනෝ ලස්සන සින්දුවක් කියලා. ඔව් නේද? මට ආස සින්දුවක්. දිගුණෙත් හසරැල්ලේ. ඉතින් කලින් ප්ලේ කරපු එක දිමංකගේ. ඒ සින්දුව දුන්නේ මේ කවුරු වෙනුවෙන්ද? යමුනා ඔයා වෙනුවෙන්. ඔයානේ දිමාගේ සින්දුවක් ඉල්ලලා තිබ්බේ. මං සින්දුව දුන්නා නම කියන්න තියාගත්ත පස්සේ ඒ සින්දුව යනකොට මේ ඒක කියනවනේ මිය ගිය ප්‍රේමයට පණ එන්න එන්න අපේ මේ ඔෆිස් එකේ නංගි කෙනෙක් දූවගෙන ඇවිල්ලා අහනවා අක්කේ අක්කේ ඇත්තටම මිය ගිය ප්‍රේමයට පණ දෙන්න පුළුවන්ද? මං ඇහුව ලැජ්ජ නැද්ද කියලා. ඇයි අනේ ප්‍රේමයක් මිය යන්නේ ඇයි? ඒකට ආයුෂ නැති නිසා නේද? එනිසා මේ ඔය දිමංක සින්දු වලින් කිව්වයි කියලා මියගිය ප්‍රේමයට පණ දෙන්න එහෙම ට්‍රයි කරන්න එපා. මයිනංගිටත් කිව්වා, ඊට පස්සේ ඔබටත් කියනවා, ඒ වගේ නම් මෝඩ වැඩ කරන්න එපා. හොඳේ සාමාන්‍යයෙන් එක පාරක් එක දෙයකින් මට්ටුනෙන් පස්සේ ආය ආය ඔය අපි කතාවටත් කියන්නේ රෑ වැඩිච්ච වලේ දවලුත් වැටෙන්න යනවා කියලා. එහෙම එපා, එහෙම එපා. හරිද? පළවෙනි පාරම මට්ටු වෙන්න ඕනේ. ආයෙ නිකන් ඉල්ලන් කන්න යන්න එපා. හරිද? යමුනා මං හරිනේ කියන ඒවා. ඊළඟට මේ ඔයා දන්නවද නුගේගොඩ නිලෝගේ ඇත්ත නම සිරියාවතී කියලා? මෙන්න තිලින මෙසේජ් එකක් දාලා තියෙනවා. තිලින, ඔයා කවුද මේ නිලුගේ ඔච්චරටම මේ නිලු ගැන දන්නේ කොහොමද? කියන්නේ කියන්නේ දැන් තව චුට්ටකින් මම මේවට උත්තර දෙන්නත් ඕනේ. නිලු අහයි කවුද මේ මෙසේජ් කළේ කියලා. මං කියන්නද තිලින අප්පුහාමි කියලා. ආ තිලින අප්පුහාමි කියලා කියන්නම් හොඳේ. ඊළඟට මේ එක පාරක් හරි බූට් එකක් කන්න ඕනේ. නැත්තම් වැඩක් නෑ කියලා තිලිනි මෙසේජ් එකක් දාලා තිනවා විහස් ෆ්ලෝරා එකේ රත්නපුරේ. ඇත්තද? හොඳ හොඳ බූට් කාලා තිනවා වගේ නේද? එක බූට් එකයිද කෑවේ? මමත් හැබැයි ඒක තව නම් පිළිගන්නවා. හොඳේ හැමදාම මේ ආදරය කර කර ඉඳලා හරියන්නේ නෑ. ඉඳලා හිටලා නේ. ඒ කියන්නේ ජීවිතේ ඇත්තටම එක පාරක් හරි බූට් එකක් කෑවහම තමයි සොමිය තියෙන්නේ, රහ තියෙන්නේ. හරියටම හරි කියලා දාලා දෙනවා මෙසේජ් එකක් යමුනා. මගේ කතාව ස්ථිර කරනවා. එහෙමද? මැනික විදුලියස්සේ අලි ඇවිදින් සින්දුව දෙන්නකෝ. ඔ ඒක මම ඊයේ දුන්නද? දුන්නනේ, දුන්නද? හරි ඉන්න බලන්න. තාම ඒක මේ ඉල්ලන ප්‍රමාණය නම් කිසිම අඩුවක් නෑ. මෙච්චර මේ කාලයක් ගිහිල්ල මාස දෙකක් තුනක් විතරද? කොන්සර්ට් එක තිබිලත් දැන් මාසයක් නේ. ඔවුනේ මාස දෙකකටත් වැඩි. තාම වැඩියෙන්ම ඉල්ලන සින්දුව විදුලියසේ. ඉන්න බලන් කරන්නේ. මට බෑනේ, මට පටලෙනවාද? පටලෙනවා. මයික් ඔෆ් කරනවා. හොඳේ

0: ಅಂತ ಪಿರೆಯನ್ನು ಸೇತ ಪ್ರವೃತ್ತಿ ಸಹ ಪ್ರವೃತ್ತಿ ಬಲದ ಇಹಾಗಿಯ ಪ್ರವೃತ್ತಿ
1: අපේ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ගත්තු තීරණයක් අනුව සියලුම EV වාහන සඳහා මොටර් සයිකල්, ත්‍රී වීලර් සහ සියලුම කාර්, SUV වගේ මේ හැම වාහනයක් සඳහාම අපි නිකුත් කරන්න මෙතනින් එහාට කොළ පැහැති අංක තහඩු. ඒවා නීත්‍යානුකූල බව අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ. දැනට මේ අලුත් කොන්ත්‍රාත්තුව අපි ප්‍රදානය කරලා තින්නේ ඒෂියන් ටෙක්නොලොජිස් කියලා කම්පැනි එකට.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.70133 දහ අංකය අමතා අයදුම් කරන්න බිබ්බා 2026/NIBM where innovation earns recognition
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන් ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත අදම ඇවිත් යන්න හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු
4: පියවරයි ප්‍රවාහණයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
8: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: එක්ස්පිරියන්ස් එකකට ඇල්වත්ත බට.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බට මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් ඉතින් නේද? අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011.42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
6: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්නේ.
8: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
9: රාජ්‍යරුව ගොබ්බයා.
10: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
11: නිලබල කරේති ඔලමුල පුරේ.
12: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
13: සියත දිවයින පුරා.

මට සිතුනා සඳ සැඟවී නෑ කියා කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. තිලිනි, අනේ තිලිනිගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ තිබිලා මට ඔක්කොම ෆොටෝ එවලා තියෙනවා, ලොකු පාටි එකක් දාලා වගේ. මෙන්න මේවා තමයි ගිෆ්ට්ස් කියලා ඒවත් එවලා. මං නිකන් දැන් පෞලි කෙනෙක් වගේ වෙලා නේද අනේ. වෙච්ච දේවල්, වෙන්න තියෙන දේවල්, උණු දේවල්, ඔක්කොම දේවල් මාත්තක ෂෙයා කරගන්නවා. හරි ශෝක්කිති, මේ හස්බන්ඩ්ගේ නම් මොකද්ද? මාත් විශ් කරන්නම් කොල්ලට, හරි නෑනේ නැත්තම් නේද? මෙච්චර ආ විස්තර එවපු එකේ පහුවෙලා හරි අපි විශ් කරන්න එපැයි. අම්බෝ, අගෝස්තු 20 උපන්දිනේ තිබ්බ, අද කවද? සැප්තැම්බර් 8. ලබන අවුරුද්දෙම විශ් කළා නම් ඉවරයි වගේ. ගොඩක් කල් ගිහිල්. කමන්නෑනේ, මාසයක් උන්නේ නෑනේ තාම. තීක්ෂණ ජනම්දින් මුබාරක්. Happy belated birthday wishes. ඇත්තටම මේ හොඳට බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරපු පාටක් තමයි පේන්නේ. ඉතාම සතුටුයි දෙන්නව ආදරෙන් එකතු කරගන්නවා විහස් බබත් එක්කම. ඊළඟට ජේඩී, හලෝ, ඔයාවත් එකතු කරගන්නවා.

0: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද

0: Milan Pasta. ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
1: කාස් Milan Pasta.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු. ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. Galani Fire Shield Purple Fire Tan Villa Poli.
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න.
5: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරගම්, තෙබුකොළ.
4: තෙබුකොළ. තෙබුකොළ නෙවෙයි තනකොළ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
7: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න. නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට.
20: real mat experience එකකට නල්වත්ත බට.
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
22: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
24: Run Pawmakට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400 LOLC run sabi run my sevawa parissamata thiyena rattaran adissiyata thiyena tana
25: delivery parak wela orders miss wenawada affordable cost ekakata ikmanata packages yawanna denna gannat pick me flash thiyena oyage business ekat express karanna pick me flash karanna
26: mama mage mulu business ekatama SLIC business club rakshanayak damma
27: shop ekahoru kaduwat dan prashnayak ne
28: ගන්නතරට සිසිලෙට දැන් මම බයි නෑ.
29: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
30: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
31: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
30: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
31: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
32: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
33: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
34: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න
35: Avans Ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න
36: Avans Ticket ටික pay
37: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bankwe ස්ථාවර තැන්පතු සඳහා 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13600 අමතන්න
38: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න
0: ස්ටාර්ස් මිලාන් පෝෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
1: ස්ටාර්ස් මිලාන් පාස්ටා
39: අපි අහන්නේ ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා කවුද? 1. වසඹ රජතුමා 2. පරාක්‍රමබාහු රජතුමා
40: වසඹ රජතුමා
41: ඉස්කෝලේ
2: රටවසරෙන් ගෙන ගන්න දොම්පි හසිඳුනේ තක්සරණි. අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0.714 151 151ට අපිට WhatsApp කරන්න.
3: යප පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

ලාලිත්, ඔයාමට මොනහරි තෑග්ගක් කිව්වද? මට මේ දැන් පොඩ්ඩකට කලින් ආරංචි වුණා මට මොනහරි gift එකක් ඇවිල්ලා තියෙනවා. කවුද එව්වේ කියලා හෙව්වා. ඔයා කියලා නම් කියලා නෑ කවුරුත්. කවුද මට තෑගි එව්වේ?

ඉතාලයේ මලින්ද හල්ලෝ සුදු කොච්චි කියන්නේ තියෙන බ්‍රෑන්ඩ් එකක් තමයි කියලා තියෙන අනේ තැන්කියු සුද්දා මේ සින්දු ඔයාටයි එයාටයි

0: ta pirenna seta.
1: Seta battere with hasa.
2: ලෝක බැංකුවෙන් මින් පසු ලංකාවට නොමිලේ එන්නත් නෑ. වර්ගීකරණයෙන් ආදායම් මට්ටම වෙනස් වෙලා. ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා වාර්තා කරලා තියෙනවා. මෙවට කාගෙන විපක්ෂ නායකතුමාගේ වගේ කටහඬ ඇහෙනවා ඇහෙනවා වගේ. මේ රටවල් මේ කිසිම පිළිවෙලක් නැතුව තේරුමක් නැතුව ඕනාට වැඩිය දියුණු කරලා එන්න තියෙන එන්නත්කත් නැති කරගත්ත කියලා සමහර විට කියනවා මේ අහන්න හම්බේ.
1: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න ස්වර්ණ මහල් ජුවලර්ස් හෙට්ටි වීදියේ කෑගල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11 12 සහ 13 යන දිනයන්දී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
4: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: මං අනිත් මිනිස්සු ගැන වැඩිපුර හිතනවානේ.
8: ආහා අනිත් මිනිස්සු ගැන තමයි වැඩිපුර හිතන්නේ.
7: මට දුකක් දැනෙන ගමන් ඒ දුකම තව කෙනෙක්ටත් දැනෙනවා.
8: දැනියා. එහෙම තමයි අනිත් මිනිස්සු ගැන හිත හිත ඉන්නේ.
9: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
10: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි.
11: ඕනෑම
12: විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සියලු ශ්‍රී ලංකා ආයතන සමග එක් වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සියලු ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න
13: 0705555 පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
3: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සියේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සියේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0705555
14: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
15: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
14: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
15: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
14: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
15: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
14: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
16: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
17: 98.4 කළුතරට
18: සියත FM
19: ලෝකේ වටේම ෆේමස් සුදු කොච්චගේ දවල් ෂෝ එක.
20: යුකෙවලින් ඉන්නවා.
21: ඕදා අද රේ ෂූ ලෝකෝ චේ.
20: ඉතාලියෙන් ඉන්නවා.

0: දැඟලාව හවස් හතරයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: यह था टॉप स्टोरी।
1: அமெரிக்காவின் மூல்‍ය සහයක්. කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකා රජයෙන් ලබා දීමට නියමිත ඩොලර් මිලියන 15ක මූල්‍ය සහය සඳහා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළදී කොංග්‍රස් අනුමැතිය ලැබුණු පසු එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙම ක්‍රියාවලිය හරහා වරාය මෙහෙයුම් වේගවත් කිරීම හා නෞකා රැඳී සිටින කාලය අවම වනු ඇති. මෙම කරුණු අනාවරණ වුණේ ඇමරිකා ෆෙඩරල් නාවික කොමිසමේ සභාපතිනිය බලශක්ති වරාය සහ සිවිල් ගුවන් සේවා මාත්‍ය අනුර කරුණාතිලක අතර පැවති සාකච්ඡාවේදී. දෙවන බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා දියකඩන පද්ධතිය පුළුල් කිරීම සඳහා මූල්‍ය ආයතනවල සහාය ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කොළඹ වරායේ සංවර්ධනය සඳහා අවශ්‍ය උපරිම සහාය ලබා දීමට සූදානම් බවත් ඇමරිකා නියෝජිත පිරිස දැනුම් දුන්නා. ෂරෝකය මර්තන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික හා අනෙකුත් සහයෝගය අකණ්ඩව ලබාදීමට ඉන්දියාව එකගතාව පළ කර තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය මාත්‍ය නලින්ද ජයති සහ ඉන්දිය සෞඛ්‍ය සහ පවුල් සුබසාධන මාත්‍ය ජගත් ප්‍රකාශ අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම සහ එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වුණා.
0: Top story. Anugrahaya.
2: Senehasin Adarin Hadavat Sanasala Nidoli Sam Mohatakman Rasavak.

දවස් 4යි විනාඩි 8යි වෙලාව. සමීර මැසේජ් එකක් දාලා තියෙනවා ගම්පහ හේනගම ඉඳන්. අම්මෝ එයා නම් පිස්සුවක් ආ කියලා තියෙනවා. ඇයි අනේ එහෙම කියන්නේ? මොකද්ද මං කරපු පිස්සුව? කියන්න බලන්න. හැමදාම අහනවලු මාව. එයා විතරකුත් නෙවෙයි යාගේ වයිෆ් වාසන පුතා ආර්ය. අනේ අස්සනයි නම පුතාගේ. කවුද දැම්මේ? අමුතු ගම්මක් කියන නමක් ආ පුතාට දාලා තියෙන. අම්මෝ අපේ නම කිව්වා කියලා තේවල. මෙච්චර වෙලා බලාගෙන හිටියද නම කියනකන්? ඔ පුතාට නම දාලා තියන්නේ යාගේ වයිෆ්. අස්සනයි ආ. කොහොම හරි ඔය පුංචි පවුල ආදරෙන් එකතු කරගන්නවා. දුම්බර ලලිත් ඉන්නවා. ලලිත් ඉන්නේ ඉතින් තනියෙන් නෙවෙයිනේ අහගෙනනේ. අයේෂත් ඉන්නවනේ ළඟ. සුදු දෝණි එවත් ආදරෙන් එකතු කරගන්නවා. හතර පහ පැය තමයි සුපිරිම කියලා. මේ දුම්බර ලලිත් කියලා තියෙනවා. ඊට පස්සේ අනිත් ලලිත්, මාකොල ලලිත්, මරි චොක්ලට් එවන ලලිත්. ඒ ලලිත් කියලා තියෙනවා ඔයා මගේ පණ වෙලා. ඒ සින්දුට එයා ගොඩක් ආසයිද? හරියටම එයාට දීපු සින්දුවක් වගේලු ඒක. ඇත්ත ඇත්ත ඇත්ත. අර බඩ පෑගියවල තිබ්බේ කවුරු හරි. මම බැලුවා කවුද කියලා. ඒ උනාට ලලිත් නෙවෙයි. කවුද මට තෑගි එව්වේ? කවුද මට තෑගි එව්වේ? අනේ ඔපෙකන අහගෙන ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න. මම හොයනවා. ඔළුව විකාර වෙලා තියෙන්නේ.

ආවේ අනු. අනු කියලා තිබ්බා එයා ආස සින්දුවකුත් දෙන්න කියලා. මේක මේකට ආසයිනේ. අනු අත ගහිනේ. මන්ට අග්ගාල මේක ප්ලේලිස්ට් එකට ඇඩ් කරගත්තා. ඔයා විතර නෙවෙයි මේකට මාත් ආසයි. ශෙහාන් කෞශල්ලගේ මං ආසම සින්දුව.

0: පිරෙන්න සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙනකොට කලබල වෙන පිරිසක් ඉන්නේ.
2: කළ තියෙන එකම දේ මහේත්‍රාතුරුන්ගේ විශ්‍රාමයේ වයස 60 සිට 62 දක්වා වැඩි කිරීම.
3: සාර්ථකත්වයේ වහගන්නේ තුමා උත්සාහ කරනවා දේශපාලන දඩයම් කරන.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: මැතිඅමතුරුන්ගේ වත්කම් පිළිබඳවත් චෝදනා එල්ල වුණානි. කොහොදන් ඒව ගැන පරීක්ෂණ?
5: ඒව උනේ කලින් ආණ්ඩුවල. මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
6: විරුද්ධ පක්ෂ මර්ධනය කිරීම හොරු ඇල්ලීමයි දෙකක්.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
8: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
11: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0718 492 2 0718 492 2
13: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
14: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0111 788 666.
15: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
17: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට. ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
18: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරි සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
19: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0771 133 1000 අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
20: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
21: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
22: දෙහිවල ඇඹුල් රසයට හේතුවන අම්ලය මොකක්ද? 1. සිට්‍රික් අම්ලය, 2. ලැක්ටික් අම්ලය.
23: 1.
24: සියතසු පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ දෙහිවල මරීනා වික්‍රමසිංහ.
25: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
24: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
26: සියත පොකට් මනි.
24: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
26: අනුග්‍රහය.
27: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
28: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
29: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
24: මොකද මේ වගේ කියන්නේ?
28: සැමතැන ඇති සැමට හමුව ඇති දෙහතක බැඳී සුඳුරු ආදරයක කතාවක්.
0: සහස් ලංකාවට වෙල්ලා කුමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
3: සියත දෙවයින පුරා.

සුරංගනා කතාවක් වගේ. දැම්මම දෙන්න තවත් සුරංගනා කතාවක් ගැන. මේක හැබැයි සුරංගනා කතන්දරේ. කලින් සින්දුව කිත්සිරි ජයසේකර මහත්මයාගේ, මේක චන්දන ලේනාරච්චි මහත්මයාගේ. සුරංගනාවන් ගැනම තමයි කියවෙන්නේ. එක පාරට මට මේ සින්දු දෙකම මතක් වුණා. ඒ වුණාට දෙක එකක් විතර ප්ලේ කරලා නිකන් ඉන්න හිතුන්නේ නැහැ. අනිත් දෙකම ප්ලේ කරනවා කියලා.

අම්බලංගුඩු ගාවේෂ් චන්දන දවල්ට දවල්ට අවුවේ ඉන්නවද? මෙච්චර කළු වෙලා තියෙන්නේ. අවලන්නේ අවලන්නේ දැක්කුම් කළු කොල්ලෙක් නේ චන්දන කියන්නේ. ඒ අද චන්දනගේ බර්ත්ඩේද? හැපි බර්ත්ඩේ කියලා පිටිපස්සෙන් තියෙන නිසා මං ඇහුවේ. ඔව්ද? එහෙනම් සුබ වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ, නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ කොල්ලට. තව ටිකක් සුදු වෙන්න ඕනේ, නැත්තම් පේන්නේ නැහැ. ජනම්දින්

0: බැංක සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් කමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාර්ක රුපියල් 26000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙතින්
2: හිතන පරක්කුවට LB finance එකෙන් නිවාසනයක් ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
3: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM the city university the place to be.
4: ආවා ආවා. තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
5: සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න. දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 0112-352-02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
6: සෙනසුරාද උදේ 8ට
7: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
8: ඉන්නකෝ මං හොල්මන් වලට හොඳ වෙන්නේ එකක් කියන්න.
7: පිස්සුද? නරක ආත්ම වලට කේන්ටි ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
8: ඔව් මං දන්නවා.
7: ඔයා කොහොමද ඒක දන්නේ?
8: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ටි ගියාම කොහොමද කියලා.
7: ඔව්.
9: ජින්තු පිටියේම වෙනෝ ජින්තු පිටියේම වෙනෝ.
10: මෙන්න ප්‍රශ්නය. පෘථිවි භ්‍රමණය සඳහා ගතවන කාලය කොපමණද? 1. පැය 24යි 2. දින 365යි.
11: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න කැස්පෑවෙන් දුල්මි ඉන්දීවරි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
12: යත පොකට් මනි.
11: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

අශාන්, ඔයා කියලා තිබ්බ ඔයාවත් එකතු කරගන්න කියලා සින්දුවකට. මං හිතනවා මේ සින්දුවට ආසවයි කියලා. ඊළඟට තිලින මේ හින්දි සින්දුවක් යනකොටම තිලින මගෙන් චම්මක්ෂලෝ ඉල්ලුවා. එහෙම බෑනේ, ඉතින් අපි පැයටම එක හින්දි සින්දුවයිනේ ප්ලේ කරන්නේ. කොල්ලා හැබැයි හොඳ කොල්ලා, කියපු ගමන් තේරුම් ගත්තා. තිරින මදු සංක වාවත ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මදු, අද ඔයා ගොඩාක් බලාපොරොත්තු තියාගන්න එපා. ඔයා ඉල්ලපු සින්දුවම හම්බ වෙයි කියලා. මොකද තා වැඩි වෙලාවක් නැහැනේ, මට තව කොහොමත් එක සින්දුවක් වගේ තමයි ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද බැරුණොත් අපි හෙට අහමු. හොඳ විදුරංග, විදුරංග මගෙන් අහලා තියෙනවා. විදුරංගද විදුරංගාද දන්නේ. සුදු කොච්චිගේ ප්‍රෝග්‍රෑම් එකේ වට්ස්ඇප් නම්බර් එක දාන්න කියලා මේ මගේ වට්ස්ඇප් නම්බර් එකට මෙසේජ් එකක් දාලා. අනේ බෑ අප්පා, ওই මෙසේජ් එක දාලා තියෙන සුදු කොච්චිගේ ප්‍රෝග්‍රෑම් එකේ නම්බර් එකට තමයි. අනේ සුදු.

0: ತಪ್ಪಿರೆನ್ನು ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ලෝක බැංකුවෙන් මින් පසු ලංකාවට නොමිලේ එන්නත් නෑ. වර්ගීකරණයෙන් ආදායම් මට්ටම වෙනස් වෙලා. ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා වාර්තා කරලා තියෙනවා. මෙවට කාගෙන් විපක්ෂ නායකතුමාගේ වගේ කටහඬ ඇහෙනවා වගේ. මේ රටවල් මේ කිසිම පිළිවෙලක් නැතුව තේරුමක් නැතුව

0: රට වෙනුවෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
1: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676-251-3020.
2: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114-700-IC අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11ක් දක්වා ඉහළ පොලියක්. ඒවගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. Business, Computing, Interior හෝ Fashion Design, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0.111-732,000. NIBM The City University, The Place to Be.
6: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 320යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රක ඉතිරි රුපියල් 60යි. ඩිල්මා ස්ට්‍රෝංග් තේ ඉතිරි රුපියල් 185යි. මැජික් ෆෘට් ඇන් නට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 275යි. කාගිල්ස් වඩ් සිටි
0: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙකක්. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
7: මමත් ඉදින් මේ සමාජ ක්‍රියාකාරිනියක් විදිහට
8: මූදට කුණු වැටෙන එක නවත්තන්න ඔයාලට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. මම ඇත්තට කියන්නේ මූදට කුණු එකතු වෙන එක නවත්තන්න ඔයා මූදට පයින් නැතු
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
10: අනුග්‍රහය.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
13: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
14: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
13: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
14: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
13: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
14: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715-55-60-47 අපිට වට්ස්ඇප් කරන්න.
13: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්වියු කරන්නේ එක සැරේ.
0: ශුභහතරෙන් පනතුරට
15: හවස පහට විනාඩි 3යි තියෙන්නේ. මම යන්න හදන්නේ WhatsApp messages ඉන්න බලන්න දෙක තුනක් හරි කියවන්න.

ෆැෂන් එකේ කට්ටිය හලෝ අන්තිම මොහොතේ අනේ ඔයගොල්ලොන්ව දැක්කේ සෝරි ආදරෙන් එකතු කරගන්නවා නම් නම් ගම් ගම් වෙන වෙනම කියන්න වෙන්නේ මට මෙසේජස් දාපු මාව අහගෙන හිටපු ඔබව ඉතාම ආදරයෙන් එකතු කරගන්නවා අපි හිට හම්බෙමු.

0: සන්ධ්‍යාවක් හවස පහයි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939003.

0: कथा टॉप स्टोरी
1: දිස්ත්‍රික් කායික විශේෂ ආර්ථික වැඩසටහනක් ඔරොත්තු දීම හා සියලු දින ඇතුළත් ආර්ථික අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමේ සාර්ව ප්‍රතිසාධන ආංශික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ආසියා සංවර්ධන බැංකුවේ ඇමරිකා ඩොලර් මිලියන 100ක ණය මුදලක් යටතේ. වැඩසටහන කෑගල්ල මාතලේ මුලතිව් කිලිනොච්චිය මඩකලපුව සහ නුවරඑළිය දිස්ත්‍රික් තුල ක්‍රියාත්මක වනු ඇති. ඒ ලබන නොවැම්බර් මාසයේ සිට 2031 වසරේ ඔක්තෝබර් දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තෝරා ගන්නා අස්වැසුම ප්‍රතිලාභින් පවුල් 30,000කට විධිමත් ජීවනපාය සංවර්ධන හා ව්‍යවසායකත්ව පුහුණුවකින් පසු ව්‍යවසායකත්ව සංවර්ධන සහාය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබා දෙනු ඇති. තවත් ක්ෂේත්‍ර දෙකක් ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දැන් තවත් දේශීය පුවතක්. ඉන්දිය නාවික හමුදාවට අයත් INS උදයගිරි නෞකාව කොළඹ වරායට ළඟා වී තිබෙනවා. නෞකාවේ කාර්ය මණ්ඩලය දෙරට අතර සුහදත්වයේ වර්ධනය කිරීමේ වැඩසටහන්වලටද සහභාගී වීමට නියමිතයි. දිවයිනේ වැදගත් ස්ථානවලද ඉන්දිය නෞකාවේ කාර්ය මණ්ඩලය සංචාරය කරන බවයි නාවික හමුදාව සඳහන් කළේ. සියතම ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි.

0: අනුග්‍රහය
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: Howdy, howdy, howdy.
1: Mm. Howdy, Sandy. Howdy, Tolly. අනේ එහෙම කියනකොට මීදුම වැද්දෙන් ගම් තලාව මතින් චූටි බෝට්ටුවක් පැදගෙන හොල්මලක් කරනවා වගේ
0: පොඩ්ඩක් තියෙනවා
1: තියනනේ
0: හොල්මන්
1: ඔව් මූණ දැක්කම ඒ වගේම තමයි ඒ ඔළුව දෙන
0: නෑ ඔය පල්ලි වලත් තව සින් කරනවානේ
1: ලෝක සංගීතයේ නැවත පෙත්ත මිලිනවි වැටෙන අයුරුයි ඔබ ඒ සවල් යොමු කරමින් අත්දැක්කේ කඩගාටුයි සංගීතයේ කෙඳිරි ගානවා ලෝක සංගීතයේ කෙඳිරි ගානවා අනේ අපිට වෙච්ච අපරාධයක් සැන්නිත් සින්දු කියන එක
0: සින්දු කියන එක නතර කරයි
1: ලෝක සංගීතේට පණ තිබ්බරන් ඔය ලෝක සංගීතයේ කෙඳිරි ගානවා ලෝක සංගීත මාතාව සෝබාදම් මාතාව
0: සංගීත මාතාව
1: ලෝක සංගීත මාතාව කියලා හිටියරගේ පයින් ගන්න සමහර ගායක අපිටම හාන්නද බම්මේ ලෝක සංගීතය නිර්මාණය කළේ කියලා දෙන්නේ කොස්සෙක් එනවා දායි සිද්දු කියන්න කියලා
0: මම නම් කියන්නේ එහෙම වුණා.
1: දැන් කියනවා ඉත අපේ කඩ කඩ කියනවා. මට මතක සැන්දි අපි පහුගිය දවස්වල කතා වුණා අර මේ පරිසරය රකින්න ඊට පස්සේ විවිධ ප්‍රොජෙක්ට් වලට මිනිසුන්ගේ සහයෝගය ලබා ගන්න. ලස්සන පුංචි පුංචි සිස්ටම්ස් ඇප්ලයි කරපු කතා වගේක් අර අර ප්ලාස්ටික් බෝතල් දීලා බස් එකේ ටිකට් ගන්න
0: පුළුවන්
1: ඊට පස්සේ වියට්නාමේ ප්ලාස්ටික් බැංකුව වගේ ඒවට ඉතාම නිරායාසයෙන් මිනිස්සුන්ගේ වැඩවලට එකතු කරගෙන තිබිච්ච හැටි මතකද
0: මතකයි මතකයි
1: සමහර මිනිස්සු ඉන්නවා හැබැයි ඒ මිනිසුන්ට එහෙම මොකුත් ඕනේ නැහැ ඒ මිනිස්සු ඇවිල්ලා මිනිස්සු නෙවෙයි බමු පිස්සු
0: පිස්සු
1: ඒ කියන්නේ ඒ මිනිස්සුන්ට හිතුනොත් එහෙම නැහැ මේක මම තනියෙන් කරනවා තනියෙන් හරි කරනවා කියලා තනියෙන් හරි කරන
0: දේ මට සල්ලි එපා මට මුකුත් එපා මම තනියෙන් මේක කරනවා
1: මේ අරවින්ද සල්ලි සමාල මොකද ඔය තනියෙන් ප්‍රෝග්‍රෑම් එක කරන්න මම හිතේ
0: අයියෝ මං ගැන නෙමෙයි අර ඔයා කියන කට්ටිය ගැන මං
1: ආ ඔයා ඒ ජාති මිනිස්සු
0: දෙවේද නේද
1: හම්ම ලොවෙද්ද ලොවෙද්ද
0: ලොවෙත් නෑ ලවිගහෙත් නෑ
1: සමහර මිනිස්සු ඉන්නවා සල්ලි ඉන්නවා මොකක් හරි දෙයක් කෙරෙන්න ඕනේ කියලා හිතුවොත් එහෙම තනියෙන් මේ චැලෙන්ජ් එක බාර ගන්න.
0: ඔයාව කියනද නේද බංග්ලාදේශ ළමයා ගැනද?
1: මොකද්ද බංග්ලාදේශ ළමයා?
0: එයා තනියෙන් ලොකු ඒරියා එකක් සුද්ධ කරලා
1: තිබ්බා. අර ලේක් එක පිරිසිදු කරපු ළමයා බංග්ලාදේශ නෙවෙයි නේද? ඉන්දියාව මධ්‍ය ප්‍රදේශ වල නේද?
0: ආ එහෙමද?
1: බිට්ටු බිට්ටු තබාහි.
0: අන්න හරි.
1: බිට්ටු තබාහි නෙවෙයි යාගේ ඇත්ත නම. යාගේ ඇත්ත නම මේ වෙන එකක් ඉන්න බලන්න මේ ඇත්තනම මං හොයලා කියන්නම් මෙහෙම කියාගෙන යන අතරේ
0: හරි
1: බිට්ටු තබාහි තමයි එයාගේ මේ සෝෂල් මීඩියා නේම් එක. එයාගේ ඇත්තනම සුරේන්ද්‍ර සිං චෞද්‍රි.
0: ආ එයා ඉන්දියාවේ කෙනෙක්.
1: ඔව්. එයා මේ ලේක් එක කියන්නේ මේක දැකලා මේ ලේක් කියලා අතර ගඟක් මේක. අජ්නා අජ්නා කියන ගඟ. අජ්නා ගඟ හොඳටම ප්ලාස්ටික් බෝතල් අරමෙව.
0: ඒ කියන්නේ වතුර පේන්නේ නැති තරමටම ප්ලාස්ටික් වලින් පිරෙන ජරාවලි
1: තියෙන එක එයා දැකලා එයා මේක තනියම සුද්ධ කරන්න පටන් ගන්නවා. ඒකට ඕන කරන පොඩි පොඩි ඉක්විප්මන්ට් ටිකක් සහ පොඩි පොඩි දේවල් ටිකක් එයාගේම සල්ලි වලින් අරගෙන බෝට්ටුවක් හොයාගෙන තනියම මේක සුද්ධ කරන්න පටන් ගන්නවා.
0: මකලෝ තනියෙන් හොම සුද්ධ කරගෙන යනකොට කවුරුත් ආ ෆිට් වෙන්නම් කියලා එකතු වෙලා නැද්ද දන්නේ නැනේ.
1: එයාට වෙච්ච දේ මං කියන්නම්. ලස්සන වැඩක් එයාට වෙන්න.
0: ඕකේ ඕකේ. ඒත් එක්කලම අද අපි කතා කරන්න ඕනේ මාළුවේ පුංචි කාරණියවස ගැන DFCC බැංකේ ගැනත් කතා කරනවා. එච්චරයි නේ. ඔව් ඒක කතා කරනවා. අර ඇඩ වෙච්ච දේ ගැන කතා කරනවා.
1: තව තව ඒව ගැන කතා කරනවා. හව සහය අමාරු වෙනකම් බොන බොන හරි කතා කරන්නත් දෙපැයි.
0: හොඳ හොඳ ලාඩා.
1: හැන්දේ ජාමි.
2: London!

0: පිරෙන්න සියත
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩී

0: Milan Pasta. ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න. Milan
1: Pasta. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්. The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankuwa ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි. පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අමතා අයදුම් කරන්න. Bibma 2026 by NIBM, where innovation earns recognition. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0.1177,666.
4: Hari giye, hari matanata giye inda. LOLC eken ne loan ekak gatte.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන.
7: සර සංචාරක ව්‍යාපාරයක්. 2025 දී සංචාරක පැමිණීම 23,62,521. එය 2024 ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම ඩොලර් මිලියන 3219ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3500ක්ද. බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
11: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1132,000. NIBM The City University, the place to be.
13: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
14: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
15: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
16: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
17: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
18: ගන්නවා ලයිසන් එක.
19: දැන් හරිනේ අමාරු.
17: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
16: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
17: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
16: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
17: 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
16: 13.19 කෝල් එකක් ගන්නකො.
17: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැද්දනීති නේද?
12: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Ladang.
1: බිට්ටු තබාහි
2: බිට්ටුගේ කතාව අපි මේ කියන්න පටන් ගත්තේ.
1: හරි,
2: බිට්ටු ඇවිල්ලා බලනවා අජ්නා රිවර් එක හොඳටම දූෂණය වෙලා, හොඳටම ප්ලාස්ටික් කුණු අරෝමේව පිරලා ගණ්ඩ හසරක් නැහැ. දැන් බිට්ටු කල්පනා කරනවා, දැන් හිතන්නකො මෙහෙම, දැන් අපි නම් හිතන්නේද අපි කොමේ අපි කරන්න ඕනේ
1: මේවා රජයෙන් කරන්න
2: ඕනේ මේවා කරන්න දෙන්න. ඔය ප්‍රාදේශීය සභාවල අර මේ ගිල ගිල ඉන්නේ මේ හැටි කරයක්. ඒ යාළුවන්ට බයිද මේ වුණ කරන්න
1: අපිම කරන්න ඕනේ.
2: අපි කරන්න අපි කවුද? අපි මොකටද කරන්නේ? මම රජයේ සේවකයෙක්ද? මම ඉන්නේ මේ මේ ගඟවල් වල කුණු අදින්නද?
1: අපි අම්මගෙනුත් අපි කනවා. අපිට කවුරු හරි මොනා හරි දෙනවද?
2: දෙනවද? මම NGO කාර්යයෙක්ද? මට මේ කුණු ටික සුද්ධ කළාම මේ පිටරට NGO වලින් හරි මොකක් හරි ලෝක පරිසර සංවිධානයක හරි මට ගෙවද?
1: නෑ
2: නෑ. අනික මට දද්දද?
1: නෑ.
2: මට දද්දයක් තීරවද මට?
1: නෑ නෑ නෑ නෑ නෑ නෑ
2: නෑ නෑ. මම මොකටද ඔවා කරන්නේ?
1: ඔව් අපි එහෙම තමයි හිතන්නේ බහුතරයක් ඇත්තටම.
2: ඒ වෙනුවට බිට්ටු කල්පනා කරනවා නෑ මේක කවුරු හරි සුද්ධ කරන්න එපා.
1: කවදා හරි?
2: ඔව් කවුරු හරි කරන්න එපා.
1: මේ වැඩේට කවුරු හරි අත ගහන්න එපා
2: කියලා දැන් අපි අපිට එහෙම හිතන ගියන්නු. එහෙම හිතුවම අපි
1: කවුරු හරි කරනකම් බලන් ඉන්න.
2: අපි උද්ඝෝෂණයක් කරනවා. සුද්ධ කරනු. සුද්ධ කරනු කියලා එහෙම නැත්නම් අපි ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා අපිට මේක සුද්ධ කරන්න සහයෝගය ඕනේ. අපිට කට්ටිය එකතු කරගෙන ඊට පස්සේ අපි ට්‍රයි කරනවා කට්ටිය එකතු කරගන්න. කීපතත් කට්ටිය එන්නේ
1: නැහැ.
2: මේ හත් දෙනෙක් එක්ක පුළුවන්ද බං? ඕක සුද අඩිය උන්ට ඕනේ නැත්නම් අපටත් ඕනේ නැහැ නිකන් ඉන්නේ. අපි ආයි මද දෙයක් අරගෙන නැහැ. බිට්ටු මේ මොකුත් කරන්නේ නැහැ. කෙලිම බෝට්ටුවක් අරගෙන වතුරට බහිනවා. වතුරට බහලා එයාට පුළු පුළුවන් තරමින් එයාට පුළුවන් ටික එකතු කරගෙන එනවා. ඒ ටික අයින් කරනවා. ආයි යනවා.
1: ආයෙ එකතු කරන් එනවා.
2: ඊට පස්සේ මේව ටික කාලයක්.
1: හරි.
2: ටික කාලයක් මේක කරගෙන කරගෙන යනකොට දැන් වාට හිතෙනවා ටික කාලයක් කරගෙන යනකොට වැඩේ හරි ගියා. නෑ තාම නෑ. එයා ලෙඩ වෙනවා.
1: අනේ අපේ.
2: බිට්ටු තබාහි ලෙඩ වෙනවා. මේ කුණු වතුරේ උදේ හවා බැහැගෙන මේ කුණු අදින වැඩේ කරන හින්දා
1: ජම්යක්
2: යනවා. බිට්ටු තබාහිට විෂ බීජ ආසාදනයක් ඇති වෙනවා. දැන් එතකොට මොකද ගන්න? මම මේ ලෙඩ වේගෙද මෙතන මේ කරුමේ ගවන්න ඕනද? එකෙකුටවත් නැති වුණාම මොකටද මට?
1: මම ගෙදර ඉන්නවා.
2: නෑ එයා එහෙම හිටියේ නෑ.
1: හා.
2: එයා එහෙම ඉන්න නැතුව දිගටම මේ වැඩේ කරගෙන යනවා. එයා මේ වැඩේ කරන ගමන් තව එක වැඩක් කළා.
1: මොකද?
2: ඒ තමයි හැමදාම එයා මේ අද සුද්ධ කරන හරිය කියලා ෆොටෝ එකක් දානවා. ඊට පස්සේ ඒ හරිය සුද්ධ කරලා ඉවරලා මේ අද සුද්ධ කරපු හරිය කියලා ෆොටෝ එකක් දානවා සෝෂල් මීඩියාවල. ඒ කියන්නේ බිෆෝ ආෆ්ටර් ෆොටෝ දානවා. දැන් මේ මිනිහා ලෙඩ වේගෙන අතින් වියදම් කරගෙන කාලේ නාස්ති කරගෙන වයසත් අවුරුදු 20යි. වයසක
1: මනුස්සයෙකු
2: පොඩි කොල්ලෙක් තනි ගැම්මෙන් මේ වැඩේ අදන් යනකොට වා දන්නවද ඊළඟ අධීරයේදී යාට මූණ දෙන්න වෙන්නේ මොනවද කියලා?
1: මොකද්ද?
2: එයාට මිනිස්සු බනින්න පටන් ගන්නවා සෝෂල් මීඩියාවල. හරි, එයාට කියන්න පටන් ගන්නවා මේ අවදාන හිඟන්නේ.
1: අවදාන ගන්නද මේ වැඩේ?
2: අවදාන ගන්න, මේ රීච් ගන්න, මේ වියුස් ගන්න, ගඟක් අල්ලගෙන සුද්ධ කරනවා හැමදාම කියලා. මේ සාමාන්‍ය සෝෂල් මීඩියාවල ඉන්නේ මේ ලෝකෙ පරතරයට දැනගන්න ඕන දේවල් සේරම
1: දන්න
2: කට්ටිය නේ එතන. ඉතින් ඒගොල්ලෝ බිට්ටු තබාහිව පෙන්න
1: එයාට
2: බනින්ද අවලාද කියන්න පටන්.
1: හරි, වැඩිපුර ඉන්නේ අවලාද කියන කට්ටියද?
2: එහෙම කට්ටියනේ. ඔය අතරේ කර්මාන්ත කරුවෙක් වෙච්ච ආනන්ද් මහින්ද්‍ර දකිනවා
1: මේ වැඩි.
2: බිට්ටු මිනිසුන්ගේ බැනුම් අහහා මේ කරගෙන යන වැඩේ දැකලා එයා සෝෂල් මීඩියාවල බිට්ටුව ෆ්‍රේස් කරන්න පටන්
1: ගත්තා.
2: මට බනින්න එපා, මෙයා මාර වැඩක් මේ කරන්නේ. මේක සෙල්ලම් වැඩක් නෙවෙයි. කොතන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා දැක්කාම හැමෝම ඒ ගැන කම්ප්ලේන් කර ඉන්නවා විතරයි. ඒත් තමන්ගේ තරමටත් වඩා විශාල චැලෙන්ජ් එකක් බාර අරගෙන මෙහෙම වැඩක් කරන මිනිහට අපි දිරි දෙන්නයි ඕනේ. ඒ මිනිහට මේ මරි මෝඩ කතා කියලා ඒ මිනිහා කරන වැඩේ පල්ලෙහාට ඇදලා දාන එක නෙවෙයි අපි
1: කරන්න ඕනේ
2: කියලා. ඔන්න ඊට පස්සේ අවටින් එයාට යම් විදිහක සපෝට් එකක් හම්බෙන්න පටන් ගන්නවා. හැබැයි ඇත්තටම ඕවරෝල් ඒ වැඩේ අජ්නා නදිය එක ප්‍රදේශයක්ම මුළු ගංගම නෙවෙයි ඉතින්. අජනා නදී බිට්ටු තබාහිට ක්‍රොස් වෙන, එයාට මුණ ගැහෙන, එයා දකින මුළු ඒරියා එකම තනියෙන්ම එයා සුද්ධ කළා. සෙල්ලම් වැඩක් නෙවෙයි, මාර පපුවක් තියෙන්න ඕනේ,
1: මාර උනන්දුවක්
2: ගැම්මක් තියෙන්න ඕනේ. සමහරලාට බලාගෙන ඉන්න කෙනෙක් කියයි මාර ලෙඩක් තියෙන්න ඕනේ මෙහෙම වැඩ කරන්න කියලා. මිනිස්සුන්ට ගණන් ගන්න එපා, ඔයාට කරන්න ඕන වැඩේ ඔයා කරන්න
1: අනිවාර්යෙන්.

0: පිරෙන සියත
1: පහයි විනාඩි 36යි.
2: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා.
4: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කර.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. 2025 GDPකින් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
0: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද

0: RDB Youth Plastic Room ගිනුම.
1: ඔබ තවමත් මේ වැරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල්කටු පොල්ලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල්ලාශ්‍රිත ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල්කටු පොල්ලිලි නිවසට පැමිණ පොල්කටු එකතු කරන ජංගම රතවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
3: අප උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න
4: 01 1 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5 5

0: පට එක්ස්පිරියන්ස එකකට පැල්වත්ත පට
1: අවදත් කාගෙත් නිවසේ පළමුරැක වරණය ඒසිල් ෆයගඩ් වය තැන් දම් පාටින් ඒසිල් ෆයගඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමිය
2: සීඩීපී ස්ථාවර තැන් පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
3: සමග

0: කලෝ
1: මොකද
0: ඔම්මේ කල්පනා කරේ අර අපේ මං ඉන්නේ බෝඩිම තියන්නේ
1: එතන
0: පිටිපස්සට සෙට් වෙනවා දියවන්නායි පොඩි කැහැල්ලා එතනත් ටිකක් අපිරිසිදු වෙලා තියෙන්නේ
1: ඕ
0: කද්ද කරන්නේ කියලා කල්පනා කරේ හැබැයි
1: පොර බෑග් එක කරා බහිර වතුර ටික
0: මොට්ටුවක් නෑ
1: කොච්චරද මත අඩි දෙකක් විතර වතුර ඊට වෙඩි වතුර දිනනවා ගා බහින්න බව පොව්වන්න
0: මොකක් පොව්වන්න
1: පොව්වන
0: පොව්වන
1: නහයට උඩින් වතුර හැරවක් කියනවා අඩි දෙකකට වැඩි වතුර තියනනම් බයින්න බා සැන්ඩි
0: පොව්වන
1: ඔව්
0: ටෙක්සාස් වල එහෙමද කියන්නේ පොව්වන
1: වතුර පොව්වන පොව්වන කියන්නේ වතුර පැවෙනවා
0: නේ
1: හරි අඩි දෙකකට වැඩි වතුර තියනනම්
0: බයින්න
1: බයින්න බා
0: නෑ මං කියන්නේ බෝට්ටුවක් ඕනේ ඊට වැඩි කරන්නේ නැහැ බෝට්ටුවක් නැහැ
1: බෝට්ටුවක් ලෙසද
0: කරන්න වෙන්නේ නැහැ වැඩි
1: නැත්තම් ඉතින් ධෛර්ය සම්පන්න කෑනි නැත්තම් මෙලහට බැහැලා එතනින් පටන් ගරා මුළු දියවන්නාවම සුද්ධ කරනවා එන ධෛර්ය සම්පන්න ගෑණිනේ ඔබ කොටද හිටියට බෝට්ටුවක් නෑ
0: මේ ඊයේත් ඔයාමට කොට කොට කිව්වා අදත් ඕක කොට කොට ගගා කොට කොට එන්නේ බා මදලා
1: කියනකොට කිව්වට තව කොට වෙනවලු
0: දැන් සමහර මිනිස්සු ඉන්නවා මකල දැන් ගයක් හැම හදන්නන අරක නෑ මේක නෑ අයියෝ මට බෑ මට තේරෙන්නේ අර බෑම බෑම බෑම නෑම නෑම කී කියා ඉන්න කරගන්නේ නෑ බැංකුවකට ගියාට වැඩන්න ලෝන් දෙන්න
1: ඔ අපිට කවුද ලෝන් දෙන්න කී කී ඉන්නව
0: ඕ අර වහ හොයන්න වෙනව අර ලිය කිවිලි වුණ කියන මේව අවුරුදු ගාණක් ගෙවන්න වෙනව අපෝ හරියන්නේ
1: කොහොම මේ නැතිවාදම කියෝ කියෝ ඉන්නේ නැතුව ඈ ගියොත් වචනයක් ආවොත් හෝම් ලෝන් එකක් කියලා හිතාගෙන යන්න DFCC බැංකුවට
0: යස්
1: හරි ගිහිල්ලා කතා කරලා බලන්න ඔයාට තමන්ගේම ගෙදරක් හදාගන්න ඕන කරන හයිය දෙන්න DFCC නිවාස ණය පහසුකම ලෑස්ති කරලා තියෙනවා දවස් ගණන් සුමාන ගණන් රස්තියාදු වෙන්න දෙයක් නැහැ ડોකියුමන්ට්ස් එක බාර දුන්නාම දවස් 10ක් ඇතුළත ඔයාට සල්ලි ටික අතට ගන්න පුළුවන් විදියට ඒගොල්ලෝ වැඩේ හදලා තියෙනවා.
0: හරි.
1: ඉතින් එහෙනම් යන්න DFCC එකට ගිහිල්ලා දවස් 10ක් ඇතුළත ලෝන් එක අරගෙන අවුරුදු 30ක් දක්වා ගෙවීම් කාලයක් ලබා ගන්නත් වාට පුළුවන්. ඒ ගෙවීම් කාලෙන් අවුරුදු 20ක්ම පොලිය හොල්ලන්න නැතුව තියෙනවා.
0: කියන්නේ
1: ස්ථාවර පොලියක් ඒගොල්ලෝ ලබා දෙනවා ඔයාලට අවුරුදු 20කට. අවුරුදු 20කින් පස්සේ තමයි ඉතින් මුදලේ යගේ අවප්‍රමාණය වීමට සාපේක්ෂව එහෙම නැත්නම් බැංකු පොලිය අනුපාත වෙනස් වීමට සාපේක්ෂව ඔයාගේ ලෝන් එකේ පොලිය වෙනස් වෙන්නේ එතකන් ඔයාලට ස්ථාවර පොලියකට ගෙවාගෙන යන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න 01125304 කියන අංකයට කතා කරන්න නැත්නම් වැඩි හොඳයි ළඟම DFCC බැංකු ශාඛාවකට යන්න. ගිහිල්ලා ඔයාගේ රික්වයර්මන්ට් එක හරියට කියලා ඒගොල්ලොත් එක්ක කතා කරගන්න.
0: හොඳම දේ තමයි ඒකනේ.
1: හොඳම දේ ගිහිල්ලා කතා බහ කරලා බලන්න. මේක කෙරෙන වැඩක්.
0: කෙරෙන වැඩක්. කෙරෙනවා. තවත් කෙරෙන වැඩක් තමයි වාහනයක් ගන්න වැඩේ. මාළුවේ පුංචි කාර් නිවසේට යන්න වාහන 400ක් විතර එතන තියෙනවා. ඒගොල්ලෝ ඇත්තටම අපිට එවලා තියෙනවා අපිට ලස්සන එන්ඩෝස්මන්ට් එකක්. ඒක දින ඒක පිළිවෙලෙන් පිළිවෙලට කොහොමද වාහනේ ගන්න කියන එක. හරියද? වාහන 400ක් විතර තියෙනවා. ඔයාට ඕනේ රෙජිස්ටර් කරපුවද නොකරපුවද නැත්නම් ඉලෙක්ට්‍රික් වාහනයක්ද? EV තියෙනවනේ දැන් අලුතෙන්ම ගෙනල්ලා තියෙන 145 ඉඳන් ඉලෙක්ට්‍රික් කාර් ඔයාට හිතේ හැටියට ගන්න පුළුවන් මාළුවේ පුංචි කාර් නිවසේට ගියොත්. ඊළඟට දැන් ලීසින් එකක් දා ගන්න ඕන. ඔයාට ෆුල් කෑෂ් දීලා ඔක්කොම ගන්නවා. එහෙම අවුලක් නැහැ ගන්න පුළුවන්. හැබැයි ඔයා ලීසින් එකක් දාලා නම් ගන්න. ඒකටත් ඔන්න පහසුකම හදලා දීලා තිනු මාළුවේ පුංචි කාර් නිවසේ කට්ටිය ඉන්නවා. සිංගල් ෆිනන්ස් ලීසින් සමාගමේ කට්ටිය නිලධාරින් එතන ඉන්න ඒගොල්ලොත් එක්ක කතා බහ කරගන්න පුළුවන්. අවුරුදු 3කටද ඔයා ලීසින් එක දාන්නේ? 2කටද? ඊපස්සේ අවුරුද්දකටද? නැත්නම් ඔයා ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දානවද? ඒ කොහොමද? විස්තරේ හරියටම දැනගන්න සිංගල් ෆිනන්ස් ලීසින් සමාගමේ නිලධාරින් එතන ඉන්නවා. ඊළඟ වැඩේ තමයි ඒගොල්ලෝ කියන මිල ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. හැම වාහනයකම ගාන දාලා තියෙන එක හංගගෙන එක්කෙනෙක් එක ගානක් තව කෙනෙක්ට තව ගානක් එහෙම කියන්නේ නැහැ. හැමෝටම පේන්න මිල ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඊළඟට අපිට ගාන කතා කරගන්න ඕන. ඔන්න වාහනේ හිමිකරුවත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා ගණන් චුට්ටක් අඩු කරගන්න පුළුවන්. ඊළඟට වාහනේ ඔයාට ඕනනම් පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරගන්නත් පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ ඔඩොඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකේ තියෙනවා. ඒකෙන් සම්පූර්ණම වාහනේ චෙක් කරලා දෙනවා. දැන් හරිනේ වාහනේ ගත්ත වැඩ සියල්ල හමාරයි. වැඩ සියල්ල කරලා තියෙන්නේ වාහනේ අරගෙන ගෙදර එන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ලොකු පහසුකමක් දීලා තියෙන තැනක් තමයි මාළුවේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. ඉතින් අපි ඇඩ්‍රස් එක මතක් කරන්න. පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දිය පුංචි කාර් පර්මාළුවේ.
2: Random!

0: NS රාජප්පන්.
1: NS රාජප්පන් කවුද මේ පුද්ගලයා?
0: මේ මොකක්ද මේ? ගබේ බොරුව නටාගෙන ඉන්න බවද? කවුද මේ පුද්ගලයා?
1: කවුද මම?
0: මහකුචාන්. මේ දර හදිසියේ නිවේදිකාව වෙන්න හදනවා.
1: කවුද මකලෝය?
2: ඒ රාජප්පයි කවුද? කවුද අප්පයි?
0: එන්නේ රාජප්ප. එයා කේරළේ. හරි. එහෙ තියෙන මේ වෙම්බනාද් ලේක් කියලා ඇලක්. එයා මේක සුද්ධ කරනවා. පොඩි කාලයකට වේ අවුරුදු ගණනාවක් තිස්සේ ඉඳන් එයා බෝට්ටුවක් අරගෙන ඒ බෝට්ටුව පැදගෙන ගඟේ ඉහළට පහළට ඒ යන එන ගමන් ගඟ දිගේ එන ඔය ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් බෑග් සහ වෙනත් අපද්‍රව්‍ය අරව මේවා එකතු කර.
1: හරි.
0: එකතු කරගෙන ඇවිල්ලා එයා ඒ ටික රිසයිකල් සෙන්ටර්ස් වලට විකුණනවා.
1: හරි.
0: හරි. එයා 2018 කේරළේ ආපු මහ ගඟ වතුරට අහුවෙලා එයාගේ ගෙවල් දොරවල් එහෙමත් නැති වෙලා ගිහිල්ලා
1: තියෙනවා.
0: ඒත් වතුර බැස්සාම ආයි බෝට්ටුවත් අරගෙන ගඟට ඇවිල්ලා ගඟේ තියෙන කුණු ටික එකතු කරනවා. දැන් ඒකට සාමාන්‍ය කතාවක් වගේනේ පේන්නේ. ඉතින් ඔව් එන්.එස්. රාජප්පන් ගඟේ කුණු ටික එකතු කරනවා. ඊට පස්සේ එයා කුණු ටික විකුණනවා.
1: හරි.
0: මේකේ වැදගත් කෑල්ල තියෙන්නේ
1: කොතනද?
0: එන්.එස්. රාජප්පන් ඇත්තටම කවුද කියලා බැලුවා.
1: කවුද?
0: එයා පුංචි කාලෙදී.
1: හරි.
0: හුඟක්ම පුංචි කාලෙදී එයාට පෝලියෝ හැදෙනවා.
1: හරි.
0: හරි. ඉතින් පුංචි කාලේ පෝලියෝ හැදිලා එයාට ඇවිදින්න බැරුව යනවා.
1: හරි.
0: දැන් මේ ඇවිදින්නත් බැරි මිනිස්සයා තමයි හැමදාම දිනපතා නොවැරදි අර බෝට්ටුවට නැගලා බෝට්ටුව පැදගෙන ගිහිල්ලා ගඟේ කුණු ටික එකතු කරන්නේ. දහස් ගණන් මිනිස්සු මේ වෙම්බනාද් ලේක් එක ගාවින් උදේ හවස එහාට මෙහාට යනවා.
1: හරි.
0: ඒ යන ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු අතරින් පිරිසක්ම තමයි යන එන ගමන්
1: කුණු දාන්නේ.
0: කුණු ටික ලේක් එකට විසි කරගෙන යන්නේ. ඒ අයට හොඳට දුවන්න ඇවිදින්න පුළුවන්. ඒ අය කවුරුවත් කවදාවත් මේ ගංගේ තියෙන කුණු ටික එකතු කරන්න හිතුවේ නැහැ. හැබැයි පොලියෝ රෝගය නිසා ඇවිද ගන්නත් බැරි ජීවිතයක් තියෙන එන්.එස්. රාජප්පන්ට එහෙම හිතුණා. කියන්නේ ඒකයි. කියන්නේ
1: හිතුණ එකම ලොකු දෙයක්නේ.
0: ඒක තමයි වැඩේ. ඒ කියන්නේ හැම මිනිස්සයාටම හිතෙන්නේ නැති දෙයක් කාට හරි හිතෙනවා නම් ඒක කරන්න ධෛර්යය තියෙනවා නම් බැලු බැල්මට කොයිතරම් මොකද්ද අපි ඒකට කියන්නේ බැලු බැල්මට කොයිතරම් ක්‍රේසි වැඩක් කියලා හිතුණත් මිනිස්සු ඒක කරන ඒ වගේ මිනිස්සු මාරයි. එන්.එස්. රාජප්පන්ලා මාරයි.
1: තව තව බිහි වේවා. ජය වේවා. ජය වේවා.
0: ඔයවා තමයි දන්නේ. එන්.එස්. රාජප්පන් වගේ හිතන්න පුළුවන් නම් කාට හරි ඒක මාරු.

0: පිරෙන්න සියත
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම. මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455511.
3: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේ

මකුම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100.25% අමතර පොලියක් රුපියල් 105කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතර

0: Milan Pasta. ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
1: කාස් Milan Pasta.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් වෘත්සිරි වෙතින් මෙගාවට්ටම්. කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 370යි. කොලෝ පිටිකල් පොල් කිරි ඉතිරි රුපියල් 260යි. එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ඉතිරි රුපියල් 130යි. සන්ලයිට් පර්ල්ස් මැටික් ලික්විඩ් ඉතිරි රුපියල් 160යි. කගිල්ස් වෘත්සිරි.
3: The Bank Sangrahawa ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකු ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire දැන් දම්පාටින්. ACL Fire Guard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
7: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 011-2-35-02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට. රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
8: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක් අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
9: ඒක හරිම අපූරු ලෝකයක්.
10: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්.
11: කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක බඩුවල ලස්සන.
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
11: එයාගේ නම සීතා.
12: සීතා
11: මට කෑගස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙන්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
14: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අදම ආරං යන්න. අමතන්න 011-1-4-700.
15: 98.4 ගම්පහට CFM.
7: හවස 6යි විනාඩි 2යි.
16: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 011-2-939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු රාජ්‍ය ස්ථාවරය මානව හිමිකම් කොමිසමට දැනුම් දෙයි. ආණ්ඩුවෙන් අධිවේගී මාර්ග තුනක්. චීන ආණ්ඩුවෙන් EV බස් 100ක් ලබා දීමට එකඟතාව. සජිත්ගෙන් විමල්ට යෝජනාවක්. ඉන්දියා ආරක්ෂක ඇමති දිවයිනට දෙරට අතර ගිවිසුම් තුනක්.
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4
2: පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: Ladang.
1: මකලෝ පඩ දෙයක් හිතුනා අර කලින් කතාව රාජප්ප.
2: ඕ
1: ඇත්තටම දැන් එයා කුණු එකතු කරන එක හොඳ දෙයක්, හොඳ වැඩක්.
2: ඔව්.
1: හැබැයි අපි ආපහු කල්පනා කරලා බලන්න ඕනේ කුණු දාන එක නවත්තන්නේ කොහොමද කියන එක ගැන.
2: ඔව්.
1: එයා කොච්චර කුණු එකතු කරත් ආපහු ඒ ලේක් එකට කුණු දාන මිනිස්සු.
2: හරි හරි දැයි. කොහොම හරි අරක බලන් ඉන්න බෑනේ. ඒක තමයි කියන්නේ. දැන් එස් රාජප්පනුත් දැන් මම කුණු කොච්චර එකතු කළා තිදි බොන් දානවනේ. බොන් දාන එක නවත්තන්න ඕනේ.
1: නෑ මං කියන්නේ කරපු වැඩේ හොඳයි, තව තව ඒ වැඩ කරන්න ඕනේ. ඒ වැඩේ තව තවත් සාර්ථක වෙන ඔය ලේක් එක.
2: තව තවත් හොඳට නොකරපු එක රාජප්පන්ගේ වැරද්දක්ද? ඒ
1: විදියට
2: ඒ විදියට පුළුවන් දෙයක්
1: කරා මං.
2: අද උදේ රාජප්පන් ගංගේ රාජප්පන් නියමයි. දැන් බලන්නේ එම්.එස්. රාජප්පන් මේ ලෝකෙ කොච්චර පුංචියට දැකලාද කියලා. නැත්තම් මේ ලොකු අභියෝගයක් නේ ආයේ බාර අරන්.
1: අනිවාර්යෙන් මම ඒක අගේ කරන එකෙම.
2: වැඩක් කියන්නේ ඒක. තොර ඔයා දන්නවද මේ හරි අමාරු මේ නම කියන්නේ
1: කොහ බලන් දෙන්නේ මං කිය.
2: ආ කියනවා. ආ මෙන්න මෙතන තියෙන නම කියනවා. ආ කියනවා. හා කියනවා. හා ඔන්න ඔන්න රෙකෝඩ් කරගන්න තංගාලා ගෙදර රේඩියෝ හර කට්ටි මේක රෙකෝඩ් කරගන්න. අංගා රෙකෝඩ් කරගන්න.
1: මම්මු
2: කාලල ඉතරයි ආද්දක් ගියා ගත්තා. එයාගේ මම්මු තමයි. අපිට දිගටම මම්මු තමයි කියන්න. අපිට ඊට එළිය දෙයක් කියන්න වෙන්නේ.
1: හරි.
2: මේ මම්මු කියන්නේ මේ දැල්ලලලා මාළු අල්ලන
1: මනුස්සයෙක්.
2: එයා කාලාන්තරයක් තිස්සේ ඉඳන් හැමදාම ගිහිල්ලා දැල්ල ගහනවා මාළු අල්ලන.
1: ඒ කියන්නේ මුහුදේද වැවේද කොහොමද?
2: මේ මූදෙද වේ අභ්‍යන්තර ජලාශවල. හැමදාමද ගඟට ගිහිල්ලා දැල ගහනවා මාළු අල්ලනවා. ඒක කරගෙන යනකොට එයාට එක වෙලාවක තේරෙනවා අඩි දැන් මේ දැල ගහුවාම මාළුන්ට වැඩි අහුවෙන්නේ ප්ලාස්ටික් බෝතල්නේ දැලට කියලා. ඒක දැල ගහනකොට දැලට අහුවෙන මාළු ප්‍රමාණය අඩුයි. හැබැයි ප්ලාස්ටික් බෝතල් සහ කුණු රොඩු ජරාව අහුවෙන ප්‍රමාණය වැඩි. ඊට පස්සේ මිනිහා ගන්නවා මාර චේන්ජ් එක.
1: මොකද්ද?
2: මිනිහා මාළු අල්ලන එක පැත්තක තියලා දැල ගහලා බෝතල් බාල්ලන්ට පටන් ගන්නවා. මේ මාළු ටිකට යන්න හරිනවා. ප්ලාස්ටික් ටික විකුණනවා. ගේ මිනිහා මාළු බිස්නස් එකෙන් ප්ලාස්ටික් බිස්නස් එකට
1: මාරු වෙනවා.
2: මාරු වෙලා තියෙනවා.
1: ලාභේ කොහොමද අරකට වැඩිය
2: වැඩි? අරකට ලාභයි. දැන් මිනිහා කරන්නේ මාළු අල්ලන එක සිපේ ප්ලාස්ටික් අල්ලන එක. දැන් මං හොයලා බැලුවා, මේ ළඟදිත් හොයලා බැලුවා.
1: එනකම්
2: බලාගෙන දෙන්න ඔක්කො මගේ ටික බලාගෙන කරගෙන දෙන්න. මිනිහා දැන් කරන්නේ මේ වැඩ නෑ. ගඟට දැල් ගහලා මාළු අල්ලන්න දකලා තේරුවා නෑ. ඊට වැඩිය ලාභයි, ඊට වැඩිය හොඳයි කෙලින්ම ගඟෙන් ප්ලාස්ටික් මල්ලනෙක් කියලා. දැන් ඔන්න දැල් ගහලා ප්ලාස්ටික් අල්ලලා විකුණනවා.
1: කියන්නේ ප්ලාස්ටික් බිස්නස් එක හොඳයි නේ.
2: ඉතින් කුණු කියන්නේ තාම හොඳ බිස්නස් එකක් ලෝකේ. දැන් කොහොමත් එකතු වෙලා තියෙන ප්ලාස්ටික් ප්‍රමාණයත් එක්ක බැලුවාම සමහර විට ඉස්සරහට මහා පරිමාණ සමාගම් සහ ලෝකේ අපි කියන්නේ ලෝකේ 1 2 3 4 5 ඉන්න සල්ලිකාරයෝ සමහර විට අත ගහයි ප්ලාස්ටික් ප්‍රතිචක්‍රී කරන වැඩසටහන් වලට. මොකද ඒක ලොකු බාකට් එකක්. ඔන්න අතේ තියෙන සල්ලිකියක් හරි අන්න දාන්න ඔය පිරමිඩ් වලට දාලා ප්ලාස්ටික්
1: බිස්නස් එක පටන් ගන්න.
2: අන්න ඒ වගේ වැඩක් පුළුවන් නම් තංගන්න.
1: මේ ප්‍රෝග්‍රෑම් එක ඇහුවොත් නම් ඉතින් ආයි ගොඩේ ගොඩ මිනිස්සු
2: බිස්නස්
1: අයිඩියා.
2: ඔව් ඒකද අපි කරා. හරි හරි.

0: සමහර බොයි ෆ්‍රෙන්ඩ්ස් ලයින් නෝම කළෝ, සමහර ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලයින් නෝම කළෝ, දෙගොල්ලම හරිද? වත්කම් බලන යාළු වෙන්න කලින් දැන් ඉස්සර වගේ නෙමෙයිනි. ගෙයක් තියෙනවද? දොරක් තියෙනවද? ජනේලයක් තියෙනවද? වාහනයක් තියෙනවද? ඉතින් හොඳට බලලා තමයි යාළු වෙනවද නැද්ද කියලා බලන්නේ.
1: ඔය ගෑනු ළමයි
0: පරිමි ළමයිනුත් එහෙමයි.
1: පරිමි ළමයි ඕවා බලන්නේ.
0: බලන බලන බලන.
1: උන් කොහෙද? උන්ට කොහෙද? එච්චර මොලයක් කල්පනා කරන්නේ. ඔන්නව කෙල්ල කෙල්ල හැක් හැක් ගාපු ගම උන් ඉවරයි. දපටි
0: කෙල්ලෝ
1: තමයි. ඌට රස්සාවක් තියෙනවද? ඌට වාහනයක් තියෙනවද? ඌට ගෙයක් දොරක් තියෙනවද කියලා ඔක්කොම හොයලා බලන්න. ඔයනිකනිකවට ගෑනුඹගේ ගහලා බලන්න. ඔයා අනාගතේ කසාද බඳින තරුණය මොන වගේ කෙනෙක් වෙන්න ඕනද?
0: හොඳට සල්ලි තියෙන්න ඕනේ. මම නඩත්තු කරන්න පුළුවන්
1: වෙන්නේ. එයාට ලොකු ගැප් තියෙනවා. එයාට හොඳ කාර් එකක් තියෙනවා. ඒ වගේම එයාට බව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ.
0: ඒ ඔක්කොම තිබිලා අරකක් තියෙනවා.
1: එයා හොඳ අසන්නෙක් වෙන්න ඕනේ. එයා මානව හිතවාදියෙක් වෙන්න ඕනේ.
0: එයා මං ගැන හිතන්න ඕනේ.
1: මං ගැන හිතන්න ඕනේ. එයා මේ මුළු ලෝකෙටම වැඩිය මට ආදරේ කරන්න ඕනේ. තල්ලි තියෙන්න ඕනේ. මං වෙනුවෙන් හොඳ අනාගතයක් හදලා දෙන්න එයාට ශක්තිය තියෙන්න ඕනේ. එතකොට ඔයාට මොනක් තියෙන්නේ? මංගෙදී දැන් මේ ටික ෆිගර් අවුට් කරගත්ත එක තමයි මට තියෙන්නේ. මට වෙන මොකුත් නැහැ. මට ඕන ටික මම හොයාගත්තා. ඒ ටික තමයි. ඒ දැනුම විතරයි මාසතු තියෙන්නේ. අයියෝ.
0: එහෙම ගෑල් ළමයි ඉන්නයි.
1: නැතු
0: සමහර ගෑල් ළමයි. හරිද? මම කියන්නේ හැමෝම එක වගේ නෙමෙයි. ඉතින් මං කියන්නේ කොල්ලනේ කෙල්ලනේ ගයක් දොරක් හදන්න දැන් කාලේ හරි. ඔයාට සල්ලි ප්‍රශ්නයක් තිබ්බනම් යන්න DFCC බැංක් එකට. දවස් 10ක් ඇතුළත ඒගොල්ලෝ ලෝන් එකක් පාස් කරලා දෙනවා.
1: මෙහෙමයි ඉතින් දොරක් හදන්න ඕනේ කියලා අමුතු එකක් කියන්නේ නැහැ. ගෙයක්
0: හදනවා. මම
1: ගෙයක් හදනවා. දොරක් හදනවා නෙවෙයි.
0: නරකයි අනේ ඔයා.
1: නැත්තම් මම ගෙදර වහලෙන් පයින්ද
0: දොරක් හදනවා. ඒකට කියන්නේ යුගල පද කියලා. ගෙයක් දොරක්.
1: ඕක රේඩියෝ වල කාලේ නැස්ති ගන්න පාඩේ යුගල පද වල. මේ ඔබේ තප්පර ගණන් වලට ගෙවන channel මේවා. යුගල පද කියන්නේ
0: මම මොන හරි කියවම තමයි.
1: ගෙයක් හදනවා කිව්වම ඇති දොරක් හදන්න දුව ගෙයක් හදනවා මනුස්සයෙක් කියන්නේ. මන්ට
0: බෑ. ඔය අයිතම් කියා.
1: ඉතින් ගේ හදාගන්න.
0: තරහයි මං.
1: ගේ හදාගන්න මේ සැන්ඩිට තරහගිල්ල එද්දි. මේ මං සැන්ඩිව පස්සේ යාළු කරගත්තා. ඕගොල්ලෝ ඒ අතරේ ටක් ගාලා DFCC එකට මේ දැන් කෝල් එකක් දෙන්න 011235.4 තමයි ඒගොල්ලන්ගේ දුරකථන අංකය. ඩොකියුමන්ට්ස් ටික බාර දීලා කිසි රස්තියාදුවක් නැතුව දවස් 10කින් ලෝන් එක පාස් වෙලා සල්ලි ටිකත් අතට ගන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලන්ගේ DFCC නිවාස ණය පහසුකම සකස් කරලා තියෙන්නේ. අවුරුදු 30ක් වෙනකම් ගෙවන්න පුළුවන්. අවුරුදු 20ක් දක්වා පොලිය ස්ථාවරව පවත්වාගෙන යන්න පුළුවන්. මේ හැමදේම කරගන්න ගොඩ වෙන්න DFCC බැංකුවකට. මතක තියාගන්න DFCC බැංකුව ඔබේ වර්ධනයට.
0: හරි, මම ඔයගෙන් ප්‍රශ්න ටිකක් අහනවා දැන්. හරි. හරයිට්. ලංකාවේ හතර දිබ්බාගෙම මිනිස්සු වාහන ගන්න එන එක තැනක් තියෙනවා.
1: ඔව්.
0: ඒ කොහෙද?
1: මම කියන්නේ.
0: කියන්නකො.
1: මාලබේ පුංචි කාර් නිවස.
0: රයිට්. එතකොට මාලබේ පුංචි කාර් නිවසේ වාහන කීයක් විතර තියෙනවද?
1: සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ කැපැසිටි එකේ හැටියට ඔගොල්ලෝ යන ඕනම වෙලාවක වාහනාංගනේ වාහන 400ක විතර තෝරා ගැනීමක් තියෙනවා ඔයගොල්ලන්ට.
0: හරි. එතකොට මොන වර්ගයේ වාහනද තියෙන්නේ?
1: සියලුම වර්ගවල වාහන තියෙනවා. පෙට්‍රල් ඩීසල් වාහන විතරක් නෙවෙයි, දැන් EV ගොඩක්. ඒගොල්ලන්ට රුපියල් 145 ඉඳන් EV ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් EV එකක් හොයනවා නම්, ඩීසල් වාහනයක් හොයනවා නම්, පෙට්‍රල් වාහනයක් හොයනවා නම්, බ්‍රෑන්ඩ් නිව් වාහනයක් හොයනවා නම්, පාවිච්චි කරපු යූස්ඩ් වෙහිකල් එකක් හොයනවා නම් ඕනම එකකට. ඊට පස්සේ කාර් එකක්, ජීප් එකක්, SUV එකක්, වෑන් එකක් ඒ ඕනම තෝරා ගැනීමකට වාට යන්න පුළුවන් මාළබේ පුංචි කාර් නිවසේ.
0: මාළබේ පුංචි කාර් නිවසේ වාහන ගන්න තියෙනවා වගේම තවත් පහසුකම් කිහිපයක් තියෙනවා. ඒ මොනවද?
1: ඒ තමයි ඔයගොල්ලන්ට සිඟ ෆයිනෑන්ස් දැන් එතන ඉන්නවා. එතන වාහනේ ලීසින් පහසුකම ලෑස්ති කරගන්න පුළුවන්. කාට හරි වාහනේ තක්සේරුවක් කරගන්න ඕන නම් තක්සේරු පහසුකම් මෙතන තියෙනවා. ඊට අමතරව වාහනේ පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරගැනීමේ හැකියාව අවස්ථාව තියෙනවා. ඉන්ෂුරන්ස් පහසුකම් ඕන නම් ඒකටත් පාර්ට්නර් කෙනෙක් හොයාගන්න පුළුවන්. මාළබේ පුංචි කාර් නිවසේ.
0: මාළබේ පුංචි කාර් නිවසේ ඇඩ්‍රස් එක මොකද්ද?
1: මාළබේ පුංචි කාර් නිවසේ ඇඩ්‍රස් එක තමයි පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළබ.
0: හරි, ඔබ පිළිතුරු නිවැරදිව ලබා දුන්නා. මෙන්න ඔබට රුපියල් 10ක්.

0: පිරෙන සියත The Bank Sangrava ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
1: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, number 221, Dharmapala Mawata, Colombo 7. විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවා නිවාසනායක. ඔබ වෙනුවෙන්ම වෙන්වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනාය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ
7: පොලේ. ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.112200 NIBM The City University The Place to
8: be. අරිගේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115/715 අමතන්න.
11: නවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire. දැන් දම් පාටින් ACL Fire Guard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
12: සියත දිවයිනපුරා
13: නාටං ඉන්ද ඉන්දියාවෙන්ම මේ කතාව ඉවර කරන්න යන්නේ සෙන්.
14: අද ප්‍රෝග්‍රෑම් එක.
13: ඔව්.
14: ඉන්දියාවෙන්ම තමයි නේ.
13: දශරත් මාන්ජි.
14: ආ මාන්ජි.
13: දශරත් මාන්ජි කියන්නේ බාර මිනිස්සෙක්.
14: හ්ම්.
13: 1959 අවුරුද්දේ දවසක දශරත් මාන්ජිගේ බිරිඳ මැරෙනවා. ගෙදර ඉඳන් ටවුන් එකට යන්න ලොකු කඳු පල්ලමක් බහින්න ගිහලා පාරක් නැහැ. කන්දෙන් ගලින් ගලට පැනගෙන එහෙම නැගගෙන බැහැගෙන යන්න ඕන ගමනක්.
14: ගලින් ගලට පනිනියා.
13: ඔව් අතින්නියා. එහෙම යන්න ගිහිල්ලා ෆල්ගුණි දේවි දශරත් මාන්ජිගේ බිරිඳ ඉන්ජර්ඩ් වෙනවා. ඉන්ජර්ඩ් වෙලා ටික දවසකින් ඒ ඉන්ජරි එකෙන් මෙයා මැරෙනවා.
14: හරි.
13: ඊට පස්සේ දශරත් මාන්ජි පටන් ගන්නවා පාරක් කපන්න ඒගොල්ලන්ගේ ගමේ ඉඳන් ටවුන් එක.
14: හරි.
13: පාරක් නැහැ. කන්දෙන් පල්ලමෙන් බැහැගෙන පැනගෙන යන්න ගිහිල්ලා තමයි වයිෆ් මැරෙන්නේ. 1960 දශරත් මාන්ජි එයා කිසිම ඉංජිනේරින් බෑග්ග්‍රවුන්ඩ් එකක් එහෙම එකක් මොකුත් නැහැ. ඒකට අවශ්‍ය කරන වෙන කිසිම බර උපකරණ මොනවත් එයාගේ අතේ නැහැ. කටුවයි මිටියයි. කටුවයි මිටියයි විතරක් අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගමයි ළඟම ටවුන් එකයි අතරට කියන්නේ ගමේ ඉඳන් ළඟම ටවුන් එකට යන්න දින ළඟම පාර බ්ලොක් කරන ලොකු කන්දක් තියෙනවා. ඒ කන්ද කපන්න පටන් ගන්නවා තනියම. මුලින්ම ගමේ මිනිස්සු විහිළු කරනවා. මාන්ජිට ට්‍රැක් පෑන්ලා තියෙන්නේ. තනියෙන් කරන්න පුළුවන් වැඩක්ද ඔය කියලා. මිනිහා තනියෙන් කරනවා ඒක. අවුරුදු 22ක් තිස්සේ තනියෙන් කටුවයි මිටියයි අරගෙන හැමදාම උදේ ගිහිල්ලා රෑ වෙනකන් කන්දේ ගල් ටික ටික කඩලා කඩලා කපලා කපලා කන්ද පාත් කරලා මීටර් 110ක් දිග මීටර් 9ක් පළල පාරක් සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න මාන්ජිට පුළුවන් වෙනවා. අවුරුදු 22ක් ඇතුළත මිනිහාගේ වැඩේ කරලා ඉවර කළා. ඒගොල්ලන්ගේ ගමේ ජීවිත ගණනාවකට ටවුන් එකට ඇක්සස් හම්බෙන්නේ මාන්ජිගේ මේ පිස්සුව හින්දා. ඒක එයා විහිළුවට කතාට පිස්සු කිව්වා. තාමත් සමහරු හිතනවා ඇති ඒ කාලේ හිටපු මාන්ජිට පිස්සු කියලා. හැබැයි මාන්ජිට අදහසක් තිබුණා. මාන්ජිට පෙළඹවීමක් තිබුණා. මේ කන්ද හින්දා මාන්ජිට මාන්ජිගේ ජීවිතේ ආදරය නැති වුණා. එයා ඒකට එරෙහිව ලෝකෙට එයාගේ ගමේ මිනිස්සුන්ට පාරක් දායාද කළා. මිනිස්සු බාරයි සැන්ඩි. තනි මිනිස්සු සමහර වෙලාවට අති විශිෂ්ටයි. සැලියුට් මාන්ජි.
14: සැලියුට් මාන්ජි.
13: අපි යමු නේද?
14: යමු. හෙට හම්බෙමු.
13: අපෝ හෙටත් හම්බෙමු. මාන්ජි නියමයි. හෙටත් එන්න දීලා.
14: රයිට් ඕකේ. අපි හම්බෙමු හෙට. මම සැන්ඩි.
13: යමං චාලි. මං මකලෝ.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මානව හිමිකම් කවුන්සිලේ බාහිර සාක්ෂි රැස්කිරීමේ යෝජනාවට රජය විරෝධය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් තුනක්. අල්ලස්ගත් විදුහල්පති අත්අඩංගුවට. ඉරාන නෞකා ගැන තවදුරටත් විමසිල්ලේ. රුසියාව සහ උතුරු කොරියාව අතර පාලම.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා නිදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි. එකට සෙට් වෙන්න plus points head වෙන්න future එකට ready වෙන්න youth plus
3: youth එකේ වට plus point එකක් RDB youth plus ඉදරුම් ගිනුම
4: කෑමුයද්දි පොල්වලට යන වියදම වැඩිද කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න රසත් වැඩි ගුණත් වැඩි සාක්කුවටත් වාසි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
1: ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බාහිර සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණයේ විධිවිධාන ඇතුළත් යෝජනාවට ශ්‍රී ලංකාව තවදුරටත් සහය නොදක්වන බව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී තිබෙනවා. ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මේ බව සඳහන් කළේ මානව හිමිකම් කවුන්සිලයේදී එහි කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් එවැනි බාහිර යාන්ත්‍රණයන් තුළින් දැනටමත් ක්‍රියාත්මක වන ක්‍රියාවලීන් අඩපන කිරීමේ අවධානමක් ඇති බව මෙරට මතය බවයි ඔහු සඳහන් කළේ. වත්මන් පරීක්ෂණවල ප්‍රගතිය දූෂණ විරෝධී පියවර සංහිඳියාව ඇතුළු ධනාත්මක වර්ධනයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කරුණු දැක්වීම පිළිගන්නා බවත් දැනුම් දුන්නා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර මූලික නිදහස සහතික කරන නව නීති කෙටුම්පත් කර ඇති අතර ඉදිරි මාසයේදී ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතයි. මාර්ගගත ආරක්ෂණ පනතට අදාළ සංශෝධන පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ උපදේශන අවසන් කර ඇති අතර එහි සංශෝධන අවසන් වෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකින් ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා මේ වන විට අධ්‍යයනය කිරීම ක්‍රියාත්මකයි. ඉඩම් නිදහස් කිරීම, තක්සේරු කිරීම සහ වන්දි ගෙවීම පිළිබඳ ගැටලු පරීක්ෂා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අන්තර් අමාත්‍යංශ කමිටුවක් පත් කළා. ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ අන්තවාදය නැවත ඇතිවීමට ඉඩක් නොමැති බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුවට රජය කැපවී සිටින බවයි ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා සඳහන් කළේ. අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බවද ඔහු පැවසුවා. සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට නීති ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කළා. සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට නීති ප්‍රතිසංස්කරණ යෝජනා කළා. අධිකරණ පද්ධතියේ ධාරිතාවය සහ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම මෙහි අරමුණයි. නඩු ප්‍රමාදයන් වැළැක්වීම, අධිකරණ විශේෂඥතාව සහ යුක්තිය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ කලාපීය මට්ටමින් අභියාචනා අධිකරණ බලයට පහසුකම් සැලසීම මෙමගින් සිදුවන බවයි නිත්‍ය නියෝජිතයා පැවසුවේ. බන්ධනාගාර පරිපාලනය වැඩිදියුණු කිරීම, තදබදය අඩු කිරීම සහ පුනරුත්ථාපනය ශක්තිමත් කිරීම සඳහා රජය කඩිනම් පියවර ගනිමින් සිටින බවද ඔහු කියා සිටියා. බන්ධනාගාර තුළ මෑතකාලීන සිදුවී විමර්ශනයට කමිටුවක් පත්කර විමර්ශන ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂිත විවාදයක් මෙවර නොපැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
5: ශ්‍රී ලංකාව සම්බන්ධ ලිඛිත වාර්තාව කොමසාරිස්වරයා මගින් ඉදිරිපත් වුණා. ස්ටේට්මන්ට් බයි ද ඩිප්‍යුටි හයි කමිෂනර් රිටන් අප්ඩේට් ශ්‍රී ලංකා වෙද හයි කමිෂනර් ෆෝ හියුමන් රයිට්ස්. පොදුවේ ඊට කලින් ඇඩ්වාන්ස් රිපෝර්ට් එකක් ඉදිරිපත් කරා. ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීම පනත වගේ පනත් අහුසි කිරීම පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී ඇත්තටම ඒ ක්‍රමවේදය අනුව තියෙන්නේ ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කිරීම. අරමුණු ඉදිරිපත් කරන්න අපිට විනාඩි 5ක කාලයක් ලැබෙනවා. ජිනීවාවල ඉන්න නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා අපේ රජයේ තාවරය මේ පිළිබඳව ඉදිරිපත් කරනවා. මම සහභාගී විය යුතු නැහැ. අපේ ලංකාව පිළිබඳ විශේෂිත වෙච්ච විවාදයක් මේ සැසිවාරයේ පැවැත්වෙන්නේ නැහැ. මානවිකම් කවුන්සිලය ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු යෝජනාවේ ඒ ප්‍රධාන හරයට අපි එකඟ නැහැ. දේශීය ආන්ත්‍රණය අපි ක්‍රියාත්මක කරනවා. ඒක තමයි ත්‍රස්තවාදී වැලැක්වීම පනත අවශ්‍ය වෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයට මම සහභාගී වෙනවා. ලබන 28 වෙනිදා ලංකාව වෙනුවෙන් මහා මණ්ඩලයේ ඇමතීම කරනවා. ගිය වතාවේ ජනාධිපතිතුමා සම්බන්ධ වුණා. මේ වතාවේ විදේශ අමාත්‍යවරයා විදිහට මම සම්බන්ධ වෙනවා.
1: ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාථ් සිං දිවයිනට පැමිණ තිබෙනවා. ඒ තුන් දින නිල සංචාරයක් වෙනුවෙන්. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ලබන දසවන බ්‍රහස්පතින්දා දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇති. ඔහු අද සවස් කාලයේදී කොළඹදී මෙරට සිටින ඉන්දීය ප්‍රජාව හමුවීමට නියමිතයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුව පැවැත්වෙන්නේ හෙට පෙරවරුවේදී. එහිදී දෙරට අතර ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.
5: අපේ ශිෂ්‍ය බට බලකායයි ඉන්දියාවේ ශිෂ්‍ය බට බලකායයි අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීම සිද්ධ වෙනවා. දෙවැනි එක තමයි ලංකාවේ තියෙන නැෂනල් ඩිෆෙන්ස් කොලෙජ් එකයි දිල්ලි ඉන්දියාවේ නැෂනල් ඩිෆෙන්ස් කොලෙජ් එක. මේ ආරක්ෂක විද්‍යාපීඨ දෙක අතර අවබෝධතා ගිවිසුම. ඉතින් මේ ගිවිසුමෙත් බලාපොරොත්තු වෙන්නේ අන්‍යෝන්‍ය හුවමාරු වැඩසටහන් සහ දැනුම බෙදා හදා ගැනීම, උපදේශකවරු හුවමාරු කර ගැනීම වැනි දේවල් තමයි මේ ගිවිසුමේ තියෙන්නේ. තුන්වෙනි ගිවිසුම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලිමීටර් 40 L70 කියන ගුවන් ආරක්ෂක අවි ඉන්දියානු රජයෙන් අපිට ප්‍රධානයක් විදිහට එනි අවි 24ක් ලබා දුන්නා. මේ ලබා දුන්නේ 2006 කාලෙදී. ගුවන් ආරක්ෂක අවි 24න් 18ක් නඩත්තු කටයුතු නොමිලේම ලබා දුන්නා පහුගිය කාලය තුල. ඉතුරු වෙලා තිබුණා 6ක්. අන්නේ 6ත් නඩත්තු කටයුතු නොමිලේ කරලා දෙන්න ගිවිසුමකට එළමෙනවා.
1: අනතුරුව ඉන්දිය විදේශ අමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධහරින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුව හෙට පස්වරුවේ පැවැත්වෙනු ඇති. අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන බෝධි පූජා පින්කමක් සඳහාද ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි. අනිද්දා පෙරවරුවේ ඔහු නුවරඑළිය සීතා අම්මාන් කෝවිල බලා පිටත්වයාමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ. මෙ අතර ඉන්දිය නාවික හමුදාවට අයත් INS උදයගිරි නෞකාව කොළඹ වරායට ළඟා වුණා. නෞකාවේ කාර්ය මණ්ඩලය දෙරට අතර සුහදත්වය වර්ධනය කිරීමේ වැඩසටහන්වලටද සහභාගී වීමට නියමිතයි. මෙ අතර ෂරෝග මර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික හා අනෙකුත් සහයෝගය අඛණ්ඩව ලබා දීමට ඉන්දියාව එකගතාව පළ කර තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයති සහ ඉන්දිය සෞඛ්‍ය සහ පවුල් සුබසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම සහ එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වුණා. පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමේ ප්‍රධානියාට අධිකරණ අමාත්‍යවරයා හමුවීමට අවස්ථාවක් ලබා නොදුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින්.
6: ඇත්ත වශයෙන්ම මේ ඍජු විදේශ ආයෝජන ලබා ගන්නට ජාත්‍යන්තරයේ විශ්වාසනීයත්වය අවශ්‍යයි. ඒක මම හිතන්නේ ඔබතුමා පිළිගන්නවා ඒක. ඉතින් ජාත්‍යන්තරයේ විශ්වාසනීයත්වය ඇති කර ගන්නට නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ නීති සංගමේ ප්‍රධානියා එතුමා ස්ටීවන් තිරු කියන මහත්මයා එතුමා අපේ රටට ආවා. ඇවිල්ලා අධිකරණ අමාත්‍යතුමත් එක්ක අපොයින්ට්මන්ට් එකක් ඉල්ලුවා. දුන්නේ නැහැ. අධිකරණ අමාත්‍යංශයේ ලේකම්තුමියත් එක්ක අපොයින්ට්මන්ට් එකක් ඉල්ලුවා. දුන්නේ නැහැ. එතුමා මාමත් ඇවිල්ලා හමු වුණා. ඇත්ත වශයෙන්ම මේ වගේ තත්ත්වයක් තුළ දැන් මම කැමතියි එතුමා වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. මම ඒක හැන්සාත්ගත කරනවා, සභාගත කරනවා සියලු දෙනාගේම දැනගැනීම තුළ. ඒ වගේ තත්ත්වයක් තුළ ජාත්‍යන්තර සමදතා තිබෙන ඒ නීති සංගමේ ඒ ප්‍රධානීක් ලංකාවට ඇවිල්ලා ඒ අයට අධිකරණ අමාත්‍යතුමා හමු වෙන අවස්ථාවක් නැති වෙනකොට, ඒ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්තුමිය හමු වන්නට අවස්ථාවක් නැති වෙනකොට අනිවාර්යයෙන්ම රටේ රාජ්‍ය පාලනය පිළිබඳව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව, අධිකරණයේ නිදහස පිළිබඳව බරපතල ප්‍රශ්න ඇති වෙනවා.
1: ආණ්ඩුව ජාත්‍යන්තර සංවිධාන සමග කටයුතු කරන බවයි අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ.
7: අපි ජාත්‍යන්තර සංවිධානයේ ගනුදෙනු කරනවා.
6: විශේෂයෙන්ම මම කියන්න කැමතියි මේ අවස්ථාවේ එතුමා බරපතල කරුණු ගණනාවක් ඉදිරිපත් කරා. ඇත්ත වශයෙන්ම අපි දන්නවා මේ විශේෂයෙන්ම නීතිමය සංකල්පයක් තිබෙනවා නෙමෝ ජුඩෙක්ස් ඉන් කවුසාසුවා. තමන් පිළිබඳව තමන්ට වාඩි වෙලා නඩු අහන්නට බෑ. ඒක කේසවානන්ද භාරතී නඩුවෙන් බොහොම පැහැදිලිව තියෙනවා ප්‍රකාශ කරලා. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට්. අභිලාෂන් අතර ඒ පිළි අතර ගැටුමක්. එහෙම තියෙනට බෑ. ඒ නිසා ඇත්ත වශයෙන්ම ෆුල් බෙන්ච් එකක් අවශ්‍යයි.
1: විපක්ෂ නායකවරයා කළ චෝදනාවට ප්‍රතිචාර දැක්වුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින්.
8: Commonwealth Lawyers Association කියලා කියන්නේ නීතියෙන් පිළිගත්ත පොදු රාජ්‍ය මණ්ඩල රටවල් පිළිගත් එකක් නෙමෙයි. නමුත් fee paying club එකක්. ඒකේ membersලා මෙහිට ආවා.
9: වෙලාව ලබා
8: දෙනවා. ඔවුන් මුණ ගැහෙන්න කිසි බාධාවක් නැහැ. අපි රාජ්‍යාධිපති Commonwealth Lawyers Association කියලා කියන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ
9: රටවල්
8: නිල වශයෙන් පිළිගත් සංවිධානයක් නෙමෙයි. පුද්ගලික සමාජිකයන් විසින් ගාස්තු ගෙවන සංවිධානයක්. ඒ කියලා කියලා නරකයි කියලා මම කියන්නේ නැහැ. ඒ අය මෙහෙ ඇවිල්ලා යම් යම් ප්‍රකාශයන් කළා ගියා. ඒ ප්‍රකාශයන් කොච්චර නිවැරදිද කියලා අපි වෙනම බලන්නට ඕන. මම පැහැදිලිව පෙන්නන්නට ඕන හැම රටෙම නියෝජිතකෙක් ඉන්නවා. ඔවුන් සාධනීය වැඩ කොටස් රාශියක් කරනවා. ඒ Commonwealth එක තුල. නමුත් මේක Commonwealth Secretariat එකේ ලියාපදිංචි එකක් නෙමෙයි පුද්ගලික සමාජික ගාස්තු ගෙවන කණ්ඩායමක්. හැබැයි ඒ කට්ටිය උනත් අපි මෙහෙ නියෝජිතය උපුල් ජයසූරිය මහත්තයා. මෙහෙ නියෝපුල් ජයසූරිය මහත්තයා. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ ඔහු මාව මුණ ගැහෙන්න අවස්ථාවක් ඉල්ලුවා. මම අවස්ථාවක් දුන්නා. නමුත් එදින මම කොළඹ නැති ඉඳ ඔහුට එන්න බෑ කිව්වා.
9: සභාවේ යනවෙන්න
8: කරුණා කරලා මේ Commonwealth Lawyers Association කියන එක පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නිල වශයෙන් පිළිගත් එකක් කියලා විතර කියන්න ලෑත් වෙන්න එපා. එච්චරයි එපමණයි සභාවතුමිය.
1: අධිකරණ අමාත්‍යවරයා පරස්පර විරෝධී ප්‍රකාශ කළ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.
6: ඇත්ත වශයෙන්ම මේ ඍජු විදේශ ආයෝජන ලබා ගන්න
7: මේ කාරණාව කියන්නම්. ගරු හර්ෂණ නානක්කාර මැතිතුමාට ඔබතුමාට ලොකු ගරුත්වයක් අපේ තිබුණා. ඔබතුමා එදා උදේවරු ඇවිල්ලා කිව්වා එහෙම 22ක් නැහැ කියලා. නමුත් එතුමාට ලොකු ගණනාවක් යන්නන් පස්සේ හවස ඇවිල්ලා කිව්වා නෑ 22ක් එනවයි කියලා. හරි එහෙම කියපු පුද්ගලයා තමයි Commonwealth Law Association එක ගැන ප්‍රශ්න කරන්නේ. මම එහෙනම් අභියෝගයක් කරනවා. ගේන්න රජයේ පාර්ශ්වෙන් යෝජනාවක් Commonwealth Law Association එක පිළිගන්නේ නැහැ කියලා. මම මේ හදන්නේ බිමල් රත්නායක මැතිතුමා ආරම්භ කරන අධිවේගී මාර්ගයට සල්ලි හොයන විදිය. ඒකයි හදන්නේ. බිමල් රත්නායක මැතිතුමා ඔබතුමා පිළිගන්න ඕන. ඍජු විදේශ ආයෝජන අපේ රටට ආවේ නැත්නම් අපේ රටේ ආර්ථිකය වර්ධනය වෙන්නේ නැහැ. අපේ රටේ ආර්ථිකය වර්ධනය වෙන්නේ නැත්නම් රාජ්‍ය ආදායම ලැබෙන්නේ නැහැ. ආණ්ඩුවට සල්ලි ලැබෙන්නේ නැහැ. එතකොට ඔබතුමාගේ අධිවේගී මාර්ග හදන්න බෑ. අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් මේ 22න් එල්ල කරනකොට අනිවාර්යෙන්ම ආයෝජකයෝ අපේ රටට එන්නේ නැහැ. ඒ බයයි අපිට තියෙන්නේ. අපි මගේ නමත් කිව්ව නිසා විපක්ෂ නායකතුමා හැබැයි තුමා ආදරෙන් කිව්වේ නම ඒ සමමත් ඒ ආදරෙන් උත්තර දෙන්න හන්නේ. අපි අධිවේගී මාර්ගත් ආරක්ෂා කරගෙන ආයෝජකයෝත් ආරක්ෂා කරගෙන ජාත්‍යන්තර සම්මතත් ආරක්ෂා කරගෙන අපේ විපක්ෂ නායකතුමාත් ආරක්ෂා කරගෙන අපි මේ ගමන යනවා ගරු මෙතිණියනි බොහොම ස්තුතියි.
6: එතුමත් ආදරෙන් ඔබතුමත් ආදරෙන් මට ප්‍රතිචාර දැක්වීම තුළ බොහොම ආදරෙන් දයාවෙන් කරුණා ඔබතුමාට කියා සිටිනවා රටේ අධිකරණයට අත ගහන්න එපා.
1: ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ ගැටලු සහගත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.
10: දැන් ජනාධිපතිතුමා කියනවා කොත්තමල්ලි බිල ගෙදරින්. කොත්තමල්ලි බිල ගෙදරින්න කියලා ජනාධිපතිතුමාට කියන්න අයිතියක් නැහැ. දැන් ජනාධිපතිතුමා හිතනවා නම් කොත්තමල්ලි බිල ගෙදර හිටියම වැඩේ හරි. බෙහෙත් ටික අරන් දෙන්න ඕන නැහැ ස්පිරිතාල වලට. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. බෙහෙත් ටික අරන් නොදි ස්පිරිතාල වල ලෙඩු ටික තියාගන්න පුළුවන්. ළමයි ලෙඩු ටික ගෙවල් වල තියාගන්න පුළුවන් කියලා ඉතින් ඒකෙම හිතාගන්න පුළුවන්. අද මේ රට පාලනය කරන ජනාධිපතිවරයාගේ මානසිකත්වය. ඒ හින්දා මේ මාර්ග නීති හදන ඒවා බොහොම හොඳයි. පාරවලුත් හදන්න, දෙවෙනි තට්ටුවලත් මුල්ගල් තියන්න, කොත්තමල්ලි මිලත් අඩු කරලා දෙන්න. හැබැයි ඒ අතර මේ රටේ ජනතාවට දරා ගන්න පුළුවන් වෙන විදිහට ජීවන වේදමත් පාලනය කරන්න කටයුතු කරන්න කියලා මතක් කරනවා.
1: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඊට ප්‍රතිචාර දැක්වුවා.
11: නාමල් රාජපක්ෂ මැතිතුමා අද ආපු වෙලාවේ අපි හිතුවා මේ සභාව දෙවනක් කරලා එතුමගේ අත්අඩංගුවට ගැනීම නීතියේ භාවිතාව පිළිබඳව ලොකු ප්‍රශ්න ඇති කරයි කියලා. අද ඔහු එක වචනයක් කිව්වේ නැහැ. ඒකෙන් අදහස් වෙනවා අද ඒ ස්වාධීන ආයතන අල්ලස් කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒවල ක්‍රියාවලිය අද ඔහුටවත් අභියෝගයට ලක් කරන්න බෑ කියලා.
1: ජනතාවට ලබා දුන් පොරොන්දු ආණ්ඩුව ඉටු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ.
12: අර මං කිව්වේ ඒකයි චූන් කරන්න ඕන නම් මේ නාමල්ල ඉරේ දාලා චූන් කරන එක නෙවෙයි අර විදියට මිනිස්සුන දීපු මේ සහන ටික ඉටු කරන්න. මිනිස්සුන් තුන පොරොන්දු ටික ඉටු කරන්න.
1: අධිවේගී මාර්ග කොටස් කිහිපයක ඉදිකිරීම ආරම්භ කරන බවයි අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.
7: අපි පටන් ගන්නවා මේ නොවැම්බර් දෙසැම්බර් මාස දෙකේදී කුරුණෑගල ඉඳලා දඹුල්ල අධිවේගී මාර්ගේ කුරුණෑගල ගලේවෙල කොටස අපි පටන් ගන්නවා මේ නොවැම්බර් වල. ඒ වගේම අපි පටන් ගන්නවා කහතුඩු ඉඳලා ඉංගිරිය අධිවේගී මාර්ගය මේ නොවැම්බර් නැත්තම් දෙසැම්බර් වල. ඒ වගේම අපිට ගරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා අටුනායක ඉඳලා හලාවත දක්වා අධිවේගී මාර්ගයක් හදන්න අවශ්‍ය කරන සැලසුම් කරණය පටන් ගන්න කියලා. අපි දැන් ආඩිකට උපදෙස් දීලා තියෙනවා ෆීසිබිලිටි පටන් ගන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා කටුනායක ඉඳලා හලාවතට පොඩ්ඩක් එහාට දදුරුවේ පාලම කිට්ටුව වගේ ප්‍රදේශ දක්වා අධිවේගී මාර්ගය දික් කරන්න. ඒ වගේම අපි තවම
9: අධ්‍යනය කරන්න යෝජනා කරලා තිබෙනවා. අනුරාධපුරය හෝ වවුනියා විශේෂම අනුරාධපුරය මුල් කරගත්තු එතනින් එක පෝල් එකක් පටන් අරගෙන එතනින් අධිවේගී මාර්ග නෙට්වර්ක් එකක් පටන් ගන්න පුළුවන්ද කියලා. මොකද මේ හැම එකක්ම කවදා හරි කනෙක්ට් කරන්න වෙයි. නමුත් අපි හැම එකක්ම කොළඹදලා කනෙක්ට් කරන්න හිතුවොත් අපිට සමහර ඒවා ආර්ථික වශයෙන් දරා ගන්න අමාරු. දැන් උදාහරණයක් ලෙස පොත්තුලමින්දලා අනුරාධපුරයට ගත්තොත් ඒ දැන් තියෙන ඒ මාර්ගයත් අධිවේගී මාර්ගයක්ම වගේ තමයි. ඒ නිසා නමුත් අනුරාධපුරයදලා ගත්තොත් අනුරාධපුර දඹුල්ල අනුරාධපුර කඩවත මීරිගම අපි හදාගෙන යනවා. කඩවත මීරිගම මන්ත්‍රීතුමා ඔබතුමා පොළොන්නරුවදල එනකොට ලේසි වෙන්න අපිට 28 මැයි වෙනවා කඩවත මීරිගම ඉවර කරන්න. අපි පොතුහැර රඹුක්කන ඉවර කරනවා මේ 27 අප්‍රේල් වගේ වෙනකොට. දැන් මේ තාර ප්‍රශ්න වලින් පොඩි ඩිලේ එකක් ආවා. නමුත් අපි හිතනවා 27 අප්‍රේල් වෙනකොට අපිට පොතුහැර රඹුක්කන කොටස ඉවර කරන්න පුළුවන්. 29 මැයි වෙනකොට අපි සම්පූර්ණයෙන් ඔක්කොම ඉවර කරනවා කුරුණෑගල ගලේවල එක ඇරෙන්න. ඒකත් අපි හිතනවා 30ට කලින් ඉවර කරගන්න පුළුවන්.
1: සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම් පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේදී. අනතුරුව පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ කිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳවද අවබෝධතා කිවිසුමකට අත්සන් තැබෙනු ඇති. මේ අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින ඉරාන නෞකා පිළිබඳ නිරීක්ෂණයක පසුවන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
13: ඉරාන නැව් විතරක් නෙමෙයි අපි හඳුනගෙන තියෙන නැව් 47ක් මේ වෙනකොට තියෙනවා. ඒ සියලුම නැව් තියෙන්නේ අපේ මුහුදු සීමාවෙන් ඔබ්බේ. ජාත්‍යන්තර මුහුදු සීමාවේ මුහුදු සැතැම්ම කිලෝමීටර් 24කට එහා පැත්තේ ඉරානයට අයත් නැව් කීපයකුත් තියෙනවා. ඒ කිසිවක් අපේ මුහුදු සීමාවේ නැහැ. අපි කිසිවකට ලංකාවේ ආණ්ඩුව විදිහට කිසිම ෆැසිලිටේට් කිරීමක් කළා නැහැ. ඔවුන්ගේ පැත්තෙන් අපෙන් ඉල්ලීමක් කරලත් නැහැ. ඉතින් අපේ නාවික හමුදාවත් ඒ පිළිබඳ නිරීක්ෂණයක ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් විදේශ අමාත්‍යාංශයට දැනුම් දීමක් කරා ඉරාන නැව් කීපයක් තියෙනවා. ඒ පිළිබඳ අපි දැනුවත්ව දීන්නේ නිරීක්ෂණය කරනවාද කියලා. ඉතින් අපි ආරක්ෂක අමාත්‍යාංශයට ඒ වගේම වරාය කටයුතු අමාත්‍යාංශයට දැනුම් දීම් කරා. ඒ පිළිබඳ නිරීක්ෂණයක ඉන්නවා.
1: රුපියල් 250,000ක අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පැමිණිලිකාරියගේ දරුවන් දෙදෙනා අදාළ පාසලට ඇතුළත් කර ගැනීම සඳහා සැකකරු ඉල්ලා තිබූ මුදල ₹600,000. පසුව ඔහු එම මුදල ₹300,000 දක්වා පහත දමා තිබුණා. ඉන් ₹150,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන එක් දරුවෙකු ඇතුළත් කර තිබුණේ පළමු ශ්‍රේණියටයි. ඉතිරි ₹150,000ක මුදලින් ₹50,000ක් ලබාගෙන අනෙක් දරුවා 8 ශ්‍රේණියට ඇතුළත් කර තිබුණා. ඉන් අනතුරුව සැකකරු සඳහන් කර තිබුණේ තවත් ₹250,000ක මුදලක් ලබා නොදුනහොත් දරුවන් දෙදෙනා පාසලින් ඉවත් කරන බවයි. එම ₹250,000ක මුදල ලබා ගැනීමේ චෝදනා මත සැකකාර විදුහල්පතිවරයා ගාල්ල හබරාදුව මාර්ගයේ වෙළඳ සැලක් තුලදී අත්අඩංගුවට ගෙන තිබුණා. රුසියාව සහ උතුරු කොරියාව සම්බන්ධ කරන පළමු මාර්ග පාලම විවෘත කර තිබෙනවා. මින් තුමෙන් ගඟ හරහා දෙරටේ දේශසීමා අතර භාණ්ඩ හා මගේ ප්‍රවාහන කටයුතු වඩාත් පහසු වනු ඇති. පාලම ඉදිකිරීමේ අරමුණ සැක සහිත බවයි යුක්රේන විමර්ශන සංවිධානයක් වන ට්‍රුත් හවුන්ස් සඳහන් කළේ. එම සංවිධානය පැවසුවේ මෙම පාලම රුසියාවට යුද ආධාර ලබා ගැනීමේ රහසිගත මාර්ගයක් ලෙස භාවිත කළ හැකි බවට සැක පළවන බවයි. යුක්රේන යුද්ධය ආරම්භ වූ පසු රුසියාව සහ උතුරු කොරියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වුණා. යලි සිරස්තල. මානව හිමිකම් කවුන්සිලයේ බාහිර සාක්ෂි රැස්කිරීමේ යෝජනාවට රජයේ විරෝධය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් තුනක්. අල්ලස්ගත් විදුහල්පති අත්අඩංගුවට. ඉරාන නෞකා ගැන තවදුරටත් විමසීමේ. රුසියාව සහ උතුරු කොරියාව අතර පාලම. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමා. මම සප්නවා.

0: talk of the town.
1: ගොඩක් ආදරය කරන කියුට් ඒ වගේම මල්ටි ටැලන්ටඩ් ඇක්ට්‍රස් කෙනෙක් තමයි ශනුද්‍රි.
2: අද යාගේ බර්ත්ඩේ එක. Happy birthday ශනු.
3: Thank you so much.
4: Happy birthday to you.
1: දැන් කවුද ඔයාට මුලින්ම wish කරන්නේ?
3: දැන් මම ගෙදරින් පිට සමරන පළවෙනි බර්ත්ඩේ එකනේ මේක. නැත්තං ඉතින් හැමදාම අම්මයි තාත්තයි තමයි මුලින්ම විශ් කරන්නේ. දිනේෂ් විශ් කරනවා. එහෙම නැත්තං ගෙදර නැත්තං වැඩිපුරම මතක් වෙලා කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි අනිවාර්යෙන් රෑ 12ට එන්නේ අපේ දෙවෙනි අක්කගේ ශශාන්ද්‍රගේ.
2: ආදරණීය තරුවක් ෆිල්ම් එකට කොහොමද හම්බෙන ෆීඩ්බැක් එක?
3: ඔව් මේ දවස්වල නම් කාලේ ගත වෙන්නෙම ආදරණීය තරුවක් එකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපි බලාපොරොත්තු වුණා අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකෙන් ආදරෙන් චිත්‍රපටය වැළඳගනී කියලා. හැබැයි ඒ බලාපොරොත්තු වුණාටත් වඩා පුදුම විදිහට හිතාගන්න බැරි විදිහට චිත්‍රපටයේ ප්‍රේක්ෂකයන් අතරට ගිහිල්ලා තියෙනවා.
1: ඔයා මේ දවස්වල සෑහෙන බිසි නේද?
3: මම මේ දවස්වල අලුත් චිත්‍රපටි තුනක වැඩ, චිත්‍රපටි දෙකක වැඩ අවසන් කරලා තියෙන්නේ. එකක් ඇවිල්ලා හසුන් සමීරගේ අලුත්ම චිත්‍රපටිය, ඊළඟ රාම්ගේ ප්ලේන්ටි චිත්‍රපටයේ රූගත කිරීම ඔක්කොම ඉවර කරා.
0: Talk of the town.
2: රත්තරන් කියන්නේ හැමෝම ආස කරන දෙයක්නේ. හැබැයි මේ රත්තරන් පිටිපස්සේ තියෙන කතාව ඒ තරම් ලස්සන එකක් නෙවෙයි.
1: ඒ ගැන කතා වෙන අලුතෙන්ම රිලීස් වෙන්න තියෙන තමිල් මූවී එක තමයි City of Gold.
2: ෆේමස් ඇක්ටර් වික්‍රම් ප්‍රභූ තමයි මේ මූවී එකේ මේන් රෝල් එක කරන්නේ.
1: ඒ වගේම තමයි ඉන්දියාවේ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙකුණු අමල සජි මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එකක් කරනවා.
2: City of Gold කියන නමටම ගැළපෙන විදිහට රත්තරන් කිලෝ ගානක් පිටිපස්සේ හැංගිලා තියෙන අපරාධ ලෝකය කොච්චර දරුණුද කියන එක අපිට මේ මූවී එකෙන් බලාගන්න පුළුවන්.
0: Talk of the town.

0: පිරෙන්න සියත
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ. ද බැංක සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් කමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන්
3: ලොකු කරලා නේද?
4: නැතුව සර්, එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: අප සුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500.
6: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
8: රත්තරනින් බැබලෙන්න කුලිය නැතු චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටිවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්දී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
9: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂින් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකා විසුලුහමත්ම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබා
7: අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ.

0: ඒවිනෝට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නැහනේ.
1: මියුසික්.
0: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්.එම්.ජි. ආ, තේක්ක බඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා.
1: සීතා!
0: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
3: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
4: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
4: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: මේ දවස්වල තියෙන රස්නෙට වතුර විතරක් බීලා ඇතිද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
0: මේ වෙනකොට තියෙන දේශගුණ විපර්යාසය නිසා අපේ රටේ බොහෝ ප්‍රදේශවලට දැඩි උෂ්ණාධික කාලගුණයක් තියෙනවා. මේ නිසා වැඩිපුර දහදිය දැමීමත් පිපාසය වෙනදට වඩා වැඩිපුර දැනීමත් නිසා අපිට වෙනදට වඩා වැඩිපුර ජලය පානය කරන්න සිදු වෙනවා. නමුත් මේ වගේ තත්ත්වයකදී ඔබ ජලය විතරක් පානය කරලා මදි. වැඩිපුර දහදිය දැමීම නිසා අපේ සිරුරින් පිටවන ඛනිජ ලවණ අපි නැවත ලබා ගත යුතුයි. ඒ සඳහා ජලය පානය කරනවට අමතරව ඛනිජ ලවණ සහිත දියර වර්ග අපි පානය කළ යුතුයි. උදාහරණ විදිහට තැඹිලි වතුර, ජීවනී සහ පළතුරු යුෂ වගේ දේවල් සඳහා කරන්න පුළුවන්. මෙතනදී කියන්න ඕන වැදගත් දෙයක් තමයි ඔබ පළතුරු විෂ පානය කරනවා නම් සෑම විටම ඒ සඳහා නැවුම් පළතුරු යොදා ගන්න. ඒ වගේම වැඩිපුර සීනි එකතු කරන්නත් එපා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට. දම්බලව රාත්‍රී 7:00 විනාඩි 2:00
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

රාත්‍රි 7යි විනාඩි 9යි. ඔන්න ඉතින් පටන් ගන්න අපේ වෙලාව නේද? සියත ආදර රේඛා. තවසේ වැඩ ගොඩාක් කරන්න නැති. දේවල් ගොඩාක් කල්පනා කරන්න නැති. හිතන්න නැති. මවා ගන්න නැති. එහෙමද? ඇත්තටම අපි වටේට මිනිස්සු ගොඩාක් ඉන්නවා. අපි ගොඩාක් දෙනෙක් එක්ක වැඩ කරනවා වෙන්න පුළුවන්. හැබැයි හිතේ තියෙන දේ කියන්න පුළුවන් කෙනෙක් ඔයාට ඉන්නවද? සමහරක් විට එහෙම නැති වෙන්නත් පුළුවන්. හිනා වෙන, කතා වෙන යාළුවෝ ගොඩාක් හිටියත් ඔයා චුට්ටක් වැඩිපුර කල්පනා කරන වෙලාවට දුකින් හරි සමහරක් විට අඬන වෙලාවට අහගෙන ඉන්න කෙනෙක් නැති වෙන්නත් පුළුවන්. මං හිතන විදිහට එහෙම නැති කෙනෙක් එහෙම නැති වෙනවා නම් ඒක තමයි මනුස්සෙක්ට දැනෙන ලොකුම තනිකම. සතුට බෙදා ගන්න වගේම දුක බෙදා ගන්න, ප්‍රශ්නයක් වුණොත් ඒ දේවල් බෙදා ගන්න විශ්වාසවන්ත හිතක් ඔයාගේ ළඟ නැති වෙද්දී සමහරක් විට ඔයාට දුක හිතෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා හරි ගල් ගැහුණු හරියට රොබෝ කෙනෙක් වගේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාගේ ජීවිතේ ඕනම දෙයක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එකෙනාව ආදරෙන් බලා ගන්න, එකෙනාට වටිනාකමක් දෙන්න, ඔයා මැත්තේම නැහෙන කෙනෙක් ඉන්නවා නම්, ඔයාවම හොයන කෙනෙක් ඉන්නවා නම්, එයාටත් වඩා ඔයා ගැන හොයලා බලන කෙනෙක් ඉන්නවා නම්, එයාව කවමදාක්වත් නැති කරගන්න එපා. මොකද හැමෝටම ඒ වගේ කෙනෙක් ලැපෙන්නේ නැතිම තරම්. හිතේ තියෙන දේ බය නැතුව කියන්න. මොකද ජීවිතේ අපිට කොච්චර සල්ලි තිබ්බත්, අපි ආස කරන දේවත් ළඟින් තිබ්බත්, යාළුවෝ අඳුරන අය කොටක් හිටියත්, අපි අපේ හීනවලට ගියත්, මුළු ලෝකෙම අපිව දැනගෙන හිටියත්, හිතේ තියෙන ඕනම දෙයක් විශ්වාස කරලා කියන්න පුළුවන් කෙනෙක් ඔයාට ලැපෙන්නම ඕනේ, ඔයා ළඟින් ඉන්නම ඕනේ. ඉතින් එන්න රෑ 9 වෙනකන් හිතේ තියෙන ඕනම දෙයක් ආදරේ රසතන් වගේම පරණ මතක, සතුට හිතන දේවල්, ආදරණීය දේවල් අපි ඉතින් රෑ 9 වෙනකන් එකින් එක කතා කරමු. මං විශ්මි, මේ සියත ආදර රේඛා.

0: හිත පිරෙන්න සියත.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: නීතියේ ආධිපත්‍යයේ ක්‍රියාත්මක වෙනකොට කලබල වෙන පිරිසක් ඉන්නේ.
3: කළ තියෙන එකම දේ මහේත්‍රාතුරුන්ගේ විශ්‍රාමයේ වයස 60 සිට 62 දක්වා වැඩි කිරීම.
4: සාර්ථකත්වයේ වහගන්නේ තුමා උත්සාහ කරනවා, දේශපාලන දඩයම් කරනවා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: මැතිමතුරුන්ගේ වක්කම් පිළිබඳවත් චෝදනා එල්ල වුණානි. කොහොදන් ඒ වගේන පරීක්ෂණ?
6: ඒව උනේ කලින් ආණ්ඩුවල. මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
7: විරුද්ධ පක්ෂ මර්ධනය කිරීම හොරු යැල්ලීමයි දෙකක්.
1: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
9: අයියා, මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
9: අයියා, මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
9: hatch 15 පිස්සුවක්ම තමයි.
11: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
12: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
13: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 1 2 0.7 1 1 2 7 7
14: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
15: Listen up Colombo, Vietnam is calling.
16: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
17: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
18: Let's Vietjet.
19: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
7: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
11: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
5: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: දැන් හිතන පරක්කුවට LB finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
0: ඔබ A level අවසන් කළ සිසුෙක්ද NIBM the city university සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝක පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0.11 732 1000. NIBM the city university the place to be.
14: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL fireguard wire then දම්පාටින්. ACL fireguard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7 1 33 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
13: අනුවටයි දශම හතරෙන් මෙගවාක්ෂයට
6: සියත FM
0: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family.
20: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
21: විමට නැමීතේ

රාත්‍රී 7යි විනාඩි 29යි. දන්නවද? ආදරය කරද්දී ඔයා මෙහෙම කරලා තියනවද? එහෙම නැත්නම් ඔයා මෙහෙම කියලා තියනවද? මං තමයි ඔයාට වැඩිපුරම ආදරේ. ඔයා ඉතින් මට හරියට ආදරේ කරන්නේ නැහනේ. ආ ඇත්තද? ඔයාද වැඩිපුර ආදරේ කරන්නේ? එක එක ටෝන්ස් වලින් ඔයා හොම අනිවාර්යෙන්ම කියලා තියා කොච්චර ඔයාට ආදරේ කළත්. හැබැයි එහෙම කියලා එහෙම අහගෙන ඉඳලා කෙනෙක් අපි ළඟ ඈතට යන්න පුළුවන්. දුක් වෙන්න එපා. ඒ ඈතට යන්නේ ඔයාට ගැළපෙන ඔයාටම උරුම ඔයාගේම කෙනා නෙවෙයි කියලා තමයි මම එක පැත්තකින් විශ්වාස කරන්නේ. අපි ජීවත් වෙන්නේ එක සැරයයි. ඉතින් අපි ආදරේ ලබන්න ඕනේ සැනසීමේ. ප්‍රශ්න නැතුව. එහෙම නේද? පුළුවන් නම් හොයන් පෙන්නන්න මන් තරම් ඔයාට ආදරේ කරපු මනුස්සයෙක්. සමහරක් විට මූණට කිව්ව නැති වුණාට එහෙම කියන අයත් ඉන්නවා. ඔයා ඔයාගෙම ප්‍රශ්න කරන්න පුළුවන් නැත්තම් ඔයා ඔයාටම කියා ගන්න පුළුවන්. එයාට කියන්න ඕන එක හිතින්ම. පුළුවන් නම් හොයන් පෙන්නන්නකෝ මන් තරම් ඔයාට ආදරේ කරපු මනුස්සයෙක්. එහෙම හිතිලා තියනවද? එහෙම කියලා තියනවද? සමහරක් වෙලාවට ඔයාට හිමි වෙන්න බැරි බව දැන දැනත් ඔයා වෙනුවෙන් හිතේ තැනක් හිස්ව තියාගෙන මුළු හිතම ඔයා වෙනුවෙන් තියාගෙන ඔයා සතුටින් ඉන්නවා නම් ඒකෙන්ම සැනසුණු ඔයා සතුටින් නම් විතරක් ඔයාගේ එක වචනයක් වෙනුවෙන් පැයක් මුළු දවසක් අවුරුදු ගානක් බලාගෙන හිටපු මං වගේ කෙනෙක් ඔයාගේ ජීවිතයට ආයමත් ලැබෙයිද? සමහර විට ඔයාට මාව අමතක කරන්න පුළුවන් ඇති. නැත්තම් මතක නෑ වගේ ඉන්න පුළුවන් ඇති. ඒත් මං ඔයාට දුන්න වගේ ආදරයක් ආයෙ කවදාවත් ලැබෙයිද කියලා මට නම් හිතාගන්න බෑ කියලා හිතන කට්ටියකුත් ඇති. අන්නේ අය තමයි කියන්නේ, පුළුවන් නම් හොයන් පෙන්නන්නකෝ මන් තරම් ඔයාට ආදරේ කරපු මනුස්සයෙක්. ඉතින් අද මට විශ්මිත කතා කරන්න හිතුනේ ඔන්න ඔය මාතෘකාව චුට්ටක්. අපි එහෙම දෙවලුත් කතා කරලා බලන්න ඕන නේද? 0711982274 අපේ වට්සප් නම්බරකට හරි ආදර රේඛාවන් CFM අපේ ෆේස්බුක් පේජ් එකට ඇවිත් එහෙම කෙනෙක් නම් එහෙම කෙනෙක් ඉන්නවා නම් මට ලියන්න බලන්න රෑ 9ට කලින්. කමෙන්ට් කරන්නත් පුළුවන් රෑ 9ට කලින්. දැනට ඇවිල්ලා තියෙන මැසේජස් ටික මේ සින්දු අහලා කමර්ෂල් බෙල්ට් එකට ගිහින් ඉවර වෙලා මං කියන්නම්, මම මතක් කරන්නම්. පෙන්නන්නකෝ බලන්න. පුළුවන් නම් හොයාගෙන පෙන්නන්න මං තරම් ඔයාට ආදරේ කරපු මන්තරන් වාට ආදරේ කරන ආදරණීය මනුස්සයෙක්.

0: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
1: හිනා වෙන්න මෙන්න වෙලාව
2: ඔයා මට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්න
3: කොත්තමල්ලි පෙනිවැල් ගැට පත් පාරගම් තෙබුකොළ
2: තෙබුකොළ තෙබුකොළ නේද තනකොළ
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වෙන්නේ
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
8: සුබ දවසක්
9: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තෑගි වැඩි වෙලා
8: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට අදම කතා කරන්න 0710-777-333
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා
14: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
15: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
16: ඕනම කැම temperature කරගන්නේ තනියම බත්තවත්ත බත
17: experience එකකට නැල්වත් දෙපට
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
19: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
20: Full Charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්නා LOLC-ගෙන් ලෝන් එකක් ගත්තේ
22: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
24: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115-544-5000
25: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
26: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
27: let's Vietjet
24: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
28: Nidhaf Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
29: Avans Second Phone Deyak, Adage Vanna Ganna.
30: Avans Ticket Ticket Pay.
24: Vishwasaya Arakshawa Saha Ehalama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyata 11 ක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
0: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779-6767-67 මිස් කෝල් එකක් දෙන්න
31: ස්ටාර්ස් මිලාන් පැෂදායි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න
32: ස්ටාර්ස් මිලාන් පැස්ටාස්
33: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා
34: අපි අහන්නේ ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා කවුද? 1. වසඹ රජතුමා 2. පරාක්‍රමබාහු රජතුමා
35: වසඹ රජතුමා
19: වසරෙන් ගෙන ගන්න දොම්පි හසිඳුනේ තත්සරණේ අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරෙන් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
1: යව පොකට් මනි.
19: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

එකම එක පාරක් කියනවද මැනික මට ජීවත් වෙන්න. දැන් ඉතින් ගිහින් පුළුවන් නම් මැනික රිප්ලයි එකක් දෙන්න නේද? පවු නිසරු නැත්තම්. එතකොට නුවන්ත පැතුම් කියනවා, මට නැති වුණේ ආතරේ නැති කෙනෙක්ව, ඔයාට නැති වුණේ පණවගේ ආතරේ කරපු කෙනෙක්ව. දවසක තැනෙයි හොයාගන්න බැරි වුණාම මං වගේ කෙනෙක්. කඳුළු උල්පත කියනවා, ආදරයක් විශ්වාසයක් අඩුම තරමින් සතුටක්වත් නැතුව ඔයාට ආදරය කළා. ඔයා මැරුව ඒ මනුස්සයා ආයේ එන්නේ නැහැ. මටත් වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි. දිනෙත්ම ඩයලොග්ස් ටිකක් කියලා තියෙනවා මෙන්න මේ විදිහට. කෝල් එකක් එනවා පාන්දර එකට. නිදිද කියලා අහනවා. එපතෙන් උත්තරයක් එනවා, නෑ. ඇයි? නිකං බයක් වගේ දැනෙනවලු. ඔයාට පුළුවන් මට වගේ එක විශ් එකක් ඕන කියනවා. එයා අහනවා, පන්සල් පල්ලි කෝවිල් වල වැඳ වැටිලත් මගේ සතුටට කලින් ඔයාගේ සතුට පතපු හිනා වෙන සේයා රුවක් දැක්කම ආයෙත් බලලා අතීතයේ සිහිනයක් විතරයි කියලා කිව්වොත් කවුරු කවදත් ඔයාගේ ළඟට එන්නේ නැහැ මගේ ආදරේ පඬුරු කියලා. එහෙමම යන්න ඕනේ ඉතින් WhatsApp එක පැත්තටත්. ඔයා කියන හින්දා මහන් ඉන්නවා මිසක් පරණ දේවල් මතක් කරන්න කැමති නැහැ. ඔව් එහෙමයි ඉන්නවා. මමත් සමහරක් දේවල් වලට, සමහරක් වෙලාවල් වලට එහෙම කැමති නැහැ පරණ දේවල් මතක් කරන්න. හැබැයි මගේ මූණට හිනාවක් එන මම සතුටින් ඉන්න කැමති මතකයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒ මතකය මතක් කරලම බලනවා ඉතින්. අකමැති මතක ඩිලීට් කරලා දානවා. අත්හැරලම දානවා. එහෙම තමයි ඉන්න ඕනේ. අපේ KTH කෙනන් අද ඉමෝජි එකකින් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. බලමු ඊළඟ පැයේදිවත් ඇලස්සන මැසේජ් එකක් ටයිප් කරලා එවයිද කියලා නේද? සීතාදරේ කහගෙන ඉන්නේ. අලුත් පැයකදී හම්බෙවමු. මේ සින්දුවෙන් පස්සේ කමර්ෂල් බෙල්ට් එකට එහෙම ගිහින් මැසේජ් එකක් දාලා තියෙන 0711982984 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්සියත් FM අපේ Facebook page එකට ඇවිත් අද පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් තියන්න. විශ්මීනෝ රෑ 9 වෙනකන්.

0: ඇත්ත පිරෙන්න සියත.
1: මමත් ඉදින් මේ සමාජ ක්‍රියාකාරිනියක් විදිහට
2: ඌදට කුණු වැටෙන එක නවත්තන්න ඔයාලට කරන්න ඔයාලට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. මම ඇත්තට කියන්නේ ඌදට කුණු එකතු වෙන එක නවත්තන්න ඔයා ඌදට පයින්න දුවි.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
1: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0.7455 11.
5: යන්නේ වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රිවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0.1147 700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
6: පරම්පරා ගණ අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර. නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 320යි, මංචි සුපර් ක්‍රීම් රක ඉතිරි රුපියල් 60යි, ඩිල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 185යි, මැජික් ෆෘට් ඇන් නට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 370යි. කාගිල්ස් වර්සිටි.
9: අවදත් කාගිල් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
10: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
11: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
1: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි.
11: සෙනසුරාදා උදේ 8ට
12: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
13: ඉන්නකෝ මං හොල්මන් වලට හොඳ වෙන්නේ එකක් කියන්න.
12: පිස්සුද? නරක ආත්ම වලට කේන්ටි ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
13: ඔව් මං දන්නවා.
12: ඔයා කොහොමද ඒක දන්නේ?
13: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ටි ගියාම කොහොමද කියලා.
12: ඈ? ඔව්.
14: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ.
15: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
15: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
15: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට WhatsApp කරන්න.
15: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තියෙන පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

රාත්‍රි 8යි විනාඩි 13යි. සියත ආදරේ කහන් ඉන්න දෙවනි පැය වගේම තමයි විශ්මිත් එක්ක ආදරේ ගැන කතා කරන අද දවසට අන්තිම පැය. මට හිතෙන දෙයක් තමයි සමහර මිනිස්සු දන්නේ නැහැ ඒ හිතවලට අපි කොච්චර ආදරේද කියලා. සමහරක් විට දැනගන්න ලැබෙන එකකුත් නැහැ. ඒක අපි ළඟ විතරක්ම හැමදාටම ආදරෙන් පරිස්සමට තියෙයි. ඒත් කවමදාකත් කාගෙවත් විශ්වාසය කඩන්න හිතන්නවත් එපා. එහෙම වුණොත් ඒ දේ කියලා ඒකට සමාව ඉල්ලලා ආයි එහෙම නොකර ඉන්න. අපි හැමෝම මිනිස්සුනේ නේද? ඔයාට පුළුවන්ද ආදරය කරන එක නවත්තන්න? බැහැ නේද? දන්නවද කෙනෙක්ගේ හිතේ ඕනම දෙයක් කියන්න පුළුවන්, අහන් ඉන්න පුළුවන් මනුස්සෙක්, ආදරණීය මනුස්සෙක් ජීවිතේට ලැබෙන්නම ඕනේ. ඒ ලැබෙන කෙනා මේ ලෝකේ හොඳම කෙනා, ලොකුම ආදරයක් දෙන කෙනා. මනුස්සෙට ජීවිතේ කොච්චර දේවල් අර මං කලින් පැය කිව්වා වගේම කොච්චර දේවල් තිබුණත් අන්තිමට ඕන වෙන්නේ තමන්ට තමන් වෙලා බය නැතුව කතා කරන්න පුළුවන්, ආදරය කරන්න පුළුවන්, විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් තමන්ගේ ළඟ ඉද්දී. ඒ ශක්තිය තමයි, ඒ සැනසීම තමයි ආදරණීය හිතකට ඕනෙම. ඉතින් මේ පටන් ගන්න ආදරේක දෙවනි පැයත් මම ඔබට ප්‍රාර්ථනා කරන්නේ, ඔබ ප්‍රාර්ථනා කරන්නේ මොනවාද, කැමති මොනවාද, ඒ දේවල් ඒ විදිහට නැතුව ඊටත් වඩා වැටියෙන් ලස්සනට ඔයාගේ මේ පුංචි ජීවිතයට ලැබෙන්න ඕන කියලයි. අලුත් පැයට යන්න කලින් අලුත් සින්දුව, පළවෙනි සින්දුව අහන්න කලින් අපේ ජගත්ගේ මැසේජ් එක කියවන්නම ඕනේ. තව යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා මතක් කරන්න. අද ජගත් කියනවා මෙන්න මේ විදිහට. මතක පොතේ මුල්ම පිටුව විශ්මි වෙනුවෙන් වෙන් කරන්නම්. දවස කානිම පැය දෙකක් අපි මිහිරි හඬ ළඟ නතර වෙන්නම්. ආදරේ පුරවා සෙනහසේ ගඟ ඔබ දෙපා ළඟටම ගලන්නම්. සුසුම් පොද යනතුරුම ඔබ ගැන මේ වගේ රස කවි ලියන්නම්. සියත ආදරේ කහන කවියා, ඒ කවුරුත් නෙමෙයි ජගත්. බොහොම ස්තුතියි ඔයාට මේ හිතන දේවල් වලට වගේම මා වහන් ඉඳලා මාව වර්ණනා කරලා මේ විදිහට ලියනවාට. ආදර රේඛා වලින් මම ලබන ලොකුම සතුටක් තමයි සිතහන් ඉන්නවා කියලා විතරක්ම නෙමෙයි මෙහෙම මැසේජ් එකක් එද්දි දැනෙන සතුට. හරිම ග්‍රේට්ෆුල්. යාළුවෙක් ඉන්නවා අපි වහගෙන. අර අපි කියනවනේ ආදරේ වගේම තමයි ජීවිතේ ඕනම දෙයක් කියන්න පුළුවන්, විශ්වාසයක් තියන්න පුළුවන්, ආදරණීය හිත අපි ළඟ ඉන්නම ඕනේ. ඒ වගේ හිතක් තියෙන කෙනෙක් තමයි මගේ අශෝ. Thank you so much ඔයාගේ message එකට. මේ සින්දුවට ගොඩක් ආදරෙන් ආවත් එකතු කරගන්න ගමන්ම අනිත් අයවත් හිමීට මතක් කරන්න මේ පැය පටන් අරගෙන ඉමු. message එකක් දාලා තියන්න. විශ්මි ඉන්නවා රෑ.

0: හිත පිරෙන්න සියත ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර්ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළ
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition.
2: දෙහිවල ඇඹුල් රසයට හේතුවන අම්ලය මොකක්ද? 1. සිට්‍රික් අම්ලය 2. ලැක්ටික් අම්ලය
3: 1.
4: සියතසු පොකට්මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ දෙහිවලි මරීනා වික්‍රමසිංහ.
5: දරුවන්ට පොකට්මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට්මනි රුපියල් 5000යි.
4: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට්මනි.
4: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
0: අනුග්‍රහය
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Outlook
6: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකේ
1: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ ශ්‍රියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0112200 NIBM The City University The Place to Be
2: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
7: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම වෙන්නේ
4: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
8: රාජ්‍යරය ගොබ්බයා
9: එයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
2: නිලබල කරේති ඔලමුල පුරේ
4: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්

රාත්‍රි 8යි විනාඩි 31යි. අපේ මාලි අපිට මැසේජ් එකක් කියලා තියෙනවා. විෂු, දෛවය මේකනම් හුස්මට හුස්මක් ලං වෙලා කළ ආතරය අමතක කරන්න ලේසි නෑ. රිදුණු සිතට අත්හරින්න සිදු වුණත් තව ආදරයකට ලං වෙන්න මේ හිත ඉඩ දෙන්නෙම නෑ කියලා. ඇත්ත තමයි ඉතින්. ආදරය කළා මග හැරුණොත් අපිට ඇත්තටම වෙන දෙයක් ගැන හිතන්න චුට්ටක් නෙමේ ගොඩක් බැරිම තරම් අමාරුයි නේද? ඒ වගේම තමයි අපේ චන්ද්‍රාන්ටි මැසේජ් එකක් දාලා තියෙනවා. සේත ආදරයක් අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට යවත් එකතු කරගන්න. හැමදාමත් සේත ආදරයක අපිට දෙන ආදරයට ගොඩක් ස්තුතියි. වර්ජීනියා, thank you so much. ඔගේ මැසේජ් එකට. ඒ වගේම තමයි KTH ලස්සන ඩයලොග් එකක් එවලා තියෙනවා. ස්ක්‍රිප්ට් එකක් මෙවලා තියෙනවා. මං යාට එක කියන්නේ නැති රීසන් එක මැසේජ් එකකින් කිව්වා. මොකද කියලා ඔයා දන්නව නේද? KTH ඔයාගේ හැම වචනයකම තියෙන ආදරය හරිම ලස්සනයි. බොහොම ස්තුතියි හැමදාමත් සේත ආදරය කහන් ඉඳලා මැසේජ් එකක් කියවනාට. අපි ජගත් කියන මෙන්න මේ විදිහට ඔයා කළ පුංචි පුංචි වැරදි වලට මං කොච්චරනම් සමාව දීලා ඇත්ද? ඔයා ඉල්ලන හැම දෙයක්ම මං ඔයාට අරන් දුන්නේ නැත්ද? මගේ හදවතේ ඔයා වෙනුවෙන් බොහෝ සත් ආදරයක් තිබුණා. ඔයා නිසා මං යාළුවන් ඉදිරියේ කොච්චර ලැච්ච වෙලා ඇත්ද? ඔයා මට කළේ ආදරය මගේ ලස්සන හින්දයි කියලා මට හැම මොහොතෙම කියනවා. මට නැත්තේ සල්ලි විතරයි. ඔයා හිටි හැටි වෙනස් වුණා. ආදරේ බලෙන් ලබා ගන්න බෑනේ. ආදරේ සල්ලි වලට ගන්නත් බෑ. සදාතනික සෙනෙහස ඔයා වෙනුවෙන් මේ හිතේ හැමදාම තියෙනවා. මට වඩා හොඳ කෙනෙක් ලැබෙන්න කියලා මං ඔයාට ප්‍රාර්ථනා කරනවා. ඒත් මං මගේ හදවතක් මුණ ගැසෙයි කියලා මට හිතන්න බෑ. මාව අමතක වෙනකොට සහ ඔයාට මාව මතක් වෙනකොට මං ගොඩාක් දුර ගිහින් තියේවි. වෙන්න පුළුවන්. අද මං කිව්වෙත් පුළුවන් නම් හොයන් පෙන්නන්න මං තරං ඔයාට ආදරය කරපු මනුස්සෙක්ව. තව විනාඩි 20ක් පය කාලක් වගේ සේත ආදර රේඛාත් එක්ක විශ්මි කතා කරන මේ විදිහට. ඉතින් මැසේජ් එකක් එවලා තියන්න. ආදරේ කියලා තාම කිව්වේ නැත්නම් චුටක් හොයලා බැලුවේ නැත්නම් ආදරේ කියන්න නේද? දුර්වල වෙන්න එපා එච්චරටම. එහෙම කරමු. එතකොට ජීවිතෙත් සුන්දර වෙයි, ආදරෙත් සුන්දර වෙයි.

0: නොයිව සිල්ලට තිත තියන්න සීම අභිභවන ශක්තිවන්තයා පැමිණියා. නවතම Toyota Hilux 2026 ධාවනය කර බලන්න. දැන් රුපියල් මිලියන 23.5 සිට ඉහළට. වැඩි විස්තර 0112 939.3.
1: Asset Line Finance Best Bike එකට Best Deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 Motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.
2: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී Thailand's ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: Hello, hi. මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand's. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ Thailand's ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට Thailand's ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0871 132 7777.
5: මෙන්න ප්‍රශ්නය. පෘථිවි භ්‍රමණය සඳහා ගතවන කාලය කොපමණද? 1. පැය 24යි. 2. දින 365යි.
6: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න කැස්පෑවෙන් දුල්මි ඉන්දීවරි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි.
6: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 8යි විනාඩි 52යි. අද මං කිව්වේ පුළුවන් නම් හොයන් පෙන්වන්න මං තරම් ඔයාට ආදරේ කරපු මනුස්සයෙක්. එහෙම කියද්දී අපේ පවන්තියවල තියෙනවා එයාට නැති වුණේ එයා ගැන වැඩිපුරම හිතපු මාව කියලා. වෙන්න ඇති. හමු වේ නම් හිමි වේවා. හැබැයි නොගැලපෙන හිත රිදෙන තැනකින් ඔයා මග හැරෙන්න ඕනේ. ඔවත් හැරෙන්න ඕනේ. මොකද ඔයා වගේ කෙනෙක්ට ලැපෙන්න ඕනේ මේ ලෝකේ තියෙන ලස්සනම සීමාවක් නැති ආදරය. හොම හොම හොම ඉතින් අද දවසට මගේ වෙලාවත් ඉවර වෙනවා. KTH කියනවා අද පරිස්සමට ගිහින් හෙටත් හවස හතට ආදරෙත් අරන් ආදරෙන් එන්නලු. සුභ රාත්‍රියක් KTH ඔයාටත්. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. ආයේ හෙට රෑ හත වෙද්දී ආදර කොටක් අරගෙන සනසීමේ කතා කරන්න නිදහසේ ඉන්න. ආදරේ ගැන විතරක්ම කතා කරන්න බලාගෙන මං එනවා. හරිද? ගිහින් එන්නම්. ඔබට සුභ රාත්‍රිය. මං විශ්මී.

0: Pirenne Sieta. Sieta Patre with Hasa.
1: ලෝක බැංකුවෙන් මින් පසු ලංකාවට නොමිලේ එන්නත් නැහැ. වර්ගීකරණයෙන් ආදායම් මට්ටම වෙනස් වෙලා. ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා වාර්තා කරලා තියෙනවා. මේ වටේ කාගෙන්නේ විපක්ෂ නායකතුමාගේ වගේ කටහඬ ඇහෙනවා ඇහෙනවා වගේ. මේ රටවල් මේ කිසිම පිළිවෙලක් නැතුව තේරුමක් නැතුව ඕනාට වැඩිය දියුණු කරලා හම්බෙන් නැති කරගත්ත කියලා සමහර විට කියනවා මේ අහන්න හම්බේ.
0: සියත පත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: මමත් ඉදින් මේ සමාජ ක්‍රියාකාරිනියක් විදිහට
3: මූදට කුණු වැටෙන එක නවත්තන්න ඔයාලට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. මම ඇත්තට කියන්නේ මූදට කුණු එකතු වෙන එක නවත්තන්න ඔයා මූදට පයින් නැතු
4: ඉන්න. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට
5: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0.70455 11
7: සෙලාන් බැංකුවට යුරු මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරු මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.

0: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
0: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරයක්.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771 133 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: Theater Teli Depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙයක් නෝද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
7: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ඉත පිරෙන්න සියත
1: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 377. Global University Partners, නොම්බර 221, ධර්මපාලමාවත, කොළඹ 7.
2: Miss, හොඳ cool-ද?
3: Cool. මොකද මම hot නේ.
2: ඒක නෙ ඇත්ත Miss. Miss දැකල පුරුදු ඉත් වගේ
3: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ. සමහර විට අහල පුරුදු ඇති.
4: Oh my god.
2: Odi Miss Sudu Kochi.
5: Hot and spicy with Sudu Kochi.
2: Kochi.
0: Moni Siyatama Havas Dekata Sudu Kochita.
2: Miss, excuse me Miss.
3: No. Ummanang show time ekedi vitarai.
6: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
3: නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: කළු
8: සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
10: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද බඳගන්න නෑනි.
8: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
11: සියත ටීවී තුලින්
12: 98.2 FM 98.4 දිව

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147400 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ඔයාමට කියන්න පස් පංගුවට අදාළ ඖෂධ පහ කියන්නකෝ.
3: කොත්තමල්ලි, පෙනිවැල් ගැට, පත්පාරක, තෙබුකොළ.
2: තෙබුකොළ. තෙබුකොළ නෙදෙනවා තනකොළ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය. Prime
11: Colombo. කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් Prime Residences වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න. 0710-777-333.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙන.
15: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
16: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011147600678.
17: ඕනම කැම temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
18: real mapati experience එකකට නැල්වත්ත බට.
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුව majestica lanka tiles.
20: ඔබ අසකරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝධ රථය David Peris e-mobility වෙතින් 011147700550.
22: හරි ගියේ හරිම තැනට ගිහින්. LOLC ලෝන් එක ගත්තේ
23: LOLC ෆයිනෑන්ස්. හරියන්න හරිම තැන.
24: වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
25: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
26: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011154500.
27: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
28: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
29: Let's Vietjet.
26: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
30: Nidhas Pansika, Adumo Masika Parikya Gata, Audio System Mega Karaganna.
31: Avance Second Phone Deyak Adake Vanna Ganna.
30: Avance Ticken Tika Pay.
26: Vishwase Arakshava Saha Ehelama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyata 11 Da ක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
32: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
33: ස්ටාර්ස් මිලාන් පැරෂනායි යුරෝප පිටවල ගුණේ පිරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න. මිලාන්
34: පැස්ටා කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramitiye Purogamiya
35: මෙන්න ප්‍රශ්නය. ශුද්‍ර ජීවීන් වර්ධනය සඳහා බලපෑමක් ඇති නොකරන සාධකය මොකක්ද? 1. තෙතමනය 2. පීඩනය
36: ඉස්කෝලේ
0: නවය වසර ඉගෙන ගන්න ගම්පහේ පහන්දි නෙහාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනි.
0: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
1: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: ಹಿತಪಿರೆನ್ನು ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: ලෝක බැංකුවෙන් මින් පසු ලංකාවට නොමිලේ එන්නත් නෑ. වර්ගීකරණයෙන් ආදායම් මට්ටම වෙනස් වෙලා. ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා වාර්තා කරලා තියෙනවා. මෙවට කාගෙන විපක්ෂ නායකතුමාගේ වගේ කටහඬ ඇහෙනවා වගේ. මේ රටවල් මේ කිසිම පිළිවෙලක් නැතුව තේරුමක් නැතුව ඕනාට වැඩිය දියුණු කරලා හම්බෙන්න තියෙන එන්නත් එකත් නැති කරගත්තා කියලා සමහර විට කියනවා මේ අහන්න හම්බේ.
0: සියද පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: මමත් ඉදින් මේ සමාජ ක්‍රියාකාරිනියක් විදිහට
3: මුහුදට කුණු වැටෙන එක නවත්තන්න ඔයාලට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. මම ඇත්තට කියන්නේ මුහුදට කුණු එකතු වෙන එක නවත්තන්න ඔයා මුහුදට පයින් නැතු
4: ඉන්න. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
7: සෙනසුරාදා උදේ 8ට
8: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
9: ඉන්නකෝ මං හොල්මන් වලට හොඳ වෙන්න දෙයක් කියන්න.
8: පිස්සුද? නරක ආත්ම වලට කේන්ති ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
9: ඔව් මං දන්නවා.
8: ඔයා කොහොමද ඒක දන්නේ?
9: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ති ගියාම කොහොමද කියලා.
8: ඔව්.
10: ජින්තු පිටියේම වෙනෝ ජින්තු පිටියේම වෙනෝ
11: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
12: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
11: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
12: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
11: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
12: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0115 55 64 අපිට WhatsApp කරන්න.
11: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
13: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සියලු ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7 455 11
14: 88.2 88.4

0: ගීතායයි.
1: සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අද මම තමයි ඔයගලොත් එක්ක මේ හෝරාවේ සින්දු තෝරන්න එකතු වෙලා ඉන්නේ. ඉතින් මම ටිකක් කොළඹින් එහා ඉපදිච්ච කෙනෙක්, වියන්ගොඩ මගලේගොඩ තමයි මගේ ගම. මම ශේෂ්ත්‍රයට එන්නේ, ගායන ශේෂ්ත්‍රයට එන්නේ පෞද්ගලික නාලිකාවක තියෙන රියලිටි ෂෝ එකකින්, රියලිටි තරංගයකින්. අවසන් තුන් දෙනා අතරට තේරිපත් වෙනවා සහ තුන්වෙනි ස්ථානය දිනා ගන්නවා. ඉතින් ඒ තුලින් තමයි මම ශේෂ්ත්‍රයට එන්නේ. බොහෝම අමාරුවෙන් ආපු ගමනක්. ඉතින් අපි ඒ දෙවලුත් කතා කරමු. ගොඩක් අය මම අඳුරගත්තේ 2024 අවුරුද්දේ මගේ ගීතයක් එළි දැක්වුණා, මගේ මදෝ කියලා. ඉතින් ඒ ගීතය හරහා තමයි මම ශේෂ්ත්‍රයට ඇවිල්ලා අවුරුදු ගානක් වුණාට අර ගීතය මගේ මදෝ ගීතය හරහා තමයි ඔයගොල්ලෝ මාව වැළඳගත්තේ. ඉතින් මේ හෝරාව පුරාවට ඔයගොල්ලොත් එක සින්දු තෝරන්න ඉන්න මම මහේෂා සඳමාලි. මම තෝරගත්ත 10 වෙනි ගීතය මගේ ගීතයක්. මං අර කලින් කිව්වා වගේ මං පත්තු උනේ ඇත්තම කිව්වොත් මේ සින්දුවෙන්. මම 2017 තමයි මේ ශේෂ්ත්‍රයට එන්නේ, ගායන ශේෂ්ත්‍රයට. 2017 ඉඳන්ම එක එක නිර්මාණ කළා. නමුත් එක්තරා තැනක් එනවා මං විශ්වාස කරන විදිහට, ගායිකාවකට හෝ ගායකයෙකුට හෝ එහෙම නැත්නම් රංගන ශිල්පිනියකට, ශිල්පියෙකුට, ඕනෑම කෙනෙකුට තමන්ගේ කියලා තියෙන අවුරුද්දක්, වෙලාවක්, මාසයක් තියෙනවා කියලා මං විශ්වාස කරනවා. ඉතින් මං හිතන්නේ වැඩිපුරම ජනතාව අතරට ගියපු සින්දුව තමයි මගේ, මම නිර්මාණය කරපු මගේ මදෝ. මේක නිර්මාණය වෙන්නේ බොහොම හම්බයකින්. ගොඩක් අය දන්නවා මේ විස්තරේ. මම පළවෙනි ගීතය විදිහට මේක තෝරගන්න හේතුවත් ඒකයි. මధుසංක කියන්නේ මගේ හොඳම යාළුවෙක්. ඉතින් එයාගේ ස්ටුඩියෝ එකට මං ගිය වෙලාවේ වෙනත් වැඩකට, බොහොම හම්බයෙන් තමයි මේ ගීතය රෙකෝඩ් කළේ. ඉතින් මුල් ටික විතරක් ආසාවට රෙකෝඩ් කළා, නිකමට TikTok වලට දැම්මා. ඉතින් නොහිතපු විදිහට බොහෝම ලොකු ජනතා ප්‍රසාදයක් ඒ ගීතයට ලැබුණා. ඉතින් ඒ ඔස්සේ තවත් සම්පූර්ණ ගීතය යසිත් දුල්ෂාන් මල්ලේ තමයි වචන ලිව්වේ. හරිම ලස්සන වචන ටිකක්, හිත ඇදලා ගන්න පුළුවන් වචන ටිකක් එකේ තියෙනවා. ඉතින් සංදේශ් බණ්ඩාරයිය ලස්සන වීඩියෝ එකකුත් කරලා දුන්නා. ඉතින් මම මගේ ගීතවලින් මම අතිශය කැමති ගීතයක් තමයි මගේ මදෝ ගීතය. අපි අහලා බලමු.
2: අංක

0: ගීතයයි. අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනී මහේෂා සඳමාලේ.
1: මම තෝරගන්න නවවෙනි ගීතය රතු ගුරුපාරේ කියන ගීතය. මෑතක දිනම් මට ඇහුනේම නැති තරම් මේ ගීතය. නමුත් අපි පොඩි කාලේ මගේ අම්මා මට හොඳට මතකයි, එයා සාමාන්‍යයෙන් ගායන හැකියාව තියෙනවා එයාට. ඉතින් අපිව නලවන්නේ පවා ලස්සන ලස්සන සින්දු කියලා. ඒ කියන්නේ මාව නලවන එක මට මතක නැතත් මගේ මල්ලි මට වඩා සෑහෙන ලොකු වයස් පරතරයක් තියෙනවා. ඉතින් ඒක නිසා මට මතකයි යාම නලවපු විදිය අම්මා. එතකොට මේ ගීතය අපි දෙන්න චූටි කාලේ මම ඉතින් අර කැඩි කැඩි අකුරු කියවන කාලේ බැරි බැරි ගාතේ අකුරු කියනවා මේ ගීත කියනවා. එහෙම කියපු ගීතයක් තමයි මේ රතු ගුරුපාරේ කියන සින්දුව. ඉතින් මන් ටිකක් ලොකු වුණාම තමයි මේකේ තේරුම හොයාගත්තේ. මට හිතුණා ලස්සනට මට ඇහෙන කිව්වට කොච්චර වේදනාවකින් කියන්න ඇතිද කියලා මේ සින්දුව. මොකද මේකේ තියෙනවා රන්දෝලාවක කුමරෙකු අතගෙන ඈත දුරක ඔබ යන දිනේ හිතා ගන්න බෑ කුමක් දැනේවිද හිතට මගේ එදිනේ. එතකොට වැඩිපුරම මට ගීතය දැනෙන්න ගත්තේ සින්දුව තේරුණාට පස්සේ. මං හිතනවා, මං විශ්වාස කරනවා අම්මත් එක තියෙන බැඳීම ගොඩාක් වැඩි ළමෙකුට මේ වගේ ගීතයක් දැනෙන ප්‍රමාණය වැඩි කියලා. අපේ පවුල ගත්තත් පවුල ඇතුලේ අම්මා තාත්තා මල්ලි මම, එතකොට මේ හතර දෙනාම අපි හැමදාම එකට කෑම ගන්නේ, හැමදාම එකට ප්‍රශ්නයක් තියෙනවා නම් හැමෝම එක කතා බහ කරලා විසඳ ගන්නවා. ඒ වගේ අර එකිනෙක අතර හරි අවබෝධයක් කතා බහ කරලා විසඳ ගන්න ගතියක් තිබුණ තියෙන අදටත් තියෙන ගෙදරක්. ඉතින් සමහර දාට මම තාත්තා ළඟ නිදා ගන්න දවසක් තියෙනවා. කියන්නේ ලොකු වුණාට පස්සෙත් කැම්පස් යනකොටත් මම තාත්තා ළඟ නිදා ගන්නවා. ඉතින් අර ඒ වගේ හරි ආදරණීය පවුලක් අපේ. ඉතින් ඒක නිසා අර පුංචි පුංචි දේවල් පවා දැනෙන ප්‍රමාණය වැඩි. මම විශ්වාස කරනවා ඊතරත් එක්ක අම්මා තාත්තත් එක්ක ලොකු බැඳීමක් තියෙන හැම දුවෙක්ටම මේ ගීතය ගොඩාක් දැනේවි කියලා. අපි අහලා බලමු.

0: Это «Пиренна Сета».
1: Редай, китай.
2: Это «Сундара Мудагасева». ජනප්‍රිය ගායන ශිල්පිනී මහේෂා සඳමාලේ.
3: අටවෙනි ගීතය විදිහට මම තෝරගත්තේ මර්වින් පෙරේරා මහත්මයා ගායනා කරන මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි කියන ගීතය. ඒ ගීතය ඇත්තරම මට දැනෙන දැන් අපි සාමාන්‍යයෙන් කියනවනේ මේ සිංහලෙන් කිව්වොත් විරහ ගීතයක් දැනෙන විරහවක් විඳලම තියෙන්න ඕනි කියලා. නමුත් මං හිතන්නේ රසවින්දනයට විරහවක් විඳලා තියෙනවද නැද්ද කියන එක අදාළ නෑ. මොකද මම විරහ වේදනාව විඳපු නැති කෙනෙක්. මගේ ප්‍රථම ප්‍රේමය තමයි මම විවාහ කරගන්නේ. ඉතින් ඒක නිසා විරහව කියන දේ මොන වගේ හැඟීමක්ද කියලාවත් මට තේරුමක් නැහැ, ලොකු දැනුමක් නැහැ අනිත් අයට සාපේක්ෂව, සමහරුන්ට සාපේක්ෂව. නමුත් මේ ගීතේ තියෙන අපි කියනවනේ මේ විරහවෙත් ශෘංගාරයක් තියෙනවා කියලානේ. විප්‍රලම්භ ශෘංගාරය කියලා කියනවනේ. ඒ කියන්නේ අර ඒකත් රහක් රහ කර කර විඳපු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. එතකොට සින්දුවේ තියෙන්නේ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි, මේ නගරය මා ඔබ වෙන් කෙරුණ නගරයයි. මමයි මගේ ආදරවන්තයයි මුණ ගැහෙන්නේ ගම්පහදී. ගම්පහ කියන අපි ගත්තත් පන්ති යන එනකොට තමයි අපි දෙන හම්බෙන්නේ. ඉතින් අපිත් එක්ක ගොඩාක් තව පෙම්වතුන් එතන හිටියා. නමුත් ඒ හැමෝටම හරි වාසනාවන්ත හරි ලස්සන නගරයක් උනේ නෑ ඒ නගරය. ඉතින් ඇත්තටම ඒගොල්ලොන්ට මේ අපි අඳුර දන්න අඳුරන අය පවා හිටියා. මට හිතනවා ඒගොල්ලොන්ට මේ වගේ ගීතයක් වැඩිපුර දැනෙවි කියලා. අපි දෙන්නට එක වළංගු නොවුනට හැමදාටම අත්වැල් අල්ලගෙන එකට යන්න පුළුවන් ආදර කතා අතර මේ වගේ එක නගරයක එක තැනක් අපි ගත්තොත් ස්ටේෂන් එකක්, එහෙම නැත්නම් බස් ස්ටෑන්ඩ් එකක්, මුහුදු වෙරළ, ඒ වගේ විශේෂ තැනක් තියෙනවනේ අපිට ඕනම දෙයක් මතක් වෙන්න. ප්‍රේම සම්බන්ධතාවල ආගිය මුල ගිය තැන් මතක් වෙන්න එහෙම තැනක් තියෙනවා. ඉතින් ගම්පහින් යන වාරයක් ගානේ මට මතක් වෙනවා අපි දෙන්නව වාසනාවකට අපි දෙන්න වෙන්ගුනේ නෑ. ඒ නිසා මේ නගරේ මා ඔබ වෙන් කෙරුණ නගරයයි කියන පේලිය මට අදාළ වෙන්නේ නැහැ. නමුත් මම ඒක රස විඳිනවා. මම විශ්වාස කරනවා ඔබත් රස විඳීවි කියලා.
4: අංක

0: ගීතයයි අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනී මහේෂා සඳමාලේ.
1: හත්වෙනි ගීතය විදිහට මම තෝරගත්තේ පූජාසනීය ඔබ හිඳුවා කියන ගීතය. මම පෞද්ගලිකව ඉතාමත් ආදරය කරන ගීතයක් නන්දාමාලනී ගායනා කරන. මේක නව පරපුරේ ගොඩාක් අයට ඉතාමත් ආදර්ශමත් ගීතයක්. මොකද පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ. අපිව එක රැයකින් ජනප්‍රිය කරවන්නත් එක රැයකින් බිමට කඩාපාත් කරවන්නත් ප්‍රේක්ෂකයාට පුළුවන්. ඒ කියන්නේ මම ආටිස්ට් කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් එහෙම මේ සින්දුව දිහා මේක ඕනම කෙනෙක්ට අදාළ කරගන්න පුළුවන් ගීතයක්. දැන් අපි ගත්තොත් අපි හිතමු දැන් අලුත් නව පරපුරේ නැගියන ගායන ශිල්පියක හෝ ශිල්පිනියක් කියලා. පූජාසනයේ ඉඳවලා ඔබට පුද සත්කාර කරන මේ ලෝකයේම පුංචි වැරද්දක් වුණොත් ඇති ඔබට එරෙහි වී නැගී සිටින්න. ඉතින් ඒක සමාජයේ තියෙන යථාර්ථය. මේක තමයි යථාර්ථය. මේක තේරුම් ගන්න බැරි ගොඩාක් පිරිස් ඉන්නවා අපි අතරත්. ඔබට එරෙහි වී නැගිටිනකම්ම මේක තේරුම් ගන්න බැරි ගොඩාක් පිරිස් ඉන්නවා. ඉතින් මම විශ්වාස කරනවා මිනිස්සෙක්ට සාමාන්‍යයෙන් වරදින්න තියෙන ඉඩකඩ අපිටම වරදින්න තියෙන වෙලාවල් ඕන තරම් තියෙනවා මිනිස්සෙක්ට. නමුත් හරියන්න තියෙන වෙලාවල් ඊට වඩා වැඩි ප්‍රමාණයක් හදාගන්න අපි දැනගන්න ඕනේ. මේ වගේ ගීතයකුත් ඇති මිනිස්සෙක්ට ජීවිතේ හරි ගසගන්න. ඉසුරින් කිත්්‍යසසින් බබලනදා ඔබගේ බැනුමත් ගීයක් වේ. ඉසුරින් කිත්්‍යසසින් පිරිහුණුදා සිනාසුනත් එය වරදක් වේ. කිරියෙන් පැනියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටේ. අත මිට හිඟ වී බෙලසුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටේ. රචනය සුනිලාරී රත්නයන්ගේ, ගායනය නන්දාමාලනී මහත්මිය.

0: ගීතයයි. අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනී මහේෂා සඳමාලේ.
1: අපි ඇවිල්ලා ඉන්නේ සින්දු ලිස්ට් එකේ 6 වෙනි ගීතයට. ඉතින් නැවතත් මතක් කරන්න ඔයගොල්ලොත් එක්ක මේ හෝරාවේ සින්දු තෝරන මම මහේෂා සඳමාලි. 6 වෙනි ගීතය විදිහට මම තෝරගත්තේ මගේම ගීතයක්. මේක මට විශේෂ වෙන්න හේතුව මම ඔයගොල්ලන්ට කියන්න. මේ ගීතය ලියවෙන්නේ යශෝදා අධිකාරි අතින්, සංගීතය ලහිරු ද කොස්තා. ඉතින් මට විශේෂයක් මේ ගීතයේ තනු නිර්මාණය කළේ මගේ මල්ලි. මේ කතාව ඇතුලේ තියෙන මගේ ආදර කතාව මේ ගීතයේ ඇතුලේ තියෙන. ඉතින් අපි දෙන්නගේ විවාහ උත්සවයේ දවසේ එලි දක්වන්න තමයි මේ ගීතය අපි නිර්මාණය කරේ. සාමාන්‍යයෙන් ගොඩක් අය දකිනවා ඇති මම අපි කියන්නේ කපල් ෆොටෝස් ෂෙයා කරන්නේ හරි අඩුවෙන්. කියන්නේ මමයි හස්බන්ඩ් එක්ක ඉන්නේවා. එතකොට අපි යන එන තැන් ඉතාම අඩුවෙන් තමයි ෂෙයා කරන්නේ. යා ලංකාවේ නැහැ. මාස 6කට වතාවක් වගේ තමයි එන්නේ. නමුත් අපි තියෙන පරණ ෆොටෝස්වත් මං එහෙම වැඩිපුර ෂෙයා කරන්න කැමති නැහැ. මොකද ඒක හේතුව මං විශ්වාස කරනවා හැමෝටම පෞද්ගලික ජීවිතයක් තියෙන්න ඕනේ කියලා. කියන්නේ ආටිස්ට් කෙනෙක් වුණා කියලා පෞද්ගලික ජීවිතේ ඕනට වඩා එළියට නිරාවරණය කරන්න ගියාම මම විශ්වාස කරනවා ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි පෞද්ගලික ජීවිතේ පෞද්ගලිකව තියාගෙන ඉන්නවා. මේ ගීතය ගැන කතා කරොත් මේ ගීතයේ දින අපි දෙන්න අතර වෙච්ච හැල හැපීම්, අපිට වෙච්ච ආපු ප්‍රශ්න, එතකොට අපි සතුටින් හිටපු තැන්, ඒ හැම දෙයක්ම හැමෝම කියනවා වගේ අපේ ආදර කතාව එහෙම අර හැමදාම හරි ලස්සනට හරි ෂෝක් එකට තිබ්බ එකක් නෙවෙයි. නමුත් එක එක මතභේද, එක එක ප්‍රශ්න, ලොකු ප්‍රශ්න සමහර වෙලාවට ඇති වෙලා තියෙන වෙලාවල් තියෙනවා. නමුත් ඒ හැම ප්‍රශ්නයකටම අපි දෙන්න ශක්තිමත්ව එකට ඉඳගෙන මුහුණ දුන්නා මිසක් එක්කෙනෙක්ට එක්කෙනෙක් තනි කරේ නැහැ. මං හිතන්නේ සම්බන්ධතාවයකදී ඒක තමයි වැදගත්ම දේ. අනිත් එක්කෙනාව තේරුම් ගන්න එක. අපි නිකන් අන්ඩර්ස්ටෑන්ඩින් කියලා කිව්වට ඕක ඇත්තටම සමහර වෙලාවට සමහර අය තැන් තැන් වලට ඇවිල්ලා කියන්නේ ඒකේ තේරුමවත් හරියට දන්නේ නැතුව. මම විශ්වාස කරනවා ඇතුළාන්තයේ හරියට තේරුම් ගන්නවා කියන එක තමයි නිවැරදිව අනිත් එක්කෙනාව තේරුම් ගන්නවා කියලා කියන්නේ. ගීතේ වචනවල තියෙනවා

0: ගීතයයි අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනී මහේෂා සඳමාලේ.
1: ආදරයේ උල්පත වූ අම්මා, මේ තමයි මගේ පස්වෙනි ගීතය. මම තෝරගත්ත පස්වෙනි ගීතය. දැන් ගොඩාක් අය හිතනවා ඇති, දැන් මවුගුණ ගීත ගැන අපි කතා කරනකොට හරි බොහොම නිතරම ඇහෙන ගීතයක් නේ මේක. තමන්ෙන් නැහෙන ගීත ඕනෑ තරම් තියෙද්දිත් ඇයි මම මේ වගේ ගීතයක් හොරගත්තේ කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙන පුළුවන්. එක තමයි මේකේ නාදමාලාව, මම ඉතාමත්ම ප්‍රිය කරන නාදමාලාවක් තියෙන මේ ආදරයේ උල්පත වූ අම්මා කියන ගීතේ. විශේෂම හේතුව තමයි මං කලිනුත් වතාවක සඳහන් කරා, මං අහන් හිටියා මගේ අම්මා මල්ලිව නලවන විදිහ. මාව නලවන විදිහ මට මතක නෑනේ. එතකොට මම බලාගෙන ඉන්නවා මල්ලිව නලවන ගමන්. සමහර විට ඒක අනුකරණය කරලා මමත් යාව නලවනවා. මොකද අපි දෙන්නගේ වයස් පරතරය අවුරුදු 7ක් 8ක් වගේ වෙන නිසා මම ටිකක් ලොකුයි, එයා චූටි කාලේ නලවති. එතකොට අපේ අම්මා කියන ওই දරු නැලවිලි කවි, දැන් මේ ගීතයට සම්පූර්ණයෙන්ම ගොඩාක් තුරට පාදක වෙලා තියෙනවනේ දරු නැලවිලි. එතකොට අපි ගත්තොත්

ඔන්න ඔය නාදමාලාව තමයි මම වැඩිපුර මාස කරන්නේ මේ ගීතය ඇතුලේ. ඒකේ අන්තරා කොටසේ වර්ස් එකේ තියෙන නාදමාලාව. මොකද මගේ හිත, මගේ මනස ගොඩාක් ඈත අතීතයකට දුවගෙන යනවා මේ ගීතය ඇහෙන හැම වතාවකදීම. මොකද හරි ලස්සනට කවි කියලා මගේ අම්මත්, අම්මා වගේම පුංචි මගේ අම්මගේ නංගි අපේ ගෙදර හිටියා කාලයක්. ඉතින් එයාටත් ලස්සන ගායන හැකියාව තියෙනවා, ලස්සන ගීත ගායනා කරන්න පුළුවන්. හරිම ලස්සන මතකයක් ඒ කාලේ, මාරම සුන්දර හරි මිහිරි මතකයන් ගොඩාක් ඇවිස්සෙනවා මේ ගීතය අහද්දි. අපි අහලා බලමු මේ පස්වෙනි ගීතය. අං

0: ගීතායයි. අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනී මහේෂා සඳමාලේ.
1: අතරවෙනි ගීතයේ විදිහට මම තෝරගත්තේ පෙරදා මෙවුසිනා. ටිකක් වෙනස් විදිහේ සින්දු, මගේ 10 එකිනෙකට ටිකක් වෙනස්. ඇයි මේ ගීතේ තෝරගත්තේ කියලා මම කියන්නම් ඔයාලට. සාමාන්‍යයෙන් අපි මුලින්ම අපි දෙන්න මුණ ගැහුණු කාලේ මං හිතන්නේ 2010 විතර. සාමාන්‍යයෙන් ඔය හරි බොළඳයින පෙම්වතුන් මුලින් මුණ ගැහෙන කාලේ හරි බොළඳ කතා කියනවා. එතකොට බොළඳ දේවල්, ඔය රෝස මල්, චොක්ලට්ස් වගේ දේවල් ෂෙයා කරගන්නවා. ඉතින් ඒ අතරේ එයා මගේ දැන් මම විවාහ වෙලා ඉන්න කෙනා ගැන මම මේ කියන්නේ. එයා මට දෙනවා එයාගේ ෆොටෝස් සහ සින්දු දාපු පොඩි පෙන් ඩ්‍රයිව් එකක්. ගෙදර ගිහින් ඒ දවසවල ලැප්ටොප් නෑ, නිකන් ඩෙස්ක්ටොප් එක දින කම්පියුටර් එක, ඒකට දාගෙන ඔයා ගෙනත් දෙන්න කියලා ඔන්න දෙනවා. දුන්නට පස්සේ දැන් මං දැන් එයාගේ ෆොටෝ එකක්වත් මං ගාව නෑ. මොකද අපිට හෑන්ඩ් ෆෝන්ස් තිබ්බේ නෑ ඒ කාලේ, ගෙදරින් දෙන්නේ නැහැ. ඉතින් එතකොට කම්පියුටර් එකට දාලා දැන් එයාගේ අම්මා නැති වෙලාවක මං එයාගේ ෆොටෝස් බලනවා. බල ඉන්නකොට මේකේ සින්දුවක් තියෙනවා. මං වැඩි ඒ කාලේ සින්දු අහන්න අපිට වෙලාවක් නෑ නිතු සස් පෙළ කරන කාලේ. එතකොට අනිත් එක දැන් වගේ ස්මාර්ට් ෆෝන්ස් එහෙම තිබ්බේ නෑ. ලොකුවට තිබ්බා, නමුත් අපේ අතේ තිබ්බේ නෑ. ඉතින් දානකොට මෙන්න මේ සින්දුව ශිහාන් මීරංග අයියා ගායනා කරන පෙරදා මැවුසිනා. ඔය සින්දුවට එයා ගොඩාක් කැමති. ඉතින් නිතරම වගේ මූණන සින්දුවක්, එයාටත් කාලෙට සින්දු කියන්න පුළුවන්. නමුත් එයා පොඩ්ඩ ලැජ්ජයි සින්දු කියන්න. ඉතින් නිතරම කියන ඔය වාහනේ දැන් වුණත් එහෙම ගියොත් ඔය වාහනේවත් වුණත් ප්ලේ කරන සින්දුවක්. ඉතින් මමත් ඒක නිසා ඒ සින්දුවට ආස වුණා. මට ඒක තමයි එකම හේතුව. ගීතේ ඉතාම ලස්සනයි, නමුත් එයා කැමති නිසා, අර ඒ කාලේ තියෙනවනේ පොඩි එක, එයා කැමති, ඒ නිසා මාත් කැමති කියලා. ඉතින් ඔන්න ඔයගේ පොඩි බොළඳ කතාවක් තියෙන්නේ ඔය සින්දුව පිටිපස්සේ.

0: Pirenne Seata. Radayai. Geetayai. Adha sundara mudagesima janapriya gayana shilpini Mahesha Sandamale.
1: තුන්වෙනි සින්දුව විදියට මම තෝරගත්තේ සඳකට පහනක කැටයම් ඔපලා කියන ගීතය. ටිකක් සාමාන්‍යයෙන් මම දන්නේ සාමාන්‍ය කෙනෙක් මේක මේ වගේ ගීත අහනවාද කියලා. මම නම් සාමාන්‍ය ක්ලාසිකල් ගීත තමයි ගොඩක් අහන්නේ. මගේ විෂය ක්ලාසිකල් මියුසික් හින්දා සුනිල් එදසිං මහත්මයා තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඇත්තට මම මේක කිව යුතුමයි, එතුමා තරම් මේ ගීතය ගායනා කරපු වෙනත් කිසිම කෙනෙක් නැහැ. සාමාන්‍ය අපි සමහර ගීත කියනවානේ අර යටත් වඩා හොඳට ගායනා කරා, මෙයා තරවත් වගේම ගායනා කරා කියලා. නමුත් මට මේ වෙනකන් ඇහිලා නැහැ ඒ වෝකල් ටෝන් එකට හඬ පරාසයට හඬ පෞරුෂයට සමාන අඬක් කවදාවත් මට ඇහිලා නැහැ. මං ඒ තරම්ම ඒ හඬට බොහොම ලෙන්ගතුයි. ඉතින් මේ ගීතය මාතරාච්චි කියන ෆිල්ම් එකේ 1973 මට මතක විදිහට තිරගත වෙච්චි. විශේෂත්වය තමයි වික්ටර් රත්නායක මහත්තයා තමයි මේ ගීතයට තනුව දාන්නේ. මේක මම සාමාන්‍යයෙන් ළමයින්ට උගන්වන කොටත් කියන කතාවක්. අපි සරල ගීතයක තියෙනවනේ කවුන්ටර් පාර්ට්ස් කියලා. ගීතයක් ඇතුළේ තියෙන කැලි බැලි ටික තියෙනවා. කවුන්ටර්ස් ගැන උගන්වද්දී, ගීතේ යටින් ඇහෙන කවුන්ටර්ස් ගැන උගන්වද්දී මේ මම හැමදාම මේ සඳකට පහනක ගීතේ ළමයින්ට දාලා පෙන්නනවා. මොකද ඒ තරමට ලස්සන කවුන්ටර්ස් තියෙන ගීතයක් මම මේ වෙනකන් අහලා නැහැ. අපි ගත්තොත් අර අහසත් ගුගුරා කියන තැන් වලින් වයලින්ස් යන විදිහ, ඒ කියන්නේ මේ ගීතය අතර මියුසිකලි මියුසික් පැත්තෙන් තමයි මට විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. මාර ඒ කාලේ හැටියට දැන් 1973 කියන්නේ දැනට අවුරුදු ගණනාවකට කලින්නේ. ඒ කාලේ හැටියට රෙකෝඩින් ඉංජිනේරින් පැත්ත මෙච්චර දියුණු, තාක්ෂණික වශයෙන් දියුණු තත්වයක නෙමෙයි ඒ කාලේ තිබ්බේ. අපි කියන්නේ වන් ටේක් ගත්ත කියලා, ඒ කියන්නේ බෑන්ඩ් එකත් එක්ක සින්දුව කියනවා රෙකෝඩ් කරනවා, ඒ වගේ නේ කාලේ කරේ. එතකොට එහෙම මට්ටමක තියෙද්දිත් මේ වගේ ගීතයක් මේ මට්ටමකින් මේ වගේ ස්ටෑන්ඩර්ඩ් ලෙවල් එකක තිබුණයි කියන්නේ මට හිතාගන්න අමාරු. ඒක මාරයි. ඕනෑ වෙලාවක අහලා ඕනෑ තරම් නිවෙන්න පුළුවන් ගීතයක්. ඉතින් මට ඒක ඕනෑම වෙලාවක අවුරුද්දේ දවසේ සතියේ ඕනෑම දවසක ඕනෑම වෙලාවක ඇහුවොත් මට ඉවර වෙනකම්ම සහ නැවත නැවත රිපීට් කර කර අහන්න පුළුවන් ගීතයක්. අපි අහලා බලමු ඔබටත් ඒ වගේම දැනෙනවද කියලා.
2: අංක 3.

0: ගීතයයි. අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනී මහේෂා සඳමාලේ.
1: දෙවෙනි සින්දුව විදිහට මම තෝරගත්තේ ඔබ ඇපල් මලක් වාගේ ගීතය, අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන. මේ ගීතයට ඇත්තටම ආස වෙන්න හේතු කිහිපයක් තියෙනවා. එක තමයි ඇපල් මලකට කාන්තාවක් උපමා කරනවා මම දැකලා නැහැ මේ ගීතය අහන්න කලින්. මට ඇහිලා තිබෙන්නේ. මේක ලියන්නේ කැලුම් ශ්‍රීමල් අයියා, ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගේ පද රචකේ.

හරි ලස්සන හරි කාමින් වයිබ් එකක් තියෙන මෙලඩි එකක්, අහන් ඉන්න පුළුවන් හඬක්, හරි රහ මිහිරි හඬක්. ගීතයේ වචන වලට තමයි මං ඉස්සෙල්ලාම හිත ගියේ. වචන පරයා මෙලඩි එක නැගිලා එන තැනොත් තියනවායි කියලා හරියට අවබෝධයෙන් සින්දු අහද්දි තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඕනෑම සාර්ථක නිර්මාණයක් බිහි වෙන්නේ වචන මෙලඩි එක සහ හඬ මුසු වෙච්ච තැනක. ඉතින් මම විශ්වාස කරනවා සාර්ථක නිර්මාණයකට හොඳම උදාහරණයක් තමයි මේ ගීතය කියලා. අපි අහලා බලමු.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM රැදායයි ගීතායයි අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පිනී මහේෂා සඳමාලේ
2: මේක මම තෝරගන්න පළවෙනි සහ අවසාන ගීතය වැඩසටහනේ අවසාන ගීතය මේක තමයි සඳරාණි තනිවි කියන ගීතය මගේ ජීවිතයට ගොඩාක් සමීප ගීතයක් මම මේක රියැලිටි වේදිකාවේ ගායනා කළා ඉතාම විශිෂ්ට ප්‍රතිචාරක් ලැබුණා ඔබ ගීතය අහලා තියෙන කෙනෙක් නම් ඔබ දන්නවා ඇති නැතිවෙච්ච දුවෙක් ගැන තමයි මේ ගීතය කියන්නේ එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරන්නේ හින්දි තනුවක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච ගීතයක් මට අවුරුදු 4ක් වගේ වෙච්ච කාලෙක අපේ ගෙදරට එනවා තව නංගියෙක් අම්මට හම් වෙනවා තව බබෙක් යා නංගි කෙනෙක් මට අවුරුදු 4 වුණාට මට හොඳටම මතකයි මේ සිදුවීම් ටික ඉතින් එයා හරිම ලස්සනයි සාමාන්‍යයෙන් ඉපදුන ගමන් ළමෙක්ගේ ලස්සනක් දකින්න බැහැනේ චූටි බබාල හැමෝම එකයි එතකොට මෙයාගේ මම දැක්කා ඉතාම ඒ කියන්නේ අනිත් ළමයින්ගිට වඩා ලොකු වෙනසක් දැක්ක මං හිතන්නේ මගේ නංගි හින්දා මට ඒක පේනවාද කියන්නේ මම දන්නේ නැහැ. හරිම ලස්සන කෙනෙක් එයා. චූටි කාලයයි අපිත් එක්ක හිටියේ. එයා නැති වුණා. නැති වුණාට පස්සේ අපේ ගෙදර ගොඩාක් අපි අර හිටපු විදිහ කතා බහ කරපු විදිහ අපි ඔක්කොමලා එකට hina වෙලා සතුටින් හිටපු කාල සීමාව නැති වෙලා ගියා ටික කාලෙකට. නංගි ගැන මතක් කරන හැම වතාවකම අම්මා නන්න පටන් ගත්තා. තාත්තට දරා ගැනීමේ ශක්තියක් නැතිම තැනක් තැනුත් අබු වෙලාවල් තිබ්බා. ඒ කියන්නේ දුක දරා ගන්න අමාරු අවස්ථාවල්. ඉතින් මේ ගීතය සාමාන්‍යයෙන් අපේ ගෙදර නිතර ප්ලේ වුණා. ඒ කියන්නේ අපේ ගෙදර නිතර ඇහෙන්න පටන් ගත්තා ඊට පස්සේ ආයේ තිබෙන්න කියන කතාව. ඊට පස්සේ තමයි මල්ලි ආවේ. එයා ඊට ටිකක් පහු වෙලා ආවේ. ඉතින් අර ගීතය ගායනා කරන හැම මම ගායනා කරන හැම වතාවකදීම අම්මා අප්සෙට් එයා අඬනවා. ඉතින් එක එක දේවල් කොහොමාරි මගේ ජීවිතේ එක්තරා සංසිද්ධියක් මං ලොකු වයසක් නැති වුණත් මට ඒ වෙලේ නමුත් මට මතකයි එයා සාලේ චූටි පෙට්ටියක දාලා හිටියා හරිම ලස්සන සුරංගනාවියක් එයා ඉතින් ගොඩාක් අය මේ වගේ සිදුවීම් වෙනවා අත්හැරීම කියන දේ අපි ප්‍රකට කරන්න ඕනේ නමුත් අමාරුම දේ තමයි පෞලේ අතරින් එක අපි ගීතය අහමු මම විශ්වාස කරනවා කිසිම කෙනෙක්ට ඒ වගේ හැඟීමකදී කඩන් වැටෙන්න ලැබෙන්න එපා කියලා මොකද මං කියන්නේ නෑ කාටවත් ඒ හැඟීම විඳින්න ලැබෙන්න එපා කියලා මොකද අපි හැමෝටම අතහැරීම කියන එක විඳින්න වෙනවා අපි හැමෝම කවදා හරි දවසක ජීවිතේ දාලා යනවා ඒ මොහොතට ශක්තිමත්ව මුහුණ දෙන්න ලැබෙන කියලා විතරයි මම ඔයගලට wish කරන්නේ එහෙම තමයි මම ප්‍රාර්ථනා කරන්නේ ඉතින් මම ගිහින් එන්නම් සින්දුව රස විඳින්න හෙට දවස ලස්සන අලුත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සුබ රාත්‍රියක් හැමෝටම

0: තපිර එන්න සියත
1: මිස් හොඩ්ද කූල්ද
2: කූල් මොකද මම හොට්නේ
1: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
2: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරුට අහල පුරුදු ඇති
1: අඩේ මිස් සුදු කොච්චි
3: Hot and spicy with Sudu Kochi. Kochi.
0: Moni Siyatama, how was a dekata? Sudu Kochi ta.
1: Miss, miss. Excuse me, miss.
2: No, no, no. Umma nang short time me kedu vitarai.
4: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
5: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0712 492 2 7777
7: theater tele depaya aluth kalawakata tele natya pelak balanna
8: hatara dena gana podi kossak thiyen man nan hitanne nathara
7: dakina heena pinena manita langwada siyalla bonduwa yana nimishayak
9: api ona abiyogaya bara gan lasth
10: mata ona karet me wage challenge ekak ganna puluwam taruna kollo kelu tika
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
11: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
12: 98.2 98.4

98.4 මෙගාවාට්ෂයට සියත FM

0: මෙන්න ප්‍රශ්නය. ශුද්‍ර ජීවීන් වර්ධනය සඳහා බලපෑමක් ඇති නොකරන සාධකය මොකක්ද? එක තෙතමනය, දෙක පීඩනය.
1: ඉස්කෝලේ නවය වසර ඉගෙන ගන්න ගම්පහේ පහන්දි නෙහාරා අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
2: යත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
2: 98.2 98.4

0: Sita pirenna sita.
1: Sita patre vidhasa.
2: ලෝක බැංකුවෙන් මින් පසු ලංකාවට නොමිලේ එන්නත් නැහැ. වර්ගීකරණයෙන් ආදායම් මට්ටම වෙනස් වෙලා. ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා කියලා වාර්තා කරලා තියෙනවා. කාගේ විපක්ෂ නායකතුමාගේ වගේ කටහඬ ඇහෙනවා ඇහෙනවා වගේ. මේ රටවල් මේ කිසිම පිළිවෙලක් නැතුව තේරුමක් නැතුව ඕනාට වැඩිය දියුණු කරලා හම්බෙන් තියෙන එන්නත් එකත් නැති කරගත්ත කියලා සමහර විට කියනවා මේ අහන්න හම්බේ.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: සෙනසුරාද උදේ 8ට
4: මම කිව්වේ මෙතන හොල්මන් තියනවා කියලා.
5: ඉන්නකෝ මං හොල්මන් වලට හොඳ වෙන්නේ එකක් කියන්න.
4: පිස්සුද? නරක ආත්ම වලට කේන්ටි ගියාම මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
5: ඔව් මං දන්නවා.
4: ඔයා කොහොමද ඒක දන්නේ?
5: මං දැකලා තියෙනවනේ ඔයාට කේන්ටි ගියාම කොහොමද කියලා.
4: ඔව්.
6: කින්තු පිටියේ මොබෙනෝ කින්තු පිටියේ මොබෙනෝ
7: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
8: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම

0: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170 455 11.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
0: දැන්ම දරුවගේ 9 වසරයි 0.714151 151 ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
1: ප්‍රශ්න 4 රුපියල් 5000.
2: සියතර පොකට් මනී. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theatre Voice of Family. Talent ticket විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theatre Voice of Family. සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theatre TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: අනුවටයි දශමතකැන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: සියතහගෙනන්න වෙලාව මධ්‍යම රාත්‍රිය 12යි.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැල කළසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සුරු සැලක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා.

පාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන්පත් කළා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

0: ஞ ஹத்தராய் பாக்கெட் மணி ரூபாய் 5000 5000
1: சியாதா பாக்கெட் மணி අනුග්‍රහය
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ Blanca Rating Agency BBB Minus Stable Outlook.
3: Good morning. උදේ පහ පහුවෙලා විනාඩි 25 දැන් වෙලාව. අදත් පුරුදු විදිහට පුරුදු වෙලාවට අපි පොකට් මණි අරගෙන ආවා. ජීවිතේ දිනන්න බලාපොරොත්තු වෙන හැමෝටම මේක හොඳම වෙලාව. ඉතින් try කරන්න පුළුවන් කමක් තියෙනවා. අදත් පුරුදු විදිහට පොකට් මණි දිනා ගන්න. පොඩ්ඩ 4 දෙනෙක් වගේම අම්මා කෙනෙකුත් හද ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් message එකක් එවන්න 0711 1551 52 අපේ නම්බර් එකට WhatsApp message එකක් එවන්න. ඔන්න අද දවසේ game එකේ ඉඩක් win කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. එහෙනම් 7 වෙනකන් දිගටම අපිත් එක්ක pocket money හන්න. මම නිශාන්.